0: සතියක ලක්හඩ
1: වාසනාවන්ත ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සෙනසුරාදා දවස. අද දවස ජාත්‍යන්තරව වැදගත්වන්නේ කොහොමද කියලා කල්පනා කළොත් ජාත්‍යන්තර පුණ්‍යාධාර දිනය විදිහට තමයි අද දවස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒකට හේතුවක් තිබුණා. දිනුදු ජනතාව වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැප කළ නොබෙල් සාමත්‍යාගලාභී තෙරේසා මෞතුමිය අභාව ප්‍රාප්තුරු දිනය අද දවස විදිහට තමයි 1977 සැප්තැම්බර් 5 වෙනිදා ඒ දවස වාර්තා වුණේ. ඉතින් ඒ නිසා මේ තෙරේසා මෞතුමිය වෙනුවෙන් නම් කරපු දවසක් විදිහට තමයි ජාත්‍යන්තර පුණ්‍යාධාර දිනය විදිහට අද දවස වෙන් කළ තියෙන්නේ.

ජාතික තලයේ පුවත්පත විමසා බලද්දී ලංකාදීප අද ප්‍රධාන සිරස්තලයේ ඡායාරූපයක් සහිතව වාර්තා කරනවා. එයාබස් ගණදෙනුව කෝටි 10ක අල්ලස් ගත්තයි චෝදනා. නාමල් රිමාන් ලංකාවේ මානව හිමිකම් කඩකලුන්ගේ වත්කම් තහනම් කරන්න සංචාරක සීමා පනවන්න එක්සත් ජාතික මානව හිමිකම් කොමිසම ජාත්‍යන්තරයෙන් ඉල්ලයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් තීන්දුව කතානායකට. සාකච්ඡා සාර්ථකයි හිඟවැටුපේ පොරොන්දුවෙන් සෙවනගල යලි වැඩ. නේපාල උමගක සිරවී සිටි බලාගාර සේවකයෝ දෙකක් දින 8කට පසු බේරාගෙන. එක්සත් ජාතික පක්ෂයේ 80වැනි සංවත්සර උළෙල හෙට. හිටපු SSPගේ පුතාගේ වෙඩිපහරින් අබුසැමි යුවලක් රෝහලේ. පීඩනය වැඩි දෙහිවල ට්‍රැෆික් OIC රස්සාව දමා ගෙදරයයි. පොල්ගොල්ල රඟහලට පුටු මිලදී ගැනීම ජොන්ස්ටන්ට ඇප රටගමන් තහනම් ඡායාරූපයක් සහිතවයි වාර්තා කරන්නේ. පැවිල්ලේ සැර ඡායාරූපයක් සහිතව වාර්තා කරනවා. මාස ගණනක් පුරා පවතින දැඩි නියගිය හේතුවෙන් බදුළු දිස්ත්‍රික්කයේ පවුල් 2930කට අයත් 11614 දෙනෙකු උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින ඒ වගේම වග රැසක් විනාශ වී තිබෙනවා. බදුල්ල අරාව කුරුවිතන්න ප්‍රදේශයේ මේ පීදුරු කුඹුරු යායක් ජලය නොමැතිව මැරි විනාශ වෙලා තියෙන ආකාරය තමයි ඡායාරූපයේ දකින්න ලැබෙන්නේ.

0: ලව් දස්නහයයි විනාඩි 10යි.
1: සතියක ලක්හඬ. ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: විලව් දසන 6යි විනාඩි 12යි.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලෑනියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි 16ක මුදලක්, ඒ කියන්නේ මිලියන 100ක අල්ලස් මුදලක් ලබා ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගයිස් බෝධරගම මහත්තයා ඊයේ නියෝග කරපු ආකාරයත් ඒකම බන්ධනාගාර බස් රථයේ සිට ඡායාරූපයකට මුහුණ දුන්න ආකාරය තමයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බලෑනියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. එය බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන, හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශශීන්ද්‍ර රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි සැකකරුවන් ලෙස නම් කර ඇති නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කළේ.

0: පැවිල්ලෙන් මේ වන විට පීඩා විදිනාකාරයත් ලංකාදීප වාර්තා කළ තිබුණ ලක්කට ප්‍රවෘතියංශය මේ පිළිබඳව සොයා බැලුවා. එල්නිනෝ තත්ත්වයේ ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක්ම පවතිනු ඇති බව තමයි ලෝක කලගුණ විද්‍යා සංවිධානය 100%ක් ප්‍රවෝගතනය කළ තියෙන බව කලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහත්තය සඳහන් කරන්නේ. එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් මහතාමෙන් මේ විදිහේ කතාවක් කිව්වා.
1: පැසිෆික් සාගරයේ අපි දකිනවා කැළමිලි ස්වභාවයන් පද්ධති හයක් විතර තියෙනවා තැන් තැන්වල. ඒ වර්ධනය වුණොත් ආයි නැවතත් අපට මොසමත් සමහර විට පොඩ්ඩක් සක්‍රිය වෙන්න තිරකටක් තියෙනවා. කොහොමනත් අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අග ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැසි ආරම්භ වේවි කියලා, සාමාන්‍යයට වඩා වැසි ලැබේවි කියලා. ඒ වගේම මේ වන විට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල්නිනෝ තත්ත්වය ලබන වසරේ පෙබරවාරිත් ඉවර වෙනකම්ම පවතී කියලා 100%ක සම්භාවිතාවකින් ඊයේ ප්‍රකාශ කළා. ඒ වගේම දැන් මේ වන විට සාගර මතුපිට උෂ්ණත්වය ක්‍රමයෙන් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්ක මේක මේ පැත්තටත් පැතිරිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේම රාත්‍රී කාලයේ දිවා කාලයේ දෙකේම උෂ්ණත්වය ඉහළ යාවි කියලා.
0: අද ලංකාදීපේ වාර්තා කළ තියෙන දැන් මේ බදුල්ල අරාව කුරුවිතැන්න ප්‍රදේශයේ පීදුණු කුඹුරු යායක් විනාශ වෙලා ගිහිලා තියෙන ආකාරයේ මැරි ගොස් තිබෙන ආකාරයේ දකින්න ලැබෙද්දී තියෙන ඉතාම කනගාටුදායක තත්වයක් තමයි මේ වගාවත් එක කල්පනා කරන්න තියෙන්නේ. ඉතින් එල්නිනෝ තත්වයේ හමුවේ එළමෙන මහකන්නේ වගා කිරීම පිළිබඳ විද්‍යාත්මකව ගන්න අවසන් තීරණය මේ මාස 18 වනදා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම සත්ව නිෂ්පාදන ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් DP වික්‍රමසිංහ මහත්තයා මෙන්න මෙහෙම කිව්වා.
2: අපි ඉන්නේ යල කන්නේ අවසාන භාගය. ඇත්තටම දැනට අපේ තියෙන දත්ත අනුව අපට ඉතාමත් හොඳ අස්වැන්නක් මෙම කන්නේත් ලැබිලා තියෙනවා. මහ කන්නේ තමයි ඉදිරියට තියෙන්නේ. වියලි බව තවත් වැඩි වෙලා මේකෙන් වෙන හානිය තවත් අපට දැනෙන්න ගන්නවා. කාලගුණ දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගෙන අපේ වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගේ සියලු මාංශ ඒකාබද්ධ වෙලා අපි දැන් ඉස්සරහ කන්නේ ටිකක් විද්‍යාත්මක ලෙස සැලසුම් කරමින් යනවා. ඒ සැලසුම් අනුව තමයි අපි අපේ අවසාන නිවේදනය අපි මේ මාසේ 18 වෙනිදා නිකුත් කරනවා. කොහොමද අපි මේ කටයුතු ආරම්භ කරන්නේ, ඒ එක්කම කොහොමද අපේ කන්න රැස්වීම තියලා ඒ ප්‍රදේශවල වගා කරන ප්‍රමාණයන් පිළිබඳව එහෙම අපිට අවසාන තීන්දුව මේ මාසේ 18 විතර වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන්.
0: කොහොම වුණත් ඉතින් මුලින් සූදානම් වෙන එක හොඳයි. එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔක්තෝබර් මාසය තුල වී වගා කටයුතු ආරම්භ කළ යුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් GGV ශ්‍යාමලි මහත්මිය කරුණු සඳහන් කළේ මේ විදිහට.
3: හෙක්ටයාර ලක්ෂ 5කට පමණ ආසන්න ප්‍රමාණයක් වගා කරලා මිලියන මෙට්‍රික් ටොන් 2ක පමණ අස්වැන්නක් අපිට පසුගිය යලකන්නේ එල්නිනෝ තත්ත්වය හමුවේ වුණත් අපිට අස්වැන්නක් ලැබිලා තියෙනවා. අපි ඔක්තෝබර් මාසය තුල වීවගාව ආරම්භ කරලා තිබුණොත් තමයි අපිට නොවැම්බර් මාසයේ එන දැඩි වර්ෂාපතනයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මෙතනදී අපි වීවගාවේදී යෝජනා කරනවා වැඩි වයස් වී ප්‍රභේදවලට යන්නේ නැතුව මාස 3හමාර 3 වගේ වී ප්‍රභේදවලට යන්න කියලා.
4: සතියක ලක්හඬ
0: වෙලා උදැසන 6:19 තවත් අස්වැන්නක් අරගෙන තමයි මේගොල්ලෝ මේගොල්ලට එන්නේ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ? එයා මැරිලද?
3: සත කරන්නේ බබුතේ, පොඩ්ඩක් කටවහගෙන ඉන්නකෝ.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් මෙව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් උනේ. තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
3: මටත් තේනවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයෝ දීලා නැහැ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

කර්මාන්ත අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී ලැබුණු විසඳුම් තරමක් දුරට පිළිගත හැකියින් එම සාකච්ඡාවේ කරුණු ලිඛිතව ලැබුණු පසු වැඩවර්ජනය නිම කිරීමට කටයුතු කරන බව සෙවනගල සීනි සමාගමේ සේවකයෝ සඳහන් කරනවා. සාකච්ඡා සාර්ථකයි, හිඟවැටුපේ පොරොන්දුවෙන් සෙවනගල යළි වැඩ කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. රාජකාරී කටයුතු අධික නිසා ඇතිව තිබෙන පීඩනය තවදුරටත් දරාගත නොහැකි බව කියමින් පොලිස් තොරතුරු පොතේ සටහන් යොදා දෙහිවල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරු දරන පොලිස් පරීක්ෂකවරයෙකු සේවය අතහැර ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරනවා. රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරු හෙබූ මෙම පොලිස් පරීක්ෂකවරයාගේ මෙම ක්‍රියාව මගින් අනෙකුත් නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් ලබා දී තිබෙන නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ටාස වාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතා ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන අංශයට උපදෙස් ලබා දීලා තියෙනවා. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු කොළුපිටියේ හයවන පටුමග පාම්කෝට් පාල් නිවාස සංකීර්ණයේ සිටි පාම්කෝට් මහල් නිවාස සංකීර්ණයේ සිට ඊයේ ඒ කියන්නේ හතරවෙනිදා අලුයම සිදු කළ බව කියන වෙඩි තැබීමකින් අඹුසැමි යුවලක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර උටුල් මහතා සඳහන් කළා තියෙනවා. මේ වෙඩි වැදීමෙන් තුවාල ලද යුවල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. වෙඩි තැබූ බව කියන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වෙඩි තැබීමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවිය ඒට යොදන උණ්ඩ දෙකක් සහ වායු රයිෆල් දෙකක් සමග පොලිස් අත්අඩංගුවට අරගෙන තියෙනවා. වෙඩි තැබීමටත් කාන්තාවක් මුල් වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. තුවාලද කාන්තාව සැකකරු සමග කාලයක සිට සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති අතර පෙරේදා රාත්‍රී වෙනත් තරුණියකද සැකකරුගේ නිවසට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. තුවාලකරුවෝ කිරලපන ප්‍රදේශයේ පදිංචි කරුවෝ විදියට තමයි තොරතුරු ගෙන එන්නේ. රාත්‍රී දිනුම් අදින් ලද මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය්‍ය, මෙගාපව ලොතරැය්‍ය, ධන නිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක් ලොතරැය්‍ය බලන්න නොහැකිුණා නම් ලොතරැය්‍ය ටික හොයාගන්න මේ ගීතයෙන් පසුව ඊයේ රාත්‍රී දිනුම් අදින් ලද ලොතරැය්‍ය වල ප්‍රතිඵල කියනවා. වෙලාව උදෑසන 6:28.

0: වෙලාව දැසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය යූත්ගේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
3: සහයෝගීතා අනුග්‍රහය.

ඉතින් බලමු වාසනාව උදා වෙලාද කියලා ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් ඔන්න ලොතරැයි ටික අතට ගන්න. මහජන සම්පත ලොතරැයියේ මුලින්ම සදහන් කරන්න සූදානම් වන්නේ 6300 වන වාරයේ ඊ රාත්‍රී දිනුම්මත් දෙන ලද ලොතරැයියේ ප්‍රතිඵලය වුණේ 100 අක්ෂරයේ ජයග්‍රහණය වුණා. අංක 1629 14. 6300 වන වාරයේ මහජන සම්පත ලොතරැයියේ 100 අක්ෂරයේ අංක 1629 14 වාසනාවන්ත අංක සතහනේ සතහන් වුණේ. ගොවිසෙත 4542 වන වාරයේදී යූ අක්ෂරයේ ජයග්‍රහණය අක්ෂරයේ බවට පත් වුණා. අංක 14, අංක 35, අංක 58 සහ අංක 59යි ඔබට වාසනාව අරගෙන ආවේ. ගොවිසෙත 4542 වන වාරයේදී යූ අක්ෂරයේ අංක 14, 35, 58, 59 වාසනාවන්ත අංක සතහනේ සතහන් වුණේ. මෙගාපවල උතරයි 2648 වන වාරයේදී F අක්ෂරයේ අංක 6 සුපිරි අංකය බවට පත් වුණා. අංක 28, අංක 33, 35 සහ අංක 48යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මෙගාපවල උතරයි 2648 වන වාරයේදී F අක්ෂරයේ සුපිරි අංකය බවට පත් වුණා. අංක 6, අංක 28, අංක 33 සහ අංක 35, 38, අංක 35 සහ අංක 48 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධනනිධානයේ 2330 වාරයේදී ඉසෙඩ් අක්ෂරය අංක 27, 65, 75, 79. 2330 වාරයේ ධනනිධානයේ ඉසෙඩ් අක්ෂරය අංක 27, 65, 75, 79 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. හඳහන 1609 වන වාරයේදී සිංහ ලග්නයේ ජයග්‍රහණ ලග්නය බවට පත් වුණේ. අංක 1, අංක 20, අංක 55 සහ අංක 61. 1609 වන වාරයේ හඳහන ලොතරැයිය සිංහ ලග්නයේ ජයග්‍රහණ ලග්නය බවට පත් වුණේ. අංක 1, අංක 20, අංක 55 සහ අංක 61. අද සම්පත 875 වන වාරයේදී අංක 14, අංක 914, 2914 සී අක්ෂරය රටාව ලෙස හඳුනාගත්තේ. අද සම්පත 875 වන වාරයේදී 14, 914, 2914 සී අක්ෂරයයි වාසනාවන්ත සටහන විදියට හඳුනාගත්තේ. NLB ජය ලොතරැයිය ගන්න අතට 568 වන වාරයේද බලන්න J අක්ෂරයේ 0037. 568 වන වාරයේදී ජය ලොතරැයිය J අක්ෂරයේ 0037. සුබ දවසක් ලොතරැයිය. 417 වන වාරයේදී මිතුරු ලග්නයේ ජයග්‍රහණ ලග්නය වුණා. අංක 30, 34, 51 අංක සටහනේ සටහන් විද්ධි ප්‍රවර්ධන අංකය වුණේ 66.25. සුබ දවසක් ලොතරැයිය. 417 වන වාරයේදී මිතුරු ලග්නයේ ජයග්‍රහණ ලග්නය බවට පත් වුණේ. අංක 30, 34, 51 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී 66.25 ප්‍රවර්ධන අංකය බවට පත් වුණා. සුබ දවසක්. ඒ වගේම ජය ලොතරැයිය. අද සම්පත, හඳහන, ධන නිධානය, මෙගාපව, ගුවිසිත, මහජන සම්පත. ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වුණා නම් මේ වන විට ලොතරැයි බල්ලා වාසනාවන්තයන් බවට පත් වෙලා ඇතී.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සතියක ලක්හඩ
2: වෙලාව උදෑසන 6:36.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබ ආදරෙන් රැඳෙන්නේ ලක්හඬ සමගයි.

මත්කුඩු අල්ලන්න පාසල් වලට පොලිස් බල්ලෝ පාසල් වල මද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා පුහුණු නිල සුනඛයන් නෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරිය මහත්තයා සඳහන් කරනවා. ඒ සඳහා ඕනෑම අවස්ථාවක පොලිස් නිලධාරීන් නෙදවීමට සූදානම් බව තමයි සඳහන් කරන්නේ. මද්‍රව්‍ය භාවිතය සහ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කරන බවත් වීරසූරිය මහත්තයා සඳහන් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල එවැනි නිලධාරීන් සිටි නොහැකි බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රංගහල්ට රුපියල් 179ක පුටු සැපීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා අපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග්‍රේස් බෝධරගම් මහතා ඊයේ නියෝග කළා. අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා පුටු සැපයුවේයි කියන ඩිසයින් පොයින්ට් සමාගමේ හිමිකරු පටබැඳගේ හේමන්ත ලලිද්ද සිල්වා සැකකරුවන්ට මෙසේ අප නියම කරලා තියෙනවා. කහවත ඝාතන සිද්ධිය ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවමින් නිදහස් කළාට එරෙහි පෙත්සම් විභාගයේ අවසන් 2015 ජනාධිපතිවරණ සමයේදී කහවත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරේවත් චොකා මල්ලී ඇතුළු තිදෙනෙකුට නියම කළ මරණ දඬුවම අභ්‍යාචනාධිකරණයෙන් ඉවත් කිරීමට එරෙහි ගොනු කර තිබූ අභ්‍යාචනා පිටුමේ විභාගයෙන් නිම කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව පසුවට ප්‍රකාශයට කරන බව පත්කරන බව දැනුම් දීලා තියෙනවා. නේපාල උමගක සිරවේ සිටි බලාගාර සේවකයෝ දෙකක් දින 8කට පසුව බේරාගෙන තියෙනවා. ඉතින් මහා ජල ගැල්මට හසු වී නේපාලයේ උමගක සිරවේ සිටි ජලවිදුලි බලාගාර සේවකයන් දෙදෙනෙකු දින 8කට පසුව බේරා ගැනීමට සහන සේවකයන් සමත් වූ බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. උමගේ සිරවේ සිටි මෙසේ මුදා ගැනීමට හැකිවේ ත්‍රිශූලි 3A නැමැති ජලවිදුලි ව්‍යාපෘතියට අදාළ බලාගාරයේ 37 සංජේ ෂා සහ 45 කබීර් මහර්ජාන් යන දෙදෙනා මේ දෙදෙනා නේපාල සුවදේශ කටයුතු අමාත්‍යාංශයේ සුදහන් ගුරුන් මාධ්‍ය හමුවේ තහවුරු කළා තියෙනවා. ඉතින් දැන් මේ தත්ත්වය ඉතාමත්ම වාසනාවන්ත தත්ත්වයක් දෙන්නේ හරි බේරෙන්න හේතු උනාය කියන කාරණේ දවස් 8කට පස්සේ

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර උත්සවයේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට පෙරවරු 9ට පැවැත්වෙනවා කියලා තමයි ලංකාදීප තොරතුරු වාර්තා කරන්නේ. දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ රී පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව කතානායකට දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවන බව සඳහන් කරන ලෙසද පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගුණ කර ඇති පෙත්සම්වල විභාගයේ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ඉදිරි කාලයේදී කතානායක වෙත යොමු කරන බවට නිවේදනය කරලා තිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුරුණ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කමුවේ පෙත්සම විභාගයට අරගෙන තිබුණේ.

අවශ්‍ය ව්‍යස්ත සංශෝධනවලට පැකිලෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොලිසිය ඉතා ගෞරවාන්විත සේවාවක් කිරීමට උසස් වීම හදනවා. ජනපති 160 වෙනි පොලිස් දින සැමරුම් උළෙලේදී කියයි ඡායරූපයක් සහිතව ඇතුල් පිටු වාර්තා කරනවා. රට අපරාධ රාජ්‍යක සිට සමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කිසිසේත් පැකිලෙන්නේ නැතයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රටේ පොදු ජනතාවගේ සුභසිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව ව්‍යවස්ථා සංශෝධනය කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තිමිරිගස්සය ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේදී, ඒ කියන්නේ පෙරේදා පස්වරුවේ පැවති 160 වෙනි පොලිස් දින සැමරුම් උත්සවයේදී. ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්ම ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස් වීම ක්‍රමවේදයක් සකස් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

0: 2027 වසරේ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 2000ක් වෙන් කිරීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍ය වෛද්‍යනලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කළා. දැන් මේ පිළිබඳව සඳහන් කළේ පාලින්දරුවර මොහොදිවත්ත පැලැඳ කොටස නව නිවාස ව්‍යාපෘතියේ යටතේ තවත් නිවාස 17ක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් ලලින්ද ජයතිස්ස මහත්තයා මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: ඉන්නේ ඔබ හැම දිනාටම ගෙයක් ලබා දෙන්න ගෙයක් පමණක් නෙවෙයි ඔප්පුවක් සහිත නිවාසයක්. සමහර තැන්වල එක කාලවල ගෙවල් හැදලා තියෙන ඔප්පු නැහැ. ඒ වෙලාවට ඒකේ දීපු ඇමතිවරු හෝ මන්ත්‍රීවරු බෙර ගහලා පිළිගත්තට කාලයක් ගියාට පස්සේ ඒකෙතුලින් වැඩක් ගන්න ගියාට පස්සේ ඔප්පුව හරස් වෙනවා. අපි ඔබට ඔප්පුවක් ලබා දෙනවා, අපි ඔබට නිවාසයක් ලබා දෙනවා, අපි ඔබට නිපුණයක් ලබා දෙනවා. මේ සැප්තැම්බර් මාසෙට අනුගමනසානගේ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙලා ඒ අවුරුද්දේ පිළිබඳව හැරිලා බැලුවාම අපිට තිබෙන සතුට තමයි අපි වැඩ කරලා තිබෙන්නේ සාමාන්‍ය පුරවැසියා වෙනුවෙන්. අපි නොවැම්බර් මාසේ ආයවැයදී පත් කරන ජනාධිපතිතුමා ආයවැයදී එතෙක් නැති ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රාර්ථනා වේදන් හැටියට වෙන් කරන වැඩිම මුදල් ලබන වරද වෙන් කරනවා රුපියල් බිලියන 2000. එහෙම එක කවදාවත් මේ රටේ හිතලවත් තිබුණේ නැහැ. මොකද අපේ රටේ සමස්ත ආදායම තිබෙත් ඊට ආසන්න ප්‍රමාණයක්. අපි ආදායම කරන්නේවත් වැඩි කරගෙන ඒ ආදායම ඔබ වෙනුවෙන් ක්‍රමානුකූලව සලසුම් සහගත ප්‍රමුඛතා ගතව වියදම් කරනවා. අපේ නිසා රාජ්‍ය රධාරීන්ගේ ඒ වගකීම බවට පත් වෙන්නේ ඒ බිලියන 2000ම ඉනාවෘති දෙසැම්බර් 31 කලින් වියදම් කළ අවස්ථකට. මේ සියල්ල කරන්නේ මේ රටේ පුරවැසියාට පෝසත් රටක ලස්සන ජීවිතයක් ඔබට අනිවාර්යෙන් උරුම වෙනවා.
2: සතියක ලක්හඩ
3: මෝර්නින් නිවුස් ඇලර්ට්.
0: රජයේ නව ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරමින් සිටින බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක මහතා සඳහන් කරනවා. සුවපහසු ආරක්ෂිත මගී ගමනාගමනයේ අරමුණු කරගනිමින් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගබ ඩිපෝ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නන්දික මහත්තයා මෙන්න මේ වගේ කතාවක් කිව්වා.
4: මේ වැඩි මම දකින්නේ අලුත් විදිය බස් අඳුන්වා දීමක් විතරක්ම නෙවෙයි, ඊට එහා ගිය ලොකු සංකල්පයක් මේ තුල තියෙන. ඒක තමයි නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම. මේ අපි හදන්නේ අලුත් ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරන්න. ඒ සංස්කෘතිය තුල ඔබට සැප පහසු බස් තියෙන. ඔබට මානුෂික මිනිස්සුයි කියලා හිතලා සලකන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා. ඒ සංස්කෘතිය තුල ඔබේ ගමනේ ආරක්ෂාව ඔබට ලැබෙනවා. ඒ සංස්කෘතිය අපි හමාර කරන්නේ කාර් රථ දහස් ගාණක් කොළඹට ඇදෙනවා. මෙන්න මේ කාර් රථවල යන ඒ ඉහළ නිලධාරී නෙමෙයි තම පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරී පෙට්‍රල් පුච්චගෙන දහස් ගාණක් කොළඹට යන අයත් මෙන්න මේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් ඔවුන්ටත් පහසුවෙන් යන්න පුළුවන් පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහිවීම තමයි අපේ අවසාන පරමාර්ථය. ඒක තමයි මේ සංස්කෘතිය අවසානය.
0: නියෝජ්‍යමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද මෙහිදී මේ වගේ අදහසක් පළ කළා.
5: මේක බස් එක සුවපහසු නිසා නෙමෙයි මිනිස්සු වැළඳගන්නේ, මේක ආකර්ෂණීය වෙන්නේ මේකේ සිස්ටම් එක නිසා. මේ අපි සිස්ටම් එකක් හදලා තියෙනවා. මං හිතන්නේ ලංගම සභාපතිතුමා මේ කිව්වට තරහ වෙයි කියලා. ලංගම වගේ දැවැන්ත ආයතන අවුරුදු ගාණක් තිස්සේ දේශපාලනීකරණය වෙච්ච ආයතනයක්, ඒ වගේ ආයතනයකට අපි බලාපොරොත්තු වෙන මිනිස්සු වැළඳගන්න සිස්ටම් එක එකපාර්ට් ඉන්ට්‍රඩියුස් කරන්න බෑ. එතකොට අපි බැලුවා අනාගතේ ලංගම අරන් යන්න ඕන තැන ලංගම තුලම අපි හදලා බෙන්න. එතකොට අපි තෝරාගත්තේ තදාසන ප්‍රදේශවල නාගරික සුවපහසු මොඩල් එක. ඒ මොඩල් එකේ අපි කොහොමද මෙට්‍රෝ ආයතනය හදන්නේ කියලා. දැන් ලංගම කියන දෙවැන්ත ආයතන තුල අපි හැදුවා අනාගතේ ලංගම අරන් යන්න ඕන තැන. මතක ලංගම හදන් යන්න සීව මහත්මිය අපිට ටික කාලයක් ගත වෙනවා. අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්. හැබැයි අපි අරන් යන්න ඕන තැන මේ වගේ මොඩල් එකක් තමයි.
0: විලාවුදේශන 6යි විනාඩි 51යි.

0: සතියක ලක්හඩ
1: Morning News Alert Around the World.
2: ලෝක ප්‍රවෘති දෙස අවධානය යොමු කරද්දී ඉරාන් ලෝකන් වැසිකිලියන්නේ බයෙන්. ට්‍රම්ප් තමයි මෙහෙම කියන්නේ. ඉරානයේ දේශපාලන සහ හමුදා නායකයන් ඉන්නේ කොහෙද සහ කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇමරිකන් බුද්ධිංශය දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ඉරානයේ දේශපාලන සහ හමුදා නායකයන් මේ බව දන්නා නිසා ඔවුන් වැසිකිලියන්නේද ඇමරිකාවට බියෙන් ගැහෙමින් බවත් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. අපට හිතෙන ඕනෑම වෙලාවක ඉරානයට පහර දෙන්න පුළුවන්. ඉරාන හමුදා ලොක්කන්ට බුද්ධි ලෝකන්ට අපට හොරා වැසිකිලියන්නවත් බැහැ. අප ඔවුන් ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඔවුන් ඒක දන්නවා යයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් වෙනුවෙන් සඳහන් කළා තියෙනවා. ප්‍රංශ ජනපති මැක්‍රෝන් බ්‍රිතාන්‍යයේ සංචාරක ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් සහ ආචාර්ය බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණලා තියෙනවා. ඡායාරූප සහිතව වාර්තා කරන්නේ මැක්‍රෝන් සහ බ්‍රිජෙන් පෙරේදා ලන්ඩන් නුවර පිහිටි ඩවුනින් ඒ කියන්නේ අංක 10 ඩවුනින් වීදියේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට පැමිණලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන් බර්න්හැම් සහ බිරිඳ මරීගෙන් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. එත එක්කම මේ කියන සිදුවීම් පිළිබඳ බොහෝ දෙනා විමතියට පත්වන කාරණයක් ඇමරිකාවේ දියවැඩියා රෝගියාට බද්ධකළ ඌරුවක ගොඩුව සාර්ථකයි කියලා කියනවා. දැන් ඌරෙක්ගේ වකුගඩුවක් බද්ධ කරලා සාර්ථක වුණා කියලා කිව්වහම මේක සිදු කරන්නේ 2025 ජනවාරි 25 වෙනිදා. ඊයේ තමයි ප්‍රසිද්ධියට පත් කරන්නේ. මොකද මේ සාර්ථක වීම හේතු කරගෙන පර්යේෂණාගාරයක් තුල ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගින් ලබාගත් වකුගඩුවක් සාර්ථකව මිනිස් සිරුරට බද්ධ කළ පුතුවක් තමයි වාර්තා වෙන්නේ. මේ වකුගඩුව බද්ධ කරලා තියෙන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව හේතුවෙන්. වකුගඩුව අක්‍රිය වී සිටියේ 66 හැවිරිදී ටිම් ඇන්ඩ්‍රස් නැමැති රෝගියාට වකුගඩුව බද්ධ කිරීමේ සැත්කම සිදුනේ ඇමරිකාවේ මැසචූසෙට්ස් රෝහලේදී. කොමුණත් වෛද්‍යවරුන්ට අනුව සැත්කම සිදු කළා. දින 271ක් පුරා බලාගෙන ඉඳලා ඒක සාර්ථක වුණාට පසුව තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 57යි.
1: Sports Roundup.
2: ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී බොහෝ දෙනාගේ බලාපොරොත්තු අතරින් මේ බලාපොරොත්තු ගිලී යනවා. ශ්‍රී ලංකා සහ ඉංගලන්තය අතර පැවැත්වෙන 20-20 තරගාවලියෙන් ඉවත් වීමට නායක කුසල් මෙන්ඩිස්ට සහ බිනුර ප්‍රනාන්දුට සිදු වෙලා තියෙනවා. පසුගිය LPL තරගාවලියේදී ඇති වුණු ශාරීරික ආබාධ දෙකකින් දෙදෙනාම සම්පූර්ණ සුවය ලබා නොතිබීම තමයි මේට හේතු වෙලා තියෙන්නේ. කුසල් මෙන්ඩිස් නොමැති වීම හේතුවෙන් 20-20 තරගාවලියේදී නායකත්වයේ චරිත් අසලංකට පැවරෙනවා. පවන් රත්නායක කුසල් මෙන්ඩිස්ගේ ස්ථානයට නම් කරලා තියෙන්නේ. බිනුර ප්‍රනාන්දු වෙනුවට ඩිල්ෂාන් මදුසංක 20-20 සංචිතයට නම් කරලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට තමයි ලංකාදීප ක්‍රීඩා පිටුව තොරතුරු වාර්තා කරන්නේ. රසාරා වසර 23ක් පැරණි වාර්තාවක් බිඳ තමයි පැයක් යන්න කලින් මීටර 1500ක් ජයගනී කියලා ඡායාරූප සහිතව වාර්තා කරනවා. දීගම් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණු 104 වැනි ජාතික මල්ල ක්‍රීඩා සූරතා තරගාවලියේදී මීටර 10000 කාන්තායි සව්වෙන් වාර්තාවක් පිටු වීමට යුද හමුදා ක්‍රීඩිකා රසාරා විජේසූරිය සමත් වුණා. ඒ විනාඩි 33යි තප්පර 32.77 කාලයක් සටහන් කරමින් ඒ වසර 23ක් පැරණි ඒ වාර්තාව බිඳ දැමීමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඇය ඉසව්වේ ආසියානු පරිසාධන වට්ටම දක්වා ඉහළ යමින් දක්ෂතා පළ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. 2003 ඒ ක්‍රීඩා සමාජයේ සුජීවා නිල්මිණි ජයසේන විනාඩි 33යි තප්පර 57.96කට හිමි කරගෙන තිබූ ඒ ජාතික සූරතා වාර්තාව ඊයේ රසාරා අතින් බිඳ වැටුණා. රසාරා මීටර 10000යි සව්ව අවසන් කරලා පැයක් යාමටත් මත්තෙන් ආරම්භ වුණු මීටර 1500 කාන්තායි සව්වද ඊයේ ජය ගැනීම කැපී පෙනුණා. ඒ විනාඩි 4යි තප්පර 26.24කට කියලා තමයි ලංකාදීප තොරතුරු වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 59යි.
1: කාටූන්ස්
2: සතියක පත්තරවල විස්තර නිමා කරන්න තෝරගන්නවා පංකජ රුවින්දගේ සරදම් කාටූනය. 2015 පොදු අපේක්ෂකත්වය මට ලැබුණේ මෛත්‍රියට කලින් කියලා නිමල් සිරිපාල කියනවා. ඉතින් ඇහැරුනේ ඡන්දෙට පස්සේද පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සමගින් සත්‍යග පත්‍රවල විස්තර නිමා කරන මම නලින් විරාජ් ඔබට වාසනාවන්ත ආදරණීය දවසක්.

0: ආයුබෝවන් ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක් උදේ 7 විනාඩි 3යි වෙලාව. හරියටම සතියකට පස්සේ අපි මුණ ගැහෙන රණි ලයිබෝන්.
1: ආයුබෝවන් මදුශංක ආයුබෝවන් සතියක ලක්කන හගෙන ඉන්න හැමෝටම අපි අද සතියක ලක්කන නේද ෆොරින් සෙග්මන්ට් එක තමයි දී අහන තියෙන්නේ මේ පැය පුරා. මේ පටන් ගන්නකොටම මට හිතුණා ලස්සන කතාවක් මට හම්බුණා. ඒ කතාව කියන්නේ මේ මදුශංක පළමුව ගමන ආරම්භ කළ සියලුම දෙනා පළමුවෙන්ම ගමනාන්තයට ළඟා වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ගෙන ඔය ඉබ්බගිහා වගේ කතාවත් ඕකට ගන්න පුළුවන්. ඔව්. නේ මුලින්ම රේස් එක වෙර දාලා දුවන්න ගත්තට මේ මුලින්ම එයාට හැමතිස්සෙම ගමනාන්තයට ළඟා වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අද හුඟක් අය තමන්ගේ ගමන අතරමඟදී අතහැර දමන්නේ අන්න අය තමන්ට වඩා ඉදිරියෙන් ආරම්භ කරලා. තමන්ට වඩා වේගෙන් යනවා දැකලා ඇතිවන මානසික බිය නිසා. හැබැයි මතක තියාගන්න ඕනේ ජීවිතය කියන්නේ මීටර 100ක කෙටි දිවීමක් නෙවෙයි. මේක දීර්ඝ මැරතන් තරගයක් වගේ එකක්.
0: ඒක හිමින් හිමින් සමහර වෙලාවට තමන්ගේ කැපැසිටි එකත් එක්ක මේන්ටේන් කරන්න ඕනේ රේස් එකක්. සමහර මිනිස්සු ඉක්මනට දුවලා ඉවර කරන සමහර අය මුළු ජීවිත කාලෙම හිමින් හිමින් දුවලා අවසාන අධිරේදී තමන්ගේ ජයග්‍රහණය කරනවා. ඒක එක්කෙනාගේ වේගය වෙනස් නේ. රනිල්ගේ වේගයට මට දුවන්නත් මගේ වේගයට රනිල්ට දුවන්නත් බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ වේගයට දුවන එක තමයි කරන්න ඕනේ.
1: ඔයාගේ වෘත්තීය ගමනේදී හරි ඔයාගේ පෞද්ගලික ජීවිතයේදී හරි ඒ ගන්න ඉලක්කවලට අන්නයිගේ ආරම්භයේ වේගයට රැවටෙන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අන්නය ආරම්භයේදී ලොකු සද්ද දාලා නේද වැඩේ වේගෙන් පටන් ගන්නවා. හැබැයි මැද්දර යනකොට ඒගොල්ලන්ගේ වේගය අඩාල වෙනවා. ඒ නිසා ඔයාගේ ශක්තිය ගැන විශ්වාස කරලා ඔයාගේ ගමන පටන් ගන්න. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.

0: සත්‍යයක ලක්හඬ.
1: Beyond the borders, beyond the headlines.
2: අයිබෝන් සුබදැස්සනක් ජයග්‍රහ වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා සෙනසුරාදා දවස විවේකී හැඳිවාඩු දවසේ වුණ අපි ආවා දවසේදී කතාබහ කරන්න ගෙවි ගිය සතිය ලෝකයේ උණුසුම් වුණ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්හඬ බියොන්ඩ් ද බෝඩර්ස් සමගින් එකතු වෙන්න. අද දවසේදී මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේකලා වීරසිංහ. අයිබෝන් සුබදැස්සනක්.
3: අයිබෝන් ගයන් සුබෝදයාසනක් ඒතෙකම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කපිල තිලකසිරි මහත්මයා අද දවසේදී මේ විදේශ තොරතුරු පිළිබඳව විශ්ලේෂණය කරන්න. ඉතින් අපි අවධානය යොමු කරමු මේ සතියක කාලයක් පුරාවට විදේශ තොරතුරු කොහොමද වාර්තා වෙලා තියෙන්නේ, නවතම තොරතුරු මොනවද කියන හොයලා බලන්න.
4: අයිබෝන් සුබෝදයාසනක් මේකලා ගයන්, මොකද නේපාලයේ තත්ත්වය, අලුත්ම තත්ත්වය මොකද්ද?
2: නේපාලයේ තත්ත්වය ගැන කතා කරොත් එහෙම කපිල, දැන් අප නේපාලයේ මේ තත්ත්වය ඇති උනේ කොහොමද, මොකද උනේ නේපාලයේදී? මේ ඇත්තටම දැන් මේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව පිහිටා ඇති ගංගාවක් තමයි මේකලා, මේ ග්ලැසියර් තට්ටුවක් කඩා වැටීම හේතුවෙන් තමයි මේ ගංවතුර තත්ත්වය ඇති වෙලා තියෙන්නේ.
3: ඔව්, ඔගේ යන සඳහන් කළා වගේ දැන් 2026 මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 4 වෙනිදා වෙනකොට, කියන්නේ ඊයේ දවසේ වෙනකොට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව තමයි අපි මේ කතාව සිද්ධ කරන්නේ. අගෝස්තු 26 වෙනිදා උතුරු නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නේ ගිහන් සඳහන් කළ විදිහට අයිස් සහ ග්ලැසියර් පාෂාණ ස්කන්ධයක් කඩා වැටීලා තමයි මේ අනතුර, බිහිසුණු අනතුර සිදු වෙලා තියෙන්නේ. එතකොට අපි විශේෂයෙන් මතක් කරන්න ගියහන් මේ ගංගා දෙකක් මතට තමයි මේ පතිත වීම සිද්ධ වෙලා තියෙන්නේ. ත්‍රිශූලි සහ බෝටේ කෝෂි කියන ගංගා පද්ධතියට තමයි මේ ග්ලැසියර තට්ටුව කඩා වැටලා තියෙන්නේ. එතකොට විද්‍යාචින්ගේ මතය වෙලා තියෙන්නේ මේ නිසා තමයි මේ බිහිසුණු ගංවතුර තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා.
2: ඔව්, ඒකත් එකම දැන් මේකලා මේ වෙන විට අතුරුදන් වෙච්ච සංඛ්‍යාව සහ ඒ වගේම මරණයට පත් වෙච්ච සංඛ්‍යාව පිළිබඳවත් අපි කතා බහ කළ යුතුයි.
3: ඔව් ගිහන්, මියගිය සංඛ්‍යාව සඳහන් වෙන්නේ 1252ක් කියලා, අතුරුදන් වුණු සංඛ්‍යාව 4216ක් කියලා සටහන් වෙලා තියෙනවා. ඒත් එක්කම බේරාගත් සංඛ්‍යාව සඳහන් වෙනවා 11993ක් කියලා. මේවා තමයි යාවත් කාලීන තොරතුරු විදිහට දැනට සඳහන් කරලා තියෙන. ඒත් එක්කම මේ වැඩිම බලපෑමට ලකු ප්‍රදේශ පිළිබඳවත් සටහන් කරලා තියෙනවා. රසුවා කියන දිස්ත්‍රික්කයේ තමයි විශාලම ලෙස මේ නේපාලයට අනතුරු ඇති වෙලා තියෙන, ආපදාවෙන් දැඩි හානි එල්ල වෙලා තියෙන්නේ මේ රසුවා කියන දිස්ත්‍රික්කයට කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේව තමයි නේපාලයේ පැත්තෙන් නවතම තොරතුරු විදිහට සඳහන් වෙන්නේ.
4: මෙතනදී ගියහන් මේ නේපාලයෙන් මේ ගංවතුර ගලාගෙන ගියානේ, ගිහිල්ලා ඊට පස්සේ නතර වෙන්න ඕනේ ඉන්දියාවෙනි.
2: ඔව්, අවධානය යොමු කරමු කපිල, මේ ගංවතුරේ මේ විනාශකාරී බලයත් එක්කම කොහොමද මේ දැන් නේපාලයේ දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න ඕන. අයිස් ගල් මඩ ඔබ දැක්ක, මං හිතන්නේ මේ රූපරාමු සංසරණය වුණා විශාල වශයෙන්ම මඩ තට්ටු. දැන් මේ පුද්ගලයන් ගලවා ගැනීමට පවා යාමේදී ඔවුන්ට ඇති වෙලා තියෙන අපහසුකම තමයි මේ පුද්ගලයන්ව ගලවා ගැනීමේදී මඩ තට්ටුවල එරිලා ඉන්නව ගොඩක් මිනිස්සු. පහුගිය දවස්වල වීඩියෝ සංසරණ වුණා මේකලා මතක ඇති, කුඩා දැරවියක් බේරාගත්තා ඔවුන් මේ වෙලාවේ. දින 3ක් මඩ යටට හිරවෙලා ලින්දපු දැරවියක් තමයි විදියට බේරගෙන තිබුණේ. දැන් ගලවා ගැනීම ඔය කණ්ඩායම හිතලා තිබුණේ මේ ඉන්නේ පූස් පැටියෙක්, එහෙම නැත්නම් පූසෙක් කියලා. ඒ හිතලා තමයි මේ දරුවා කොහොම හරි ගලව ගන්න හැකියාව ලැබුණේ මේ ගලවා ගැනීමේ කණ්ඩායම වලට. දැන් කොහොම නමුත් එක්සත් ජාතීන්ගේ මූලික ඇස්තමේන්තුවට අනුව මේ වන විට ටොන් මිලියන 2.2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශීය පුරා පැතිරලා තියෙනවා මේ මඩ තට්ටු. ඒ වගේම තමයි බොහෝ ප්‍රදේශවල නිවාස සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබෙනවා, නිවාස මඩෙන් වැහිලා තියෙනවා, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන හානි වෙලා තිබෙනවා, ඒ වගේ මාර්ග කැඩලා තියෙනවා, පාලම් ගසාගෙන ගොස් තිබෙනවා, විදුලි සහ සන්නිවේදන පහසුකම් සියල්ලක්ම පාහේ මේ නගරය තුල බිඳ වැටලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම කපිල තවත් මේ සුවිශේෂී සිද්ධියක් වාර්තා වෙනවා නේපාලයේ මේ ගංවතුරත් එක්ක. එක්තරා පාසලක විදුහල්පතිවරයෙක් ඔහු පාසලට පැමිණෙන සියලුම දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඔහුට මේ අනතුර ඇඟවීම මුලින්ම ආරංචි වෙලා තියෙනවා. ඔහු අනතුරුව මේ සියලුම දුවා දරුවන් උස් ස්ථානවලට, ඒ වගේම තමයි පාසලට පැමිණෙන දුවා දරුවන් හිටියා, ඔවුන්ව පාසලට පැමිණෙන්න එපා කියලා බස් රථයේ රියදුරන්ව දැනුවත් කරලා මේ ගංවතුරෙන් බේරා ගැනීමට මේ විදුහල්පතිවරයා සමත් වෙලා තියෙනවා. මම දැක්ක මේකත් මේ පහුගිය කාලෙදි සමාජවාද තුළ බොහෝසේ කතාබහට ලක් වෙච්ච කාරණාවක් විදිහට. දැන් කපිල සඳහන් කරපු කාරණාවට අපි අවධානය යොමු කරමු. දැන් අර ඉන්දියාව පැත්තට තමයි මේ ගංවතුර ගලා ගෙන ඉන්න ඕනේ.

0: එතකොට ඇත්තටම කොහොමද මේ ඉන්දියාව මේ සම්බන්ධයෙන්?
1: දැන් ඉන්දියාව කලිනුත් මම හිතනවා මේ තත්ත්වයට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න ඔවුන්ගේ ජලාශ තියෙනවා සකස් කරලා තිබුණා. يعني මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් කියලා නෙමෙයි, ඔවුන්ට ජලාශ තියෙනවා. ඒ ජලාශවල ධාරිතාව ඉක්මවා නොයන්න වන් දොරටු විවෘත කරලා ඒක කළමනාකරණය කරගන්න හැකියාව ඔවුන්ට ලැබුණා කියන එක තමයි විශේෂයෙන්ම මම දුටුවේ. ඊට අමතරව ඔබ දැක්කද කැපිපෙන පොතක් තිබුණා. දැන් ඉන්දියාව එක පැත්තකින් අනික් පැත්තෙන් චීනය. චීනය උදව් කිරීම සහ මෙහිදී මේ ගලවා ගැනීම මෙහෙමලදී තුන් කැපිපෙනන සේවයක් කරන ආකාරයක් පිළිබඳව ජාත්‍යන්තර පුවත් වාර්තා කරනවා. ඒ වගේම ඔවුන් යලි ඉදිකිරීම කටයුතු, මාර්ග ඉදිකිරීම කටයුතු ආදීදී මේ දක්වන කාර්යක්ෂමතාව, ඩ්‍රෝන තාක්ෂණ යොදා ගැනීමෙන් ආලෝක ලබා ගැනීම, රාත්‍රී කාලයේදී විශාල යන්ත්‍රෝපකරණ යොදාගෙන මාර්ග පද්ධතිය මේ සකස් කරන ආකාරය, يعني මේ සැපවීම මාර්ග වෙන්න ඕනේ කොහොමද? වෙයි අනික් පැත්තෙන් බලන්න මේ විශේෂ කාරණයක් වුණා, විදේශ උදවා ගැනීම කණ්ඩායම් වලට මේ අවසරයක් ලබා දුන්නේ නැහැ මුලින් නේපාල රජය. නමුත් පසුව ජාත්‍යන්තර ඉල්ලීම් සහ බලපෑම් හමුවේ ඔවුන් කිව්වා සීමිත අවස්ථාවක් ලබා දෙන්න සූදානම් මේ මුදවා ගැනීම කණ්ඩායම් වලට කියලා. එතනදී ඔවුන් මේ එපා කියන හේතුව, ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්න හේතුව වුණේ එන කණ්ඩායම් වලට සීතල සහ මේ පවතින කාලගුණ තත්ත්වයන් දරා ගන්න අපහසු වේ. ඒ වගේම මුදවා ගැනීමේ නේපාලයේ මුදවා ගැනීමකට නේපාලයට කරා ගන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් තමන්ගේ දේ කරලා ජනතාව ගලව ගන්න.
0: ඒ වගේ ශක්තිය ඔවුන්ට
1: තියෙනවා. ඒ වගේම මම හිතනවා මේ ප්‍රදේශවල තියෙන තත්ත්වයන් දන්නෙත් AI. ඔව්. එවැනි දෙයක් වෙන්නට ඕනේ එතන සිද්ධ වුණේ.
0: දැන් ඔකේ අපිට මේ තියෙන අඳුරුතුම් මතකේ තමයි ශ්‍රී ලංකාවට බලපෑපු දිත්වාසුලි කුණාටුව. ඒත් ඔය දැන් අපිට මතක ඇති විශේෂයෙන්ම මේ මධ්‍යම පළාත එහෙම ගත්තට පස්සේ දරුණු නායම් ඒ වගේම ගංවතුර තත්ත්වයන් නැති වෙලා තිබුණා. ඉතින් ඒ පිළිබඳවත් විශේෂණ හමුදා කණ්ඩායම එහෙම විදේශීය සහන කණ්ඩායම අපේ ලංකාවට පැමිණිලා අපිට සහාය දැක්වුවා. අර නේපාලය කියන වගේ ඔවුන්ගේ රටේ පිහිටීම පිළිබඳව ඔවුන් තමයි වැඩිපුරම දන්නේ. දැන් මේකලා මේ දැන් වැඩි වශයෙන් මේ ගංවතුර තුල අපිට දකින්න ලැබුණේ, දැන් අපි ගංවතුරක් කියලා කිව්වට පස්සේ වැඩි වශයෙන් ගලන්නේ වතුර. නමුත් මේ නේපාලයට බලපෑපු මේ ගංවතුරත් එක්ක
2: මඩ තට්ටු
0: තමයි වැඩිපුරම ඇවිල්ලා තිබුණා. එතකොට මේවා සම්බන්ධයෙන් දැන් මේවා නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් වතුරකට වෙන හානියට වඩා මඩපාරකට වෙන හානිය වැඩි. මම හිතන්නේ එහෙම නේද කපුල? මේ අපි ඒ ගැන කතා කරොත් එහෙම?
1: ඒ ගැන කතා කළොත් කියන්නේ මේ දැන් අපි මේ කරන කතාව සවන් දෙන බොහෝ දෙනෙකුට මේ අත්දැකීම දැන් තියෙනවා. මොකද උන් වීඩියෝ නරඹලා
0: තියෙනවා.
1: දැන් මේක කිසිසේත් බලාපොරොත්තු වෙන දෙයක් හෝ කෙනෙකුට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතන සිද්ධ වුණේ.
0: ඔව්.
1: ඒකට ඒ ඇති වෙන තත්වයක් ඒ වගේ සහ මතුවට ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන තත්වය පිළිබඳව දැන් අනතුරුංග විප්ති වෙනවා. විශේෂයෙන්ම මෙතෙන්ට ගලපන්නම්මම එල් නිනෝ තත්වය. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෝකෙම අවධානය යොමු කරනවා.
2: ඊයේ දවසේ සඳහන්
1: කළා. හැබැයි මේ එල් නිනෝ තත්වය පිළිබඳව ඔහු ලෝකේ අවධානය ගන්න උත්සාහ කරන මොහොතේදී ඔහුට අනෙක් පැත්තෙන් ඉරාන ඉරාක සහ යුක්‍රේන රුසියා යුද්ධයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමේ නොහැකියාව පිළිබඳව විවේචන එල්ල වෙන අවස්ථාවකදී ඒ අවධානය වෙනතකට යොමු කරගන්න, කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බැහැර කරගන්න, එල් නිනෝ දරුණුවතට හැරෙනවා සහ මේ ලෝකයට සූදානම් විය යුතුයි කියමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ අවධානය ගන්න හදනවද කියන කතාව තමයි ආපහු සාකච්ඡා වෙන්නේ.
2: ඔව්. දැන් මේ ගිහන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ කපිල මහත්මයා, මේ දැන් දින 9කට පස්සේ මේ ගංවතුරෙන් දින 9කට පස්සේ ඊයේ දවසේදී හයිඩ්‍රෝ පවර් ටනල් එකක ඇතුලේ ඉඳලා කම්කරුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගන්න මේ රෙස්කියු ටීම්ස් වලට හැකියාව ලැබිලා තියෙනවා. සංජය සහ කබීර් මහරජ් කියන මේ පුද්ගලයින් දෙදෙනාව තමයි ඊයේ දවසේදී බේරාගෙන තිබෙන්නේ. දැන් ඔවුන් සඳහන් කරන්නේ ගංවතුරෙන් දින 9ක් ගත වුණාටත් පස්සේ තමයි මේ දෙදෙනාව මුදවා ගැනීම කණ්ඩායම් විසින් මුදවා ගැනීමට ලක් කරලා තියෙන්නේ.
0: දැන් දින 9 ගත්තට පස්සේ ඔවුන්ට අවශ්‍ය කරන ජලය, එතකොට ආහාර පාන මේ කිසිවක් ඔවුන්ට ලැබෙන්නේ නැහනේ. කොහොම නමුත් අර අපි කියන්නේ වාසනාව තමයි ඔවුන්ව ජීවත් කරලා තියෙන්නේ. හරි, අපි තවත් බොහෝ තොරතුරු කතා බහ කරන සූදානම්. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන Beyond the Borders Beyond the Headlines වට සටහනත් එක්ක එකතු වෙන්න. අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු.
3: Beyond the Borders Beyond the Headlines.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලකනාගෙන ඉන්න උදේ 7:20.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: පසුගිය දෙවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් අවතම රේඩියෝ රියලිටිය
5: ලකඩ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලකඩ ගෝල්ඩන් වොයිස්. Beyond the borders, beyond the headlines.
7: ග්‍රාමීන අනතුරු ඔබ නැවතත් ලක්කඩ බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින්ස් වැඩසටහනත් එක්ක දැන් අපි ලපි මේ විරාමයට යන කලින් කතා කරා මේ එල්නිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන්.
8: එල්නිනෝ තත්ත්වෙන් ලෝකයට දරුණු කාලගුණයක් අවදානමක් තියෙනවා කියන කතාවේදී මේ නියඟයේද එහෙම නැත්නම් අධික වර්ෂාවද ඒක නේද මේ දෙපැත්තනේ ඒකමකාසි දෙපැත්ත වගේ මේ දිනවලදී ඇමරිකාවටත් ගංගාතර තත්ත්වය බලපෑවා. ඉන්දුනීසියාවට මොකද්ද මේ ගිහන්න ඇති වෙලා තියෙන තත්ත්වය?
7: දැන් මේ ඉන්දුනීසියාවේ පළාත් රැසක ව්‍යාප්ත වෙලා තියෙනවා මේ දරුණු ලැබුගිනි තත්ත්වයක්. ඒ වගේම තමයි කලාපය පුරා විෂ සහිත දුමාරයක් පැතිරී ගොස් තියෙන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.
8: ඒ කියන්නේ මේ අසල්ලසියොන් කවුද? මැලේසියාව, පිලිපීනේ, ඒගොල්ලන්ට පොද
7: ඒ රටවල් වලටත් මේ විෂ දුමාරය පැතිරලා තියෙනවා කියලා තමයි තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේ උණුසුම් දේශගුණික තත්ත්වය මත තමයි මේ ලැබුගිනි මැඩ පැවැත්වීම අතිශය දුෂ්කර තියෙන්නේ කපිල. විශේෂයෙන්ම මේ කලාපයේ පදිංචිව සිටින මිලියන ගණක් ජනතාව ඉන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුමාරය කපිල සදහන් කරපු මැලේසියාව, පිලිපීනය ඇතුළු අවට රටවල් ගණනාවකටවත් දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙන බව තමයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔය විෂ දුමාරය ආග්‍රහණය කිරීමත් එක්කම ශ්වසන ආබාධ සහිත විවිධ ආසාදනවලට ලක් වූ පුද්ගලයන් ඉන්දුනීසියාවේ සිය ගණනක් ජනතාව රෝහල්ගත කරලා තියෙන බවද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා.
8: දැන් මේ එල්නිනෝ තත්ත්වය දරුණු විපර්යාසයක් විදිහට දරුණු විදිහට වර්ධනය වෙමින් පවතිනවා කියලා මේ පළවෙන අණාවකි සහ මේ සම්බන්ධයෙන් කරන නිවේදනත් එක බලපුවාම අපි කලින් කතා වෙලා තියෙනවා මේ අපිට අභියෝග රාශියක් තියෙනවා කියලා. දැන් අපි උණුසුම සහ නියඟිය සහ වැස්ස විතරක් නෙවෙයි ඊට පස්සේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව ආහාර ප්‍රශ්න වෙන්න පුළුවන්, බලශක්ති ප්‍රශ්න වෙන්න පුළුවන්. හරිද? ඒවා දිගු කාලීන වශයෙන් අපිට බලපාන දේවල්.
7: හැබැයි
8: මේ වසර ගෙවිලා ලබන වසරේ මුල් කාර්තුව දක්වා
7: 2007 පෙබරවාරි මාසය දක්වා මේ එල්නිනෝ තත්ත්වය පැවති හැකි බව තමයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනතුරු අඟවලා තිබුණේ. ඊයේ දවසේදී මේ විදිහට මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකෙම අවධානම් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරලා තිබුණේ.
9: ඔව්, මේ කපිල මහත්මයා කලින් සඳහන් කළා මේ සානුව පිළිබඳ ග්‍රෑන්ඩ් කැනියන් කියන සානුව සම්බන්ධයෙන් සඳහන් කළා. එතනදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කොලරාඩෝ කියන ගංගාව මේ වෙන විට හිඳිලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ග්‍රෑන්ඩ් කැනියන් සානුව හරහා තමයි මේ කොලරාඩෝ ගංගාව ගමන් කරන්නේ. කපිල මහත්මයා සඳහන් කළා හරි මේ ග්‍රෑන්ඩ් කැනියන් කියන මේ සානුව තමයි මේ වෙන විට එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක් වෙලා තියෙන්නේ.
7: දැන් ඒකත් එක්ක අපි දැන් කතා කරේ ලෝකය මේ කාලගුණය පැත්තෙන් කපිල මේ දරුණු වෙච්චාකාරය සම්බන්ධයෙන්. අපි යමු මේ මැද පෙරදිග පැත්තට. කොහොමද මේ මැද පෙරදිග මොකද වෙලා තියෙන? දැන් නැවතත් මේ තොරතුරු වාර්තා වෙලා තිබුණා පහුගිය දිනවල ඉරානයේ අර දූපතකට ඇමරිකා ප්‍රහාර එල්ල වුණා. ඉන් අනතුරුව ඉරානය විසින් නැවතත් මැද පෙරදිග පිහිටි ඇමරිකා කඳවුරු පිහිටි රටවල් වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. අපි යමු මැද පෙරදිග පැත්තට.
8: ගයන් මේ මේක සිද්ධුනේ ලාරක් දූපතේ ඉරානයේ රොකට් විදින යන්ත්‍ර දෙකකට ඇමරිකානු හමුදා 30 වෙනිදා ප්‍රහාරයක් එල්ල කිරීමත් එක්කනේ. එතකොට ඇමරිකාවයි ඉරානය අතරේ ටිකක් සාමකාමී වාතාවරණයක් තිබුණානේ, වාග් ප්‍රහාර විතරයි තිබුණේ. අපි පහුගිය සතිවල කතා කරද්දී ඊට පස්සේ ජූලි මාසයෙන් පස්සේ ද ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කරපු පළම අවස්ථාව තමයි මේක. ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් අර රොකට් මධ්‍යස්ථාන විනාශ වුණා විතරක් නෙවෙයි, ඉරානයේ සෙබළුන් කීප දෙනෙකුත් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. මේ ප්‍රහාර මාලාවේම තියෙන එක්තරා මේ සුවිශේෂී බවක් තමයි මේ ජීවිත හානි නෙමෙයි වාර්තා වෙන්නේ, දේපල හානි වාර්තා වෙන්නේ.
7: සහ මේ මං හිතන්නේ මේ ඔවුන්ට තියෙනවා කපිල මේ අර අවියායුධ නිෂ්පාදනාගාරේ වගේම ඔය දැන් අර සදාහන් කරපු රොකට් අවි තියෙන ප්‍රදේශවලට එල්ල කළා, මේව විනාශ කිරීම තමයි ඇමරිකාවේ මූලික අරමුණ වෙලා තිබෙන. මොකද මේ ජීවිත ගණන් විනාශ කරනවට වඩා දේපල වලට හානියක් කරලා ඔවුන්ව පරාජය කිරීම තමයි මං හිතන්නේ ඇමරිකාවට මේ වෙලාවේ අවශ්‍ය කරලා තියෙන්නේ.
8: ඒ අතරෙදී ඉරානය ඇමරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කළානේ. ඇමරිකාවේ අසල් සියවන ජෝදානේ පීටි ඇමරිකානු හමුදා කඳවුරුවේ තමයි ඔවුන් මේ අවස්ථාවේදී ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. දැන් මෙන්න මෙතනදී ඔබ දන්නවා පහුගිය සතියේ නබිනායකතුමන්ගේ උපන්දිනය දුනා. එතනදී තමන්ගේ මේ නිලවේ බඩවිය ඔස්සේ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන මේ උත්තරීතර නායක කමේනි සඳහන් කරලා තියෙනවා,
7: මුස්තාෆා කමේනි.
8: ඔව්, ඉතා වැදගත් ප්‍රකාශයක්. ඔහු කියනවා මුස්ලිම් ජාතීන්ට බලපාන මුහුණ දෙන ගැටලුවලට එකම විසඳුමයි තියෙන්නේ, ඒ අන්‍යෝන්‍ය සහයෝගිතාවය. ඔහු ඔවුන් මේ දැන් මේ මොහොත වෙන විට තියෙන්නේ මැද පෙරදිග එකමුතුවක් කෙරෙහි තමයි මේ ඉරානයේ යෝජනා කරන්නේ සහ බලපෑම් කරන්නේ.
7: ඔක අපි මීට කලිනුත් කතා කරා කපිල, මේ විශේෂයෙන්ම මැද පෙරදිග ගත්තට පස්සේ ඉරානය දැන් මේ වෙලාවේ තනි වෙලාද අපි ඔක කලිනුත් කතා කරා. දැන් අර ඉරානෙන් මේකට ප්‍රතිචාරයක් වශයෙන් අර ඔබ සඳහන් කරපු විදිහට මුක්තාපා කමේනි කියන්නේ දැන් අනෙකුත් රටවල්වල සහයත් මේ වෙලාවේ ඉරානයට අවශ්‍යයි කියලා තමයි ඔහු වක්‍රාකාරයෙන් සඳහන් කරන්නේ. මොකද මේ සමගිය ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ රටවල් වලින් අනෙක් රටවල් වලට අනිවාර්යෙන් ප්‍රහාරයක් එල්ල කරොත් එහෙම මුස්ලිම් රටවල් එකතු විය යුතුයි කියන මතය තමයි ඔහුගේ මේ මතයක් විදිහට ඉදිරිපත් කළ තියෙන්නේ.
8: ඔව්, ඒත් එක්කම ඔවුන් යලි තර්ජනය කළා අසල්ලසියන්ට ඉරානයට ප්‍රහාර එල්ල කරන්න ඇමරිකාවට ඉඩකඩ ලබා දෙනවා නම් ඉරටවල ප්‍රහාරයට ලක්වීමට සූදානම් විය යුතුයි කියන එක.
7: ඔව්, ඒකත් එක්කම මේ දැන් ඉරානෙන් තව පහුගිය දවස්වල වාර්තා වෙච්ච තොරතුරක් තමයි ඔවුන් නැවතත් කියලා තිබුණා ඉදිරියේදී ඇමරිකාවට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් ඉන්නවා කියලා.
8: මේකලා මේකදී නිහඬ මොකද?
9: ඇත්ත වශයෙන්ම මේ දැන් ඔබ දෙදෙනා කතා කරගෙන ගිය නිසා මම මේ සම්බන්ධයෙන් මේ අදහස් දක්වන්න නැතුව හිටියේ. මම හිතනවා දැන් ඔබ සඳහන් කළා මේ ඇමරිකාව ඉරානය යලි පැටලීම සම්බන්ධයෙන්. එතකොට මේ දැන් ගිහන් අපි දැක්ක අපි දැන් නිරන්තරයෙන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා ඉරානයේ මගුල් ගෙදරකට වෙඩින් එකකට ඔව් ඇමරිකා ප්‍රහාර එල්ල වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන්ුත් අපි දිගින් දිගටම කතා කරා. මේ සම්බන්ධයෙන් ගිහන් මොනවද අපි අදහස් දක්වමු මේ සම්බන්ධයෙන්?
7: දැන් විශේෂයෙන්ම කපිල මේ වෙඩින් එකකට එහෙම නැත්නම් අපි කියන මේ විවාහ මංගල්‍යයකට අපි කොයිම වෙලාවකවත් ඒ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න මේක ජාතික සංවිධානයේත් කතා කරා මේ සම්බන්ධයෙන් මේ ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන්. ඇමරිකාව විසින් මේ ඉරානයේ මංගල සාදයක් පැවැත්වෙච්ච නිවසකට ප්‍රහාර එල්ල කළ තුන හැදී ජීවිත හානිත් මං හිතන්නේ මේකලා වාර්තා වෙලා තිබුණා.
9: හතර දිනක් මියගොස් තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබුණේ.
7: ඉතින් මේ වගේ තත්වයකට කොහොමද මුහුණ දෙන්නේ? මේ වගේ දෙයක් කරන්නේ ඇයි? ඇමරිකාව මේක හිතාමතා සිදු කරලද ප්‍රහාරයක්ද, එහෙම නැත්නම් මේ වෙනත් ඉලක්කයක් ගන්න ගිහිල්ලා වෙච්ච ප්‍රහාරයක්ද කියන එක සම්බන්ධයෙන් බොහෝ දෙනා කතාබහට ලක් කරලා තියෙනවා අපිලා.
8: මේක මේ ඇමරිකාව පැත්තෙන් ගත්තාම ඇමරිකාව ලැබපු පරාජයක් වගේ නටරම් පේන්නේ. මොකද මේ මගුල් ගෙදරටත් ගහන තත්ත්වෙට ඇමරිකාව පත් වුණා කියන දැන් ඇමරිකාව ඉලක්කයන් බවට පත් වෙන්න ඕනේ. නැස්ටික මධ්‍යස්ථාන අවිගබඩා හමුදා කඳවුරු එවැනි දේවල් තියද්දි මේ සාමාන්‍ය වැසියන්ගේ
7: විවාහ
8: මංගල්‍යයක් එකක් ඉලක්ක කරනවා කියපුවාම ඒ ඇමරිකාවද කියන තත්ත්වෙට පත් වෙනවනේ.
7: ඇමරිකාව ඒ වගේ තැනකට වැටුනේ ඇයි කියන එක බොහෝ දිනාට කතාබහට ලක් කරන්න පුළුවන් මේ වගේ දෙයක් වාර්තා වෙද්දී.
9: ඔව්, ඒ වගේම මේ ගිහන් කපිල මහත්මයා දැන් අපි සඳහන් කරන්න ඕනේ මේකෙන් ලෝකයටම බලපෑමක් සිද්ධ වෙනවා. ඒ තමයි බොරතෙල් මිල ඉහළ යාම නිසා මුළු ලෝකයේම මේ වෙනකොට ඉන්ධන අර්බුදයක තමයි ඉන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටකට ඉන්ධන මිල දී ගැනීමේදී විශාල අර්බුදවලට මුහුණ පෑමට සිදු වෙනවා කියලා තමයි විද්‍යාඥයින්ගේ මතය සහ ඒක සාමාන්‍යයෙන් මැද පෙරදිග ආශ්‍රිත කලාපවල යුද ගැටුම් ඇති වෙනකොට මේ ප්‍රශ්නය මුළු ලෝකයටම බලපානවා. ලංකාවට තමයි විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල වෙලා වෙලා තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් කතා කරන අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට තියෙන බලපෑම මේ සම්බන්ධයෙන්.
7: ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේ ඛනිජ තෙල් ගත්තට පස්සේ අපිට විශේෂයෙන්ම දැන් අපේ විදුලි බල ශක්තියට ප්‍රවාහනයට මේ හැම දෙයකටම අපේ රටට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ඛනිජ තෙල් කියලා කියන්නේ. ඒකට දැන් මේ ලෝක වෙළඳපොලේ මේ ඛනිජ තෙල් මිල ඉහළයම එහෙම නැත්නම් මේ බොර තෙල් මිල ඉහළ ගියොත් එහෙම නැවතත් ලංකාවට බලපෑමක් එල්ල විය හැකි.
8: මෙවර මේ ප්‍රහාරයන් ආරම්භවෙද්දී එක්ක ලෝක වෙළඳපොල 5% විතර ඉහළ යamak තමයි වර්තා
7: වෙන්නේ. ඔව්. දැන් ඒකත් එක්ක මේ ඊශ්‍රායලයේ ලෙබනන් හිස්බුල්ලා තත්ත්වයකට අපහු නැවතත් මතුවලා කියලා තොරතුරු සඳහන් වෙලා තියෙනවා. මේ తాවකාලිකව සටන් නැවැත්වීම කිවිසුම් බිඳ වැටීම මීට පෙර ඇතිකරගත් සටන් විරාමයක කතාවලින් පසුවද දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධාන සහ ඊශ්‍රායල් හමුදා අතර දරුණු ගැටුම් ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. කපිල ඒ වගේම තමයි නැවතත් මේ ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ ඊශ්‍රායල් හමුදා දකුණු ලෙබනනයේ ඇතැම් ප්‍රදේශ අත්පත් කරගෙන ඉන්න සදහසිය හමුදා කඳවුරු ශක්තිමත් කරමින් ඉන්නවා කියලා තමයි විදේශීය මාධ්‍යවල සඳහන් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ මේ සිරකරුවන් නිදහස් කර ගැනීම කෙසේ වෙතත් මෑතකදී ඊශ්‍රායල් විසින් තමන් අත්අඩංගුවේ තබාගෙන සිටින ලෙබනන් සිවිල් වැසියන් පිරිසකගේ පළමු පුද්ගලයා නිදහස් කිරීමටත් ඔවුන් පියවරගෙන තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා.
9: එතකම කියන්නේ අපි සඳහන් කළෝ මේ ගාසා තීරයේ වත්මන් තත්වය ගැන. මොකද ගාසා තීරය කියන්නේ මේන් පොයින්ට් එකක්. අපි මේ කතා බහ කරද්දී මේ මැද පෙරදිග යුදමය වාතාවරණය පිළිබඳ කතා කරද්දී ගාසා තීරය කියන්නේ මේන් ප්ලේස් එකක්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් වත්මන් තොරතුරු කොහොමද කියලත් කතා බහ කරමු.
7: විශේෂයෙන්ම මේකලා දැන් ওই මානුෂීය ආධාර සහ සෞඛ්‍ය ගැන තමයි ওই ගාසා තීරය පැත්තෙන් කතා බහ කරොත් එහෙම අපිට කතා බහ කරන්න තියෙන ගාසා තීරය වෙත දැඩි බාධක මැදියුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වෙලා අත්‍යවශ්‍ය මානුෂීය සහ විද්‍යාදාර සැපීමේ මෙහෙයුම් අඛණ්ඩවම සිදු කරන වුන් සෞඛ්‍ය සංවිධානවල මැදිහත් වීමෙන් දරුණු ලෙස රෝගාතුරුණු දරුවන් ඇතුළු රෝගීන් 13,000කට වැඩි පිරිසක් විදේශීය රෝහල් වෙත යොමු කරලා ප්‍රතිකාර කිරීමත් ආරම්භ කරලා තිබෙනවා. කොහොම නමුත් මේ ගාසා තීරයේ අර ඔබ සඳහන් කරපු වගේ මේන්ම පොයින්ට් එකක් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් මේ ගාසා තීරය අත්පත් කර ගැනීමට එක් අතකින් ඊශ්‍රායල් සබලුන් සටන් කරනවා, අනෙක් පැත්තෙන් පලස්තීන සබලුන්. ඒ වගේම මේකට වක්‍රාකාරයෙන් සහාය දෙන තවත් පාර්ශ්වයන් ඉන්නවනේ කපිල. ඒගොල්ලොත් බලාගෙන ඉන්නේ මේ ගාසා තීරයේ බලය තහවුරු කර ගැනීමට. කොහොම නමුත් මේ වන විට බලය ඍජු වශයෙන් මම හිතන්නේ කපිල පලස්තීනයේ සතුව තමයි මේ ගාසා තීරයේ බලය පිහිටවන්නේ.
8: පලස්තීනයේ රජය නාමිකව පවතින. එහිදී මේ බොහෝ වෙලාවට සන්නද්ධ කණ්ඩායම් තමයි මේ පාලනය සිදු කරමින්
7: පවතින්නේ.
8: එතකොට ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ බලේ පිටවීමෙන් පසු අගමැතිවරයෙකුන් සහ අමති මණ්ඩලයක් හිටියට දැන් මේ අය නියෝජනයක් වෙන්නේ නැහැ හුඟක් වෙලාවට මේ සටන් සඳහා. දැන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පලස්තීන රජයට චෝදනාවක් එල්ලවෙන්නේ
7: නැහැ.
8: ඒ කණ්ඩායමට නෙන්නේ. නමුත් එහි පලිගැනීමට ලක්වීම හෝ ප්‍රහාරයට ලක්වීම කියන්නේ සාමාන්‍ය වැසියන් ඇතුළුව ඒ සියලු දෙනාටම ගාසා තීරයේ තියෙන සුන්බුන්ගොඩ අනුව පෙන්වන්නේ උන්ට මොන තරම් ප්‍රහාරයක් එල්ලවෙලාද කියලා. ඔව් එහෙම තත්ත්වයක් තමයි ගාසා තීරයේ දකින්න ලැබෙන්නේ.
7: හොඳයි අපි තවත් පොංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව අපි කතා බහ කරන සූදානම් දැන් මේ ඉන්දියාව පැත්තෙන් පොඩි ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙනවා. නවීනතම අවියක් නිෂ්පාදනය කිරීමට සමත් වෙලා තියෙනවා. අපේ සම්බන්ධයෙන් කතා බහ කරන සූදානම් මේ විරාමෙන් අනතුරුව රැඳී සිටින හොමම ලක්කට Beyond the Borders Beyond the Headlines සමගින්.
10: Beyond the Borders, Beyond the Headlines.
11: උදේ 7:33 වෙලාව අද ඉක්මනින්ම අපි මේ ප්‍රතිබල බලන්න ඕනේ. මොකද ඊයේ දවසේ ජයග්‍රහණ හිමි වෙච්ච ජයග්‍රහයේ අංක මොනවද කියලා දැනගන්න ගොඩක් අය බලන් ඉන්නවනේ.
12: ඔව් සැප්තැම්බර් මාසේ 4 සිකුරාද දිනු මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. NLV සුබ දවසක් ලොතරැයියෙන් අපි පටන් ගමු. මිතුන ලග්නයේ වාසනාවන්ත අංක 30 34 සහ 51. මිතුන ලග්නයේ 30 34 51 විශේෂ අංකයේ 66 25 විශේෂ අංකයේ 66 25 NLV ජය ලොතරැයියේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0.037 J.037 අද සම්බන්ධ ලොතරැයි අංක රටාව 1491 2914 C. හඳහනේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 1255 සහ 61. සිංහ ලග්නය 1255 61. දන නිදානේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 27 65 79 සහ 75 සහ 79. Z 27 65 75 79. මෙගා බව ලොතරැයි F ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදාංකයේ අංක 6 වාසනාවන්ත අංක 28 33 35 48. F ඉංග්‍රීසි අක්ෂරය, ප්‍රසාද අංකයන්ක 6, වාසනාවන්ත අංක 28, 33, 35 සහ 48, ගොවිසෙතේ U ඉංග්‍රීසි අක්ෂරය, වාසනාවන්ත අංක 14, 35, 58, 59, U 14, 35, 58, 59, මහජන සම්පතේ C ඉංග්‍රීසි අක්ෂරය, වාසනාවන්ත අංක පිළිවෙලින් 162, 914, C 162, 14. මේ තමයි ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි වල ජයග්‍රහණ ප්‍රතිඵල. අදත් සුපිරි තෑගි ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයි මිලට ගන්න.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන.
3: එහෙම මේ සඳහා අපිට තේරෙනවන ආයන ප්‍රශ්නක කියලා අපි හැමෝම අයත් එක්කන්න
4: අනිවාරේ. මම සල්ලි දෙන්න පුළුවන් කට එකතු කරලා සල්ලි දෙමු. එහෙම නැත්තම් මම දෙන්න.
5: අනේ මට සල්ලි එපා. එහෙම වුණා සර්. තැන්කියු.
6: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩාවැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
4: ඔව් සර්. අපි හැමෝම එනවා.
5: අනේ සර් එහෙම කරන්න ඕනේ නැහැ සර්. මෙතන වැඩත් පාඩු වෙනවනේ. මම ඌව බලාගන්න.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00

0: Airtel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: Beyond the borders, beyond the headlines.
3: විරාමෙන් අනතුරු ඔබ නැවතත් ලක්හඬ Beyond the Borders Beyond the Headlines වැඩසටහනත් සමගින් අපි දැන් අර විරාමයට කලින් කතා බහ කරා ඉන්දියාවට යන සූදානම් කියලා. ඉන්දියාවෙන් මේ නවීනතම අවියක් නිෂ්පාදනය කිරීමට සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාරණාවන් එක පිළ මේක රුසියාවේ තාක්ෂණයෙන් තමයි මේ ඉන්දියාවේ පළමුවරට මේ AK-47 කියන රයිෆල් එය නිෂ්පාදනය කරලා තියෙන්නේ.
4: AK-47 කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන අවියක්. එතකොට ඇයි මේ ඉන්දියාව මෙතරම් ප්‍රමාද වුණේ රුසියාවෙන් මේ තාක්ෂණය ගන්න? නැත්තම් රුසියාව දුන්නේ නැද්ද
5: මේකට? දැන් කපිල මහත්මයා සඳහන් කරා ඇයි මෙච්චර පරක්කු කියලා. එතකොට දැන් වෙබ්සයිට්ස් වල සඳහන් වෙලා තියෙන්නේ දැන් මේකට විශේෂම හේතුව දේශපාලනික, තාක්ෂණික සහ ආර්ථිකමය හේතු කියලා තමයි සඳහන් කරන්නේ. 1999 වසරේ කාගිල් කියන යුද්ධෙදී INSAS කියන මේ රයිෆලේ අසාර්ථකත්වය ඔප්පු වුණත් මේ 2026 වසර වෙන විට AK-203 කියන රයිෆලේ සම්පූර්ණයෙන්ම ඉන්දියාව තුල නිපදවන්න කල්ගත වෙලා තියෙනවා කියලා මේකට දැන් විශේෂයෙන්ම හේතු විදියට සඳහන් කරන්නේ මේ දේශපාලනය, තාක්ෂණය සහ ආර්ථිකමය හේතු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
3: ඒකත් එක්කම තමයි දැන් ඔය AK-47 කියන අවිය ගත්තට පස්සේ අපිට මේ T-56 අවියට සහ සමාන රූපයක් තමයි මේ අවියට තියෙන්නේ.
4: හිටියොටිටික ප්‍රමාණෙන් විශාලයි වගේ.
3: ප්‍රමාණෙන් විශාලයි. නමුත් ඒකේ 47 එකට වඩා T-56 එකේ ගේන් එක එහෙම නැත්නම් අර අපි කියන්නේ මොකක්ද ඒකට? අය අවියේ බලය වැඩි T-56 අවිය.
4: AK-47 කියන්නේ ටිකක් දෝෂ සහිතයි කියලා භාවිත කරපු අයගෙන් චෝදනා ලැබපු අවියක් නේ.
3: ඔව්. දැන් විශේෂයෙන්ම මේ එරට හමුදාවේ දැන් ඉන්දියාවේ හමුදාව දීර්ඝ කාලයක් පුරා මේ භාවිතා කරලා තියෙන තාක්ෂණික දෝෂ සහිත අවි කියලා තමයි චෝදනා එල්ලවල තියෙන්නේ. කොමනොස් ඇතම් රයිෆල් වර්ග වෙනුවට ඉදිරියේදී නව රයිෆල් හමුදාවට සැපයීමට නියමිත බව විදේශ ආරංචි මාර්ග සඳහන් කළ තියෙනවා. මේක විශේෂම කාරණය තමයි ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ප්‍රාන්තයේ පිහිටි ඉන්දුරසියානු රයිෆල් කර්මාන්ත ශාලාවක තමයි මේ අවිය සාර්ථක ලෙස පරීක්ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන කියලාත් වැඩිදුරට සඳහන් වෙලා තියෙනවා.
4: යුද්ධයට අපි ටිකක් නැඹුරු වුණා වැඩි වගේ නේද?
3: අපි යුද්ධෙන් තොර වෙලා අපි යමු ඇමරිකාව පැත්තට. වෙනත් මාතෘකාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඇමරිකාව සහ රුසියාව පැත්තෙන් වාර්තා වෙන නවතම තොරතුරක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන සූදානම්. විශේෂයෙන්ම කපිල කියලා තිනවා මේ ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාව හම්බ වෙන්න සූදානමක් තියෙනවා කියලා.
4: සාමාන්‍ය හැමෝත් මට මතක විදියට මාස 7-8කට ඉස්සෙල්ලා හමුණා නේද මේ දෙන්නා?
3: ඔව්. මේකෙදි විශේෂයෙන්ම
4: ඒ කියන්නේ යුක්‍රේනයේ සම්බන්ධයෙන් ඕන් හමුුනේ.
3: යුක්‍රේනයේ සම්බන්ධයෙන් දැන් මෙවරත් මං හිතන්නේ මේකේ අභිප්‍රාය වෙලා තිබෙන්නේ මේ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් තමයි බොහෝ වෙලාවට ඔහුගේ අවධානය යොමු කරලා තියෙන්නේ.
4: ට්‍රම්ප් නිමා කරන්නේ කලින් නිමා කරන්නේ යුක්‍රේන යුද්ධයේද? ඔහු බලයට පත් වෙන්න පෙරත් යුක්‍රේන යුද්ධය නිමා කරනවා තමන් නැවිත් කියලා තමයි බලයට පත් වුනේ. ඊට පස්සේ ඔහු කිව්වා මේ ලෝකිකවත් පහර දීම් වලට පිවිසෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කියපු එක්කෙනා ඉරානයත් සමග යුද්ධයකට පැටලුණා. එතකොට ට්‍රම්ප් ගත කරන්නේ තමන්ගේ ඇත්ත ජීවිතය කියන්නේ දේශපාලනික පොරොන්දු ජීවිතය සහ දේශපාලනික මේ රාජ්‍යපාලනයේ හසුරුවන ක්‍රමේ අතර වෙනසක් තියෙනවනේ ට්‍රම්ප්ගේ.
3: එක්තරා ව්‍යාජා
4: හමුවක් කියන්නේ සැකෙත් නේද තියෙන්නේ මෙතන.
3: දැන් කොහොම නමුත් වැඩිදුරටත් මේකේ සඳහන් කළ දෙන සංශෝධිත සාමගියුසුමක් යටතේ රුසියන් යුක්‍රේන යුද්ධය අවසන් වීමට ආසන්න මොහොතේ තමයි Taman සහ රුසියන් ජනාධිපතිවරයා අතර මෙහෙම මුහුණට මුහුණ හමුවීම අපි මේ බලාපොරොත්තු වෙන්නේ කියලා ඔහු සඳහන් කළ තිබුණා. කොහොම නමුත් මේ සාකච්ඡා සාර්ථක වෙයි කියලා ඔහු වැඩිදුරට සඳහන් කරලා තිබුණා.
5: ඔව්. ගියන් මේ ඔතනදී විශේෂයෙන්ම සඳහන් කරනවා දැන් සැප්තැම්බර් 2 තමයි මේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ හමුව සිදුවේ යුත්තේ රුසියාව සහ යුක්‍රේනය ස්ථිර සාමගි විසුමකට එළඹීමට සම්පූර්ණයෙන්ම සූදානම් වූ පසු කියලා තමයි සඳහන් කරන්නේ. කියන්නේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ මේ රුසියාව යුක්‍රේනය ස්ථිර සාමගි විසුමකට එළඹුණොත් අපි මේ හමුව පවත්වාගෙන යනවා, ඉදිරියට පවත්වාගෙන යනවා. කියන්නේ මේ අපේ පුටින් සහ ට්‍රම්ප්ගේ මේ ගනුදෙනුව දිගින් දිගට යනවා. නමුත් මේ සාකච්ඡාව පවත්වන්නේ නැහැ මේ ස්ථිර සාමගි විසමුකට මේ රුසියාව සහ යුක්‍රේනය එළඹුන් නැත්තම් කියලා තමයි සඳහන් වෙන්නේ.
3: ඒකත් එක්කම දැන් තවත් ආරංචියක් තියෙනවා කපිල, මේ හැරී කුමරු සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරක්.
4: يعني බ්‍රිතාන්‍ය රජපෞල පුවත්මවනවා.
3: ඔව්.
4: ඒ පුවතක් දුව කියන්නේ.
3: ඔව්, දැන් මේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල් ඇමරිකාව අතහැරලා ආපහු බ්‍රිතාන්‍යයට ගිහින් තියෙනවා පදිංචියට. මේ ගමන ගැන අමරිකානු ජනාධිපතිවරයා සතුට පළ කරලා තියෙනවා.
4: ට්‍රම්ප් ඔහුගේ එක්ස් ගිනුමේ ගැන වර්තා කරනවා.
3: තමන් බ්‍රිතාන්‍ය රජපෞල සමග සමීප නමුත් තමන්ට හැරී කුමරු ගැන හෝ ඇමරිකන් බිරිඳ මේගන් මාකෙල් ගැන හෝ කිසිදු පැහැදීමක් නොමැති බව තමයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට සඳහන් කරලා තියෙන්නේ.
5: ඔව්, දැන් ඒත් එක්කම ගියන්න ඔය සම්බන්ධයෙන් කතා කරද්දි මේ නැවත පැමිණීමේ තීරණය පිළිබඳව චාල්ස් රජු දැනුවත් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔහු මීට පෙර, කියන්නේ ජූලි මාසයේදී මේ හැරීව සහ මේගන්ව නිවසේදී හමු වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඇත්තටම මේ කතා කරොත් අපි කියන්නේ ගොසිප්ස්. මේවා මේ ගොසිප්ස් දැන් කපිල මහත්මයා සඳහන් කරා වගේ මේ එංගලන්තය, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති මවනවා මේ සම්බන්ධයෙන්. එතකොට මම හිතන්නේ මේ සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඔවුන්ගේ රජපෞල අපි කියන ප්‍රමෝට් කරන්න, එහෙමත් නැත්නම් මේ ඔවුන්ගේ ප්‍රචාරය පතුරවන්න ගොතපු ගොසිප් එකක් වෙන්න ඕනේ මේක.
3: හොඳයි, අපි මේ වගේ කතා වලට අවධානය යොමු කරන්න සූදානම්. මේත් එක්කම තවත් සුවිශේෂී මාතෘකාවක් තියෙනවා කපිල, අදවසේදී අපිට කතා බහ කරන්න
4: ඕනද? විරාමයක් ඔබට.
3: විරාමයක් අරගෙන අපි ඒ සම්බන්ධයෙන් කතා බහ කරමු.
2: Beyond the borders, beyond the headlines.

0: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලාගන්න.
1: Beyond the borders, beyond the headlines.
2: දන්නවද විහන් මේකලා ඉන්දියාව සතුව තෙල් නිදි එතකොට තෙල්ලින් කොයිතරම් තියෙනවද කියලා
3: නිශ්චිත වශයෙන් අපිට තොරතුරු වාර්තා වෙලා නැහැ. කොහොම නමුත් ඔවුන් කැණීම් කටයුතු සිදු කරමින් ප්‍රවතිය පසුගිය දිනවලත්
2: ඔවුන් මම දන්න විදිහට ඔවුන්ගේ අවශ්‍යතාවෙන් 20% විතර සම්පූර්ණ කරගන්න පුළුවන් තත්ත්වයේ ඉන්න අය. එතකොට ඔය ආසියාවේ පැරණිතම තෙල් නිදි එහෙම තියෙන්නේ ඉන්දියාව සතුව. අරාබි මුහුදෙත් ඔවුන්ට තියෙනවා මේ තෙල්ලින්. يعني ඔය බොම්බේ හයි කියලා තෙල් නිධියක් තියෙනවා. ඒක තියෙන්නේ අරාබි මුහුදේ. ඇසෑමේ තියෙනවා. එතකොට රාජස්ථාන් වල තියෙනවා, ගුජරාට් වල තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ තියෙනවා මේ තෙල් පිරිපහදු කිරීමේ තාක්ෂණය සහ ඊට අදාළ යටිදල පහසුකම් සතු ප්‍රධාන රටවල් පහක්. ඒ රටවල් පහෙන් එකක් තමයි ඉන්දියාව. ඒ නිසා තමයි අර සම්බාධක පනවා තිබියදීත් රුසියාව සහ ඉන්දියාව අතර වැඩි මිත්‍රත්වයකින් රුසියානු තෙල් මිලදී ගැනීම සිද්ධ වුණා. ඊට පස්සේ රුසියානු තෙල් මිලදීගෙන ඒ බොර තෙල් මිලදී ගන්න ඒවා පරිපාදු කරලා වෙනත් රටවලට අපිට වෙනත් ආසියානු රටවලට ඉන්දියාව අපනයනත් කළා. ඔවුන් ඒකෙන් සෑහෙන ලාභයකුත් ලැබුවා. එතකොට මේ දැන් රුසියාව කියන්නේ ඊට වඩා ප්‍රබල රටක්. ප්‍රබල රටක් කියන්නේ මේ තෙල් සම්පත අතින් ගත්තාම ලෝකයේ ඇමරිකාව, සෞදි අරාබිය සහ රුසියාව තමයි ප්‍රධානී උතුම් දෙනා. රුසියාව කොයිතරම් මේ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් ලෝකෙ තෙල් මිල සම්බන්ධයෙන් බලපෑම් කරන්න පුළුවන්ද කියනවා නම් ඔපෙක් සංවිධානයට එතකොට සෞදි අරාබිය එක්ක සම්බන්ධ වෙලා බලපෑම් කරලා ලෝකෙ නිෂ්පාදනය කරන තෙල් ප්‍රමාණය සීමා සහිත කරන්න, වෙළඳපොළට නිකුත් කරන තෙල් ප්‍රමාණය සීමා සහිත කරන්න රුසියාව කටයුතු කරන. ඒ කියන්නේ මිල මට්ටම ස්ථාවරව හෝ ඉහළ මට්ටමක තබා ගන්න. දැන් එහෙම තිබුණ රුසියාවට පහුගිය සතියේදී සිද්ධ වුණා ඉන්දියාවෙන් තෙල් ආනයනය කරන්න. එතකොට මේක ලක්කියයි ඇයි රුසියාවට තෙල් ආනයනය කරන්න සිද්ධ වුණේ? තෙල් අපනයනය කරන රටක් විදිහට හිටපු රුසියාව මොකක්ද මේ තත්ත්වයට හේතුව කියලා.
4: දැන් ඇත්තටම මේ කපිල මහත්මයා සඳහන් කළා වගේ වෙරළෙන් ඔබට වෙන්න තෙල් නිදි කීපයක් පිහිටලා තියෙනවා ඉන්දියාවේ. මේ බොම්බේ හයි, ක්‍රිෂ්ණා ගෝදාවරි ද්‍රෝණි අසල තියෙනවා. ඒ වගේම කාවේරි ද්‍රෝණි අසලත් මේ ඉන්දියාවේ තෙල් නිදි තියෙනවා. ඒත් එක්කම ගොඩබිම පිහිටි ප්‍රධාන තෙල් නිදි කීපයක් පිළිබඳවත් සඳහන් වෙනවා. රාජස්ථාන්, ඇසෑම්, ඒත් එක්කම ගුජරාත් කියන ප්‍රදේශවල මේ තෙල් නිදි ඉන්දියාවේ තියෙනවා. එතකොට රුසියාව කියන්නේ අත වශයෙන්ම අපි සඳහන් කරා යුදමය වාතාවරණය යටතේ ඔවුන් යුද්ධයට මුහුණ දෙනවා සහ ඔවුන් තමන් සතුව තියෙන තෙල් පිටරටවල වලට විකුණනවා, අපනයනය කරනවා. එතකොට දැන් මේකෙදි ගැටලුව වෙන්නේ ඔවුන් හිතුවේ නැහැ කිසිසේත්ම මේ වගේ අර්බුදයක් මතුවේ කියලා. ඔවුන් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සංචිත තමන් ගාව තියාගෙන තමයි අපනයනය කිරීම හෝ විකිණීම් කටයුතු සිද්ධ කරන්නේ. නමුත් මේ වන විට රුසියාවට සිද්ධ වෙලා තියෙනවා කපිල මහත්මයා සඳහන් කළා වගේ ඉන්දියාවෙන් තෙල් මිලදී ගන්න.
3: මේකලා දැන් අර කපිල සඳහන් කරපු ආකාරයටම දැන් රුසියාවෙන් ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි මේ රුසියාවේ තෙල් අපනයනය කරපු රටක් විදිහට ඔවුන්ට ඉන්දියාවෙන් තෙල් ආනයනය කරන්න සිදු වුණා. මේකට ප්‍රධානතම හේතුවක් විදිහට මම දකින්නේ මේ කපිල මේ ඔය ප්‍රශ්නේදී මේ පසුගිය දිනකදී මේ යුක්‍රේනයේ මට හරි නිශ්චිත වශයෙන් දිනේ හරියට මතක නැහැ රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරා. මේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් රුසියාවේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට බරපතල වශයෙන් හානි සිදු වුණා. මේක තමයි මම හිතන්නේ විශේෂයෙන්ම මේ රුසියාවට ඉන්දියාවෙන් තෙල් අපනයනය කිරීමට සිදු වෙලා තියෙන කාරණා විදිහට මම දකින්නේ.
4: යන් දැන් ඔබ සඳහන් කළා මේ යුක්‍රේනය සහ රුසියාව අතර මේ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර විදිහට කතා කරනකොට යුක්‍රේන ජනාධිපතිවරයාට මේ ඩ්‍රෝන සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙනවා. එතකොට ඔව්
3: එතකොට දැන් ඉරාන ඇමරිකා යුද්ධය අතරතුර ඒ වගේම දැන් ඊශ්‍රායල් මේකට වක්‍රාකාරයෙන් මේ සම්බන්ධ වෙලා ඍජු ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්ත ඊශ්‍රායල් ඔය දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මේකලා ඊශ්‍රායලයට සපෝටිව් එහෙම නැත්නම් ඊශ්‍රායලයට හිතවාදී විදිහට ඩ්‍රෝන නිෂ්පාදනය කරමින් ඉරානයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්නත් මේ යුක්‍රේනයේ හමුදාව ඊශ්‍රායලයට ඔවුන් එකතු කරා. ඒ වගේම තමයි ඊශ්‍රායලය ඇවිල්ලා මේ සබලුන් ඉරාන හමුදාවන්ට ප්‍රහාර එල්ල කරා මේ ඩ්‍රෝන තාක්ෂණය උදාගෙන.
4: ඔව් මේ එතකොට කියන්නේ දැන් මේ සම්බන්ධයෙන් කතා කරද්දී යුක්‍රේන ජනාධිපතිවරයා මේ සැලසුම් කරගෙන ඉන්නවා ඩ්‍රෝන 1000ක් විතර එකට එකතු කරලා මේ රුසියාවට ප්‍රහාර එල්ල කරන්න. මේ වගේ සැලසුම් කරපු එක් ප්‍රහාර මාලාවක්, කියන්නේ මේ ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයකින් තමයි මේ තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් විනාශ වෙලා තියෙන්නේ මේ වන විට රුසියාව. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි යුක්‍රේනයේ සහ රුසියාව අතර මේ වන විට උද්ගත වෙලා තියෙන්නේ.
3: කොහොම නමුත් අර අපේ අසල්වාසීන්ගෙන් එහෙම නැත්නම් ඉන්දියාවෙන් තෙල් ආනයනය කර ගැනීමට රුසියාවටත් සිදු වුණා. හොඳයි, අපි හදට නියමිත කාල වේලාව අවසන් වෙලා දින මේකලා. ඉතින් අපි ලකනව Beyond the Borders Beyond the Headlines වට සරහන අද මේ විදිහට නිමාවටපත් කරනවා. අපි නැවත හමු වන්නේ ලබන සතිය සෙනසුරාදා උදෑසන 7ට.
4: ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
1: Beyond the Borders Beyond the Headlines.

0: සත්‍යයට ලක්හඩ.
1: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදයටයි විනාඩි 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි
6: සම අනු

0: අයිබෝන් ජයග්‍රහහි දවසක් අයිබෝන් රනිල් දැංග අපි සෑම සතියන්තයකම සෙනසුරත් දවසේ ලංකාවේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව කතා කරනවා. ඩිජිටල් ලෝකයක් ඩිජිටල් ශ්‍රී ලංකාවක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. වෙනුවෙන් තමයි ඩිජිටල් ආර්ථිකයට මාධ්‍යංශය නිර්මාණය කළ ජනාධිපතිතුමා ඩිජිටල් පරිවර්තන යෝගයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න කටයුතු කරන්නේ. පසුගිය සතියේ අපි කතා කළා සුමුදු රත්නායක මහත්තයත් එක්කලා මේ අන්තර්ජාලය සහ ඩිජිටල් ඩිවයිසස් ටික පාවිච්චි කරනකොට අපි පාසල් දරුවෝ විදිහට කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම දරුවන්ට විතරක් නෙමෙයි රනිල් සමස්ත මේ සමාජයේ ජීවත් වෙන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ඩිජිටල් ලෝකය ඇතුළේ ඉතාම සබුද්ධිකව සැරිසරන්නේ, මේක ඇතුළේ කොහොමද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද දවස ගානේ අපිට අහන්න හම්බෙන්නේ අන්තර්ජාලයේ සිදුවෙන වංචාවල් කියලා. මේ වංචාවල් වලින් මිදිලා අපි මුදල් ටික ආරක්ෂා කරගන්න, එහෙම නැත්නම් අපි ළඟ තියෙන තොරතුරු දත්ත ටික ආරක්ෂා කරගන්න අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, මේ පිළිබඳව කතා කරන්න අපි තීරණය කළාද සුමුදු රත්නායක මහත්තයා, ඉන්දික ගමගේ මහත්තයා ඇතුළු මේ අපේ වැඩේට සහභාගී වෙන සියලු දෙනා අපිට අවසරයක් හදලා දෙනවා. අද කතා කරමු ජනතාවත් එක්ක තියෙන ප්‍රශ්න ටික. මේ කතාව අහගෙන ඉන්න සයිබජෙන් අහගෙන ඉන්න හැම කෙනාටම සමහර ලාවට විවිධ අත්දැකීම් තියෙන්න පුළුවන්. විවිධ අන්තර්ජාලයෙන් සිදුවෙන වංචාවලට හසු වෙලා මේ අත්දැකීම් ටික සමාජගත කිරීමේ ජාතික අවශ්‍යතාවක් මේ වෙලාවේ තියෙනවා. මොකද නොදන්න අය දැනුවත් කරන්න ඕනේ. මට මෙන්න මේ වගේ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියන එක මුළු රටටම අපි කියන්න ඕන. සමහරට නම ගැම කියන්න අකමැති වෙන්න පුළුවන්. ඔබේ අත්දැකීම බෙදා ගන්න ඔබට අවස්ථාවක් හදලා දෙන්න අපි තීරණය කළා.
1: අන්තර්ජාලයේ සිදුවන වංචාවලින් කොහොමද බේරෙන්නේ, අන්තර්ජාලයේ සිදුවන වංචාවලින් අපි කොහොමද වැළකීලා ඉන්නේ කියන කාරණය පිළිබඳව අපි අද මහජන මතය විමසන්නේ. එහෙම නැත්නම් මහජනතාවගේ මතයත් එක්ක උන්ගේ අත්දැකීම් එක කතා කරන්න හේතුව ඒක අපි සති ගාණක් ඉඳන් ප්ලෑන් කරපු වැඩක්. මොකද සයිබර්ජෙන් තුල හැමදාම අපි සම්පත්දායකෙක් ගේනවා. ඒ සම්පත්දායකයා ගෙනල්ලා ඔහුගේ අත්දැකීම් සහ ඔහුගේ විශේෂඥ දැනුම ඔබත් එක්ක බෙදා ගන්නවා. අපි හැමදාම මේ මාතෘකාව ඇතුලේ කොහොමද රට ඩිජිටල්කරණය වෙන්නේ, ඊට පස්සේ කොහොමද මේ වගේ අන්තර්ජාල අපි කියමු ස්කෑම් වලින් කොහොමද බේරෙන්නේ, මේ වගේ කතා කරනවා. හැබැයි ජනතාව වෙනම ක්‍රමවේදයක්, එහෙම නැත්නම් මේ කියන ක්‍රමවේද වලින් බැහැරව සමහර වෙලාවට වැරදි ක්‍රමවලට ගිහිල්ලා අන්තර්ජාල වංචාවලට අහු වෙනවා. එතකොට ඒ වගේ දේවල් නිසා සිදුවන අකරතැබ්බ, එහෙම නැත්නම් සර්ට් ආයතනය, එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අංශයේ මේ අයට ලොකු වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලොකු වෙහෙස මහන්සියක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු විසඳන ඒ නිසා අපි තීරණය කරා ඔබත් එක්ක මේක අහගෙන ඉන්න ලංකාවේ අපි දන්නවා ඉතාම මේ පිළිබඳ ප්‍රවීණියෝ ඉන්නවා, ඉතාම නිහඬව, එහෙමත් නැත්නම් මේ පිළිබඳව දැනුවත් තරුණ පරපුර ගොඩක් ඉන්නවා. මදුශංක වැඩිහිටියයි මේකෙන් ගලව ගන්න කොහොමද කියලා ඔවුන් දන්න, ඔවුන් අත්දැකීමෙන් මේවෙන් බේරිලා ඉන්නවා. ලින්ක් එක ක්ලික් නොකර කොහොමද අන්තර්ජාලය සැරිසරන්නේ, හෙව නැත්නම් වැරදි කේතය වලට කොහොමද හසු වෙන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරගන්නේ. ඔහොම ලොකු අත්දැකීම් තියෙන පිරිසක් ඉන්නවා. අපි තීරණය කරා අද දවසේ ඔබේ හඬට අවස්ථාව දෙන්න, විශේෂයෙන් ඔබේ අත්දැකීම බෙදා ගන්න. අන්තර්ජාල වංචාවලින් බේරෙන්නේ කොහොමද, මේක ඔබ හිතන්න එපා එක තැනකට කොටු වෙච්ච මාතෘකාවක් කියලා. විශේෂයෙන් මේක එක පැත්තකට යනවා මදුශංක, මේ විශේෂ මේ කියන මුදල් වංචාවලට අසු වෙනවා. එහෙම නැත්නම් අන්තර්ජාල ණය ක්‍රම වලට අහු වෙලා බින්දිතිය වෙච්ච පිරිසක් වෙනම ඉන්නවා. ඊට පස්සේ අන්තර්ජාලයෙන් ඡායාරූප වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙබ් අඩවි වෙන්න පුළුවන්. මේවට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ඒවට හෙළි කරන්න ගිහිල්ලා කරදරයට ලක් වෙච්ච, අකරතැබ්බයට ලක් වෙච්ච බොහෝ අය ඉන්නවා. එහෙම අයගේ අත්දැකීම් දන්න අය ඉන්නවා. ඒවෙන් බේරෙන්නේ කොහොමද කියලා දන්න අය ඉන්නවා. මේ හැමෝගෙම අත්දැකීම් අද දවසේ අපි ඔබත් එක්ක බෙදා ගන්න තීරණය කරා.
0: රනිල්, දැන් අන්තර්ජාල වංචාවක් කියන්නේ මොකක්ද? මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සයිබජනතුලේ කතා කරලා තියෙනවා. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, ඊමේල් එකක්, එතකොට SMS එකක්, දුරකථන සන්නිවේදනය හරහා ජනතාවත් එක්ක කතා බහ කරමින් යම්කිසි පුද්ගලයෙක්ගේ මුදල්, පෞද්ගලික තොරතුරු, ගිණුම් වලට වංචනිකව ප්‍රවේශය ලබා ගැනීම අන්තර්ජාල වංචාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සරලවම කිව්වොත් එහෙම මොකක් හරි ක්‍රමවේදයක්. අපි හිතමු SMS

0: තියෙනවා. එතකොට පෞද්ගලික තොරතුරු, ගිනුම්වල තොරතුරු, මේ තමන්ගේ ජාතික හැඳුලුම්පත් අංකේ, මේ වගේ දේවල්. එතකොට අර 1 time password එක, අපි කියන්නේ OTP එක, මේ වගේ දේවල් දුරකථන ඇමතුම් ලබා දීලා ඉල්ල ගන්නවා. ඉතාම ක්‍රමානුකූලව, ඉතාම සැලසුම් සහගත විදිහට තමයි මේ වැඩේ කරන පිරිස මේ වැඩේ කරමින් ඉන්නේ. හරි, ඉතාම සංවේදී මිනිසුන්ගේ හදවතට තමයි ඔවුන් කතා කරන්නේ. අපිට මේක මගහැරලා ඉන්න බැරි තරමට ඔවුන් අපිව මේ නමා ගන්න සූක්ෂම විදිහට කටයුතු කරනවා. හරි, සමහර වෙලාවට අපේ මිතුරෙක් විදිහට තමයි රනිල් කතා කරන්නේ. රනිල්ගේ WhatsApp එක හරහා මට පණිවිඩයක් එනවා, මේ හදිස්සියක් මට මෙන්න මේ පොඩි ගානක් දාන්න. හරි, වාට එහෙම නැත්නම් මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා, දිනුම් අවස්ථාවක් තියෙනවා, ඔබ මේ පාවිච්චි කරන දුරකථන ජාලය හරහා දිනුම් ගැදීමක් සිද්ධ කළා, ඔබට යම්කිසි ජයග්‍රහණයක්, විශාල ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා, ඒක ලබා ගන්න ඔබට හම්බෙලා තියෙනවා OTP එකක්. හරි, කෙටි අංක 6ක විතර කෝඩ් එකක් දෙනවා, ඒක අපිට දෙන්න කියලා සමහර වෙලාවට කියනවා. ඉතින් මේ විදිහේ දැනුවත් කිරීම අපි දිගින් දිගටම කළා. හරි, ඒ දිගින් දිගටම අපි මේ දැනුවත් කිරීම කළාට රනිල් අපිට දවස ගානේ අහන්න හම්බෙන්නේ වෙනස් වෙනස් විදිහේ මේ ඒ රැවටීම් මේ විදිහටම සිද්ධ වෙනවා. හරි, ගුවන් ටිකට් පතක් ලබා දෙනවා කියලා කියපුවහම, අපි ඒ පිළිබඳව දැනුවත් කරපුවහම ඊළඟ දවසේ කාර් එකක් දෙනවා කියලා තමයි වැඩේ පටන් ගන්න. හරි, අදාළ ඒගොල්ලන්ගේ අර සැලසුමේ ක්‍රියාත්මක වෙන විදිහ, එහෙම නැත්නම් ඒ බා ගැනීම සිද්ධ වෙන විදිහ කිසිදු ආකාරයකින් වෙනස් වෙලා නැහැ. අර ඒකට හම්බෙන ඔප්ෂන් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා.
1: ඔබ මේ කතාව කියනකොට ඔබ හැමදාම වගේ හිතන කාරණයක් තමයි මේවට අපිට කතා කරන්න තාක්ෂණික දැනුමක් කොහෙන්ද? එහෙම නැත්නම් මේවා අපි කතා කරන්න ගිහිල්ලා අපිට මේක දැනුමක් නැහැ කියලා එළිවේද? එහෙම නෙවෙයි, මේක මේ සමාජ මැදිහත් වීම, එහෙම නැත්නම් පුරවැසියාගේ මැදිහත් වීම අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබේ අත්දැකීම ඔබ විස්තර කරනකොට, ඔබ මේකෙන් බේරුණු විදිය විස්තර කරනකොට, එහෙම නැත්නම් ඔබට මේවා පිළිබඳව පියවර ගන්න ගිහිල්ලා සිදුවෙච්ච අකරතැබ්බ, ඒවා වෙනම තියෙනවා. ඉතින් මේ අත්දැකීම් අපි ෂෙයා කරගන්නකොට, එහෙම නැත්නම් අපි මේවා බෙදා ගන්නකොට අනිත් අය දැනුවත් වෙනවා. සමාජෙ කොහොමද මේ වගේ දෙයකට හරියට මූණ දෙන්නේ කියන එක මොදුශංකර්. මුගක් වෙලාවට මේ අපිට දැන් අපි ඔෆිස් එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි අඳුරනේ යාළු වෙන්න පුළුවන්, අපි සයිබර් ජෙන් කරනවා කියලා දන්නේ නැහැ. මුලින්ම මොකක්ද කියන්නේ, අපිට කියන ප්‍රසිද්ධම කතාව තමයි මේ අපේ Facebook එක හැක් වෙලානේ, අපේ WhatsApp එක හැක් වෙලානේ, අපි මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ තමන්ට මේ ප්‍රශ්නේ වෙච්චට පස්සේ තමයි, උනාට පස්සේ තමයි අපි හොයන්න ගන්නෙ. අපිට මතක් වෙන්නේ මොනවද මේකට විසඳුම්? අපි කවදාවත් මේ ගැන හිතලා නැහැනේ. Facebook එක හැක් වුණාම අපි මොකද කරන්න ඕනේ? කාටද පැමිණිලි කරන්න ඕනේ? කොහොමද අපි එකෙන් මිදෙන්න ඕනේ? එහෙම නැත්නම් WhatsApp එක හැක් වුණාම අපේ තියෙන සියලු තොරතුරු ගිහිල්ලා ඉවරයි, එළියට messages ගිහිල්ලා ඉවරයි. අපි මොකද කරන්න ඕනේ කියලා ඔබට මතක් වෙන්නේ ඔබට මේ අත්දැකීම උනාට පස්සේ. හැබැයි එහෙම උනායේ ඒක මැනේජ් කරගත්ත අය, මේ දෙකෙන් බේරුණු අය, එහෙම අය සමාජෙ ගොඩක් ඉන්නවා. සමහර අය හුඟක් තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න කියලා දිනන මොනසුන්ක, මගේ ඡායාරූප ලීක් වෙලා නෑ, මම මගේ මෙහෙම ඡායාරූප තිබිලා නැහැ, මේවා මේ අමුදුවෙන් AI වලින් නිර්මාණය කළා, අසභ්‍ය විදිහට විවිධ වෙබ් අඩවි වලට යොමු කළා, මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. ඒ වගේ වැරදි තීරණ වලට යොමු වෙන්නේ නැහැ අපි මේකේ හරි පාර හරි විදිහ දැනගෙන හිටියනම්.
0: අපි මේ ගැන කතා කරමු. අපි දුර්ගතනංගත් මතක් කරලි මුරණී.
1: ඔව්, අපි ඒ විවෘත කරන ඔබට මුලින්ම 0112 774 606 කියන දුරකථන අංකය, 0112 774 606 කියන දුරකථන අංකය වගේම විශේෂ ඉල්ලීමක් විදිහට WhatsApp අංකය අපි ඔබට විවෘත කරනවා. ඔබේ messages ටික, ඔබේ අත්දැකීම්, ඔබේ විවේචනය වෙන්න පුළුවන්, ඔබේ ප්‍රශ්නය වෙන්න පුළුවන්, මේවා යොමු කරන්න 0703 93 5 93 7 අපේ WhatsApp අංකයත් අපි ඔබට විවෘත කරනවා. විරාමයට යන කලින් මදුශංක අපි මතක් කරන්න ඕනේ, ලංකාවේ මේ වන විට AI නවෝත්පාදනය වෙනුවෙන් ජාතික පිළිගැනීමක් ලබා දෙන සතිය ආරම්භ වෙලා තියෙනවා. National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයේ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන්, විශ්වවිද්‍යාල, මේ සියල්ල එකම දැනකින් ඇගෙයීමට ලක් වෙනවා. ඉතින් මෙවර සම්මාන උළෙල ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පිරිනැමෙනවා. ඉතින් ඒ යටතේ සම්මාන 16ක් මෙවර පිරිනමන්න බලාපොරොත්තු වෙනවා. අපි කිව්වා ඔබට මේකට අයදුම් කරන හැටි, මේකට සහභාගී වෙන හැටි, මේක නීති රීති සහ කොන්දේසි. මම කියන්නම් කවුද මෙවර සම්මානයට පාත්‍ර වන කාණ්ඩ කියලා. ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය, කර්මාන්ත හා ශේෂ්ත්‍ර විශිෂ්ටතා සම්මාන කාණ්ඩය, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කාණ්ඩය සහ වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් මේ කාණ්ඩ 4 යටතේ ඇගීමට ලක් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබේ නම සටහන් කරගන්න ලැබිලා තියෙන අවස්ථාව, මේකට අයදුම් කරා අපේ මේ පණිවිඩයේ අහලා ගොඩක් අය. ඉතින් AI ඉස්සරහට ඇගීමට ලක් වෙන නියමිතයි. අපි මේ පිළිබඳව මතක් කරන්න ඕනේ.

0: උදෑසන 8:18 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice.
6: ලක්හඬ සිත නිවන බුදුපණ. සිත නිවන බුදුපණ.
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Searchlight. සමාජ ගවේෂණය.

0: සතියක ලක්හඩ
1: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: අපේ අම්මගේ දරාවද

0: කතා කරමින් ඉන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් විවිධ අවස්ථාවලදී විවිධ ඩිජිටල් වංචාවන්ට එහෙම නැත්නම් තාක්ෂණය පාවිච්චි කළ මේ ඔන්ලයින් ණය ගන්න ගිහිල්ලා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් තමන්ගේ account එකක් hack කරලා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එහෙම මුහුණ දෙන මිනිසුන්ගේ අත්දැකීම සමාජගත කරන්න අපිට උවමනාවක් තිබුණාද සයිබජන් හරහා? මොකද තවත් කෙනෙක් මේ වගේ උගුලකට අහු වෙන එකෙන් වළක්වා ගැනීම තමයි රණෙල් අපේ අරමුණ.
1: ඔව්, විශේෂයෙන්ම මේ අපි මේකේ තියෙන එක එක පැතිකඩ එක එක මාතෘකා ඔස්සේ අපිට ගමන් කරන්න පුළුවන්. මේකේ ප්‍රසිද්ධම කොටසක් එහෙමත් නැත්නම් හුඟක් අය අහු වෙන කොටසක් තමයි මනුෂංග අතේපයි. එහෙම නැත්නම් අපි කියන අතේ මිටේ සල්ලි කීයක්වත් නැති වුණාම, අපිට ඉල්ල ගන්න කෙනෙකුත් නැති වුණාම අපිට මේ Facebook එකේ හැම සැරිසරනකොට මේ එක පාට එනවා.
0: අපේ හදවත තේරුම් ගත්තා වගේ එකක් නේ අපි ගිය සමානෙත් කතා කරේ මේ ඇල්ගොරිතම් සමහරලාට හැදෙනවා කියලා. හරි. ඉතින් කොහොම හරි අපි ටිකක් හොයලා බලනවා නේ මේ ලෝන් ගන්න විදිහ. මේ වගේව සර්ච් කරාට පස්සේ උන් අපිට දිගට හරහාට Facebook එකෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඔබට හදිස්සියක් නම් අපි ණයක් දෙන්න. අප කරුවෝ අනවශ්‍යයි. මෙහෙම ණය ලබා දෙන ඔන්ලයින් ණය පහසුකම් සලසන ආයතන ගණනාවක් තියෙනවා. ඇත්තම අපකරු අවශ්‍ය වෙන්නේ නැරණි. හරි. ඉතින් ඉල්ලපු ගමන් පොඩි Google form එකක් වගේ එකක් හම්බ වෙනවා. link එකක් හම්බ වෙනවා. මේක click කරන්න තියෙන. click කළා ඒකට අදාළ තොරතුරු ටික ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ අපි දැනුවත් හෝ නොදැනුවත් අපිට අපේ වැඩේ සිද්ධ වෙනවා. මේක රුපියල් 5000 න් පටන් ගන්න සාමාන්‍ය රුපියල් 50000 විතර නගම් වගේ මුදල් ප්‍රමාණයක් සඳහා ඔවුන් මේ ණය ගෙවනු විදිහට වැඩේ කරගෙන යනවා. හැබැයි යම් වෙලාවක කෙනෙක්ට ගෙවන්න බැරි වුණොත් අපි දන්නේ නැහැ අපේ මේ ගිවිසුමේ නැති කාරණයක් තියෙනවා. අපේ දුරගතනය හරහා අර ගන්න ලින්ක් එක හරහා අපේ සමස්ත මිතුරු ප්‍රජාවගේ අපේ පවුලේ උදවියගේ තොරතුරු ඕන් එක්ස්ප්‍රස් කරගන්න.
1: ඔව් ඔව්.
0: ඊට පස්සේ දැන් අපි හිතමුකෝ මම තමයි මේ ඔන්ලයින් ණය ලබා ගත්තේ කියලා. ඉතින් මගේ මිතුරු ලයිස්තු ඉන්නවා රණිල් කොස්සා කියලා කෙනෙක්. එයාට දිගින් දිගටම මැවතුම් දෙනවා. මෙන්න මේ මනුස්සයා ගැන මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි තොරතුරු ගොඩාක් එන්න පටන් ගන්නවා. මේ විදිහට තර්ජනය කරනවා. හරි. ගෙව්වේ නැත්නම් මෙහෙමයි බලාගමු මෙන්න මේ විදිහයි වාගේ යාළුවෙක් නෝ අනිවාර්යෙන් මේක කියන්න. එහෙම තර්ජනය කිරීම කරන මෙහෙම කරන්න පුළුවන්.
1: අපි මේ ගැන ටිකක් වැඩිදුර තොරතුරු හොයලා බලන හේතුව කතා කරන හේතුව ලීසිංහ නයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අසංක රුවන් පොදුපිටිය සම්බන්ධ කරගෙන මොකද ඔහු දිනපතාම මේ වගේ පැමිණිලි ගණනාවක් හැන්ඩල් කරනවා. එහෙම නැත්නම් ඒවා මෙහෙවනවා, ඒවට විසඳුම් හොයන්න මහන්සි වෙනවා, සංගමයක් විදිහට ඒවට මැදිහත් වෙනවා. අයිබන් අසංක රුවන් පොදුපිටිය මහත්මයා.
2: අයිබන් රණි මහත්තයා, අයිබන් මසංග මහත්තයා.
1: අපි මේ කතාව පටන් ගමු අසංක රුවන් පොදුපිටිය මහත්මයා. දැන් ඔබතුමාට දිනපතාම මෙවැනි පන්නේ පැමිණිලි, එහෙම නැත්නම් මෙවැනි දුක් ගැනවිලි ගොඩක් ඉදිරිපත් වෙනවානේ. මේ තාම ඒවේ අඩුවක් නැද්ද ඉස්සරට වඩා
2: සාපේක්ෂව? ඔබතුමාට ඇත්තටම මේ රටේ ජනතාවට පැහැදිලි කරන්නම් විශේෂ කාරණාවක්. එතකොට මේ ඔන්ලයින් මාපියාවට විරුද්ධව මුලින්ම CID පැමිණිලක් යොමු කරලා මුලින්ම චීන ජාතිකව 3 දෙනෙක් අත්අඩංගුවට පත් කරන්නේ මම විසින්. ඒකට හේතුව තමයි 2022 අගභාගයේදී එක්තරා ඔය ආයතනයේ
1: ඔව් අසංග මහත්තයා මහිතනේ දුරකථන මාර්ගයේ යම් බාධාවක් තියෙනවා. අසංග මහත්තයා ඇහෙනවද අපිව? දුරකථන මාර්ගයේ බාධාවක් තියෙන අසංගමත අපි නැවත ඔබතුමාව සම්බන්ධ කරගන්නම්. මේ නැවත අපේ නිෂ්පාදක කණ්ඩායම ඔබතුමාව ඉක්මනින් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ දුරකථන මාර්ගයේ යම් අපහැදිලිතාවයක් තියෙනවා. මේ මෙතුමා කතා කරන කාරණාව, මෙතුමා කතා කරන දේ ඉතාම වැදගත් දෙයක්. ඒ පිළිබඳව අපි වැඩිදුර විස්තර හොයාගෙන යන්න ඕනේ. දුරකථන මාර්ගයේ ඉක්මනටම තාක්ෂණික දෝෂය හදාගෙන අපි ඔබතුමාත් එක්ක කතා කරන්න. ඒ අතරේ ඔබට කතා කරන්න පුළුවන් මේ අත්දැකීම ඔබට තියෙනවා. ඒ නිසා අපිට ඉක්මනටම කතා කරන්න 2774604606 කියන දුරකථන අංකය අපි ඔබට විවෘත කළා තියෙන්නේ. විශේෂයෙන්ම මෙන්න මේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන මූල්‍ය වංචා පිළිබඳව ඔබට තියෙනවනේ අත්දැකීම. ඔබටත් තියෙනවනේ මේ වගේ දුරකථන ඇමතුම් ඇවිල්ලා, එහෙම නැත්නම් ඔබේ සමීපතම කෙනෙක්, යාළුවෙක් මේ වගේ කෙනෙක් ගැන. අසංගමත ඉන්නව දුරකතනේ? ඔව්, තවම දුරකතනේ රැඳී නැහැ. අපි ඉක්මනටම එතුමාව සම්බන්ධ කරගෙන මේ කරුණු කාරණා පිළිබඳව දිගටම ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. මේ තාක්ෂණික දෝෂය හරියට ගමන් එතුමාව අපිට සම්බන්ධ කරගන්න හැකියාව තියි. අපි ඉක්මනටම මේ පුංචි විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවත කතා කරමු. ඒ අතරේ ඔබ අපිට කතා කරන 2774606 කියන දුරකතන අංකය ඔස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේ ගැන වැඩිදුරට කතා කරන්න. උදේ 8:33 වෙලාව.

0: සත්‍යයක ලක්හඩ
1: සයිබෝජෙන් උද 8:36
0: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
6: දැටයි විනාඩි 38 වෙනකොට අපි නැවත කතා කරමින් ඉන්නේ මේ අන්තර්ජාල වංචාවලින් කොහොමද ගැලවෙන්නේ බේරෙන්නේ කියන එක. අපි දුරකතනින් සම්බන්ධ කරගත්ත ලිසිංහා නයවාරික ගෙවන්නන්ගේ සංගමේ සභාපතිවරයා ආචාර්ය අසංක රුවන් පොතුපිටිය මහතා. අසංක මහතා දුරකතන ඉන්නව නේද?
7: සුබ දැසනක්.
6: අපි කතාව නවත්තපු තැන මේ වංචා පිළිබඳව ලැබෙන පැමිණිලිවල අඩුවක් තියෙනවද, එහෙම නැත්නම් ඒ පිළිබඳව වෙනතර වඩා වැඩි ඔබතුමාගේ වැඩිහත් වීම කොහොමද කියලා අපි කතා කරමින් හිටියා. අපි නවත්තපු තැනින් පටන් ගමු කතාව.
7: ඔව්, ඇත්තටම රනිල් මේ වෙනකොට සීග්‍රයෙන් මේ පැමිණිලි ප්‍රමාණය ඉතාම සීග්‍රයෙන් වැඩි වීමක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි රටේ ජනතාව දැනුවත් කරන්න ඕන තමන්ට කොච්චර මුදල් හදිසියක් තිබ්බත් මේ ඔන්ලයින් මාපියාවට අහුවෙන්න එපා කියන එක. ඒකට හේතුව තමයි මේ වෙද්දි ජීවිත ගණනාවක් සිවිරින සාගෙන තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මම අර මුලින් කිව්වා වගේ මේකට විරුද්ධව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් කරන්නේ අපි. පැමිණිලක් කළ මේ චීන ජාතික තුන්දෙනෙක් කත්තන්නුරපත් කරන්නේ අපි. ඒතකොට ඒ වෙද්දි අපිට ඔබතුමා මුලින් සඳහන් කර ආකාරයෙන් දුරකථන මෙතුණක් වෙනවා මගේ හිතවත් නීතිඥයෙකුට. මේ ඔබ මෙහෙම ලෝන් එකක රස්සම් කරලා තිනවා කාන්තාවකට, එයා ගෙවන්නේ ඒක නිසා මේක ගෙවන්න කියලා තර්ජනය කරනවා. ඊට පස්සේ එම සමාගම විසින් අපට මරණ තර්ජනය කරනවා. ඊට පස්සේ අපි මුලින්ම කියලා කොහොල පොලිසියට පැමිණිල්ලක් දානවා. පැමිණිල්ල දැම්මම ඒ ස්ථානාධිපතිවරයා කතා කරලා පස්සේ ස්ථානාධිපතිවරටත් මරණ තර්ජනය කරන මේ අදාළ සමාගම. ඊට පස්සේ තමයි අපි මේක සමාගම් මැදුරෙන් මේගොල්ලන්ගේ ඩීටේල් ටික හොයනකොට මේ ආයතනය අයිති වෙලා තිබ්බේ පිටබැද්දර ප්‍රදේශයේ තරුණයෙකුට, අවුරුදු 21ක තමිල් තරුණයෙකුට. අපි මේ විස්තර හොයාගෙන ගිහිල්ලා ඔහුගේ දුරකථනයට කෝල් කරාම ඔහුගෙන් අපි ඇහුවා ඔබ මේ සමාගමේ අධ්‍යක්ෂවරයාද කියලා. ඔහු කියනවා මම එහෙම කිසි දෙයක් දන්නේ නැහැ, මං කොල්ලු පිටියේ බිල්ඩින් එකක අත්තරට ගියා පිටබැද්දර ප්‍රදේශයේ ඉඳලා, එතෙන්දී මට රුපියල් 10,000ක් දීලා මහත්වරු දෙන්නෙක් ඇවිල්ලා මගෙන් ඩොකියුමන්ට් රෝයකට සයින් කරගෙන ගියා කියලා. ඊට පස්සේ අපි හොයලා බලනකොට මේ රටේ දේශපාලඥයෝ ඇතුළු කිහිප දෙනෙක් තමයි මේ චීන ජාතිකයොත් එක්ක එකතු වෙලා මේ මාපියාව මේ ශ්‍රී ලංකාව තුල කරගෙන යන්නේ. එතකොට අපි මේව පිළිබඳව එවකට මහ බැංකුවට කම්ප්ලේන් කරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කම්ප්ලේන් කරා. හැබැයි තවෙන්තුරුත් එදාට වැඩියෙන් අද මේ රටේ අස්සක් මුල්ලක් නැර මේ ඔන්ලයින් සමාගම් කීපයක් දාගෙන මේ රටේ ජනතාවගේ මුදල් සූරගෙන. ඒ වගේම මේකට ලක්වෙච්ච ජනතාව සෑහෙන මානසික පීඩනයකින්. පහුගිය දවස්වල අපට ප්‍රශ්නයක් ආවා ඒ අදාළ මහත්මයේ රුපියල් 10,000ක ණය මුදලක් අරගෙන ඒක ගෙවන්න බැරි වුණා කියලා. ඒ ළමයා, ඒ මහත්තයාගේ දරුවගේ පන්ති භාර ගුරුවරියට කෝල් කළා, විදුහල්පතිනට කෝල් කළා. දැඩි අපහසුතාවයට පත් වෙලා තිබුණා ඒ පුද්ගලයාගේ බිරිඳ පාසලට ගිය අවස්ථාව. ඊට පස්සේ ඒ දරුවා පාසලෙන් පවා අස්කරගත්ත තිබ්බ ලැජ්ජාවට. ඉතින් ඒ මිනිස්සු මගේ ළඟට ආවට පස්සේ මම ඒකට අදාළ පියවර ගත්තා. ඉතින් මේ ඔබ ණය මුදලක් ගන්නව නම් මේ අදාළ සමාගම් ඔබගේ සියලුම ඩීටේල් ටික මුළු ඊමේල් එකේ ජීමේල් එකේ ඉඳලා සියලුම දේවල් හැක් කරගෙන ඩේටාබේස් එක ඔක්කොම ඔවුන් සතු කරගන්නවා. එතකොට මේ වගේ මාපියාකාර සමාගම් වලින් ඔබට කොච්චර මුදල් හදිසියක් තිබ්බත් ගමේ පොලි මුදලාලි කෙනෙක් ළඟට ගිහලා 120ක පොලියට ගත්තත් මේ වගේ මේ මාපියාවට අහුවෙන්න එපා කියන එකයි මම මේ රටේ ජනතාවට මතක් කරන්නේ. ඒ වගේම රනිල් රටක් හැටියට අපි මේ මාපියාව නවත්තන්න මහබැංකුව ඉතා කරුණාවෙන් පියවර ගන්න ඕන. මම දැක්කා මහබැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශයක් එක අවස්ථාවක ඔහු කියනවා මිනිස්සු ගන්න නිසා තමයි මේ මාපියාවට අහුවෙන්නේ කියලා. ඔව් මිනිස්සු ගන්නවා ඔවුන්ගේ තියෙන අපහසුතා මත. හැබැයි එහෙමනම් කරන්න ඕන ශ්‍රී ලංකාව තුල මේ වගේ නීති විරෝධී ගනුදෙනු කරගෙන යන්න මහබැංකුව තවදුරටත් අවස්ථාව දීලා තියෙන එක බරපතල ගැටලුවක්. ඔබට කියන්න අපි මේ චීන ජාතික තුන් දෙනා අත්තනම් ගොඩපත් කර අවස්ථාවේ ඔවුන් දෙක නියෝජිතයෙක් ආව අපේ කාර්යාලයට ආවේ ලක්ෂ 100ක මුදලක් අරගෙන. මම වගකීමෙන් කියන්නේ ලක්ෂ 100ක මුදලක් අරගෙන අපි ඒ අවස්ථාවේ සල්ලි වලට ගන්න හැදුවා. අපි ඔහුව බැනලා එළියට දාලා ඔහුගේ තව චීන ජාතික දෙන්නෙක් ඊට සතියකට පස්සේ ගල්කිස් ඩිපාර්ට්මන්ට් එකේ නම් නැවත අත්තනම් ගොරගත්ත අපි. එතකොට මේ රටේ ප්‍රධාන පෙළේ ඉන්න මේවා නවත්තන්න කටයුතු කරන පුද්ගලයන්ට මොහුන් දැඩිසේ අල්ලස් ලබා දෙමින් තමයි මේ ව්‍යාපාරය ලංකාව තුල කරගෙන යන්නේ. මම ඒක බොහොම වගකීමෙන් කියන්නේ. ඒක නිසා මම ඉතා කරන්නේ මේ රජයෙන් උනත් ඉල්ලන්නේ මේ ඔන්ලයින් මාපියාව මේ රටේ නවත්තන්න ඕනේ. නැත්තම් නිසි ක්‍රමවේදයකට මේක මහබැංකුවේ විමර්ශනයක් කරලා හරියාකාරව මේ රට තුල කරගෙන ගියොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ විදිහට මේ සමාගම් මැදුරේ සමාගමක් පිහිටවලා අධ්‍යක්ෂවරු පත් කළා මේ විදිහේ ඔන්ලයින් ගනුදෙනුවක් කරගෙන යන ශ්‍රී ලංකාව තුල කිසිදු නීතියක් නැහැ. හැබැයි දැන් වසර 4කට වැඩි කාලයක් තිස්සේ ඔහුගේ පාඩුවේ මේ ව්‍යාපාරය ඍෂිසේ කරගෙන යනවා. ඉතින් ඒක බරපතල ගැටලුවක්. අපි අවස්ථා ගන්නාවකදී ඔබ දකින්න ඇති එක එක ප්‍රදේශවල චීන ජාතිකව මේ දේට සම්බන්ධන. මොකද එකපාරට චීන ජාතිකයන්ට ලංකාවේ මේ වගේ දෙයක් කරන්න බෑ. එහෙමනම් ලංකාවේ ප්‍රබල පිරිසකගේ අනුදැනුම මත තමයි මේ කොහොම ඍෂිසේ කරගෙන යන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනතාවට කියන්නේ කිසිම ආකාරයකට ඔබ මේ ඔන්ලයින් මාපියාවට ඇතුළත් වෙන්නවා. මොකද තරුණයෝ කිහිප දෙනෙක් සිවිදීන අසාගෙන තිබ්බ ඒවැය පැමිණිලි අපට පහුගිය කාලය අව 2023-24. එතකොට මේ මානසික පීඩාවට ලක් වෙන්න එපා කියන එක තමයි මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රණී.
6: සංගරුවල් පොදු පිළි මාතය බොහොම හොඳයි. ඔබතුමාගේ අත්දැකීම තවමත් මේ පැමිණිලි ලැබෙනවා, තවමත් මේවාට අහුවෙනවා කියන කාරණය ජනතාවට දැනුවත් කරන එක තමයි අපේ වගකීම. විශේෂයෙන් අපි දන්නවා මේ අතේ මිටේ කීයක් හරි නැති වුණාම, කරගන්නව දෙයක් නැති වුණාම සමහර විට ආහාර වේලක් ගන්න වෙන්න පුළුවන්, සමහර විට දැඩි මුදල් අවශ්‍යතාවයක් රෝගාතුර වෙච්ච අවස්ථාවක වෙන්න පුළුවන්. මේකේ මේ තියෙන මාෆියාව තමයි අපි දන්නේ නැති, අපි හිතන්නේ නැති දේ තමයි මේ අධික පොලි අය කිරීම. සාමාන්‍යයෙන් ලංකාවේ මූල්‍ය ආයතනයක් විදිහට ලියාපදිංචි වෙන ආයතන එකකට තියෙන නිශ්චිත පොලි අනුපාතයක් ලංකාවේ යම් ණයක් දුනම අය කරගන්න. එහෙමත් නැත්නම් ණය ලබා දෙන්න බලයලත් මූල්‍ය ආයතන තියෙන මහ බැංකුවේ අනුමත. එහෙම නැති කිසි කෙනෙක්ට පොලියටවත් ණයටවත් සල්ලි දෙන්න බෑ ලංකාවේ නීතිය හැටියට. මේ පිළිබඳවත් ඔබතුමාලා අවධානය යොමු කළා තියෙනවද?
7: ඔව් අනිත් එක රනිල්, දැන් විශේෂයෙන්ම ඔබතුමාට කියන්න මේ වෙනකොට දැන් ඔන්ලයින් මාපියාව වෙනම කාරණාවක්. ඊට අමතරව දැන් ලංකාවේ හැමතැන්වලම මේ ලීසින් කළු කඩ ටිකක් දාගෙන තියෙනවා. ප්‍රසිද්ධම දැන් ලංකාවේ තියෙන ප්‍රසිද්ධම කළු කඩ ආයතනයක් කුරුණෑගල ප්‍රදේශයේ වෙනවා. ඍෂිසේ පොලිසියත් එක්ක පණුවක් අවස්ථාවල මැදිහත් වෙලා මිනිස්සුන්ගේ වාහන පොල්ල කනවා. ඒතකොට මේගොල්ලෝ මේ ගනුදෙනුව කරන්න මේගොල්ලන්ට මහ බැංකුවේ කිසිම ලයිසන් එකක් නැහැ. මේගොල්ලෝ කරන්නේ මේ සමාගම් මැදුරේ පුද්ගලික සමාගමක් හැර ලියාපදිංචි කරලා මිනිස්සුන්ට 1982 අංක 29 දරන හය පර්චසින් වලින් කුලීසින්නක් කරපන් දෙන්න අය දෙනවා. හරිද? එතකොට එහෙම දුන්නු අවස්ථාවකදී කිසිසේත්ම මිනිසුන්ගේ වාහන සීස් කරන්න බෑ, බලහත්කාරයෙන් ගෙනියන්න බෑ. යම් කිසි පුද්ගලයෙකුට ගෙවන්න බැරි වුණොත් ගරු දිසාධිකරණ කරුණු වාර්තා කරලා ඒ ණය මුදල අය කරගැනීම ක්‍රමවේදයක් තියෙන්නේ. දැන් ලංකාවේ හැමතැනම මේ පහුගිය දවස්වල ආසන්නතම සිද්ධියක් පෙරේද අපි විසඳුවා. මීගමුව ප්‍රදේශයේ තියෙන මූල්‍ය ආයතනයක් ඒ ත්‍රිරෝද රථයට ලක්ෂ 60ක ලීසින් පහසුකම් ලබා දෙනවා. 2024 7 වෙනි මාසේ 11 මේ ලීසින් පහසුකම් ලබා දෙන්නේ. 2026 7 වෙනි මාසේ මේ ලීසින් පහසුකම් වාරික 24 සම්පූර්ණ වෙනවා. ඔහු අඛණ්ඩව වාරික 23ක් ගෙවලා තියෙනවා. අවසාන වාරිකයේ ගිවන්න බැරි වෙනවා. ඔහුට මේ තියෙන වෛරස් රෝගය හැදිලා දින 10ක් විතර ප්‍රමාද වෙනවා. ඊට පස්සේ වැලිගඩ පොලිසියත් එක්ක ඇවිල්ලා 4 දිනක ඇල මේ ත්‍රිරෝද රථය අරගෙන යනවා. එතකොට වැලිකඩ පොලිසියෙන් ඒකට අදාළව තමිල්ලකුත් බාරගෙන BR හේවුත් කඩලා පොලිස් නිලධාරීන් ලබා දීලා. එතකොට මේ ආයතනය අර එක වාරිකයේ ගෙවන්න තියෙන එකට නැවත 277,000 ඉල්ලල් සිටින. ඒ වගේම තමයි දැන් ඔබතුමා දන්නවනේ අදාළ ආයතනයෙන් මූල්‍ය පාස්කම ලබා ගත්තට පස්සේ එහි පර්මයිතිකාර සමාගම තමයි අදාළ ණය දෙන ආයතනය. හැබැයි ලියාපදිංචි ආයතනයේ හැටියට රනිල් මහත්තය ණයක් ගත්තා නම් රනිල් මහත්තය නම තමයි තියෙන්නේ. මේ ආයතනය ඒ 2024 7 වෙනි මාසේ 11 වෙනි දින දෙන ණයට 7 වෙනි මාසේ 15 වෙනි දින මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඔහුන් තමයි ඔහුගේ වෙනස් සමාගමක් තමයි ලියාපදිංචි අයිතිකරු. පරමයිතිකරුත් ඔහුමයි. එතකොට මේ පැහැදිලි වංචා තමයි මේ සිදුවෙන්නේ මිනිසුන්ට. එතකොට ඒ පුද්ගලයා 160,000 අරගෙන 2026 7 වෙනි මාසේ වෙනකොට 352,000 ගෙවල් තියෙනවා. බලනකොට ඔහු ණය අරගෙන තියෙන 140ක විතර පොලියකට ඒ ත්‍රිරෝද රථයට. ඒකත් නිසියාකාරව ගෙවලා නැවත ඔහුන් මේ වාහනේ අරන් ගියා කියලා සීසින් ජාති ඔක්කොම හැටියට 277,000 දිවලට මේ මිනිස්සයා ඊයේ වාහනේ අරන් ගියා. මොකද වාහනේ අරන් ආවේ ඔහුන් වාහනේ විකුණන්න හැදුවා. ඒක නිසා ඉතින් මේ වගේ මේ මාපියාකාර සමාගම් හැමතැනම තියෙනවා. එතකොට මේ රටේ මිනිස්සු සෑහෙන පීඩාවට පත් කරනවා රනිල් මහත. එතකොට මේකට කරන්න ඕන රටක් හැටියට අපි මේ මහා බැංකුව විශේෂයෙන්ම මේ මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් ඉතා කඩිනමින් හදන්න ඕන. නැත්නම් මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයතුළු අහිංසක ජනතාව හදිස්සියට ගිහිල්ලා මුදල් ගන්නවා මේ ආයතන. ඔබට කියයි අප නැතුව ණය දෙන්නම්. කිසි ක්‍රිබ් එක අපි බලන්නේ මේවට අහුවෙන්න එපා. මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන 44ක් තියෙනවා. මෙන්න මේවට ගිහිල්ලා ණය මුදලක් ගත්තොත් ඔබ ආරක්ෂාවේ, නැත්තම් මේ කළු කඩ පස්සේ ගියත් ඔබේ ජීවිතේ සදාකාලික අඳුරු වෙනවයි කියන එක තමයි මට කියන්න තියෙන විශේෂයෙන්.
6: බොහොම ස්තුතියි හසන් කරුවන් පොදු පිටියේ ආචාර්ය හසන් කරුවන් පොදු පිටියේ ලීසිංහ නැය වාරික ගවන්නගේ සංගමේ සභාපතිවරයා අපිත් එක්ක කතා කරේ. මේ මාතෘකාවේ ටිකක් එහාට ගියා. ඔහු හේතුව තමයි මේ ලීසිංහ නැය වාරික ගැන කතා කරනකොට මේ අන්තර්ජාලය ඔස්සේ තමයි මේ දැන්වීම අපිට පේන්න ගන්න. අපි කියනවානේ ණය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඊතින් එහාට ගියාම මොනසංග මේ ඔයගනාර ගොඩ ක්‍රමයට ලීසිං ගන්නවා කියලා මේවත් අන්තර්ජාලයේ තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා වැඩි පොලිට හරි ගන්න. මොකද සමහරවිට ක්‍රිබ් එකේ වෙන්න පුළුවන්.
8: මේකදී මේ අර ඍජු අන්තර්ජාල මේ ස්කෑම් එකක් නොවුනට පොළඹවා ගැනීම සමහර වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ
6: අන්තර්ජාලය.
8: Facebook එකේ යන ඇඩ් එකක් තියෙනවා, ඔබ වාහනයක් ගන්න හිණ දකින්නවද එන්න මේ අපි ඔබට මෙන්න මේ විදිහට මේ ඕනෑම ගාණක් දෙන්නම් එහෙමනේ කියන්නේ. දී මුලා කිරීම සමහර තැන්වලදී අපි දකිනවා සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ අන්තර්ජාලය භාවිතා කරලා කරනවා. දැන් බහුලව අද දවසේ දකින්න තියෙන ඔන්ලයින් ස්කෑම්ස් මොනවද කියලා ටිකක් හොයලා බැලුවොත් රනිල් ව්‍යාජ රැකියා දැන්වීම. මේ අසංගරුවන් පොදු විදියේ මහත්තයා කියපු කාරණේ තමයි ව්‍යාජ රැකියා දැන්වීම. ඔන්ලයින් ෂොපින්, හරි, එතකොට ත්‍යාග දිනුම් මැදීම්, බැංකු තොරතුරු ඉල්ලීම්, ඔර ෆිෂින් ලින්ක්ස් වගේ දේවල් අපිට ලබා දීලා ඒවා ක්ලික් කරන එක හරහා අපිව හැක් කිරීම, ව්‍යාජ සෝෂල් මීඩියා ඇකවුන්ට්ස්, ආයෝජන අවස්ථා ලෙස පෙනී සිටින වංචාවන් බහුලව අද සමාජයේ දකින්න හම්බෙනවා. ඉතින් මේවාට අපි අවබෝධයෙන් කටයුතු කිරීමේ සමහර ඩිජිටල් ගේම් තේරුම් ගන්න ඇනලොග් මොලයක් වුණේ, හරි, මේක ස්කෑම් එකක් කියලා අපිට තේරුම් ගන්න යම්කිසි දැනුමක් හැදෑරීමක් අවශ්‍යයි. ඔබ අන්තර්ජාලය පරිශීලනය කරනවා, මේ ස්මාර්ට් ඩිවයිසස් ඇතුළේ ජීවත් වෙන සමහර වෙලාවට අපි කියනවා අනේ දන්නේ නැහැ මගේ ෆොටෝ එක ගිහිල්ලා තියෙන WhatsApp එකේ මම යවලා නෙමෙයි මගේ අතින් දන්නේ නැතුව තව කෙනෙක්ට ගිහිල්ලා නේ. අපි හරියට මුරපදයක් දාලා නැහැ. සමහරට අපි පැටර්න් එකක් පින් නම්බර් එකක් දාගෙන නැහැ, ලොක් එකක් දාගෙන නැහැ ස්ක්‍රීන් එකට. සමහර වෙලාවට අපි දකින්න බහුතරයකට තියෙන ප්‍රශ්නයක් රණේ අනේ බලන්නකෝ මගේ ෆොටෝස් වගේක් ගිහිල්ලා නෙමෙයි යාළුවන්ගේ WhatsApp groups වලට. හරි, ඇත්තනම් බලපුවම මේ කවුරුත් හැක් කළා මොනවත් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. තමන්ම දන්නේ නැතුව තමන්ගේ සාක්කුවේ තියෙන ෆෝන් එකෙන් මේ මොනවා හරි තොරතුරු කීපයක් තව කෙනෙක් අතර ෂෙයා වෙන්න පටන් ගන්නවා. එහෙම අනවබෝධයක් ඇතුලේ අපිට තියෙන්නේ අපේ ජීවිතේට, එහෙම නැත්නම් අපේ පෞද්ගලික ජීවිතේට යම් කිසි හානියක් වෙන බලපෑම් වෙන කාරණා. ඒ අන්තර්ජාලය ඇතුළු මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී ඩිජිටල් පරිවර්තන යුගයකට යනකොට අපි සබුද්ධිකව සවිඥානිකව මේ වැඩේ එක්ක ඉන්න ඕනේ කියන කාරණේ පැහැදිලි කරගත්තේ අපිට විශේෂ පණිවිඩයකුත් දීනවා මොබිඩල් මතක් කරන්න.
6: ඔව්, අද සයිබජෙන් සඳහා තමන්ගේ සාදර සමනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ටෙලිකෝම් SLT පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනය රට ඩිජිටල්කරණය වෙනකොට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ඒ පුරෝගාමී මෙහෙවරත් එක්කයි ඔවුන් අපිත් එක්ක රැඳී ඉන්නේ. ඉතින් විශේෂයෙන් මේ වැඩේට සවියක් ශක්තියක් වෙමින් SLT ශ්‍රී ලංකා ටෙලිකෝම් මොබිටෙල් මේ ආයතන අපිත් එක්ක මේ වැඩේට ඉස්සරහින්ම ඉන්නවා කියන කාරණයක් අපි ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම AI වෙනුවෙන් පැවැත්වෙන ඔබේ AI නවෝත්පාදනයට ජාතික පිළිගැනීමක් ලබා දෙන සම්මාන උළෙල මෙවර පැවැත්වෙන National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන මේ වැඩසටහන පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. මේ සමාන උළෙලේදී ජාතික AI පුරෝගාමී සම්මාන කාණ්ඩය යටතේ AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය නියමිතයි ලබා දෙන්නේ. ඉතින් මෙවැනි සම්මාන ගණනාවක් ලංකාවේ AI තාක්ෂණය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන පිරිස වෙනුවෙන් ඔවුන් ලබා දෙන්න සූදානම් බවත් මතක් කරන්න ඕනේ.
8: 800වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්නු ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළු මහජන සම්පත් ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ මුල්තැන ප්‍රමුඛතාවය දෙන ගමන් රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් රුපියල් 10 ලක්ෂයේ ජයග්‍රාහකයන් 5 දෙනෙක් ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ වගේම යතුරුපැදි රන්කාසි වෞජර්පත් හිමි වාසනාවන්තින් රට පුරා බිහි කරන්න සමත් වුණා. 2025 අවුරුද්දේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබෙනවා. මේ වර්ෂය වෙනකොට දසවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 එක්ම වූ සුපිරි ත්‍යාගය වාසනාවන්තයා බිහි වෙන්නේ අනුරාධපුරයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට්පත් ගොන්නෙන්. සුපුරුදු පරිදි කෝටි 2ක සුපිරි ත්‍යාගය, ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගය, ලක්ෂ ත්‍යාගය සමගින් අනිකුත් සසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැයවන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ පණිවිඩය මතක් කරන්නේ. උදේ 8යි විනාඩි 53යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
10: මම නම් දැන් මාරම රිලැක්ස්.
11: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
12: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
13: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: Episode 10. ලංකාවේ AI සම්බන්ධ විවිධ වෘත්තීකරණ එහෙම නැත්නම් විවිධ නිර්මාණකරණ අයට නිසි අගය කිරීමක් අවශ්‍යයි. සමහර වෙලාවට අපි ඕනම ශාස්ත්‍රීයකරණෙල් යම්කිසි ප්‍රගතිශීලී නම් අගය කළ යුතු යම්කිසි යමක් සමාජයට ලෝකයට දායාද කළා නම් ඔහු හෝ ඇය අගය කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම AI සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු නවෝත්පාදකයන්, ව්‍යවසායකයන්, විශ්වවිද්‍යාල, විවිධ ආයතන අගය කරන්න විශේෂ සම්මාන උළෙලක් සංවිධානය වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මොකද ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, ඒ වගේම ජාතික වශයෙන් මේ වැඩ කටයුත්තට එකතු වෙනවා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය. මේ හැමෝම එකතුලා තමයි AI Expo එක සංවිධානය කරන්නේ.
1: SLT මොබිටෙල් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේක පුරෝගාමි මෙහෙවරක් ඉටු කරන වැඩක්. National AI Expo සතියට සමගාමීව National AI Awards 2026 සම්මාන උළෙල පැවැත්වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔවුන් තමන්ගේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ. සයිබර් ජේන් සඳහා ඔවුන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කරනවා. ඉතින් මේ යටතේ කර්මාන්තහ ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන යටතේ කෘෂිකර්මාන්තය සඳහා හොඳම AI විසඳුම, බැංකු හා මූල්‍ය රක්ෂණ ශාස්ත්‍රය සඳහා හොඳම AI විසඳුම, සෞඛ්‍ය හා ජීව විද්‍යා ශාස්ත්‍රය සඳහා හොඳම AI විසඳුම වගේම නිෂ්පාදන හා ඉන්ඩස්ට්‍රී 5.0 සඳහා හොඳම AI විසඳුම සහ අධ්‍යාපනය සඳහා මාධ්‍ය ශාස්ත්‍රය සඳහා හොඳම AI විසඳුම වෙනුවෙන් සම්මාන ලබා දෙන ලෑස්ති ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් SLT මොබිටෙල් මේ දක්වන දායකත්වය, මේ දක්වන ශක්තිය පිළිබඳව අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලිට්‍රු සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් අඩු කිරීමටයි ලිට්‍රු සමාගම පියවර ගත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4365ක්. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 1750ක් බවයි ලිට්‍රු සමාගම පවසන්නේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 20කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 815ක් බව ලිට්‍රු සමාගම සඳහන් කළා. ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව පෙරලියක් සිදු කරමින් වට්සප් මගින් බිල්පත් ගෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉන්දිය ඩිජිටල් මුදල් හුවමාරු සහ UPI වෙළඳපළ ඉලක්ක කරගනිමින් ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්සප් ආයතනය සිය වේදිකාව තුළ ඍජුවම බිල්පත් ගෙවීමේ නව පහසුකමක් හඳුන්වා දුන්නා. එමගින් පරිශීලකයන්ට වෙනත් යෙදුම් වෙත ප්‍රවේශ වීමකින් තොරව යෙදුම තුළම සිට දෛනිකව උපයෝගීතා සහ ගෘහස්ත බිල්පත් පහසුවෙන් පියවා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම නව සේවාව ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ භාරත් කන්ටෙන්ට් ජාලය සමග සම්බන්ධ වෙමින්. එමගින් විදුලිය, ජලය, ගෑස්, ෆාස්ටැග්, රක්ෂණ, ණය කාඩ්පත් සහ ණය වාරික ගෙවීම ඇතුළු කාණ්ඩ 30ක් යටතේ ඇති බිල්පත් සපයන්නන් 22,700කට අධික සංඛ්‍යාවක සේවාවන් වට්සප් මගින් පරිශීලකයන්ට ලබා ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

ජීවජෙන්න ඇතුලේ අපි හැමදාම කතා කරන්නේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන්. ඩිජිටල් යුගයක් වෙනුවෙන් රට පෙළගැස්වීම සඳහා තමයි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය ස්වාධීන රූපවාහිනී සේවය විශේෂයෙන් අපේ ගරු සභාපතිතුමා ප්‍රියන්ත වේදමූලි මහත්මිය, ඊට පස්සේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සරත් කුමාර මහත්මයා, අපි වැඩසටහන් කළමනාකාර කපිල තිලකසිරි මහත්මයා, මේ සියලු දෙනාගේ උපදේශන දායකත්වයත් එක්ක අපි මේ රටේ මිනිස්සුන්ට යම් කිසි දැනුවත් වීමක් කළ යුතුයි. ඩිජිටල් පරිවර්තන යුගය විඳ ගන්න නම් ඒකේ තියෙන

0: සපකින් බෙහෙත් තුන්ඩුව යවල බෙහෙත් එක ගෙදරට ගෙනවනේ. එතකොට කාඩ් එකකින් ඔන්ලයින් මොනහරි බඩු ගද්දී ඒකට පේ කරන්න අපි දැනගෙන හිටියනේ. හරි. එතකොට ATM මැෂින් එකකට ගිහිල්ලා අපිට ඕන කරන සල්ලි ටික ගන්න දැන් අපි දන්නවනේ බහුතරයක් දෙන. අපිට CDMA මැෂින් එකක් කරහා අපේ මුදල් ටික වෙන account එකකට transfer කරගන්න දන්නවනේ. එතනිනුත් එහාට ඇවිල්ලා දැන් අර සෑම මූල්‍ය ආයතනයක්ම වගේ ඔවුන්ගේ app එකක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ app එක හරහා දැන් අපි ගනුදෙනු කරගෙන යනවා. රනිල්ට සල්ලි ටිකක් දෙන්න තියෙනවා නම් මම ඒක කරන්නේ transfer එකක් දාන එක. හරි. එතකොට වෙනදා අපි බැංකුවට ගියේ එක, බැංකුවට ගිහිල්ලා පොලිමේ හිටපු එක, ඒ රස්තිය අදු වෙච්ච එක කොහොම නැති හරි පහසුවෙන් ගිවිම් ටික කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා. දැන් අපි පොඩ්ඩකට කලින් නිවුස් අහනකොට ඉන්දියාව WhatsApp හරහා බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් පිළිබඳව ප්‍රවෘත්තියක් අපිට අහන්න ලැබෙනවා. හරි. ඉතින් මේ විදිහේ ගෙවීම් ක්‍රමවේදයන් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිර්මාණය කළ ගෞපේ හරහා නේ ලංකාවේ සියලු බිල්පත් ගෙවා දමන්න, රාජ්‍ය ආයතනවල ගෙවීම් ටික කරන්න මේ හැම දෙයකටම අවශ්‍ය වටපිටාව අපිත් නිර්මාණය කළ තිබෙනවා. ඉතින් මේ සියලු කාරණා සම්බන්ධයෙන් තමයි අපි දැනුවත් කරන්නේ. එතකොට අද අපේ මාතෘකාව මොකක්ද? මොනවා ගැනද මේ අපි කතා කරමින් ඉන්නේ?
1: විශේෂයෙන් මේ අපි අද කතා කරන්නේ අන්තර්ජාලයෙන් සිදුවන වංචාවලින් කොහොමද බේරෙන්නේ, කොහොමද වැළකෙන්නේ කියන කාරණා පිළිබඳව මෙතන අපිට අනුග්‍රහක දායකත්වයේ දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපිට අනුග්‍රහකත්වයේ ලබා දෙමින් මේ වැඩසටහන මොහොම දිරියෙන් යුතුව පවත්වාගෙන යන්න ඔවුන්ට අපිට ශක්තිය එකතු කරන බවත් අපි සිහිපත් කරන්න ඕනේ.
0: මොකද ඩිජිටල් ශාස්ත්‍රයේ මහා විප්ලවීය වෙනසක් කරපු උදවිය එහෙම නැත්නම් ගෞරවනීය චරිත ගෞරවයට පාත්‍ර කරන්න ලංකාවේ විශේෂ වැඩ කටයුත්තක් සංවිධානය වෙනවා. විශේෂයෙන් AI ටීම් එකක් ඔස්සේ මොනහරි ඩිවලොප්මන්ට් එකක් කරලා තියෙනවා නම් ඔබට ඒ අවස්ථාව තියෙනවා කියලා අපි දිගින් දිගටම මතක් කළා. මොකද්ද මේ වැඩේ කියලා අපි චුට්ටක් රණීල් මතක් කරන්න ඕනේ. AI Expo කියලා කියන්නේ මොකක්ද? මොනවා සඳහා සම්මාන ප්‍රදානය කරන සම්මාන උළෙලක්ද?
1: අපේ AI Expo ගැන ඔබට සිහිපත් කරනවා. විශේෂයෙන්ම ලංකාවේ AI තාක්ෂණය පිළිබඳ උනන්දුවක් තියෙන, දැක්මක් තියෙන වැඩ කරපු පිරිස වෙනුවෙන් තමයි National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන සම්මාන උළෙලක් විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. National AI Awards 2026 මේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශාස්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගයීමට ලක් වෙන බවත් අපි සිහිපත් කරන්නට ඕනේ. මෙහිදී නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කාණ්ඩය යටතේ හොඳම AI ස්ටාර්ට්අප් එක MSME Micro Small and Medium Enterprises AI නවෝත්පාදනය, හොඳම ඒජන්ටික් AI විසඳුම සහ හොඳම සිංහල දෙමළ AI ලෝකලයිසේෂන් නවෝත්පාදනය වෙනුවෙන් සහ විශ්වවිද්‍යාල AI නවෝත්පාදනය AI ශ්‍රී කාන්තා නායකත්වය පිළිබඳවත් ඇගයීමට ලක් කරන බව අපි සිහිපත් කරන්නට ඕනේ.
0: දැන් මේ පණිවිඩය මතක් කරනවා වගේම අපි මහජන සම්පත ගැනත් පොඩ්ඩක් මතක් කරලිමු. කතාවට යන්න කලින් මහජන සම්පත අපිට විශේෂ අවස්ථාවන් ගණනාවක් උදා කරලා දුන්නරනේ. හරි. කියන්නේ ලංකාවේ අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට අපේ රට ඉදිරියට අරගෙන යන්න, එහෙම නැත්නම් රටේ අනාගතය වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන ලොතරැයි පතක්. විශේෂයෙන්ම අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රමුඛයා මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙනවා. ඉතින් එහෙම දායක වෙන ගමන් 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දිනක් සුපිරි මෝටරත හිමිකරුවෙක්, 125 ජයග්‍රාහකයන් 300 ප්‍රමාණයක්, එතකොට 100 මේ ජයග්‍රාහකීන් 6000කට එහා පැත්තේ, එතකොට චතුරුපැදි, රන්කාසි, වවුචර්පත් මේ සියලු ජයග්‍රහණ හිමිකර දෙන ගමන්ම 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. මේ වර්ෂයේ දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අනුරාධපුරයේ කේ චන්ද්‍රලතා මහත්මිය ටිකට් පත් ගොන්නෙන් තමයි මේ කෝටිපතියා බිහි වෙන්නේ. සුපිරි කෝටි 2ක සුපිරි ත්‍යාගය තවමත් තියෙනවා. එතකොට 125 ප්‍රථම ත්‍යාගය, 100 ත්‍යාග සමග අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයියෙන් දිනා ගන්න පුළුවන්. මේ සියල්ලම වියදම් කරන්න කීයද? ₹40 හතලිහක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අපි දැන් අද කතා කරන මේ අන්තර්ජාලය තුලින් සිදුවන මූල්‍ය වංචා සමග ඒවෙන් කොහොමද බේරෙන්නේ කියන කාරණේ අපිට මැසේජස් ටිකක් තියෙනවා මොදුශංක. එක මැසේජ් එකක් තියෙනවා මේ මගේ වට්සප් ෆෝන් නම්බර් එක කෙනෙක් වට්සප් ගෲප් එකකට දාලා මගේ වට්සප් එකට නිතරම වීඩියෝ කෝල් මැසේජ් එන්න පටන් ගත්තා. මම ඒ ගැන දියුළු පිටියේ පොලිසියට පැමිණිලක් යොමු කළා. ඒ වෙලාවේ හිටපු සර් ඒ ගැන සයිබර් අපරාධවලට නඩුවක් ගොනු කළා. මාස 2-3ක් ගියලා පස්සේ ඒ පුද්ගලයා හොයාගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ

0: අධිකරණය වෙනකොටත් නඩුව කතා කරනවා. ඒගෙන යම් යම් ගැටලු තියෙනවා කියලා එයාගේ පෞද්ගලික මතය සටහන් කරනවා. හැබැයි විශේෂයෙන් ඒ පිරිවිලමයි මගේ ෆෝන් නම්බර් එකත් එක්ක තව ගෑල්ලාම හතර දෙනෙක්ගේ ෆෝන් නම්බර්ස් දාලා තිබේවා. ඒ වගේම මම ඒ කෙනා දන්න කෙනෙක් නෙවෙයි. දැන් මේ වගේ දෙයක් වුණාම අපි මොකද්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය කියන එක සම්බන්ධයෙන් ඇයි විමසලා තියෙනවා. එතනදී අපිට ඇත්තටම කියන්න තියෙන්නේ අපි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් මේ වගේ ඒවාට විසඳුම් ලබා දෙන්න සහ මේ පැමිණිලි බාර ගන්න පොලිසිය හරහා හෝ ඉමේල් පණිවිඩයක් මගින් මේ පැමිණිලි බාර ගන්න උන්ගේ විධිමත් ක්‍රමවේදයක් තියෙනවා කියලා අපි ඔබව දැනුවත් කරලා තියෙනවා.
1: ත්‍යාගයක් ලැබිලා තියෙනවා කියලා පරිවිඩයක් ඔබට ලැබෙනවා. හරි, ඔබ ජයග්‍රාහකයෙක් වෙලා තියෙනවා. ඔබ මෙන්න මෙච්චර ගානක මුදලක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඔබව මේ කීප දෙනෙක් අතරින් තෝරාගෙන කරපු දිනුම් මැදීමකින් තමයි මෙහෙම වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මේ ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගම් වල නමින්, එහෙම නැත්නම් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සන්නාම වල නමින් තමයි මේ SMS පණිවිඩය අපිට හම්බෙන්නේ. එහෙම නැත්නම් මේ බැංකු සම්බන්ධයෙන්ුත් මේ වගේ ඒවා එනවා. මෙන්න මේ බැංකුවේ ඔබ ගිණුමක් පවත්වාගෙන යනවා, ඒ රැන්ඩම් තෝරා ගැනීමෙන් ඔබ ජයග්‍රාහකයෙක් වෙලා තියෙනවා වගේ මැසේජ් එකක් ඔබට හම්බෙනවා. ඉතින් ඒ මුදල ගෙවන්න OTP එකක් දෙන්න, එහෙම නැත්නම් ලින්ක් එක ක්ලික් කරන්න කියලා කියනවා. මෙහෙම කියනවා නම් කරුණාකරලා ඔබ අවබෝධ කරගන්න ඕනේ, ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ මේක ස්කෑම් එකක් කියලා. හරි, අපි තරගයකට සහභාගි වුණේ නැත්නම් අපි දිනන්න විදිහක් නැහැ නේද? නේද? අපි තරගයකට කිසිම වෙලාවක දුවපු නැති මිනිහෙක්ට කිව්වොත් එහෙම ඔයා තමයි මේ මීටර 100 තරගයේ පළවෙනියා කියලා. නේ? පෙරේදකමඩ අපි තෑග්ග ගන්න කියලා හිතාගෙන ගිහිල් වැඩක් නැහැ නේ. අපිට කෙලින්ම ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මම දිව්වේ නැහැ නේ මේ රේස් එක.
0: දැන් ওই මදුශංක ඔය කියන කතාව හරියටම හරි. දැන් ওই අන්තර්ජාලයේ මූල්‍ය වංචාවලට මුල් වෙන හැම තැනකම තියෙන්නේ ඔබට මහන්සියකින් තොරව මුදල් උපයන්න පුළුවන්, අඩු මහන්සියකින් වැඩි ලාභයක් ගන්න පුළුවන් කියන වගේ දැන්වීම. අපි හැමතිස්සෙම අපේ ජන සමාජය තුළ ඒ ස්ථාවරදලා දෙනවා. නිකන් දෙනවා නම් ගන්න, එහෙම නැත්නම් වැඩි වාසියක් හම්බ වෙනවා නම් ගන්න, අතේ තියෙන කීයක් හරි දුන්නත් කමක් නැහැ කියන මතෙන් තමයි යොන් ඒ ප්‍රයෝජන ගන්න. රසංගුරුවන් පොදු පිටි මහතේ කොන් චීන ජාතිකෝ පිරිසක් අතරන් උඩ ගන්න බුළුනා කියලා. ඉතින් ඒ හැමතැනම ඕන් මේක තමයි මාකට් කරන්නේ. අඩු මහන්සියකින් ලොකු දේවල් හොයා ගන්න පුළුවන් කියලා අපිට අමුතු දෙයක් මවලා පෙන්නනකොට අපි අය ඒකට
1: ඉක්මනට සෙන්ට්‍රල් බැංක් එක හැමදාම කියන මෙහෙම ස්කෑම් තියෙනවා, මේ වගේ දේවල් තියෙනවා, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා කියනවා. ඉතින් එහෙම කියනකොට ඔන්න මේ සෙන්ට්‍රල් බැංක් එකට මිනිස්සු
0: බනිනවා.
1: හරි, ඕගොල්ලෝ හැම කිව්වට මේ අපිට බැංකුවකින් ණය ගන්න ගියාම කොච්චර අමාරුද, අපි කොයිතරම් ලියකියවිලි ප්‍රමාණයක් දෙන්න ඕනද, ණය ගන්න මුදලට වඩා ලොකු වත්කමක් පෙන්වන්න ඕනේ, අනේ වන්දන නැ රජයේ බැංකුවකින් ණය ගන්න ගියාම මෙහෙමයි, ඔහොම කතන්දර ගොඩාක් මිනිස්සු කියනවනේ. හරි හරි පහසුවෙන් ඔය ඔන්ලයින් ණය ලබා දෙන ආයතන ඒ අය මේ වැඩේ කරලා දෙනවා. මොකුණවත් නැහැ, ඒක කෝල් එකයි, සමහර වෙලාවට තොරතුරු ටිකක් පූර්ණේ කරන්න කියනවා. අනිත් අපරේ ඔබේ account එකට ඒ අදාළ ණය මුදල් ලැබෙනවා. කොහොමද පොලිය රණේ?
0: තමයි
1: දවසට පොලිය ගණනය කරන්නේ. සමහර ලාවට දවස් 3ක් 4ක් රුපියල් 5000ක් දීලා රුපියල් 15000ක විතර වගේ මුදලක් මේ මනුස්සයගෙන් අය කරගන්න උත්සාහ කරනවා. ඒක ගෙවන්න බෑ කියන තැන තමයි අර හැක් කරපු එහෙම නැත්නම් බලහත්කාරයෙන් ලින්ක් එක හරහා ලබාගත් කන්ටැක්ට්ස් වලට බලපෑම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේවත් දැන ඔබ ණය වෙනව විතරක් නෙමෙයි, ඔබ වටේ ඉන්න ඔබේ ආයතනයේ පිරිස, ඔබේ මිතුරන්, ඔබේ පවුලේ උදවිය නෙමෙයි අපේට දෙන්නේ. හරි, ඒක මේ ණය ගන්න කෙනාවත් දන්නේ නැහැ. මම ගන්න කෙනා දන්නේ නැති ඔහුට හැම වෙලෙම කියන්නේ අපකරු අනවශ්‍ය රුපියල් 5000කටම කොට දන්නේ අපකරු නේ. අපි නිකන් මේ පාරේ හම්බුනාම රුපියල් 5000ක් දෙන්න කියලා ඉල්ලගන්න මිනිසුනේ. එහෙම පොඩි ගනුදෙනු කිරීමේ හැකියාවක් අපි ගාව තිබුණානේ. ඉතින් එතකොට අපකරුවේ අනවශ්‍යයි කියලා කිව්ව සැනින් අපි හිතනවා හරි ලේසි, මට ඉතින් ඔය රුපියල් 5000ක් 10000ක් ඉක්මනට ගෙවන්න පුළුවන් පඩි ගත්ත ගමන් කියලා. හැබැයි මේක අවසානයේ සාමාන්‍ය මාසයක් විතර යනකොට නම් රුපියල් 10000ක 15000ක විතර වගේ පොලියක් එක්ක තමයි මේගොල්ලෝ මේක ඒක අපිට ගෙවා ගන්න බෑනේ. ඒක හරි අසාධාරණයිනේ, පොලිය හැදිච්ච විදිය කාටවත් ගණනය කරගන්නත් බෑනේ. හරි, එතකොට මිනිසුන් මේක ගෙවා ගන්න බැරි වුණොත් ඊට පස්සේ තමන් වටේ ඉන්න පිරිසට ප්‍රශ්න කන්දරාවකට මූණ දෙන්න සිද්ධ වෙන. ඒ නිසා හොඳම දේ තමයි මේව වළක්වන්න කරන්න තියෙන දේ මේ අපි පොලිසියට පැමිණිලි කරන එක හෝ අපි මේ සර්ට් එක ළඟට ගිහිල්ලා මේක මෙහෙමයි කියන එක නෙමෙයි, මේ පිළිබඳ අවබෝධයකින් ජීවත් වීම. හරි හැමදේම නීති වලින් පාලනය කරනවා කියන එක හරි නීතිය ක්‍රියාත්මක වෙනවා රැවටුනොත් හැබැයි ඒක නොරැවටි ඉන්න තරමට සබුද්ධි ගුණොත් නේ මේවා මේවා ජාවාරම්නේ රටේ සාමාන්‍යයෙන් තියෙනවා මූල්‍ය නීතියක් තියෙනවා මූල්‍ය ණය පහසුකම් ලබා දීමේ හැකියාව සහිත ආයතන ටිකක් තියෙනවා මූල්‍ය ආයතන කියලා හරි ශුද්ධ මූල්‍ය ආයතන හෝ මොන හරි මේ මේ තියෙන ඒවා ලියාපදිංචියක් නැති කවුද කොහෙන්ද කොයි විදිහටද වෙන්නේ නැති හරි ආයතනිකයෙක් ඔබ ණයක් ගන්න ගිහලා ඔන්ලයින් අඩුම තරමේ මේ මිනිහා කවුද කියලාවත් දන්නේ නැහැ.
2: ඔව්.
1: හරි. ඉතින් එහෙම ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය කරගන්නේ ඇයි? ඒ ගැන ඔබ ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. අනික් කාරණේ තමයි අපි ඔය OTP එක, PIN number එක, password වගේ තොරතුරු කොයි තරම් තව කෙනෙක් අතර පත් කරනවද?
0: ඔව්. ඒක සුලභ වෙනවනේ. අපි දැනටත් දැකලා තියෙනවා නේද? මේ මේ සල්ලි ටික ටිකක් දාලා දෙන්න. මෙන්න මේ PIN number පොඩ්ඩක් ගහලා දෙන්න. මේ සල්ලි ටික පොඩ්ඩක් අරන් දෙන්න. ඒක තාම අපි කරනවනේ. කියන්නේ අපි තමරට වැඩි හිටියෝ වෙන්න පුළුවන්. ඌට මේක හරියට පේන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් ඒක අන්තර්ජාලය එහෙම නැත්නම්
1: නෑ මේකේ බරපතලකම තේරෙන්නේ නැතිකම නම් ඉතින්. දැන් මොකද සාමාන්‍යයෙන් අපිට ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට සිංහල හොඳට පුළුවන්. මේ ATM machine එකේ සිංහල කියලා option එකක් තියෙනවා. හරි. ඔබ දමිළ කෙනෙක් නම් ඔබට දෙමළෙන් කටයුතු කරන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කරන්න පුළුවන් නම් ඔබට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්.
2: ඔව්.
1: අනිත් එක මේ ඉංග්‍රීසි කියලා මහා බරසාරේව නැහනේ. නේද? ඔක්කොම නිකන් ග්‍රැමර් තියෙන ඉංග්‍රීසි නෙමෙයි
2: තියෙන්නේ.
1: හරි හරි බොහොම පහසුවෙන් මේ විඩ්‍රෝවල් එකක්ද සේවිංග්ස්ද මොනවද එහෙම පොඩි පොඩි වචන ටිකකින් මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒකට මේක අඩුම ධර්මයේ තමන්ගේ පවුලේ දරුවෙක් එක්කලා වැඩිහිටියෙක් එක්කලා ගිහිල්ලා අඩුම ධර්මයේ මැෂින් එක ඇතුලේ කොහොමද හැසිරෙන්න ඕන කොහොමද මේ PIN number එක ගහන්න කොහොමද කාඩ් එක හපුව අතර ගන්න ඕන කොහොමද මේ වැඩේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕන හරි අපි ලංකාවේ මූල්‍ය ආයතන වලටත් පොඩි යෝජනාවක් විදිහට කරනවා අඩුම ධර්මයේ මේ පොඩ්ඩක් ඔය නේද භාෂා තුනෙන් පුළුවන් නම් පොඩි වීඩියෝ එකක් හරි කරලා දාන්න මේ ATM එක ඇතුළට ගිහිල්ලා සල්ලි ගන්න මෙහෙමයි මෙන්න මේ නම්බර් එක මේ විදිහට ඒ ප්‍රොසීඩිය එක තියෙන පොඩි වීඩියෝ එකක් හරි සමාජ මාධ්‍ය ඇතුළේ ප්‍රචාරය කරන්න. එතකොට ඒ වැඩිහිටි ප්‍රජාවට අඩුමතරම ඒක බලලා යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. අර නොදැනුවත්කම නිසා දැන් අපි වුණත් ATM පෝලිමේ ඉන්නකොට රණිල් සමහර අම්මලා කියනවා මනේ මහත්තයෝ මේ පුතේ මට මේකෙන් සල්ලි ටිකක් අරන් දෙන්න කියලා. උදව් කරනවා. හරි සමහර වෙලාවට අපි හිතමුකෝ රනිල් මේ වයසක අම්ම කෙනෙක් මෙයාගේ account එකේ ලොකු ගාණක් තියෙනවා කියලා. හරි ලක්ෂ 25ක 30ක විතර ලොකු ගාණක් තියෙනවා. ඉතින් මට අවශ්‍ය නම් හරි මට අවශ්‍ය නම් මට ඒ account එකේ තියෙන ප්‍රමාණය පේනවනේ. අපි රුපියල් 5000ක 6000ක කෙනෙක්ගේ account එකක තිබුණොත් නම් අපි ඒ ගැන එච්චර හිතන්නේ නැති වෙන්න පුළුවන්. තකන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිටත් ආර්ථික අවශ්‍යතා ගොඩාක් තියෙන වෙලාවක අර මනුස්සයාගේ account එකේ මෙච්චර ගාණක් තියෙනවා. හරි සමහරට රැකියාවෙන් විශ්‍රාම ගිහිල්ලා හම්බෙච්ච fund එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ යම් කිසි මුදලක් දීලා වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් විකුණලා යම් කිසි මුදලක් තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. දුවගේ විවාහ මංගල්‍යේ පුතාගේ විවාහ මංගල්‍යේ කරගෙන එකතු කරපු සල්ලි ටික වෙන්න පුළුවන්. මේක තව කෙනෙක් දැක්කට පස්සේ එයා ඒ PIN number එකක් දන්නව නම්
2: ඔව්
1: හරි ඊළඟ තප්පරේ සල්ලි ටික අරගෙන ඔබ ATM එකෙන් ඇවිදගෙන යන වෙලාවේ ඔබේ අර මුදල් පසුම්බිය කවුරු හරි පිට පොකට් ගහුවා කියලා හිතන්නවා.
2: ඔව්
1: එතකොට අපිට හිත හදා ගන්න පුළුවන් මේ ලොකු දෙයක් තිබ්බේ නැහැ. ඒකේ ඕනනම් බැංකු කාඩ් එකයි ඔය මොනවා හරි තිබුණේ වගේ එකක් නේ අපිට ඊදෙන සල්ලි තිබ්බේ නැහැ වගේ එකක් හිතෙනවා. හරි. හැබැයි සල්ලි තිබ්බේ නැති වුණාට ඔබ මුළු ජීවිත කාලෙම හරි හම්බ කරපු දේ තමයි මේ මිනිස්සේ අරගෙන යන්නේ.
0: ඒක වාට අරගෙන යන්නේ.
1: හරි. ඊළඟ ATM machine එකට ගිහිල්ලා මේ එයාට අවශ්‍ය දේවල් වලට සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙවද මේ කාඩ්ස් වලින් ගෙවන ඔන්ලයින් නේ නම්බර් එක දීලා ගෙවන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එතකොට යාව පේන්නේ නැතුව හැංගිලා මේ ගෙවීම් කරලා ඔබේ account එකේ තියෙන සල්ලි ටික ඔක්කොම අදින්න පුළුවන්. එහෙම අවධානමක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ රටේ ඉන්න තරුණ ප්‍රජාවට නංගිලට මල්ලිලට අපි කියනවා ඔබේ අම්මා තාත්තා මේ බැංකු කාඩ් එකකින් වැඩ කරන්න දන්නේ නැත්නම් ATM machine එකේ වැඩ කරන්න දන්නේ නැත්නම් එයාට පොඩ්ඩක් කියලා දෙන්න. සමහර වෙලාවට අපි හිතනවා මේ දෙමව්පියොත් අපි වගේම දැනගන්න ඕනේ. හරි. අපිට පොඩි ලොකුකමක් එනවනේ. පඬිතුකමක් එනවා. හරි. අපිත් ඔය කවුරුත් කියලා දීලා නෙමෙයි මේ ඉගෙන ගත්තේ. ඒගොල්ලොත් ඒක දැනගන්න ඕන වගේ හැඟීමක ඉන්නවා. හැබැයි නැති වුණොත් සමහරවිට ඔබට දායාද විදියට හම්බෙන්න තියෙන එක තමයි නැති වෙන්නේ. හරි. ඒ නිසා ඔබේ ගෙදර සල්ලි ටික ඔබේ අම්මගේ අප්පච්චිගේ සල්ලි ටික ඒක පරිස්සම් කරගන්න ටිකක් මැදිහත් වෙන්න කියලා අපි කියනවා. අනිත් කාරණේ තමයි අපි අර කියමින් හිටපේ ඉතාම අවධානම් කාරණේ තමයි රනිල් ඔය OTP කියන එක 1 time password එක.
2: අර
1: PIN number එකක් password එකක් CVV වගේ රහස් තොරතුරු කිසිවක් පුද්ගලයෙක්ට අපි ලබා නොදිය යුතුයි කිසිදු හේතුවක් නිසා. හරි සමහර වෙලාවට අපිට මේ ඇමතුමේ ඉන්නේ බැංකුවෙන් කතා කරන්න. හරි. මම මේ බැංකුවෙන් කතා කරන්නේ මිස් ඔබතුමියගේ මේ account details ඔක්කොම කියනවරනේ.
0: ඔව්.
1: හරි. වාගේ නම මේ NNNCV බණ්ඩාරනායක නේද? හරි. ඔහොම කියවම අපිට නිකන් ඔව් කියලා කියන්න හිතෙනවා. ඉතින් ඒ ඇසේ verify කරගන්න අපෙන් සමහරට අහනවා මේ ජාතික හැඳුනුම්පත් අංකය පොඩ්ඩක් කියන්න මිස්. සර්. හරි. ඔය පරණි අය හරි ගැම්මෙන්නේ ID card number එක කියන්නේ. කටපාඩම් මට වගේ හැංගීමෙන් කියනවා. හරි. 50යි 65යි 43යි ඔය කියලා V කියලා කියනවා. එතකොට ඒ ටික පූර්ණේ කරාට පස්සේ කියනවා දැන් බලන්න වැඩේ සක්‍රීය මට්ටමේ තියෙන මම මෙහෙන් වාට එවල තියෙනවා මේ අංකයක්. ඒ අංකය පොඩ්ඩක් බලලා කියන්න. පොඩ්ඩක් ඉන්න පුතේ කියලා ඉතින් බැංකුවේ මහතුරුන්ට එහෙම
0: ගෞරවයෙන්
1: පුතේ පොඩ්ඩක් ඉන්න මම බලන්න මං කණ්ණාඩි කුට්ටම දාගෙන ඉන්නම් ඔහොම කතන්දර ඔක්කොම කියලා හරි කමක් නැහැ මිස් හරි ගෞරවණීය විදිහට කතා කරනවා. ඊට පස්සේ යන්නේ අර ෆෝන් එකට ආව ODV නම්බර එක කෝඩ් නම්බර එක අපි කියනවා එහා පැත්තේ ඉන්න කෙනාට. හරි. රයිට් බලන්න වාගේ වැඩේ හරි ගියාද කියලා අපි තව පොඩි වෙලාවකින් කතා කරන්නම් වගේ කියලා දඩස් ගාල සමහරට ෆෝන් එක කට් කරනවා. කට් වෙන්නේ මේ ෆෝන් එක විතරක් නෙමෙයි. ඔබේ මුළු ජීවිත කාලෙම හරි හම්බ කරපු සල්ලි ටිකත් එක්කම තමයි මේ කට් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඉතාම ආදරෙන් කියනවා. ඔබ කිසිදු වෙලාවක ඔබට ලැබෙන වන් ටයිම් පාස්වර්ඩ් එක එහෙම නැත්නම් OTP එක අංක 4ක වෙන්න පුළුවන් අංක 6ක වෙන්න පුළුවන් හරි එක වතාවක් විතරක් භාවිත කරන්න පුළුවන් අංකයක් හම්බුනොත් හරි ඒ අංකය කිසිම වෙලාවක කිසිම කෙනෙක් අතරපත් කරන්න එපා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. විරාමයක් ගන්න ඕනේ. විරාමයට කලින් රනිල් අපි මතක් කරන්න ඕනේ කාරණයක් තියෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්
0: ගැන අපි ඔබට මතක් කරන්න ඕනේ. SLT එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ජාතික AI විශිෂ්ටතා සම්මාන පිළිබඳව ඉදිරියේදී ඉතාම මෑතකදී AI Expo සතියට සමගාමීව ඔබට මේ සම්මාන උළෙල දැකබලා ගන්න පුළුවන්. රටටම AI නවෝත්පාදකයන් නැගීමට ලක් වෙන මොහොත ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අනුග්‍රාහකත්වයෙන් දැකබලා ගන්න පුළුවන්. ඉතින් අපිට සාදර සමානුග්‍රහය දක්වන ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳවත් අපි මතක් කරන්නේ ගොඩක් ආදරෙයි.
1: ඒ වගේම තමයි දවස ගානේ නේ කෝටිපතියන් බිහි කරන දවස ගානේ ඔබව ජයග්‍රාහකෙක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය අපිට අමතක කරන්න බෑ. ජාතික ලොතරැයි මණ්ඩලය මේ පහුගිය කාල පරාසය තුලේ අපි දැක්කා 2025 වෘද්ධේ විතරක් රණිල රජයේ ඒකාබද්ධ අරමුදලට විතරක් දීලා තියෙනවා රුපියල් කෝටි
0: 220.
1: හරි. ඔය මේ ඒක දුන්නට පස්සේ තෑගි දුන්නේ නෑ වගේ එකක් නෙමෙයි මේ තියෙන. හරි. කෝටිපතියෝ 12 දෙනෙක් බිහි කරලා එතකොට සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රාහකෙන් 300ක් උඩ ලක්ෂේ රුපියල් 10 ලක්ෂේ ජයග්‍රාහකෙක් එතකොට මේ ලක්ෂපතියන් 6000කට අධික ප්‍රමාණයක් යතුරු පැදි රන්කාසි වවුචර්පත් මේ හැමදේම ජනතාවට දෙන ගමන් තමයි රුපියල් කෝටි 220කට අධික මුදලක් ඒක බදාර මුදලට දෙන්නේ. මේ වර්ෂයේ දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් බිහි කරන්න හැකියාව ලැබෙනවා. රුපියල් 3 කෝටි 4 ලක්ෂ ඉක්මු සුපිරි ත්‍යාගයක හිමිකරුවා බිහි වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ චන්ද්‍රලතා මහත්මිය ක්‍රිකට්පත් ගොන්නේ. ඒතනින් පස්සෙත් සුපුරුදු පරිදි ආයමත් මේ වැඩේ මේ විදිහටම සිද්ධ වෙනවා. රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගය ඔබට තියෙනවා. රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගය තියෙනවා. ලක්ෂයේ ත්‍යාගත් එක්ක අනිකුත් සසෝ ත්‍යාග ප්‍රතිනා ගන්න පුළුවන් මහජන සම්පත හරහා වැය කරන්න ඕනේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ උදේ 9:00 විනාඩි 28යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: David Pierce Motor Company within Rajya Sevaka Upadipidana DPMC Rajya Pranama Amatan.

0: සුපිලිපන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස් අසන්දිමිත.
5: ඔයාට අද මම ඩිනර් එන්න ඕනේද?
6: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
5: ෂා නියමයි.
2: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
7: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම
2: සති අග රාත්‍රී අටට ITN බලන්න
3: අසන්දිමිත. සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.

0: හමාරට අපි කිව්වා ඒ උනට දින්නවේ හමාරට මේක කන්ෆර්ම් කරගන්න ටිකට්ස් ටික අතේ තියාගෙන බලාගෙන ඉන්න.
1: ඔව් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දින මැදපු ජයග්‍රහී ලොතරැයි වල ජයග්‍රහී අංක සහ ප්‍රතිඵල අපි ඔබට කියන්න ලෑස්ති වෙන්නේ. NLB සුබ දවසක් ලොතරැයියෙන් අපි පටන් ගමු. NLB සුබ දවසක් ලොතරැයියේ ඊයේ දින ලග්නේ උනේ මිතුන ලග්නය වාසනාවන්ත අංක 30 34 සහ 51. මිතුන ලග්නය වාසනාවන්ත අංක උනේ 30 34 සහ 51. විශේෂ අංකය 66 25. විශේෂ අංකය 66 25. NLB ජයලොතරැයියේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0 0 3 7. J 0 0 3 7 තමයි ජයග්‍රහී අංක උනේ. අද සම්පත ලොතරැයියේ අංක රටාව 1 4 9 1 4 2 9 1 4 C. 1 4 9 1 4 2 9 1 4 C. හඳහන ලග්නේ සිංහ වසනවන්ත අංක 1 20 55 61. සිංහ ලග්නය වසනවන්ත අංක 1 20 55 61. දන නිදාන ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 27 65 75 සහ 79. ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 27 65 75 සහ 79. මෙගාපවල උතරයේ F ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකී අංක 6 වසනවන්ත අංක 28 33 35 සහ 48. F ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකී අංක 6 වාසනාවන්ත අංක 28 33 35 සහ 48. ගොවිසෙත ලොතරැයියේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 14 35 58 සහ 59. U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 14 35 58 59. මහජන සම්පතේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1 6 2 9 1 4. මහජන සම්පතේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1 6 2 9 1 4. අද සුබිරි තෑගි ගණනාවක් ඔබට දිනා ගන්න හැකියාව තියෙන ජාතික ලොතරැයි මණ්ඩලේ. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් පත් මිලට ගන්න කියන ගමන් අපි මතක් කරන්න ඔබේ අනුග්‍රහක දායකත්වය දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය SLT සයිබර්ජෙන් සඳහා සාදර සමානුග්‍රහය දක්වනවා. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් SLT මොබිටෙල් ආයතනය දියත් කරන AI එක්ස්පෝ 2026 සම්මාන උළෙලගෙනත් අපි සිහිපත් කරනවා.
0: අපි විරාමයක් අරගෙන යලි කතා කරමු. අපි අද කතා කරමින් ඉන්නේ අපි හැමෝටම වැදගත් වන මාතෘකාවක් පිළිබඳව රණි ලේතමයි ඔන්ලයින් හරහා එහෙම නැත්නම් ඩිජිටල් යුගය ඇතුලේ අපි කොයිතරම් රැවටෙනවද, වංචාකරුවන්ට හසු වෙනවද, ඒවායින් වැළකී සිටින්නේ කොහොමද කියලායි අපි කතා කරමු. දින 9:37.

0: ಉಜ್ಜಯಿನ್. ಗುಣಾತ್ಮಕ ಸಹ ನಿಷ್ಪಾದನೆಯಕ್ ಸಂದಹಾ ನವೀನ ತಾಕ್ಷಣೀನ್ ಬಲಗೆನ್ವುನು ಡೋಮಾ ಕಲುವೆಟ ಇವತ್ ಕಿರಿಮೆ ಯಂತ್ರಯಕ್ ಒಬತ್ ಅದಮೇನ ಉಂಕರಂಡ ಸುಲುಹ ಮಧ್ಯ ಪರಿಮಾಣ ಸಹ ನಿಷ್ಪಾದಕೀನ್ ಸಂದಹಾ ಸ್ವಯಂಕ್ರಿಯ ವೀಕಟಿಮೆ ಯಂತ್ರಯಕ್ ಹಂದನ್ವಾದೀಮೆ ಪುರೋಗಾಮಿಯಾವನ ಮಾಕ್ಸ್ಪೆನ್ ಸಮೂಹ ವ್ಯಾಪಾರೇಟ ಅನುಬಂಧಿತ ಮಾಕ್ಸ್ಪೆನ್ ಹೋಲ್ಡಿಂಗ್ಸ್ ಪೂರ್ತಿಲಿಕ ಸಮಾಗಮ ವಿತೀನ್ ಅದಮ ಅವತಾನ್ನ ಬಿಂದು ಏಕೈಕೈ ಹತಾಯ್ ಹಯಸ್ಸೇ ಹತ್ತನಮೆಯ ಪಾಕ್ಸೇ ಹತ್ತನಮೆಯ
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක
2: 0706 478 478. වාර්තාපිට වාර්තා කබුණු කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Episode 10.
1: මොබිඩල් පණිවිඩයක් තියෙන මම දක්රන AI Expo එක ගැන දැන් AI Expo එක හරහා AI ශිස්ත්‍රයේ මහ විප්ලවයන් කරපු අපේ රටේ නිර්මාණකරුවන් එතකොට ආයතන විශ්වවිද්‍යාල නවෝත්පාදකයන් මේ සියලු දෙනා අගය කරන්න තමයි AI Expo මේ සම්මාන උළෙල සංවිධානය වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඒ නිසා අපි ලබන සතිය විතර වගේ බලමු නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිඩල් ආයතනයේ නියෝජිත මහතුරු කීප දෙනෙක්ට ආරාධනා කරන්න එතුමන්ලත් එක්ක අපිට පුළුවන් ඇත්තටම කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ? මොන වගේ කාණ්ඩයන් හරහාද සම්මාන ප්‍රදානය වෙන්නේ? එතකොට මේ සම්මාන බෙදා දීමේ ක්‍රියාවලිය ඔය ආන්රෝණි මේ සියල්ල සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. දැනට මට කියන්න තියෙන්නේ මේ වෙනකොට ඔබ ඔබගේ සාර්ථකව අයදුම් පත්‍රයේ පූර්ණයේ කළ බාර දීලා අවසන් නේ. අයදුම් කළ අවසන්. ඉතින් රනිල් මේ හැම කෙනාටම තමන් කරන වෘත්තීය ශේෂ්ත්‍රය ඇතුළේ ඒ කල මෙහෙවර වෙනුවෙන් අගය කිරීමක් ලැබෙනවා නම් කොයිතරම් වටිනවද?
2: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තමයි මේ සඳහා පුරෝගාමි දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන පුරෝගාමි සංවිධානය කරන AI Awards National AI Awards 2026 පිළිබඳවයි අපි ඔබට සිහිපත් කරේ. අද අපේ මාතෘකාව අන්තර්ජාලයේ සිදුවන වංචා තුලින් කොහොමද බේරෙන්නේ, කොහොමද ගැලවෙන්නේ කියන කාරණය පිළිබඳව අපි හැමතිස්සෙම කිව්වා මේ වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉඳන් ඔබේ අදහස් කියන්න, ඔබේ අත්දැකීම් කියන තව මිනිස්සෙක් මේ වලට වැටෙන්නේ නැති වෙන්නේ. හැබැයි එහෙම අය අඩුයි මදුසංගය කියන්නේ. අහගෙන හිටියට මට වෙලා නැහැනේ. මට කිච්ච දේ කාටවත් කියලා තේරුමක් නැහැ. මිනිස්සුත් ඉතින් ගිහිල්ලා මේව වැටෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න පිරිසර මේක නැහැ. නමුත් එහෙම කෙනෙක් නොවි අපි කිව්වා ඔබට කතා කරන්න කියලා. එහෙම කිව්ව කෙනෙක් තමයි අපිට මෙන්න මේ දික මැසේජ් එක ඉවල තියෙන. අපි තීරණය කර අපේ නිෂ්පාදක කණ්ඩායම තීරණය කරා මේ කතාව, මේ ඉවල තියෙන කතාව ඒ විදිහටම කියන්න හේතුව තමයි මේ වගේ يعني ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න පුළුවන් වැරදි අපි අතින් සිද්ධ වෙනවා.
1: එතුමිය කියලා දෙනවා අපිට මේක පොඩ්ඩක් අවබෝධ කරගෙන කියන්න. මොකද තව කෙනෙක්ගේ ජීවිතේට මේක වැදගත් වෙයි. මගේ අත්දැකීම ඒ නිසා මට කියන්න ඕන කියලා තමයි එතුමිය කියලා තිබුණේ. කියමු ගොරණිල් මොකද්ද එතුමිය කියන්නේ?
2: බොහොම ස්තුතියි ඔබතුමීට. මෙන්න මේකයි කතාව. ඇයි කියනවා මේ කතාව සාරාංශගත කරලා කියන්න කියලා මනුෂංග කියපු විදිහටම. ඔවුනුත් අහුවෙච්ච වංචාවක් ගැන තමයි ඔවුන් කියන්නේ. ඔවුන්ගේ පුතාට රැකියාවක් සොයමින් සිටින අවස්ථාවක ලංකාවේ පුද්ගලයෙක් විසින්, අන්තර්ජාලය හරහා ඔවුන් හොයාගත්ත කෙනෙක් විසින් විදේශ රටක පවත්වාගෙන යන ආයතනයක භාෂා පරිවර්තක තනතුරක් කියලා ජොබ් එකක් හොයලා දුන්නා කියලා ඒ කියනවා. විසිට වීසා ගිහින් පස්සේ ජොබ් වීසා හදලා දෙනවා තමයි කියලා තමයි යා කියලා තියෙන්නේ. ඒකෝර මේගොල්ලොත් මේකට කැමති වෙලා පුතා ගිය ගමන් පුතාට රැකියාවක් කරන්න ලැබුණේ නැහැ. ටික දවසක් නවාතැනක රැඳිලා ඉන්න සිද්ධ වුණා. ඒ අතරේ පුතා සොයා බලනකොට තමයි දැනගන්න ලැබිලා තිබුණේ මේ ආයතන තනිකරම ස්කෑම් කරන ආයතනයක් කියලා. අපේ ලංකාවේ පිරිසක් චීනේ, බංග්ලාදේශ, ඉන්දියාව වගේ රටවල ඉඳන් ගහන ගේම් එකක්, එහෙමද ස්කෑම් එකක්, ලොකු පොලියක් දෙනවා කියලා account open කරලා මිනිස්සුගේ විශ්වාසය දිනාගත්තට පස්සේ ලොකු මුදලක් කෑගින් ආයෝජනය කරගෙන සම්බන්ධ කරගෙන මුදල් ඔක්කොම මංකොල්ල කණ එක තමයි මේ මිනිස්සු මේ ස්කෑම් එක හරහා සිද්ධ කරන්නේ. මේක තමයි අපිට මේ ලංකාවේ දැන් අපි මේ කියලා දෙන්න හදන දේ. ඒ රටවල ඉඳන් කරන විදිහ, ඒ කරන ආයතනයකට තමයි මේ දරුවට සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කිසිසේත්ම කැමති වුණේ නැහැ දරුවා අනතුරු කියලා දැනගන්න ලැබුණු සෙනින් අපි දරුවා ගෙන්න ගන්න බැරි වුණා. අපි උත්සාහ කරා. මොකද පුතාගේ ලියකියලි ඔක්කොම ඒ රටට ගිය ගමන් අපේ ලංකාවේ කෙනෙක් අරගෙන තිබ්බ නිසා ඉතින් පුතාගේ ලියකියලි ටික අතට අරගෙන අරකට මේකට කියලා ලොකු මුදලක් වංචනික ලෙස මේගොල්ලන්ගෙන් නැවත ගත්තා කියලා එයාගේ ජීවිතේ
1: පුතාව හපව එවන්න
2: කියලා. ඉතින් මේක ජාලයක්, එකතු වෙලා කරන ජාවාරමක්. ලංකාවේ මිනිස්සු හොයලා දෙන පුද්ගලයා දෙරටේ ආගමන විගමනයේ කවුරු හරි දෙරටේ ගුවන්තොටුපළේ කෙනෙක් අනිවාර්යෙන් මේකට සම්බන්ධයි. ඒ කියන්නේ මේ ජාලය ඇතුළට නිලධාරීනෝ සම්බන්ධයි කියලා තමයි අය කියන්නේ. මේ කෙටියෙන් අය කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මංකොල්ල කන කෝටි ගණන් සල්ලි වලින් ලංකාවේ ගිණුම් වලට දානවා. අර රටේ රැඳිලා හිටිය වෙලාවේ පුද්ගලයාගේ විශ්වාස දිනාගත්තට පස්සේ ඒ පුද්ගලයා අපේ පුතාට account details පෙන්නලා තියෙනවා. කෝටි ගණන් වලින් තමයි ගනුදෙනු වෙලා තියෙන්නේ. මේ ගිණුම් මහ බැංකුවෙන් නියාමනය වෙන ක්‍රමයක් නැද්ද කියලාත් ඇය අහනවා.
1: මේක මේ බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන්න ඕන කාරණාවක්. මේක දැන් අපි ජනතාව දැනුවත් කරනවා වගේම මහ බැංකුව ඇතුළු මේ නියාමන ආයතනත් මේ පිළිබඳව සොයා බලන්න ඕන. සහ ඔබතුමිය පෞද්ගලිකව මේ කාරණාව දැන් පොදුවේ රටට කියන්න කියලා දැනුවත් කිරීමට කළා වගේම මහ බැංකුව දැනුවත් කරන්න ලිඛිතව හෝ නේද වාචිකව ගිහිල්ලා හරි මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න. මොකද තව කෙනෙක්ගේ ජීවිතය බේරා ගන්න, ඔවුන්ට වෙන්න තියෙන ප්‍රශ්න කන්දරාවකින් ඔවුන් ගලවා ගන්න මේක හේතුවක් වෙන නිසා. රනිල් මේ ළඟදී හරි ලස්සන වැඩක් වෙනවා මගේ මිත්‍රෙක්ට. දිගින් දිගටම ඔබට කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔයාගේ ඔන්ලයින් බැංකින් තියෙනවද? හරි මගේ යාළුවෙක් මට සල්ලි වගේයක් දාන්න තියෙනවා මම ඒක ගෙන්න ගන්නම් මට වාගේ ATM එකෙන් අරන් දෙන්න පුළුවන්ද මගේ බැංක එක පොඩ්ඩක් දුර තියෙන්නේ එහෙම නැත්නම් මගේ ATM එක වැඩ කරන්නේ නැහැ එහෙම නැත්නම් මගේ ඔන්ලයින් බැංකින් නැහැ ඔන්න ඔය වගේ කතන්දර කියලා දිගින් දිගටම සමහර අපේ යාළුවෝ වෙන්න පුළුවන් අඳුර ණය වෙන්න පුළුවන් සමහරට නන්නාඳුරන කෙනෙක් වෙන්න පුළුවන් මම මේ හදිසි බයික් එකක් මිලදී ගන්නවා සල්ලි පොඩ්ඩක් මදිවිලා දෙනවා වාගේ මේ account number එක දෙන්න මම ටග් ගාලා ගෙදරට කියන්නම් තාත්තට කියන්නම් සල්ලි දාන්න කියලා එතකොට මට පොඩ්ඩක් ඔයාට ATM එකෙන් අරන් දෙන්න පුළුවන් ඉතින් හරි මානුෂීයයි නිරණි හරි මගෙන් කවුරු හරි ඇහුවොත් එහම මම කරන්නෙත් ඔය වැඩේ හරි අයියේ මං ආවේ හදිසියේ මේ හොස්පිටල් එකේ අම්මා අසනීප වෙලා ඉන්නවා එයාගේ බිල් එක ගෙවා ගන්න ඕනේ මගේ අතේ තියෙන සල්ලි ටික මදි මගේ ATM එකත් ගේන්න බැරි වුණා කාඩ් එක හදිසියේ ඉතින් ඒ නිසා මේ ඔයාගේ account number එකක් දෙන්න මං තාත්තට කියන්නම් අයියට කියන්නම් සල්ලි දාන්න කියලා ලක්ෂ 2ක් 3ක් 4ක් 5ක් 10ක් වෙනකන් සමහරට අපිට මේ සල්ලි දානවනේ රනිල් හරි මාඩ වැඩුණාට පස්සේ මට ඒක අරන් දෙන්න මේ අම්මගේ බිල් එක ගෙවන්න ඉතින් හරි මානුෂීයයි ඕනම මිනිස්සෙක් ඔය වගේ වෙලාවක උදව් කරනවා රනිල් හැබැයි ඇත්තටම දැන් අපිට එහෙම මානුෂීයව සමහර ගනුදෙනු වලට මැදිහත් වෙන්න බෑ. අපේ මනුස්සකම තමයි මේ ස්කෑම් වල ඉන්න මිනිස්සු හොරා ගන්න උත්සාහ කරන්නේ. හරි. එතකොට එයා මොකක් හරි වෙනත් Java ආරමකට සම්බන්ධ කෙනෙක්. එයාට ඍජුව මේ මුදල් ටික තමන්ගේ account එකට ගෙන්න ගන්න බැරි ප්‍රශ්නයක්
2: තියෙනවා. ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.
1: හරි. සමහර වෙලාවට මද්රව්‍ය ජාලයක කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ස්කෑම් එකක වෙන්න පුළුවන්. වෙනත් plan එකක් වෙන්න පුළුවන්. එයාට ඔප්පු කරගන්න බැරි මුදලක් තමයි මේ හම්බෙන්නේ. දැන් මේ මුදල කොහෙදෝ ඉන්න කිසිම සම්බන්ධයක් නැති මට මගේ account එකට එනවා යම් දවසක යම් කිසි පරීක්ෂණයකට එහෙම නැත්නම් යම් කිසි ඉන්වෙස්ටිගේෂන් එකකට තොරතුරු හොයාගෙන යනකොට මෙන්න මේ Java ආරම්භකරුවා විසින් රණීල් කොස්තාට මදුශංග මහමිතවට සල්ලි දාලා තියෙනවා
2: ඊනම් හිමියා තමයි මූලිකවම බින්දිතිය වෙන වැරදි කරුවෙන්නේ
1: මූලික කරුවාට පත් වෙන මුලි දැන් අපි ඊට පස්සේ අපිට බේරෙන්න නම් කරන්න තියෙන්නේ මම අරගත්තේ නෑ මට ආවා මම ඒක මෙයාට දුන්නා ඉතින් දුන්න කෙනාව දැන් අපි පෙන්වන්න ඉබේ
2: දුන්න කෙනා
1: දන්නේ නැහැ. දුන්න කෙනාගේ ෆොටෝ එකක් අතේ නැහැ. දුන්න කෙනාගේ මේ දුරකථනංගයක් අපි ළඟ නැහැ. අපි මේ පාරදී හම්බෙලා විනාඩි කීපයක් ඇතුළේ ඇති කරගත්ත මිත්‍රත්වයේ මත කරපු ගනුදෙනුව. හරි. සමහරවල් අපි දන්නේම නැති කෙනෙක්. අනේ මෙහෙමයි කියපුවම අසරණ වෙච්ච නිසා කරන උදව්වක්. දැන් කල්පනා කරලා බලන්න අපි මනුස්සකමට කරපු උදව්ව ඔබ කොයිතරම් කරදරයක ඔබ කොයිතරම් ප්‍රශ්නයක ඇතුල් කරනවා. හරි. ඒ නිසා තමයි මේ ඔන්ලයින් වල වැඩ කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. අපි විරාමයක් අරගෙනමු. උදේ 9:00යි විනාඩි 50යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: Cyber Gym.

0: நவையா வினாடி பனஸ் தெக்காய் விழாத அப்படி சைபஜின் அக்கறோன்னு ஸ்ரீலங்கா டெலிகாம் மொபிடேல் விசேஷ பண்ணி வீடியோ ஆக்தினோ அதை ஏஐ தவந்தின் இவனத்தங்க ஏஐ வெடகர்வாண்டு அகே கிரிமாக்தேன் ஏஐ எக்ஸ்போ தவந்த சம்மான ප්‍රධාන උත්සවයේ සඳහා සියල්ල සූදානම්. ඉතින් කවද්ද තියෙන්නේ, කොහෙද තියෙන්නේ, කොහොමද වෙන්නේ, මේ ආදී තොරතුරු අපි ඉදිරියේදී කතා කරමු. කොහොම නමුත් තමන්ගේ වෘත්තීය ශේෂ්ත්‍රය ඇතුළේ තමන් නිටු කළ මෙහෙවර වෙනුවෙන් AI ශේෂ්ත්‍රයේ නවෝත්පාදකීන්ට, ඒ වගේම නිර්මාණකරුවන්ට, ව්‍යවසායකීන්ට, ආයතනවලට, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාවට, මේ සියලු දෙනාට ඔවුන් ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් මේ දී සම්මාන ලැබීමට නියමිතව තියෙනවා. ඉතින් මේ කර්තව්‍ය පසුපස දැවැන්තම ශක්තිය එකතු කරන්නේ ඩිජිටල් ආර්ථික කරුතු අමාත්‍යාංශය, ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්. ළඟදීම අපිට කියන්න පුළුවන් වෙයි නේද, ලංකාවේ එහෙම නවෝත්පාදනයන් සිදු කරපු අලුතෙන් ක්‍රියේටිව් ඐඩියාස් තිබිච්ච අලුත් නිර්මාණකරුවන් කවුද කියලා අපිට ඔබට කියන්න පුළුවන්කම ලැබේවි. ඒ විශ්වාසයත් එක තමයි අපි ඉන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් තමයි මේ වෙනුවෙන් අනුග්‍රහය අපිට ලබා දෙන්නේ.
1: අපි අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ අන්තර්ජාලයේ සිදුවෙන වංචා තුලින් බේරෙන හැටි සම්බන්ධයෙන් තමයි. අපි කරුණු කාරණා දවසේ හොයා බලමින් හිටියේ. බොහෝ අය තමන්ගේ අත්දැකීම් සමහර දේවල් නම් කියන්න බෑ, සමහර දේවල් කියන්න පුළුවන්, බෙදාගන්න පුළුවන් විදිහට වුණ අපිත් එක්ක ෂෙයා කරගෙන තිබ්බා, බෙදාගෙන තිබ්බා. විශේෂයෙන් ස්තුතියි අපිට ඒ අත්දැකීම් කතා කරපු, ඒ අත්දැකීම් බෙදාගන්න එකතු වෙයි සම්බන්ධයෙන්. අන්තර්ජාලය සම්බන්ධයෙන් කතා කරනකොට අපේ තියෙන අත්දැකීම තමයි මූලිකවම අන්තර්ජාලයෙන් ඉස්සලම නැති වුණේ අපේ මුදල්. එහෙම නැත්නම් අපේ බැංකු ගිණුම් හරහා තියෙන මුදල් තමයි නැති වුනේ. ඊට එහා ගිහිල්ලා සමහර පුළුල් මාතෘකාවක් විදිහට කතා කරන දවසක අපිට සිද්ධ වෙනවා අපේ පෞද්ගලිකත්වයට හානි කරන, එහෙමත් නැත්නම් අපේ සමහර වෙලාවට අපිව හැරස් කරන, එහෙමත් නැත්නම් අපිව අපහරණයට ලක් වෙන, අපේ දරුවන් අපහරණයට ලක් වෙන, අපචාරයට ලක් වෙන විවිධ ක්‍රියා අන්තර්ජාලය ඔස්සේ සිද්ධ වෙනවා. ඉතින් ඒවා වංචා ගණයට අයිති වෙන්නේ නැතුනට වංචාවකින් තමයි මේවට හසු කරගන්නේ.
0: දැන් සමහර වෙලාවට අපි දැකලා දෙනවා අපිව හැක් කළා මොනවා ගන්න දන්නේ. අපි හැක්කල්ලා අපේ මොනර ගන්න තියෙන්නේ. අපි මේ එදා වේල හොයාගන්න හරි අමාරුවෙන් අපි අපේ අකවුන්ට් එකක් හැක් කරපු දවසර තමයි හැකර්ලා පාඩම් ගියේ.
1: අපි එහෙම තමයි කියන්නේ.
0: අපි එහෙම තමයි කියන්නේ. හැබැයි ඔබ දන්නේ නැති වුණාට ඔබට එහෙම සැහැල්ලුවෙන් ගත්තර ඔබ වටින පුද්ගලෙක් ස්කෑම් එකක් කරන කෙනෙක්ට. හරි. හිතන්නකො රනිල් බොහොම ගෞරවනීය විදිහට ජීවත් වෙන ගැහැණු ළමයෙක්. එයාගේ ෆේස්බුක් එක කවුරු හරි කෙනෙක් හැක කෙනෙක් හැක් කළොත් එයාව ඊට පස්සේ බ්ලැක්මේල් කරන විදිහ අපි දැකලා තියෙනවා නේ. ඡායාරූප ටික දඩබඩ ගාලා මේ නිකන් හිතන්නකෝ, ඉතාලම පරිස්සමට සමාජශීලී නැති නේ, වැඩි අර ප්‍රශ්න දරා ගන්න බැරි එහෙමයි ඉන්නවනේ අපේ සමාජයේ. මොන හරි දෙයක් වෙච්ච ගමන් මහලුකෝට කතා කරලා අපිට උනත් එහෙමයි.
1: ඔව්.
0: හෙට මට මොකක් හරි මඩක් ගැහුවොත් රනිල් මන් දන්නේ අපි කොහොමද ඒකට සවයි වෙන්නේ
1: කියලා.
0: අපි මොන දෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි ටික කාලයක් යනවා පොඩ්ඩක් ඔළුව හදාගන්න. හරි. එහෙම කෙනෙක්ගේ account එකක් ඉතාලම අහිංසක ගෑනු ළමයෙක් වෙන්න පුළුවන්, පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. මේකෙන් ගත්ත ඡායාරූප ටිකක් නිරුවත් කළා. තව කවුරු හරි කෙනෙක් මේකට සම්බන්ධ කළා. මේක අන්තර්ජාලයට උදාහරණව වගේ සමහර ලාවට එනවනේ මේ account එකට. මගේ Facebook එකට එනවා. මගේම ඡායාරූප ටිකක් විකෘති කළා. ඒවා මේ මේ මේ නිරුවත් කළා. මෙන්න මෙහෙම එකක් වාගේ තියෙනවා. මම මේක දැන් public කරනවා. මට මෙච්චර ගාණක් ඕනේ. මේක නවත්තන්න නම්. එහෙම බ්ලැක්මේල් කරන තැන්
1: තියෙනවා.
0: එහෙම අත්දැකීම ඔබටත් ඇති. සමහර වෙලාවට මේ අපි කියන්න කැමති නැහැනේ. හරි. අපි ඒක කියන්න කැමති නැහැ අපේ පෞද්ගලිකත්වයට ප්‍රශ්නයක් වෙන නිසා. එහෙම අත්දැකීම ඔබට ඇති. එතකොට කල්පනා කරලා බලන්න ඔබ රුපියලක්වත් හම්බ කරන්නේ නැති කෙනෙක්. සමහරට තාම අම්මගේ තාත්තගේ සල්ලි වලින් අධ්‍යාපනය ලබන දරුවෙක් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඔයා රුපියලක්වත් හොයන්නේ නැහැ නිසා ඔයාට හිතෙනවා අනේ මාව හැක් කළා මොනවා ගන්නද, මම මේ අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන බස් එක යන ළමයෙක් නේ. හැබැයි ඔයාට කොච්චර සල්ලි නැති වුණත් ඔයා මේ වගේ ප්‍රශ්නකට මුහුණ දුන්නට පස්සේ ඔයා මොකද කරන්නේ? ඉස්සල්ලාම යාළුවන්ගෙන් කීයේ කී හරි එකතු කරගන්නවා, පොකට් මනි හරි. පළවෙනි වතාවේ ඕක ගෙවලා අනේ එහෙම කරන්න එපා කියලා අපි බැගෑපත් වෙනවා. හරි. දෙවෙනි වතාවේදී කනේ තියෙන කරාම්බු කුට්ටම අම්මලා තාත්තලා නැති වෙලාවට ගෙදර තියෙන සල්ලි ටිකක් මාලයක් මොකක් හරි මුද්දක් උගස් කළා ඔන්න සල්ලි ටිකක් අපි හදලා
1: දානවා.
0: හරි. ඔහොම ඔහොම ගිහින් බැරිම දන එච්චර ගාණක් දීලා සමහර වෙලාවට මුහුණ දෙන්නම් බැරි වුණොත් නේද? මේ බ්ලැක්මේල් කරන කෙනා එක නවත්තන්නේ නැත්තම් ඒ සිද්ධියට අපි බයයි කියලා එයාට තේරිච්ච ගමන් එයා මේක තවදුරටත් පොඩ වේගවත් කරන්න පටන් ගන්නවා. එතකොට සමහර වෙලාවට තමන්ගේ ජීවිතවලින් පවා දරුවෝ වන්දි ගන්න පටන් ගන්න නිසා ඉතාම පරිස්සම් වෙන්න. ඔබ ඔබට වටින්නේ නැහැ කියලා හිතුවට, ඔබට මහා වටිනාකමක් නැහැ කියලා හිතුවට මේ සමාජයේ ඔබව පාවිච්චි කරලා ගොඩ යන්න බලන් ඉන්න මිනිසුන්ට ඔබ මහා මෙරකටත් වඩා වටිනවා. ඒ නිසා අන්තර්ජාලය පරිශීලනය කරමු, අන්තර්ජාලයෙන් වැඩ කරමු. මේ තාක්ෂණය නේද අපේ වහලෙක් කරගමු, අපි තාක්ෂණයේ වහලෙක් නොවි. හරි. අපි මේ ඩිජිටල් ශ්‍රී ලංකාව හදමු. ඩිජිටල් ශ්‍රී ලංකාව හදන්න ජනාධිපතිතුමා ඇතුළු රජයේ මේ අරගෙන යන වැඩපිළිවෙලට ඩිජිටල් සාක්ෂරතාවක් සහිත පරම්පරාවක් සිටිය යුතුයි. එහෙම නැත්නම් ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න පුළුවන් වටපිටාව හදලා දුන්නම, ගෞපේක හදලා දුන්නම ඒකෙන් වෙන account එකක් නම් අපි සල්ලි දාන්නේ නේද? අපි නිරන්තරයෙන් මේකේ ස්කෑම් වලට අහු වෙනවා නම් තේරුමක් නැහැනේ. මේ ඩිජිටල් පරිවර්තනය උකහා ගන්න පුළුවන්, ඒක ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්, ඒක ඇතුලේ දේවල් පහසු කරගන්න පුළුවන් සබුද්ධික පිරිසක් නිර්මාණය කර ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එමනම් අද අපිට කතා කරපු, මැසේජ් කරපු මේ සංවාදයට එකතු වුණු සීළු දෙනාටම බොහොම ස්තුතියි කියන ගමන් අපි හෙට උදෑසන හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්න ලෑස්තියි.
1: ඔව්, ශ්‍රී ලංකා මොබිටෙල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, SLT මොබිටෙල් මේ සීළු අපිට ශක්තියක් වෙන, අපේ අනුග්‍රහක දායකස ලබා දෙන හෙළඳ ආයතනත් මතක් කරන ගමන් තමයි අපි අදට ගිහිල්ලා ඉන්නේ. හෙට සර්ච් ලයිට් තුලින් උදේ හම්බ වෙනකන් හැමෝටම සුවම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම රනිල්.
0: මම මදුශංක.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන්
4: දන්න අයට කි

ඇති මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankaya Handa
1: Velama peravaru 10යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනට තහනේ නතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදී දෙන ඔබ කෝටිපතියෙකු වන්
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: ප්‍රදේශ කීපයක සිදු වූ අනතුරු වලින් ජීවිතහානි සහ තුවාල සිදුවීම් කීපයක් වාර්තා වනවා. දිවුල්වැව වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව්බැම මතින් ධාවනය කරමින් තිබූ ට්‍රැක්ටර රථයක් වැවට පෙරළීමෙන් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත් වුණා. වැව්බැම්මේ සිටි ගවයෙකු බේරීම සඳහා ට්‍රැක්ටර රථය වැව දෙසට හැරවීමත් සමග ඒ පෙරළී ගොස් තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කාටගස්සගිලි රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර බිංගිරිය පොලිස් වසමේ හලාවත කුරුණෑගල මාර්ගයේ මැදගම ප්‍රදේශයේදී සිදු වූ රැණතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මාර්ගයේ හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදු වුණා. එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කර තිබෙනවා. ජලවිදුලි ව්‍යාපෘති පිළිබඳව නැවත සලකා බැලීමට කාලය එළඹ ඇතැයි නේපාල බලධාරීන් පවසනවා. දේශගුණ විපර්යාස ජලවිදුලි ව්‍යාපෘති අභියෝගයට ලක් කර ඇති බවද ඔවුන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. නේපාලයේ ග්ලැසියර් සහ හිමකඳු ගෝලීය උණුසුම හේතුවෙන් බරපතල අවදානමකට ලක්ව තිබෙනවා. පසුගියදා නේපාලයට බලපෑ දරුණු ගංවතුරද එහි ප්‍රතිඵලයක් බවට මෙවැනි විට විශ්ලේෂණය කර ඇතැයි නේපාල බලධාරීන් පෙන්වා දෙනවා. නේපාලයේ සමස්ත විදුලි සැපයුමෙන් 100% නිෂ්පාදනය කෙරෙන්නේ ජලවිදුලි බලාගාරවලින්. ඒවා ඉන්දියාවට සහ බංග්ලාදේශයටද සැපයීමෙන් වසරකට නේපාලය ඩොලර් මිලියන 2000ක් පමණ උපයන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිනගල කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ගුඩ් මෝර්නින්, සුබෝදසනක්. වෙලා උදේ 10:09.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාර මහරගම.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
4: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: වසට සිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස

0: ආරක්ෂාවත් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
2: සතියක ලක්හඬ

ගුඩ් මෝනිං සුබුදසනක්. වෙලා උදේ 10යි විනාඩි 12යි. දැන් ඔන්න දැන් ඉඳන් ඔයාලට පුළුවන් එක වෙනකන් දවල් එක වෙනකන් සතිය ගලක් අහන්න වාත් එක 93.5න් 93.7න් අහන්න විතරක් නෙමෙයි කම්මැලි කමේ නම් ඉන්නේ මේ පැත්තට එවන්න මෙසේජ් එකක්. ඔයා මොකද කරන්නේ අද සෙනසුරාදා සතියන්තේ ආරම්භය මොකද කරන්නේ කියලා මෙසේජ් එකක් කියන්න පුළුවන් 0703 93.5 93.5 93.7. ඔයා දන්නවද ජීවිතේ අපි ඕනම මිනිස්සෙක් ජීවත් වෙනවා මානසික ලෝක තුනක. මොකද්ද මේ ලෝක තුනේ? තමයි අතීතය, වර්තමානය, අනිත් එක තමයි අනාගතය. අපි ගොඩක් අය කියන බලන නිකන් ඔයාගෙම මේ ප්‍රශ්නේ අහුවාම ඔයාම උත්තරේ නිකන් මූණන්න. මොකද්ද උත්තරේ කියලා හොඳට කල්පනා කරලා බල, මට උත්තරේ කියන්න පුළුවන්. මේකයි ප්‍රශ්නේ. ඔයා වැඩිම වෙලාවක් ජීවත් වෙන්නේ ඔය ලෝක තුنين කොයි මනෝලෝකෙද? උත්තරේ මොකද්ද? උත්තරේ අතීතේනේ. ගොඩක් මිනිස්සු හිතනවා අතීතේ ජීවත් වෙද්දී අර එන අමුතු ෆීලින් එකක් තියෙනවා. අපි මෙහෙම අය ඒක විරහව, ඒක දුක කියලා. ඒක සමහරව ඒකට කැමති. හැබැයි සමහරව ඒ ගැන නොදැනුවත්. ඒ කියන්නේ හරි මේක මං ඉස්සරහට කරන්න පුළුවන් දෙයක්ද, මට මේක කරන්න පුළුවන් වෙයිද එහෙම කියලා හිතලා සමහරු අතීතින් එහාට ගිහිල්ලා අනාගතේ ජීවත් වෙනවා. හැබැයි අපි ඇත්තටම ජීවත් වෙන්න ඕනේ ඔය මනෝලෝක තුنين වර්තමානයේ. මොකද අපිට අතීතය වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් අනාගතය විතරයි. අනාගතය වෙනස් කරන්න නම් අපි වර්තමානයේ හරියට ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා අපි කොයිම වෙලාවකවත් ඔය මනෝලෝක තුنين අතීතයේවත් අනාගතයේවත් ඉන්න ඕනේ නෑ. ඇයි ඒ? අපි වර්තමානයේ හරියට හිටියොත් අපිට අතීතයේ අපිට වෙච්ච වැරදි වෙන්න පුළුවන්, මොන හරි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ දේවල් නිකම්ම අමතක වෙලා යනවා. හැබැයි ඊට පස්සේ අපි අනාගතය ගැන හිතනවා කියන්නේම අපි වර්තමානයේ හරියට ජීවත් වෙනවා කියන එක. ඒ නිසා අපි වර්තමානයේ ජීවත් වෙමු. වෙලා උදේ 10යි විනාඩි 13යි.

0: පදිංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: සත්‍යාග ලඛනේ

වෙලවදේ දහයයි විනාඩි විසි හතරයි දැන් සතියක ලක්හඬ හගෙනඉන්නේ. ඔයාටම පුංචි කතාවක් කියන්න. මේ කතාව කියන්න යන්නේ අපි ජීවිතේ තෝරගන්න දේවල් ලෙගින් අපි තෝරා ගැනීම් කරනවානේ. අපි මොනවාගේ දෙයක්ද තෝරගන්න කියන ගැන ගොඩක් කෙලාවට මිනිස්සු එක එක විදි මතවලින්න. මෙන්න මේක කතාව මොකක් දන්නවද? දවසක් මේ මිනිසෙක් එයා සත්තුවත්තක් දැම්මලු. අලුතෙන්ම සත්තුවත්තක් සූ එකක් ඕපන් කරාලු. ඊට පස්සේ මෙයාගේ දැන් සූ එකේ හැම වෙරයිටිස් වලම සත්තු ඉන්නලු. හරි ලස්සනට හදලා මෙයා ඇතුල් වීමේ ටිකට් එක හරි ඉන්ට්‍රස් ටිකට් එක ඩොලර් 500ක් කළාලු. ඩොලර් 500යි ටිකට් එක. ඉතින් මෙයා ඔන්න බලාගෙන ඉන්නවා. දැන් දවස් දෙක තුනක් ගියාම කවුරුත් නැහැ. කිසිම ආදායමක් නැහැ. කවුරුත් ආවේ නැහැ මෙයාගේ සත්තුවත්ත සූ එක බලන්න. ඊට පස්සේ මේ අන්තිමට මෙයා හිතනවා මේ ඉන්ට්‍රස් ටිකට් එකේ ගාණ වැඩි. ඒ හින්දා මේ දැන් මට ආදායමකුත් නැහැ. මං ඉන්න ගොඩක් වියදම් කරලා තිනවා මේක හදන්න. ඉහිඳ හරි මං ඩොලර් 200ක් කරනවා කියලා ඔන්න ඩොලර් 200ක් කළා. හරිද? ඊට පස්සේ ඒත් ඉතින් ඔන්න ටික කාලයක් යනකොට සතියකට වාගේ සාමාන්‍යයෙන් එක පවුලක් දෙකක් වගේ ඇවිල්ලා යනවලු. ඒත් ඉතින් එච්චර ආදායමක් නැහැ. අර වියදම් කරපු තරමටම ආදායමක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලාභාංශ උපයගන්න බැරි වෙලා තියෙනවා. අන්තිමට මේ මිනිස්සයා කල්පනා කරනවා හරි දෙන්නම් හොඳ වැඩක් කියලා. මෙයා මොකද කරන්නේ? මෙයා දානවා ඔන්න අද ඉඳන් මෙහෙමයි අලුත්ම නිකන් ඩිස්කවුන්ට් පැකේජ් එකක් වගේ අද ඉඳන් සතියක් යනකම් ඔගොල්ලොන්ට මම දෙනවා නොමිලේ ඉන්ෆරන්ස් එක සත්තුවත්ත බලන්න පුළුවන්. මෙයා මොකද්ද කියන්නේ? සත්තුවත්ත බලන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නොමිලේ ඉන්ෆරන්ස් එක දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න හෝ ගාලා කට්ටිය එනවා. ඊට පස්සේ ලොකු ආදායමක් මෙයාට හම්බෙනවා. අන්තිමට මෙයා දැන් කල්පනා කළා හරි මෙහෙමයි දැන් ඉතින් මට ආදායමක් ගන්න ක්‍රමයක්වත් නැහැනේ. අන්තිමට දැන් මේකට ගොඩක් මිනිස්සු සිවිලියන්ස් හින්න ගොඩක් ඇවිල්ලා කට්ටිය පවුල් පිටින් දරුවෝ එක්කගෙන යාළුවෝ ඇවිල්ලා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවලු. පස්සේ මෙයා කල්පනා කරලා තියෙනවා හරි මට ආදායමක් ගන්නත් බැරි වුණානේ. හරි මේ සත්තුවත් මම දොර වහනවා, එන්ට්‍රන්ස් එක වහනවා, එක්සිට් එක වහනවා. දැන් මං මෙතනින් එළියට යන්න ඩොලර් 200ක ටිකට් එකක් ගන්නවා මේ කට්ටියකින් කියලා. මෙයා ඩොලර් 200ක ටිකට් එකක් එක්සිට් ටිකට් එකක් විදිහට හදනවා. දැක්කද? අපි ගොඩක් දේවල් හිතන් ඉන්නවා. මේක නොමිලේ දෙනවා කියන්නේ ඉතින් හරි ෂෝක්. ඉතින් මං හරි ආසයි, හරි ෂෝක්. නොමිලේනේ දෙන්නේ ඉතින් ඕනම දෙයක්. එහෙම කියලා කට්ටිය ඔය ගොඩක් නොමිලේ දෙන දේවල් වලට සමහර වෙලාවට රැවටෙනවා. හැබැයි අන්තිමට අපිට මොකද්ද වෙන්නේ? අන්තිමට අපි නොමිලේ බලාගෙන ගිය දෙයට අපිට නොමිලේ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් සාමාන්‍ය තැනකින් ගන්නවා හරි මිලදී ගන්නවා හරි වෙන්න පුළුවන්. ඒ වියදමට වැඩිය තුන් හරි දෙතුන් ගුණයක වියදමක් අපිට ගිහින් තියෙනවා අන්තිමට. ඒ අර නොමිලේ ගත්ත දේෙන් බේරෙන්නේ. ඒ නිසා අපි හොඳට කල්පනා කරන්න ඕනේ ඕනම දෙයක් තෝරගන්න ඉතින්. මේක නොමිලේ කියලා ගහලා තිබ්බට පොඩ්ඩක් හොඳට හොයලා බලන්න ඕනේ. ඒ වගේ අපි හොඳ කල්පනාවෙන් ඕනම දෙයක් තෝරගනිද්දි හිටියේ නැත්තම් අන්තිමට වෙන්නේ අපිම අහු වෙන එක. ඒ නිසා හොඳ කල්පනාවෙන් මේ සමාජේ වෙනස්. වෙලා උදේ 10යි විනාඩි 27යි.

0: වෙලාව 10:00 විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. David Pierce Motor Company within Rajya Sevaka Opata Pidala DPMC Rajya Pranama Amatanna 0114600600 NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahana Bala Ganna Satyaga Lakhan

පෙලවදේ 10:35 දැන් ඔයා සතියක ලක්හඬ අහගෙන ඉන්නේ 93.5 93.7. අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය ඉන්නවා මතක් කරන්න ඕනේනේ. නැත්නම් එයාලා තරහ වෙන්න පුළුවන්. හරි, කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ මුලින්ම? හයි මාතින්න, ලස්සන සින්දු ටිකක් ඕනේ. දැරණී ගලින් තරු තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ, තරු බස්නායක. හරි තරු, අපි යාවත් එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ, කොහොමද? ගුඩ් මෝර්නින්. මම මාතලේ දිලිනි. එයාට සින්දුවක් ඉල්ලලා තියෙනවා. හරි, අපි උපරිම උත්සාහ කරන ඔයාට මේ සින්දුව දෙන්න. තව කවුද? ආයිබෝවන්, සුබෝදසනක්, ජයග්‍රාහී දවසක් වේවා. අද නම් දිගටම අහන්න වෙන්නේ. අයියෝ, ඇයි දිගටම අහන්න ඕනේ? හරිද, දිගටම අහගෙන යන්න, ෆෝන් එකකින් අහගෙන යන්න. ගුඩ් මෝර්නින්. ලස්සන සින්දු ටිකක් ප්ලේ වෙනවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. මහේෂ් රණවීර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. තව කවුද? තව ගුඩ් මෝර්නින් ලක්හඬ. අපිත් ඔයා වහනවා ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණාමලේ 5:90 තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. කවුද මේ? පුංචි බණ්ඩ ඇතුළු පවුලේ හැමෝම තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. හරි, තව කවුද? තව ආයිබෝ වේවා, මඩබාද ලක්ෂ්මන්, තමරා නිශානි, චේතනා පුංචි, පුතා තේජ, තව යාගේ පවුල් හැමෝම එකතු කරගෙන සේරුවාවලින් තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. මඩපාත ලක්ෂ්මන් තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් ලක්ෂ්මන් අපි යාවත් එකතු කරගන්නවා. තව කවුද මෙසේජ් එකක් කියවලා තියෙන්නේ? හායි, අපිත් ඉන්නවා. මාලා, ඉන්දික, සාරදා ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. එයාලගේ සීයා යාචිත් ඉන්නවලු. හරි, ඉතින් ඔයාගේ සීයා යාචි, ඒ වගේම පවුල් හැමෝම එකතු කරගන්නවා අපි ඊළඟ සින්දුවට. තව කවුද මේ මෙසේජ් එකක් කියවලා තියෙනවා? රත්නපුරින් තමරා කුමාරි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. එයාත් සින්දුවක් ඉල්ලලා තියෙනවා. හරි, අපි ඔයාටත් මේ සින්දුව දෙන්න උපරිම උත්සාහ කරනවා. තව කෙනෙක් ඉන්නවා. කවුද මේ? අපි මෙයාවත් කියලෙමු. එයා තමයි මලීති පබසරා මෙසේජ් එකක් කියවලා තියෙනවා මත්තේ ගොඩින්. හරි, එහෙනම් ඔයාවත් එකතු කරගන්නවා අපි ඊළඟ සින්දුවට. වෙලා උදේ 10:37.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දෝ.
1: බොන්න මොනහරි කෝල් මොනහරි
2: මට ඔයත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. සාවි සමත් මේට බොන්න මොනහරි කියන්නේ
0: සමරය.
3: මේ ගම්පලාත්වල මිනිස්සු හරි සරලයි නේද? පහුගිය දවස් ටිකේ මම වැවගාවේ ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක ගොඩාක් කතා කරා. ඒ මිනිස්සු හිත මාර පියෝ. කතා කරද්දි තේරෙනවා මේ මිනිස්සුන්ගේ අසන්න කම.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය. ලොවක් සනසන ඔහු

0: ආදරයේ නොමියන හඬ
1: ආදරයේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
2: සතියක ලක්කන

එලවදේ දහයයි විනාඩි 47යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නවා. ඔයා දන්නවද මේ දැන් ඔය ගෝලි උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒකේ එක තත්ත්වයක් තමයි ඔය එල්නිනෝ තත්ත්වය කියන්නේ. එල්නිනෝ තත්ත්වය ගත්තට පස්සේ එක එක පැතිවලට සමහර පැතිවලට අධික වර්ෂාව සමහර පැතිවලට අධික පෑවිල. දැන් අපිට ඇවිල්ලා තින්නේ අපේ සමහර පැතිවලට හිටව ගම පොඩ්ඩක් වහිනවා. හැබැයි අධික පෑවිල්ලක් තමයි තියෙන්නේ. සත්තුන්ට වතුර නෑ, වගාවන්ට වතුර නෑ. එතකොට නාන්න කරන්න මේ කිසි දෙයකට අපිට වතුර බොහොම අවම ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔය ගෝලි උණුසුම ඉහළ යන එකට අපි වග කියන්න ඕනේ කියලා ඔයා මම කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? ඔයා ඒක පිළිගන්නවද? ඔන්න මම ඔයාට ඒක පිළිගන්න විදිහට කියන්න. මොකද කොහොමද දන්නවද? දැන් ඔන්න මේ සාමාන්‍යයෙන් ගෝලි උණුසුම ඉහළ යන ගොඩක් කාලවලට බලපාන ප්‍රධානම වායුව තමයි ප්‍රධානම එයා කන්ඩිෂන් එක තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට ඔය කාබන් ඩයොක්සයිඩ් වායුව කියන එක සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මොනවා හරි තියෙන ස්වභාවික ක්‍රියාවලීන් වලින් නැචරල් රිසෝර්සස් වලින් එළියට යනවා නම් ඒවා නැවත පාලනය කරගන්න සබදාහම ක්‍රමයක් හදලා තියෙනවා. මම එක ක්‍රමයක් කියන්නයි මොකක්ද දන්නවද? ප්‍රභා සංශ්ලේෂණය. ඒ කියන්නේ හරිත ශාකය ප්‍රභා සංශ්ලේෂණය කරන්න කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්නවා. එතකොට එයා අන්තිමට එළියට දෙන්නේ ඔක්සිජන් වායුව. එයා අපිට දවවකුත් කරනවා ගෝලි උණුසුම ඉහළ යන එක අවම කරන්නත් වැඩක් මේ දෙයක් කරනවා. හැබැයි අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ ගොඩක් කියලාට අරහි ගහන ෆැක්ටරි එකක් තව මෙහි කම්පැනි මෙහි කර්මාන්ත ශාලා අරහි මෙහි හැම තැනම හරි කර්මාන්ත ශාලා හැම තැනම නිකන් කාර්මික විප්ලවයක් එක්ක කර්මාන්ත ශාලා හැදුනට පස්සේ ඔය කර්මාන්ත ශාලාවල් තියෙන මැෂින් ඊට පස්සේ අපේ ඉදමුක මොනවා හරි තව එක එක රියක්ෂන් එනවනම් ඒ චේන් රියක්ෂන් වලට ඔය කාබන් ඩයොක්සයිඩ් වායුව ඕනි. ඊට පස්සේ ඉන්ධන දහනය. අපි ඉන්ධන දහනය කළාට පස්සේ අනිවාර්යෙන් ඔය තියෙන ලොකු ලොකු මැෂින් හින්න දඩාර මැෂින් තියෙන්නේ. ඔය මැෂින් ක්‍රියා කරවන්න අනිවාර්යෙන් අපිට ඉන්ධන ඕනේ. එතකොට ඒ ඉන්ධන දහනයේදී අනිවාර්යෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. බලන්න. හැබැයි අපි ඒ කාබන් ඩයොක්සයිඩ් වායුවේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මොනවා හරි ප්‍රතිචක්‍රීකරණය කරන්න නැත්නම් ඒක වායු ගෝලෙන් ඉවත් කරන්න නැත්නම් වෙන වැඩකට පාවිච්චි කරන්න හරි අපි ක්‍රමයක් හදලා තියෙනවා. කල්පනා කරලා බලන්න. ඔන්න ඔය කර්මාන්ත ශාලා ඊට පස්සේ ෆැක්ටරි ඕගොල්ලෝ අයිතිකරුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාලා එහෙම ක්‍රමයක් හැදුවා. එහෙම ක්‍රමයක් හැදුවේ නැත්තම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි එහෙම ක්‍රමයක් හැදුවොත් අපිටත් පුළුවන් සබදාහමත් එක්ක හොඳ ඩීල් එකකින් වැඩ කරගෙන යන්න. මොකද ගෝලි උණුසුම ඉහළ ගියයකට මේ එල්ලිනෝ තත්ත්වයන් වලට අනිවාර්යෙන්ම මිනිස්සු වුණ අපි වග කියන්නම ඕනේ. එලා උදේ 10යි විනාඩි 50යි.

0: 95.5 আর 99.7 লাখান্ড রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্ড
1: বেলাপুর 11යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ රැස්සකට අදත් පස්වරුවේ තද වැසි ඇතිවන බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත් මෙන්ම පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්වලට වැසි ඇතිවන බවයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගල් හා මතර දිස්ත්‍රික්වලද වැසිවර කිහිපයක් ඇතිවන බවයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙතරද දහවල් 12:08ට මොරටුව, කැස්බෑව, හඳපාන්ගොඩ, ඉදල්ගසින්න, යුදකනාව, කොටියගල සහ පානම ප්‍රදේශවලට හිරු මුදුන් වනවා. බොලීවියානු හමුදා කඳවුරක සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් හත් දෙනෙකු අතුරුදන් වැති බවයි බොලීවියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. බොලීවියාවේ ව්‍යාචා නගරයේහි හමුදා කඳවුරකයි පිපිරීම සිදුව ඇත්තේ. පුපුරණ ද්‍රව්‍ය ගබඩක් කර ඇති ස්ථානයක මෙම පිපිරීම් සිදුව තිබෙනවා. සිද්ධිය පිළිබඳ බොලිවියානු ආරක්ෂක අමාත්‍යාංශයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: වෙලාව 11 විනාඩි 7යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011 286 1031, 011 286 1011, ක්ෂණික ඇමතුම් 19,600.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: සතියක ලක්ෂ

11යි විනාඩි 9යි වෙලා. අද සැප්තැම්බර් මාසේ 9 වෙනි සෙනසුරාදා. සමාවෙන්න නම් වැරදුනා. හරිද? දැක්ක නේද? මම ඒක හිතලමයි වැරද්දුවේ. ඇයි? අපිට සමහර තැන්වලදී සිද්ධ වෙනවා පොඩි පොඩි දේවල් වැරදීම් විදිහට අරගෙන ඒක වැරදි තමයි. හැබැයි මම මේ වැරද්ද කරලා බලන්න ඕනේ. අපි කොහොමද මේ ඉස්සරහට යන්නේ සහ අපිට අනිත් අය අපේ වටේ ඉන්න අය අපිට මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියලා. හරිද? මේකට මේ පොඩි මේ තියරි එකක් කට්ටිය, ඒ කියන්නේ මේ තියරි එක එහෙම අර ප්‍රසිද්ධ ගන්නේ මේ. හැබැයි මේක තියරි එකක් විදිහට, ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්, ඒ කියන්නේ මිනිස්සුන් අඳුර ගන්න ඒ වගේ දෙයක් විදිහට විතාන ඉඳලා දෙන මිනිසෙක්. මේ මිනිස්යා තමයි මේක මේ තියරි එකක් විදිහට නිකන් කියලා දින්න ඔන්න ඔයාට මොන හරි දෙයක් නිකන් පරීක්ෂා කරගන්න ඕන. ඔයාගේ වටේ ඉන්න කට්ටිය පරීක්ෂා කරගන්න ඕන නම්, එහෙම නැත්නම් ඔයාගේ කවුරු හරි ඔයාගේ ළඟ ඉන්න යාළුවෙක් ඉන්නවා, මෙයා මෙච්චර කාලයක් ඉඳන් මාත් එක්ක ඉන්නවා, පොඩ්ඩක් මෙයා චෙක් කරලා බලන්න ඕනේ කියලා අපිට කරන්න පුළුවන් හොඳ තීරය එකක් තමයි ඔය. ඒ කියන්නේ අපි හිතලම ඒක ලොකු, ඒ කියන්නේ වැරද්දක් කියන්නේ නිකන් මොනවා හරි අනතුරක්, ලොකු අනතුරක් එන්නේ එහෙම දෙයක් නෙමෙයි, පොඩි වැරද්දක්. මොකද දැන් සමාජින් ඉන්න අය අර පොඩි පොඩි වැරදි ටක් ගාලා අල්ලගන්න හරි දක්ෂයිනේ. ඒ හින්දා මේ තීරය තමයි අපි මොනවා හරි වැඩක් කරගෙන යනවා. එතකොට අපිට ඉන්න යාළුවෙක් හරි කවුරු හරි යාළුවෙක් ඉන්නවා, මේ යාළුවා පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ මෙයා මොන වගේ

ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න වෙනවා. අපේ ජීවිත ඉස්සරහට ඇද්දි අපිට හම්බෙන්න මිනිස්සු, අපේ යාළුව අපිට හම්බෙලා තියෙන මිනිස්සු, අපි දැනටමත් ගනුදෙනු කරන මිනිස්සු, ඒ වගේ කට්ටිය අඳුරගන්න. අපිට සමහර වෙලාවට අපි දන්න දෙයක් වුණත් බොරුවක් වැරද්දක් විදිහට එළියට දාලා බලන්න වෙනවා. මොන වගේ ප්‍රතිචාරයක්, මොන වගේ රියක්ෂන් එකක් අපිට ඒකද කියලා බලන්න. මොකද මේ සමාජයේ ගොඩක් මිනිස්සු අපිට ටග් ගාලා වැරදි අඳුරගන්න හරිම දක්ෂයි. මොකද මේ හොඳට බලන්න, ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් පාවිච්චි කරන අය ගොඩාක් ඉන්නේ. එතකොට ඔයා මොනවහරි ටග් ගාලා කමෙන්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොනවහරි පෝස්ට් එකක් වෙන්න පුළුවන්, ඉමේජ් එකක්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයක පොඩි හරි වැරද්දක් තිබ්බොත් බලන්න. ඔතන පොසිටිව් කමෙන්ට්ස් වල වැඩිය නෙගටිව් කමෙන්ට්ස් ගොඩාක් වැඩි. හැබැයි අපි ඒකෙන් ගන්න ඕනේ දේ මොකද්ද? අර අපිට ගහන ගල්වලින්ම ගේ හදනවා වගේ අපි ඒ වැරද්ද, හරි මම මේක දන්නවා හැබැයි වැරද්දක් තමයි කළේ, මම මේක හදා ගන්න ඕනේ කියන තැන ඉඳන් අපි ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඒක තමයි අපේ දක්ෂතාව. 11:00 වෙනාඩි 12:00.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

වෙලාව 11යි විනාඩි 21යි දැන් සතිය කලක් හඳහගෙන ඉන්නේ ඔයා 93.5 93.7න්. ඔයාට පුළුවන් තාම මෙසේජ් එකක් දැම්මේ නැත්නම් මෙසේජ් එක කියවන්න 0703 93.5 93.7. ඔයා දන්නවද ඔය නගර ආශ්‍රිතව තියෙන කැලිකසල බැහැර කරන එක සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මොකක්ද දන්නවද? මේ ඔය නාගරික කසල බැහැර කිරීම ගත්තාට පස්සේ කලමනාකරණේ ටිකක් ප්‍රශ්න තියෙන තැනක්, ඒ කියන්නේ අවුල් කියලා ගොඩක් කියනවා. ඒ කියන්නේ නගර ප්‍රාදේශීය සභා මේගොල්ලෝ කියන දේ තමයි අපි නාගරික ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු. එතකොට ඔය ඒගොල්ලන්ගේ තියෙන එක එක කැලි කසල ඊට පස්සේ අපි කියන වෙන් කරනවානේ, ඉඳුල් වෙනම, ඊට පස්සේ පොලිතින් වෙනම, කඩදාසි වෙනම. මේ දේවල් හරියට බැහැර කළේ නැත්තම් නාගරික පරිසරයේ සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි urban bio resources. ඒ කියන්නේ නාගරික තියෙන ජීවවිද්‍යාත්මක තියෙන වටිනාකම නැති වෙන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි දැන් නාගරික පරිසරයක සාමාන්‍යයෙන් ගත්තාට පස්සේ අපි ටවුන් එකක් ගමු. ටවුන් එක ඒ අසල තියෙන ෆ්ලැට්ස් ටික ඊට පස්සේ සාමාන්‍ය ගෙවල් තට්ටු දිගේ ගෙවල් කියයි, තට්ටු තුන කියයි, එක එක මේ තියෙන ගෙවල් වල ඉඩකඩ අඩුයි. හරිද? යටිතල පහසුකම් වල ලොකු සංවර්ධනයක් වැඩිවීමක් තිබුණාට ඉඩ අඩුයිනේ. එතකොට ගොඩාක් කට්ටිය බැහැර කරන දේවල් වැඩි. ඒගොල්ලන්ගේ කෑම බීම ඉඳුල් ඊට පස්සේ කඩදාසි පොත්පත් කියයි, විශේෂයෙන්ම විද්‍යුත් උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ බැටරි, මේ දේවල් ගොඩක් අය එළියට දානවා. එතකොට වෙන්නේ අපි ඉන්න තැනම අපිරිසිදු වෙන එක. ඒ කියන්නේ අපිරිසිදු වෙන එක වගේම අපි ඉන්න තැනම අපිට එච්චර يعني වායු ගෝලීය තත්ත්වය මේ දේවල් අපිට හිත කරනවා. ඒ කියන්නේ අපි මේ දේවල් අපිට එච්චර ගුණදායි නැහැ. අපිට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් වායුව ටික, කියන්නේ අපි ඒ හුස්ම ගන්න ඔක්සිජන් වායුව, වායු ගෝලී වෙනත් වායු තියෙන්න පුළුවන්, වෙනත් වායු සමහර වෙලාවට වායු දූෂණ වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට යන ඔය වතුර බටලයින් එකෙන් යන වතුර එන්න පුළුවන්, මේ වතුර වලට එක එක දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි නාගරික පරිසරයක, ඔයා නාගරික පරිසරයක ජීවත් වෙන කෙනෙක් නම් කසල බැහැර කරන එකේ ඉඳන් කසල, ඔයාගේ කෑම බීම ඉඳුල් ඊට පස්සේ කඩදාසි ඊට පස්සේ වාගේ විශේෂයෙන්ම විද්‍යුත් උපකරණ, අපි මොනවහරි ගන්නව, මොනවහරි equipment එකක්, item එකක්, electronic item එකක් පාවිච්චි කළා, හරිය මේ රිමෝට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි එකක් වෙන්න පුළුවන්, මේ බැටරි ටක් ගාලා විසික් කළා, එහෙම කරන්න එපා. මොකද එහෙම කළොත් වෙන්නේ ඔයා ජීවත් වෙන පොඩි ඉඩ ප්‍රමාණය එහෙම ඔයාට අන්තිමට හොඳට, ඒ කියන්නේ හිත ඔයාගේ ජීවිතයට හිතගාමීව ජීවත් වෙන්න තියෙන ඉඩකඩ නැති වෙන එක. මොකද්ද? ඔයාගේ ජීවත් වෙන්න තියෙන ඉඩකඩ, ඒ වගේ හොඳට ජීවිතයට හිතදායි විදිහට ජීවත් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා ඔයා නගරික ජීවත් වෙන කෙනෙක් නම් කසල බැහැර කරන එක සාමාන්‍ය ග්‍රාමීය පෙදෙසක ජීවත් වෙන කෙනෙක්ට වැඩිය හොඳට හිතන්න ඕනේ. මොකද එතකොට නැති වෙන්නේ අපි ඉන්න පුංචි ඉඩකඩේම අපිට හොඳින් අපිට ජීවිතේ හිතකර විදිහට ජීවත් වෙන්න තියෙන ඉඩකඩ නැති වෙන එක. 11:00 විනාඩි 24යි.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. සතියක ලක්

11 විනාඩි 33යි වෙලාව සතියක ලක්හඬගෙන ඉන්නේ. ඔයා තාම මෙසේජ් එකක් දැම්මේ නැහැ නේ මට. මෙසේජ් එකක් දැම්මේ නැත්නම් මෙසේජ් එකක් අනිවාර්යෙන් දාන්න 07 03 93 5 93 4. හරි, අපි මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු. කවුද මේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න? එයාගේ පුතා හසරල්, දුව අංජලි. එතකොට මෙසේජ් එකේ වෙලා තියෙන්නේ නුවරින් නිරේෂා තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ නුවරින්ද. හරි, තව කවුද මේ ලස්සන දවසක් වේවා කියලා මෙසේජ් එකක් දාලා තිනා. ඔයාට ලස්සන දවසක් වෙන්න ඕනේ. අද ලස්සන සින්දුව අහන්න අපිවත් එකතු කරගන්න. දුවලා දෙන්න මෙත් මෙත් නදී, අමන්දි, ඒ වගේම එයාගේ හස්බන්ඩ් හේමන්ත, අම්මා අයියා නාම අයියා නිමල් තිලකසිරි, ඊට පස්සේ එයාගේ සුදු අක්කා හරි නොහාරි ප්‍රනාන්දු අනෝම අක්කා අනේ මේ හරි වෙන සෙට් එකක් ඉන්නවා. හරි, ඒතකොට මෙසේජ් එකක් දාලා තියෙන්නේ මැනිකේ තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ දොඩම් ගස්ලන්දෙන්. හරි, තව එක්කෙනෙක් මෙසේජ් එකක් මේ දැන් එවලා තියෙනවා. කවුද මේ ගිනිගත් හේනෙන් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. වැඩ කරන ගමන් ලක්කඩහැ ඉන්නවා කියලා. උඩදෙනිය මහතා ඊට පස්සේ චාන්දනී මිස්, රිෆ්කා මිස්, සංගීත හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් එවලා තියෙන්නේ. එයා තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ආ, මංජුල, හේමන්ත, ගිනිගත් හේනෙන් මෙසේජ් එක. හරි, ඉතින් අපි ඔයාලා ඔක්කොමත් එකතු කරගන්නවා. තව එක්කෙනෙක් මෙසේජ් එකක් එවලා තියෙනවා. කවුද මේ? අලුබෝ මුල්ලින් ජගත් රෝහණ තමයි මෙසේජ් එකක් එවලා තියෙන්නේ. කඩේ එයාගේ සද්දෙට ලක්කඩ අහගෙන ඉන්නා කියලා ලස්සන සින්දුවක් ඕනේ කොල්ලෝ කියලා මෙසේජ් එකක් දාලා තිනා. හරි කොල්ලෝ, එහෙනම් දෙනවා ඔයාට ලස්සන සින්දුවක්. මේ වගේම මේ වෙලාවේ විද්දි මෙසේජ් එකක් දාලා තින හැමෝටම මෙන්න මේ සින්දුව. වෙලාව 11:35.

0: වෙලාව 11:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ජලයි සමාජ කමිෂනය.
6: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Satyaga Lakhan.

එලාවේ 11:44යි දැන්. හරි, එහෙනම් ඔන්න අපි දෙවනි රැයේ ඉන්නේ සතිය කලක් හඳහාගෙන. ඔය මෙසේජ් එකක් දෙන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න 0703935934ට. අපි ටයිම් එක යනවා. කාලය අපි කොයි වෙලාවේ කොතන හිටියත් ටයිම් එක කියන එක ඉස්සරහට යනවා, ඉස්සරහට මූව් වෙනවා. එයා මූවමන්ට් එකක් තියෙනවා ටයිම් එකට. හරි, ඒ නිසා ඔයා කල්පනා කරලා බලන්න, ඔයා තාම ඉන්නේ කලින් තැනමද? කලින් තැනම කලින් වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉන්නවා. හැබැයි මතක තියාගන්න, සමහර විට ඔයා කලින් වෙච්ච දේ කලින් තැනම ඉන්නවා නම් කල්පනා කර කර ටයිම් එක කියලා ඉස්සරහට ගිහිල්ලා තියෙන පුළුවන්. ඔයාට වෙලාව කියන දේ ආයි තාපස්සට ගන්න බැහැනේ. මොනහරි අපි හිතමු මොනහරි තුවාලයක් වුණා, මොකක් හරි අපි අත හීරුණා, අත කැපුණ, මොකක් හරි වුණොත් අපිට ඒක හීල් කරගන්න, අපිට ඒක හොඳ කරගන්න ක්‍රම තියෙනවා. හරි, සමහර වෙයි, හැබැයි සමහර තුවාල එහෙම හොඳ කරන්න බෑ. හැබැයි පිළිගන්නවා සමහර තුවාල එහෙම හොඳ කරන්න බෑ සම්පූර්ණයෙන්. ඒ වුණාට ඔය අපිට හොඳ කරන්නම බැරි, ඒ කියන්නේ අපිට නැවත හීල් කරගන්න, නැවත ලබා ගන්න බැරි දෙයක් තමයි කාලය කියන එක. ඒ නිසා අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි, අපි කලින් දේ ගැන හිත හිත ඉන්න ටිකේ, අපි කලින් අතීතයේ ඉන්න වෙලාවේ තව කෙනෙක් අපි යන ඉලක්කයටම යන තව කට්ටිය ඉන්න පුළුවන්. අපේ ඉලක්කයක් තිබුණාට සමහර ඉලක්ක තියෙනවා, එකම ඉලක්කයට සිය දෙනෙක් විතර ට්‍රයි කරනවා, ටාගට් එක ඇචීව් කරගන්න සිය දෙනෙක් විතර ට්‍රයි කරනවා. එතකොට ඔයා ඒ ඉලක්කයට යන්න ඉන්න ගමනේ, ඔයා යන පාත් එකේ, ඔයා කලින් වෙච්ච වැරද්දා, කලින් වෙච්ච දෙයක් ගැන හිත හිත ඉන්නකොට සමහර වෙලාවට ඔයාට අනිත් පැත්තෙන් වැඩ කරගෙන හිටපු කෙනා ඒ ටාගට් එකට යන්න ඔයාට කලින් ඉක්මනට ගිහින් තියෙන්න පුළුවන්. සමහරලාට ඔයා අර හිතන්න විනාඩි 5ක පරක්කුව ඔයා එතන පළවෙනියා හෝ දෙවෙනියා හරි තුන්වෙනිය හරි ඔය වගේ හොඳ තැනකට යන්න තියෙන චාන්ස් එක තමයි ඔයා කලින් දේගෙන හිත හිත ඉඳලා අර ටයිම් එක වගේ වෙන්නේ නැතුව ඉඳලා අන්තිමට ඔයා නැති කරගන්නේ. ඒ නිසා කිසිම වෙලාවක අපි නිකන් කලින් දේගෙන හිතන්න කවදාවත් හොඳ නැහැ. මොකද අපි වෙලාවත් ඉස්සරහට යනවනේ. ඇයි අපිට බැරි වෙලාවත් එක්ක ඉස්සරහට යන්න? ඒක තමයි ජීවිතය කියන්නේ. ඔය මේ චීනේ ඉඳලා තියෙනවා හොඳ නිකන් මත, ඒ කියන්නේ කියමන් කියන කෙනෙක් ඉඳලා තියෙනවා. මෙයා කියලා තියෙනවා මේ කවදාවත් ඔයා කිසිම වෙලාවක කවුරුත් වගේ වෙන්න ඕනේ නැහැ. ඔයාට කරන් තියෙන එකම එක දෙයයි, ඔයා හරියට වෙලාව වගේ වෙන්න. මොකද්ද වෙලාව වගේ? වෙලාව කොයි වෙලාවකවත් සාපේක්ෂ නැහැනේ. ඇයි අපි වෙලාවත් එක්ක මේ දැන් වෙලාව 11:47යිනේ, 11:47යි. ඒකේ වෙලාව ටයිම් ගැප් එක වෙනසක් තියෙන පුළුවන්. මේ වෙලාව එකම ටයිම් සර්කල් එක තමයි කැරකෙන්නේ. ඒ නිසා අපිට වෙලාව වගේ වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි අපේ ජයග්‍රහණේ තියෙන්නේ. මොකද්ද? අපි වෙලාවත් එක්කම එහෙමම ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැතුව වෙලාව ඉස්සරහට යනවා, අපි කලින් වෙලාව ගැන හිතියොත් වෙන්නේ අපිට සමහර වෙලාවට අපේ ටාගට් එකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හරියට වෙලාව වගේ වෙන්න. වෙලාව 11:47යි.

0: වෙලාව දහවල් දොළහයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
2: ප්‍රවෘත්ති සිරස්තල ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හදන හැටි හෙළි කළ ජනපති අනුර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබියමි රාජ්‍ය අතර සබඳතා තවත් පුළුල් වේ. ඇමරිකාවේ ඩීසල් මිල ඉතිහාසයේ ඉහළම අගයට. ලිට්‍රෝ ගෑස් මිල අඩු කෙරේ. ටී ප්ලේන් ටී කෙටි ආහාර මිල පහළට. ඉන්දියාවෙන් තවත් ඩිජිටල් පෙරලියක්. ශ්‍රී ලංකා 2020 ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ බලා පිටත්වයයි. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කෑන් දුෂ්ශන්ත ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද පිබිලේ. ලිට්‍රෝ සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් අඩු කිරීමටයි ලිට්‍රෝ සමාගම පියවර ගත්තේ. ඊයනුව එහි නව මිල රුපියල් 4365ක්. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 1750ක් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 20කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 815ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. මේ අතර ගෑස් මිල අඩු කිරීමත් සමග කිරිතේ සහ ප්ලේන්ටි මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂ රුක්ෂන් මහතා පවසනවා.
3: මුද්‍රව්‍ය මිල ඉහළදී අපි ආහාර මිල ඉහළ දැම්මා වගේම අමුද්‍රව්‍ය මිල පහළේ අපි ආහාර මිල අඩු කරන්න පොරොන්දු වුණා. ඒ වගේම අපි දිගින් දිගටම ඉල්ලා සිටිනවා මේ වගේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන තියෙනවනේ කිසි ආකාරයකින් ආණ්ඩු විසින් ලබා දෙන්න ඕන ජනතාවට. මොකද කර්මාන්ත ගෙනියන්න අමාරුවෙන් ඉල ඒ වගේම මහ ජනතාවගේ උද්ගමනය වැඩි මේ බඩු මිල ඉහළ
2: ඇමරිකා එක්සත් ජනපදයේ ඩීසල් මිල ඉතිහාසයේ ඉහළම අගය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ ප්‍රබලතම ආර්ථිකයකට හිමිකම් කියන ඇමරිකාව පවා මෙසේ ඉන්ධන මිල සම්බන්ධයෙන් අර්බුදයකට ලක්ව තිබියදී 100%ක්ම ඉන්ධන ආනයනය කරන ශ්‍රී ලංකාවෙන් රටවල් මෙම ගැටලුව කළමනාකරණය කර ගැනීම අතිශයින්ම අගය කළ යුතු තත්ත්වයක්. නවතම වාර්තා අනුව ඇමරිකාවේ ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල $5.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට පෙර 2022 වසරේ වාර්තා වූ ඉහළම මිලද අභිභවාජයමක්. මෙදවරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බලපෑම මෙන්ම රුසියානු පිරිපහදු මධ්‍යස්ථානවලට සිදු වී ඇති හානි සහ පිරිපහදු කළ ඉන්ධන සැපයුමේ පවතින හිඟය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ඩීසල් ප්‍රවාහනය කෘෂිකර්මාන්තය සහ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය සඳහා අත්‍යවශ්‍ය ඉන්ධනයක් බැවින් ඇමරිකාවේ මෙම තත්ත්වය ඉරට භාණ්ඩ ප්‍රවාහන වියදම් සහ පාරිභෝගික මිල ගණන් කෙරෙහිද බලපෑම් එල්ල කරමින් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය මත රඳා පවතින රටක් විවිනි ගෝලීය බලශක්ති අර්බුදයක් මැද තෙල් බිල සහ සැපයුම් කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් සැලසුම් සහගත ප්‍රවේශයක සිටීම ඉතා වැදගත් සංදිස්ථානයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයන වියදම් පාලනය කිරීම, සැපයුම් විවිධාංගීකරණය කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මේ මොහොතේ රටේ ආර්ථික ස්ථාවරත්වයේ වැදගත් සාධකයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ඇමරිකාව මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටියදී සැප්තැම්බර් මාසයට බලපැවැත්වෙන පරිදි අගෝස්තු මාසයේ 31 දින ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. ඇමරිකාව ඇතුළු ප්‍රබල ආර්ථිකයක් හිමි රටවල් ඉන්ධන මිල හමුවේ පීඩනයට පත්ව ඇති පසුබිමක ශ්‍රී ලංකාවට තම බලශක්ති කළමනාකරණය තවදුරටත් ශක්තිමත් කරමින් ගෝලීය බලශක්ති කම්පනවලින් ආර්ථිකයට එල්ලවන බලපෑම අවම කර ගැනීම වත්මන් රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත් මෙන්ම පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්වලට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කරණීය වූ කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා පෙන්වා දුන්නා.
4: අද දිනේදී දිනේ ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තැනින් තැන බලාපොරොත්තු වෙනවා. මේතර තැබු ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති වෙන්නත් පුළුවන්. මීට අමතරව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි සූර්යා දකුණට ගමන් කිරීමේදී මේ දිනවල ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දින දහවල් 12:08 පමණ වෙනකොට මොරටුව, කැස්බෑව, හඳපාන්ගොඩ, ඉදල්ගස්හින්න, යුදගනාව, කොටියාගල සහ පානමෑන ප්‍රදේශවලට ඉරුමුදුන්ව පවතී. අද දිනේදී දිවයින වටවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුවොත් හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුමු සහිත වැසි ඇති වෙන පුළුවන්. විශේෂයෙන් මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපු හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුමු සහිත වැසි ඇති වෙන පුළුවන්.
2: දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක අදත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මෙම අධික උෂ්ණත්වය පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැඩි උණුසුම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණාංශ ජනතාවට දැනුම් දෙනවා. වැඩිහිටි මෙන්ම රෝගී පුද්ගලයන් පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම වෙහෙසකර කටයුතු සීමා කර සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණාංශ ජනතාවට දැනුම් දෙනවා. ඒ කුඩා දරුවන් වාහන තුල තනිවම රඳවා නොයන ලෙස අවධාරණය කරමින් මේ අතර තලිමන්නාරම, කඩිකරාන්, කොඩිරිපෝ ග්‍රාම නිලධාරි වසම් තල් ආශ්‍රිත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ පාලනය කිරීම සඳහා මන්නාරම නාගරික ගිනි නිවීමේ ඒකකය තලිමන්නාරම එකලොස්වැනි කාලතුවක්කු රෙජිමේන්තුවේ හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කළා. අම්පාර පියන්ගල රක්ෂිතයේද ගින්නක් හටගෙන තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේ. පවතින දැඩි නියං තත්ත්වයත් සමග පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව සීග්‍රේන් අඩු වෙමින් පවතිනවා. කුඹුරු හෙක්ටයාර 25,000කට ජලමා දෙකන්නේහිම දියවර සැපයේ හැකි පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම මෙවන විට අකර අඩි 61,000ක් දක්වා පහළ බැස අවසන්. තවදුරටත් ජලමට්ටම අඩුවිය හැකි බවයි වාරි ඉංජිනේරුවන් පවසන්නේ. කන්තලේ පෙරමඩු වැවද සිඳී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් අකර 900ක පමණ වගා කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. මොනරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති කාලගුණයේ හමුවේ බුත්තල ප්‍රදේශයේ වන සතුන්ට ජලය මෙන්ම ආහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. පොකුණු සකස් කර ඒවාට බවුසර් මගිනුයි ජලය සම්පාදනය කෙරෙන්නේ. එම වන සතුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර වෙළඳ හා ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍ය විජිත හේරත් මහතාගේ අරාබි සංචාරයේදී වැදගත් සාකච්ඡා රැසක් පවත්වා තිබෙනවා. කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා සබලන ලෙස එක්සත් අරාබි එමිරාජ්‍යයේ ප්‍රමුඛ ආයෝජන සමාගමක් වන එමාර් සමූහයටද මෙහිදී විදේශ අමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා සැප්තැම්බර් 2 සහ 3 යන දෙදින තුල එක්සත් අරාබි එමිරාජයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී එරට ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ ව්‍යාපාරික නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. ඩුබායිහි පැවති ශ්‍රී ලංකා බියෝන් යුව ඩ්‍රීම් වැඩසටහනේ දෙවන අදියරටද අමාත්‍යවරයා සහභාගී වුණා. එම අවස්ථාවට එක්සත් අරාබි එමිරාජයේ විදේශ වෙළඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් යුසෙඩ් මහතාද එක්ව සිටි අතර දෙරට අතර වෙළඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම එක්සත් අරාබි එමිරාජයේ ප්‍රමුඛ පෙළේ දේපළ සංවර්ධන සමාගමක් වන එමාර් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අමිත් ජේන් මහතාද සහ විධායක අධ්‍යක්ෂ අහමඩ් මඩ් රුෂි මහතා සමගද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා. එහිදී ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ සහ කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙසද එමර් සමූහයට අමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා දිනේ සැමරීම නමින් විශේෂ උත්සවයක්ද ඩුබායිහි පැවති අතර ඊට රාජතාන්ත්‍රිකයින්, ආයෝජකයින්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, සංචාරක හා වෙළඳ ක්ෂේත්‍ර නියෝජිතයින් ඇතුළු 400කට අධික පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකාව සංචාරක ආයෝජන හා වෙළඳ කටයුතු සඳහා මැදපෙරදිග කලාපයේ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණක්. වාරේ පද්ධති සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ පහළ මල්ලතුයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය කිරීම හා එහි කටයුතු ක්‍රියාත්මක කිරීමට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින් එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

0: කිරීම මන්නරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිත මුරුප්පු වැව යටතේ අකර 40,000ක කුඹුරු ඉඩම් වගා කිරීමත් ව්‍යාපෘති යටතේ සිදු කෙරෙනවා. පානීය ජලය ලබා දීම පෙන්ව ජලවිදුලි නිෂ්පාදනයේද අරමුණු කර ගනිමින් බිම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. පහළ මල්ලතුයේ ජලාශ ව්‍යාපෘතිය කඩනම් කිරීමේදී මතු ඇති ගැටලු කඩනමින් විසඳා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වුණා.
1: මේ ව්‍යාපෘති ඉක්මනින් අවසන් කරන්න ඕන. අවසන් කරන්න දැන් තියෙන අපිට මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට වැඩ කරගන්නකට තියෙනකොට නීත්‍යානුකූලව අපි කරගත යුතු දේ නැවත පදිංචි කිරීම නේද? අපි ගාව තියෙන අපිට කොච්චර ප්‍රමාණයක් වැඩ කරගන්න පුළුවන්ද කියන එක මත තමයි ගැට ගහලා තිබෙන්නේ. නමුත් අපි යම් මුදලක් යොදවනවා නම් ඒ මුදලේ ප්‍රතිලාභ ඉක්මනින්ම එන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අපේ ව්‍යාපෘති සියල්ලම අපි ඉක්මනින් අවසන් කරන්න ඕන. ඒ නිසා අපි බැලුවේ මල්ලතු ව්‍යාපාරේ ලබන අවුරුද්දට ඕගලන්ට මුදල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද, තියෙන ගැටලු මොනවද නේද? අපි දැන්ට මේ අවුරුද්දේ අපි කෝටි 500ක් නේද බිලියන 5ක් අපි වෙන් කරලා තිබෙනවා. මම දැක්ක බජට් එකෙන් නම් ලබන අවුරුද්දට ඉල්ලලා තිබුණේ බිලියන 5යි. මම අපි ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාකම 10ක වැඩ කරන්න පුළුවන් කියලා මම ඒක කරන්න පුළුවන් අපිට බිලියන 10ක් ලබන අවුරුද්දට දාන්නත් පුළුවන්.
0: මෙම ව්‍යාපෘතිය ජලි ආරම්භ කරමින් ජනතා ඉල්ලේ මෙටු කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය තන්තිරිමලයේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලයේ චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ අගය කර තිබෙනවා.
2: මම හිතන්නේ විශාල බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදිහට පාලමල්ලතුයේ ජල ව්‍යාපෘති පිළිබඳව අද ස්ථිර තීරණ ජනාධිපතිතුමා ප්‍රධාන ගතයි ගන්න මම බොහොම සතුට ප්‍රකාශ කරනවා. සෑම නිලධාරී මහත්මයාක්ම ඒ වෙනුවෙන් කැපවලා ඉතා කඩිනමින් මගලම්ම යෝජනා කරේ නම් 2029 අගෝ 30 වසරේ වෙනකොටත් මේක ඉවර කරලා දෙන්න පුළුවන් නම් ලොකු සහනයක් කියලා 2016 ඉඳලම මේ මිනිස්සු මේකේ තර්ජනේ ඉන්නවා. මෙයා මේකෙන් ඉක්මනට ගොඩ දාන්න ඕනේ මේ ව්‍යාපෘතියන් කියලා තමයි යෝජනා කරේ. ජනාධිපතිතුමා ඒක අද හරියටම කරලා දිනවා. ඒ ගැන මම ඉතාම ස්තුතිවන්තයි. ඒත් එක්කම වනාලී ප්‍රශ්නේ සම්බන්ධයෙන්ුත් මම හිතන්නේ මේකෙන් අපිට ලොකු පියවරක් තබා ගන්න පුළුවන්. මේක කරන සියලු සංවර්ධන කටයුතු ඒකත් එක්ක බද්ධ වෙනවා.
0: අලිවැටක් ඉදිකිරීම පිළිබඳ උන්වහන්සේ ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳවද කරුණු සාකච්ඡා කෙරුණා. ආර්ථික අර්බුද හේතුවෙන් ඉදිකිරීම නතර නතර කර තිබූ කුඩා විලක්ෂ්‍ය වැව් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
3: නැවත පදිංචි කිරීමේ ගම්මාන දෙකක් හදන්ද ඉඩම් කට්ටි කරලා ඔක්කොම කරලා අවසන් කරලා තියෙනවා. ඒට වන්දිගේවල එතන පදිංචි කරන්න මේ වෙනකොට දැන් කටයුතු කරමින් තියෙන්නේ.
1: අපි මේගොල්ලෝ නැවත පදිංචි කිරීම ඉතා හොඳින් කරන්න ඕන. හොඳට පාරවල් ටික හදලා, හොඳට ගෙවල් ටික හදලා, ෆෝසස් වලින් අපි ගෙවල් ටික හදලා දෙන එක පාරවල් ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ බාර අරගෙන නේද? එතනින් අපි ඒ ටික කරලා දෙමු කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ ජීවිතයකට දෙන්න ඕන. ඊළඟ අපි කුසිකර්ම දෙපාර්තමේන්තු අමාත්‍යංශය පැත්තෙන් බලන්න ඕන. ඒකට තියෙන අර නවීන කුසිකර්මාන්තයක් එතනට ගෙනියන්න. අඩුමතරම අපිට පුළුවන් ওই ප්‍රධාන සමාගමක් එක ලින්ක් කරන්න පුළුවන්. හොඳ නූතන කුසිකර්මාන්තයක් එක්කේ ගම්මානේ අපි හදන්න ඕන.
0: බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළාසන ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යංජන ලේඛන සකසා අත්නෝමතික ලෙස ඉදි කළ සියලු අනවසර ඉදිකිරීම් කඩ ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ සැප්තැම්බර් 10 වරදාට පෙර අනවසර ඉදිකිරීම් සහ එහි ඇති භාණ්ඩ සියල්ල ඉවත් කරගත යුතු බවයි. එදිනට පෙර ගොඩනැගිලි ඉවත් කර ගැනීමට අපොහොසත් වුවහොත් කිසිදු පූර්ව දැනුමකින් තොරව දෙපාර්තමේන්තුව මගින් ඒවා කඩා ඉවත් කරන බවද නිවේදනයෙහි සඳහන්. ඒ සිදුවන හානි සම්බන්ධයෙන් රජයේ වග නොකියන බවටද පෙන්වා දෙමින් කෙසේ වෙතත් මුල්ලාදීර යටතේ කඩා ඉවත් කිරීමට අදාළව අනවසර ඉදිකිරීම් 19කට නියෝග නිකුත් කර තිබෙනවා. ඊළඟ අදීර යටතේ කඩා ඉවත් කිරීමට අදාළ අනවසර ගොඩනැගිලිවලට මෙතෙක් නියෝග යවා නොමැති බවයි වාර්තා වන්නේ. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපය තුළ යම් ඉදිකිරීමක් සිදු කිරීමට පෙර විධිමත් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වනවා. එලෙස බලපත්‍ර නොමැතිව සිදු කර ඇති ඉදිකිරීම් අධිකරණ නියෝගයකින් තොරව කඩා ඉවත් කිරීමේ නීතියේ බලතල පනතේ 31 වන වගන්තිය අනුව දෙපාර්තමේන්තුව සතු බවද ඔවුන් නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාබස් මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බ්‍රුනායි රාජ්‍ය ලියාපදිංචි මජ් සමාගම සහිත

0: සිංගප්පූරුවේ සමාගමක ගිණුමකට එයාබස් ගනුදෙනුවේ මුදල් බැරවී ඇති බවට විමර්ශනවලදී හෙළිවුණා. ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සමාගමට ගුවන් යානා බෙලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ නාය අත්අඩංගුවටගත් බව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිස් සොලූෂන් INC නමැති ගිණුමට අල්ලස් වශයෙන් ලැබුණු යුරෝ 14,54,651.24 මුදලෙන් ඇමරිකා ඩොලර් 108 මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වෙත හිමිකාරීත්වයේ ඇති සබ්‍රේවිෂන් හෝල්ඩින් LTD සමාගම නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමාන වන අයිරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100ක මුදලක් මෙරට ව්‍යාපාරිකයෙකු අතින් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මතයි නමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ. 2014-2015 වර්ෂවලදී අවස්ථා කිහිපයකදී මෙසේ අල්ලස් ලෙස මුදල් ලබා ගැනීමේ චෝදනාව මත නමල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරු 2:09 පමණ අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම පියවර ගත්තා. ගනුදෙනුවට අදාළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශයෙන් සහ ප්‍රංශයේ එයාබස් සමාගමේ නිලධාරීන් කොමිෂන් සභාවට පැමිණ ලබා දුන් ප්‍රකාශ මෙන්ම මීට අදාළව රැස්කල ලේඛන හා අනෙකුත් තොරතුරු මත පදනම්ව සිදු කරගෙන යන විමර්ශනවලට අදාළව නිම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව කොමිෂන් සභාවේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. අත්අඩංගුවටගත් නාමල් රාජපක්ෂ මහතා පස්වරු 4:00 පමණ අල්ලස් කොමිසමේ සිට කොළඹ අංක 1 අධිකරණයේ වෙත රැගෙන ආවා. අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරකම මහතා හමුවට ඉදිරිපත් කළා. මෙම නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසි ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ ගනුදෙනුට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා තමන්ට එල්ලවන ජීවිත තර්ජන හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බව ප්‍රකාශ කර ඇති බවයි. විමර්ශන නිලධාරීන් ඔස්ට්‍රේලියාවට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නඩු කටයුතුට අදාළ විමර්ශන ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සහය ඇතිව අවසන් අදියරට පැමිණ ඇති බවයි පැමිණිල්ල කියා සිටියේ. ප්‍රංශයේ එයාබස් සමාගම මෙම විමර්ශනයට පූර්ණ සහය පළ කරනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවස්ථා තුනකදී මෙරටට පැමිණ ප්‍රකාශ 4 ලබා දී තිබෙනවා. ගනුදෙනුවට අදාළ අභ්‍යන්තර ලේඛන, බැංකු වාර්තා සහ ඊමේල් පණිවුඩු රැසක් විමර්ශකයන් වෙත ලබා දීමට මෙම සමාගම පියවරගෙන ඇති බවද ප්‍රකාශ කෙරුණා. මීට අමතරව බිස් සොලූෂන් ආයතනයේ තවත් රුපියල් මිලියන 25ක මුදලක් අවස්ථා 4කදී ශ්‍රී ලංකන් හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමකට බැරවී ඇති බවත් ඔහු මේවට පිට ඇමරිකාවේ රැඳී සිටින බවත් විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා. නමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අපෙල්ලීමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ නිමල් පෙරේරාගේ ප්‍රකාශය මත පමණක් බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණයේ නියෝග කළේ සැකකරු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
1: අපි හැමදාම හිතන දේ තමයි අපරාධයකට සම්බන්ධය ඍජුවම හෝ ඒකට උදව් කරපු අය තමයි දන්නේ තමන් කොතරම් ප්‍රමාණයක් ඒ අපරාධයේ ගිල්ල හිටියද කියන එක. විමර්ශකයන්ට කරන්න තිබෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්න එක. ඉතින් විමර්ශකයන්ට වඩා කොහොමත් අපරාධයට සම්බන්ධය දන්නෝ අපරාධයට තමන් කොච්චර සම්බන්ධද කියන එක. සමහර ඒ අනුව ඕට ඒවා කියවෙන්නට ඇති. වැරදි කරපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි වලට සහාය විපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි නොකරපු අය කවුරුත් බය වෙන්නට ඕනේ නැහැ. මොකද මෙරටේ මහජනතාවගේ දේපල කොල්ල කෑවනම් මහජනතාවට අගතියක් කරානම් අපරාධවලට සම්බන්ධයි නම් ඒ අය නීතියට
0: අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා.
2: දැන් කියන හැදලා මේ අනුරාධපුර රැස්වීමක් තිබ්බා, රැස්වීම නවත්තන්න කියලා. අය අඳෝම අය අපිට මොකද රැස්වීම නවත්තන්න. ඒකද දෙකක් කරගන්න බැරි නේද? අපිට නිකන් තේරුණා මොකක් හරි එකක් දැනිලවත් දන්නේ නැහැ කියලා මේ පිට්ටනිය ඉල්ලලා අපි නිකන් පිට්ටනිය දුන්නේ නැහැ කියලා කතාව ඔක් කියන්නේ නේද? නෑ. නගර සභාවල් තියෙනවා පිට්ටනිය 30ක් විතර, දෙකක් ඉල්ලලා තියෙනවා. එක පිට්ටනියක් පොලිසිය වෙන් කරලා තියෙනවා, අනිත් එක වෙන් කරලා තියෙනවා සජීවී මන්ත්‍රී කෙනෙක් සංගේ සංදර්ශනය. එහෙනම් කලින් මේක කරගන්න ඕනේ. හැබැයි ඒක මේ කරන්න නෙමෙයි මට හිතෙන්නේ. තව වෙන වැඩකට මේ හදන්නේ. තව ග්‍රවුන්ඩ් එකක් අතතුනද බුක් කරලා ලෝරෙක. තව දාලා වෙන ණය නාමි. බලනකොට මේ පොඩි ග්‍රවුන්ඩ් එකේ වැඩේ කරන්නදලා ලොකු සද්දයක් දාන්න හදලා තිනා අපිට ග්‍රවුන්ඩ් එක දුන්නේ නැහැ කියලා. තව කට්ටිය හම්බ වෙයි. මොකද ඒගොල්ලෝ ආණ්ඩු හදන්න වෙන්නේ රටේ නෙමෙයි මට ඉන්නේ. රට ඇතුළේම තමයි බන්දනාගාරවල. මහින්දානන්ද ඉන්න ඇතුළේ. කෙහෙලිය ඉන්න. නලින් ප්‍රනාන්දු ඉන්න. ඇයි ප්‍රියංකර ජයරත්න ඉන්නවා, එස්.එම්. රංජිත් ඉන්නවා, නෝනා තියෙනවා, කෞචන්දසේනගේ නේද? මහජන දේපල කොල්ල කාපු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වා, හොරකම නවත්තනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි, හොරා කාපුවා ගන්න නීති නැත්තම් නීති හදනවා කිව්වා. නීති හදලාද නැද්ද තියෙන්නේ? හදලා තියෙන්නේ. හොරා කාපු සල්ලි විතරක් නෙමෙයි, අපරාධකරුවන් අයථාවිස රැස් කරපු, අපරාධවලින් රැස් කරපු මුදලුත් අය කරගන්න පුළුවන් පණතක් හදලා තියෙන්නේ. මේ වෙනකොට මිලියන 4000ක් අය කරගෙන තියෙන්නේ දේපල පවර කරගෙන තියෙන්නේ.
0: ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු වලින් ජීවිතහානි සහ තුවාල සිදුවීම් කිහිපයක් වාර්තා වනවා. තනමල්විල උඩවලව ප්‍රධාන මාර්ගයේ 14 කණුව ප්‍රදේශයේදී දරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ නිවතර පැන පාලමකින් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. ඒ ලොරි රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ රියදුරාට තුවාල සිදු ඇතැයි පොලිසිය පවසනවා. පාදුක්ක ගලගෙදර මාර්ගයේ සමනල මාවතසල අද පෙරවරුවේ සිදු වූ රියනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා. අනතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට යතුරුපැදිය දහවණි කිරීමේදී අනෙක් පසින් පැමිණි යතුරුපැදි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. ඉන් මියගොස් ඇත්තේ අවුරුදු 82ක් වයස ඇති විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. හසලක අටියල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. අදාළියම සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ 17 සිසුවෙක්. ඔහුගේ මිතුරන් සමග අධික වේගයෙන් යතුරුපැදිය දහවණි කිරීමේදී වංගු සහිත මාර්ගයේ වේගය පාලනය කිරීමට නොහැකි වී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුන් මහියංගනය ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. දිවුල්වැව වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව්බැම මතින් දහවණි කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් වැවට පෙරළීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. වැව්බැම්මේ සිටි ගවයෙකු බේරීම සඳහා ට්‍රැක්ටර් රථය වැව දෙසට හැරවීමත් සමග ඒ පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කාටගස්දිගිල රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර බිංගිරිය පොලිස් සසමේ හලාවත කුරුණෑගල මාර්ගයේ මැදගම ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මාර්ගයේ හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ යතුරුපැදිය ගැටීමෙන් අනතුර සිදු වුණා. එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ අනිකුත් පාර්ශ්ව එක්ව ටේකයා සුරකෙමු මගතොට වැඩසටහනින් අප නිරන්තරයෙන් දැනුවත් කරන්නේ මෙවැනි අනතුරු වළක්වා ගැනීම පිළිබඳවයි. ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් වට්සප් මගින් බිල්පත් ගෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉන්දිය ඩිජිටල් මුදල් හුවමාරු සහ UPI වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්සප් ආයතනය සිය වේදිකාව තුළ ඍජුවම බිල්පත් ගෙවීමේ නව පහසුකමක් හඳුන්වා දුන්නා. එමගින් පරිශීලකයන්ට වෙනත් යෙදුම් වෙත ප්‍රවේශ වීමකින් තොරව යෙදුම තුළ සිටම දෛනික උපයෝගීතා සහ ගෘහස්ථ බිල්පත් පහසුවෙන් පියවා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම නව සේවාව ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ භාරත් කන්ටෙන් ජාලය සමග සම්බන්ධ වෙමින්. එමකින් විදුලිය, ජලය, ගෑස්, ෆාස්ටැග්, රක්ෂණ, ණය කාඩ්පත් සහ ණය වාරික ගෙවීම් ඇතුළු කාණ්ඩ 30ක් යටතේ ඇති බිල්පත් සපයන්නන් 22,700කට අධික සංඛ්‍යාවක සේවාවන් වට්සප් මගින් පරිශීලකයන්ට ලබා ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම අද දිවයිනින් පිටත්ව යනවා. ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වලට සහභාගී වුණා. ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවකටද එක්ව සිටියා. එහිදී ලක්කන කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ උපනායක කමිදු මෙන්ඩිස් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක සිටින බවයි.
3: අපිට ගොඩක්ම තියෙන ටූර්ස් ගත්තොත් අපිට තියෙන එලීට් ටූර්ස් තියෙන ඉතින් මම හිතන්නේ මේක හොඳ පුහුණුවක් වෙනවා අපිට ඊළඟ තරගාවලිය සඳහා සහ 12 කප් එක සඳහා. ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි හොඳ සූදානමක ඉන්නවා. අපි ඇත්තටම ගත්තොත් අන්තිම අවුරුදු දෙකේ වයිට් බෝල් වල වන් ඩේ වල අපි හොඳට කරලා තියෙනවා. T20 වල අපි ඉම්ප්‍රූවමන්ට් හැපෙනවා දෙන්නේ. මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි ඇත්තටම හොඳ සූදානමක ඉන්නවා සහ අපි හොඳ පුහුණුවක් ලබා ගන්නවා මේ තරගාවලියෙන් දී තරගාවලිය සඳහා. මම හිතන්නේ හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. හොඳට පර්ෆෝම් කරපු ප්ලේයර්ස්ලා ඉන්නවා ඩොමෙස්ටික් සීසන් එකේ සහ පහුගිය ඉන්ටර්නැෂනල් සීරීස් වල. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් ඉදිරියටත් අපි හොඳ මට්ටමක ඉන්නවා කියලා.
0: එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා 20/20 සංචිතේ නම් කර තිබෙනවා. ඒ චරිත් අසලංකගේ නායකත්වයෙන් විසවිස්ස කණ්ඩායම් නායකත්වය දරූ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතු වෙන් මෙවර සංචිතයට නම් කර නැහැ. බිනුර ප්‍රනාන්දුටද මෙවර තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ වෙනුවට පවන් රත්නායක සහ දිල්ෂාන් මදුසංක සංචිතයට කැඳවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කර ඇත්තේ. පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ලහිරුදාර, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාල්ගේ සහ වනිදු හසරංග සංචිතයට ඇතුළත්. මහේෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, ඒශාන් මාලිංග සහ නුවන් තුෂාරද විසවිස දහසේ දෙනාගේ සංචිතයට නම් කර තිබෙනවා. එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර පළමු විසවිස තරගයේ පැවැත්වෙන්නේ ලබන 15 වෙනිදා. සැප්තැම්බර් 17, 19, 22, 24 සහ 27 වෙනිදාද විසවිස තරග පැවැත්වෙනවා.
4: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හදන හැටි හෙළිකළ ජනපති අනුර. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබියමි රාජ්‍ය අතර සබඳතා තවත් පුළුල් වෙයි. ඇමරිකාවේ ඩීසල් මිල ඉතිහාසයේ ඉහළම අගයට. ලිටර ගෑස් මිල අඩු කෙරේ. ටී ප්ලේන් ටී කෙටි ආහාර මිල පහළට. ඉන්දියාවෙන් තවත් ඩිජිටල් පෙරලියක්. ශ්‍රී ලංකා විසවිස්ස ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ බලා පිටත්වයයි. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසර එකට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: Then be the change විශේෂාංගය.
5: Be the change. වෙනස ඔබ වෙන්න.
6: ඔස්ට්‍රේලියාවේ දකුණු බටහිර ප්‍රදේශයේ පිහිටි ලේක් හෙලිය යනු ලෝකේ වඩාත්ම විස්මයජනක ස්වභාවික විල අතුරින් එකක්. ගුවන් මාර්ගයෙන් මෙම විල දෙස බැලුව විට තද නිල් පැහැති ඉන්දියානු සාගරය සහ අවට ඇති තද කොළ පැහැති වනාන්තරය මැදින් දිස්වන දීප්තිමත් රෝස පැහැති ජල තීරුවක් ලෙස පෙනෙනවා. පළමුවරට දකින කෙනෙකුට මේ ස්වභාවික විලක්ද නැත්නම් ඡායාරූපයක් සංස්කරණය කර නිර්මාණය කළ දර්ශනයක් ද යන්න පවා සිතන තරම් පුදුම සහගතයි. ලෙක්හෙලිය පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ මිඩ්ලි ශිකප් නම් දූපතේ. මෙම දූපත වටා ඉන්දියානු සාගරයේ නිල් පැහැති ජලය පැතිරී ඇති අතර විලාවට වනාන්තරය ප්‍රධාන වශයෙන්ම විශේෂිත වූ ශාක වලින් සමන්විත වනවා. එම නිසා රෝස විල නිල් සාගරය සහ කොළ පැහැති වනාන්තරයකට එක්වීමෙන් ලැබෙන දර්ශනය ඉතාම අසාමාන්‍යයි. මෙම විල මුලින්ම යුරෝපයන් විසින්ම හඳුනාගත් බව සඳහන් වන්නේ 1802 වර්ෂයේදී. ලෙක්හෙලිය මීටර් 600ක් පමණ දිගවන අතර ගුවන් මාර්ගයෙන් බැලුව විට පැහැදිලිව හඳුනාගත හැකි දිගටි හැඩයක් ගන්නවා. නමුත් එහි ප්‍රමාණයට වඩාත් ලෝකයේ පුරා ජනප්‍රිය වීමට හේතු වී ඇත්තේ ඒ අසාමාන්‍ය රෝස පැහැ නිසායි. මෙම රෝස පැහැට හේතුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා විවිධ මත පැතිරුණා. විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ විලේ අධික ලවණතාව, ලවණ ප්‍රියකරන සුදු ජීවීන් සහ ඒවා නිපදවන වර්ණකාරක මෙම අසාමාන්‍ය පැහැට සම්බන්ධ බවයි. විශේෂයෙන් ලවණ ප්‍රියකරන ශූද්‍ර ඇල්ගී වර්ග, බීටා කැරෝටින් වැනි හරතු තැඹිලි වර්ණකාරක නිපදවිය හැකි අතර එම වර්ණකාරක විලෙහි ජලයට රෝස පැහැයක් ලබා දීමට දායක වෙනවා. විලෙහි ඇති විවිධ හෙලෝෆිලික් බැක්ටීරියා සහ අනිකුත් ශූද්‍ර ජීවීන් ජලයේ වර්ණයට දායක විය හැකි. ලෙක්හෙලිය තවත් විශේෂත්වයක් වන්නේ ඒ ජලය අධික ලෙස ලුණු සහිත වීමයි. මෙම අධික ලවණතාව නිසා බොහෝ සාමාන්‍ය ජල ජීවීන්ට මේ ජීවත් වීම අපහසුයි. ඒත් ලවණ සහිත පරිසරයේ ජීවත් වන අනුවර්තන වූ විශේෂ වූ ශුද්‍ර ජීවීන්ට මේ සුදුසු පරිසරයක් වෙනවා. ඒ නිසා ලෙක්හෙලිය යනු අලංකාර දර්ශනයක් පමණක් නොව අතිශය විශේෂ ජීවි විද්‍යාත්මක පරිසර පද්ධතියක් දවනවා. සබහාධර්මයේ විස්මයන් සම විටම දැවැන්ත කඳු ගැඹුරු සාගර හෝ විශාල සතුන් ලෙස පෙනී සිටිය යුතු නැහැ. සමහර විට ඉතා කුඩා ශුද්‍ර ජීවීන් සහ පාරිසරික තත්ත්වයන් එක්වී මුළු විලක්ම අසාමාන්‍ය රෝස පැහැයට පත් කළ හැකි. ඒ නිසා මිඩ්ලි අයිලන්ඩ් හේ නිල් සාගරය මැද දිස්වන මෙම රෝස පැහැති විල සබහාධර්මයේ නිර්මාණශීලීත්වයට අපූර්ව උදාහරණයක්.
5: Be the change. වෙනස ඔබ වෙන්න.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබටනම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

වෙලාව දවල් 12:38 දැන්. දවලුත් වෙලා. මම අර කලින් කිව්ව කතාව හරිනේ. ඔන්න වෙලාව ගිහිල්ලා දැන්. ඉස්සරහට ගිහිල්ලා වෙලාව ඉස්සරහට ගිහිල්ලා. හැබැයි ඒවා තාම කලින් දේ ගැන හිතේ තින්නවනම්. මේ දැම්ම එක අයින් කළා දාන්න. මේ දැම්ම මේ මොහොතට එන්න. එතකොට ඔයාට වගේ ගමන ඉස්සරහට හොඳට යන්න පුළුවන්. හරි අපිට මෙසේජ් එකක් දාපුව ගොඩක් කට්ටිය ඉන්නවා. අපි කීප දෙනෙක් මතක් කරලා සින්දුවක් අහමු. දවල් එලාවනේ කම්මැලිනේ. ඒ හින්දා සින්දුවක් අහමු ඉක්මනටම අපි. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? සුබ දවසක් වේවා. සින්දුවකට අපිත් එකතු කරගන්න. කොට්ටාවෙන් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. උපුල්, වරුණ, ඊට පස්සේ චම්පා, දිස්නා, ලක්ෂ්මී, මදුශංක, ජගත් මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. එතකොට මෙසේජ් එක ඉවලා තියෙන්නේ. ජය මාමා තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. හරි. තව කවුද මෙසේජ් එකක් ඉවලා තියෙන්නේ? අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි ගල්පාත, අපි ගල්පාතින් තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. ගල්පාතින් මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, ඊළඟට ඇතුළු මේ යාළුවෝ ගොඩක් ඉන්නවා. හරි. ඉතින් ඔයාලා ඔක්කොම අපි එකතු කරගන්නවා ලස්සන සින්දුවකට. තව කවුද මෙසේජ් එකක් ඉවලා තියෙන්නේ බලමු. සුබ දහවලක් වේවා ලක්නඩ. අපිත් අහගෙන ඉන්නේ හංගල්ලින් වසන්ත කුමාරසිරි තමයි මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. හරි වසන්ත, අපි වේවත් එකතු කරගන්නවා. තව මෙසේජ් එකක් කියවලා තියෙනවා දීප්ති සිල්වා, ශිරින් ඩයස්, නිරෝ ගයනි සිල්වා, ඊට පස්සේ චන්ද්‍රානි මාරසිංහ. සුබ දහවලක් කියලා. හරි, වාරත් සුබ දහවලක් ඉන්න ඕනේ. එහෙනම් අපි මේ අහමු සින්දුවනේ. වෙලාව දවල් 12:40.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

දවල් 12 විනාඩි 49යි දැන් වෙලාව. හරි. ඒ කියන්නේ 49යි නෙවෙයි. ඔන්න දැන් 50 වුණා. ඉතින් ඉතින් තව ටික වෙලාවයි මං ඉන්නේ මේ පැත්තෙන්. ඔයාලට පුළුවන් මෙසේජ් එකක් එවන්න. හැබැයි තාමත් අන්තිම විනාඩි 10.03.93.5.93.7ට. හරි. දවල් 12යි. කියන්නේ දවල් 12 පහු වෙලා කියන්නේ කට්ටියලා ටිකක් කම්මැලි වෙලාවක් නේ ගොඩක් අයට සති අන්තයේ. ආ දවල් ඒවා ඔෆිස් එකේ ඉදදී වුණත් සතිය දවසක වුණත් ඔයාලා ඉදදී පොඩ්ඩක් කෑවට හෙබ්බස්සේ සමහර අය නම් දැම්ම කන්නේ තේ ඇති ඉන්නවා. හැබැයි ටික වෙලාවකින් එන පුංචි නිදිමතක්. ඕකට කියන නිදිමත කියලා නෙමෙයි අර කෑවට පස්සේ එන බුද්ධිමත කියලා තමයි කියන්නේ. එතකොට මේ ගොඩක් අය කියනවා ඔය එන බුද්ධිමත අපිට නවත්ත ගන්න අමාරුයි. අයියෝ කොහොම ගලන් නිින්ද යනවා මොකද කරන්නේ කියලා කට්ටිය කල්පනා කරනවා. මේකට හොඳම විසඳුමක් කියලා දෙනවා. මොකක්ද දන්නවද? මේකට හොඳම විසඳුම තමයි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ තමන්ට කන්න පුළුවන් ප්‍රමාණයට විතරක් කන එක. අර කියන්නේ බඩ උල්ලෙනකම් කනවා. එහෙම කියලා කියනවනේ අයියෝ බඩ පැලිලා තියෙන්නේ දැන්. දැන් නම් මේ ඇවිද ගන්නත් අමාරුයි, ගෙදර යන්නත් අමාරුයි වගේ කියලා කට්ටිය කියනවා. එහෙම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් මේ එහෙම වැඩක් කරගෙන මොනහරි එහෙම දෙයක් කරගෙන යද්දි මොනහරි ඕනම වැඩ කන බොනේගේ ඉඳන්ම අපිට අවශ්‍ය ප්‍රමාණයට තමයි හැමදේම ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට සීමාවක් තියාගෙන අපේ කෑමෙන් බීමෙන් පවා ඒවා නැත්තම් තමන් කරන මොනහරි වෙන වැඩක් ඉන්න පුළුවන් සීමාවක් තියාගන්න ඕනේ. නැත්තම් අපිට මොකද වෙන්නේ? අපිට ඊළඟ වැඩේට යන්න අමාරු වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න කණේ කියදී අපි කනවා මේකත් කනවා ඔක්කොම කනවා. බඩ උල්ලෙනකම් කාලා අන්තිමට උගුර ගාවටම කෑම ටික පිරෙනකම් කාලා එහෙම ඉන්නවනේ කට්ටිය. එතකොට දැන් වාට මොකද වෙන්නේ? එතකොට කියන අයියෝ මට යන්න අමාරුයි, ඇවිද ගන්නත් අමාරුයි මචං, ඩක් අල්ලාහ් මෙහෙම කිලා එහෙම කියනවා. එතකොට බලන්න දැන් ඔයා කලින් කරපු දෙයක් නිසා ඔයාව ප්‍රමාණයට, ඒ කියන්නේ ප්‍රමාණයට තමන්ට අවශ්‍ය නොවන ප්‍රමාණයට, තමන්ට අධික ප්‍රමාණයෙන් දෙයක් ගත්තාට පස්සේ, කෑම උනේවා බෙහෙත් ඒවා හැමදේම ගත්තාට පස්සේ සීමාවක් ඉක්මවා ගියාට පස්සේ වාට තේරෙනවා ඔයාට මේ මං කලින් කරපු දේ නිසා මේ ඊළඟ දේකට මං ඊළඟ දේට කාලා ඉවරලා ගෙදර යන්න තියෙන වෙලාව කියලා දන්නව. කාලා ඉවරලා වාඩ ගෙදර යන්න තියෙන්නේ. ගෙදර යන්න බැරි වෙනවා. හරි. මොකද ඔයාට ඒ තරම්ම අර කාපු එක නිසා බුද්ධිමතයි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔය කණ එක නිසා ඒකම නෙවෙයි මෙතන තියෙන ප්‍රධානම දේ, ඇත්ත දේ තමයි අපි ඕනම වැඩක් කරද්දී අපිට පුළුවන් සීමාවක් තියෙනවා, සහ අපිට ඒක ගත්තා පස්සේ අපිට ඒ වැඩේ ඇතුලේ ගන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. අපි කොයි වෙලාවකවත් ඒ කැපැසිටි එක කියන්නේ අපිට අවශ්‍ය නොවන ප්‍රමාණයට කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් වෙන්නේ අපිට ඊළඟ වැඩේ, අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න අමාරු වෙන එක. හරි, සිංදුවක් අහමු. දවල් 12:52.

0: FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: වෙලාදවල් 12:55
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06
0: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: වෙලාව දවල් 12:56යි. ඒ කියන්නේ මට ගිහිල්ලෙන වෙලාව හරි. එහෙනම් ඉතින් අදට යනවා. හැබැයි ආයෙත් එනවා. එහෙනම් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ජය වේවා.

0: 91.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලා පසොර එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පාලින්ද නුවර සුදුවැලිපත අතලේ මාර්ගයේ රුපියල් මිලියන 64ක වියදමින් කාපට්ටතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පුනරුදයට මග ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මෙසේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරමින් ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම සඳහා රජය ක්‍රියාත්මක කරන යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙලේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. ඒ ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර 2.5ක දුර ප්‍රමාණයකින් යුත් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇසමෙන්තු කර ඇති මුදල රුපියල් මිලියන 64කට අධිකයි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේ සිරියන් දිස්ත්‍රික්කයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වායු දූෂණය අනතුරුදායක මට්ටමකට ළඟාවීම හේතුවෙන් අසල්වෙස් ඉන්දුනීසියාවේ ලැබගිනි හේතුවෙන් ඇති වූ විවිධ අංශු සහිත දුමාරය සෙරියන් දිස්ත්‍රික්කය පුරා පැතිර ගොස් තිබෙනවා. සියලු ප්‍රදේශ අඳුරු ස්වභාවයක් ගෙන ඇති බවයි මැලේසියා බලධාරීන් පවසන්නේ. ඒ අනුව මහජන සෞඛ්‍යයට සහ ආරක්ෂාවට අනතුරුදායක වායු දූෂණ මට්ටමට ළඟා වී ඇති බැවින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට මැලේසියා බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු දෙකට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්සලව
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාප එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
5: Hi, good afternoon. එකයි විනාඩි 4යි වෙලාව. ලක්හඬ ගී රශ්මි හන්න තමයි ඉතින් මේ ලෑස්ති වෙන්නේ. එක දිගට සින්දු අහනවා කියලා කියන්නේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපි අර ප්‍රාසංගික වේදිකාවක් රේඩියෝක අහනවා කියලා කියන්නේ ඉතින් ලක්හඬෙන් තමයි නේද? අද නලින් නෑ. අද ඉන්නේ ගී රශ්මි අරගෙන ඉන්නේ රවින්දයා. ඉතින් රවින්දයාත් එක්ක පුළුවන් හවස 4 වෙනකන් ලස්සන සින්දු ගොඩක් එක දිගට අහන්න. ඒ ගමම්ම ගී රශ්මි අහගෙන ඉන්නේ ගමම් මේ පැත්තට මැසේජ් එකක් දැම්මුත් ආදරය කරන කට්ටියවත් එකතු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා කියලාත් මතක් කරනවා. 0703935934 නම්බර එක විවෘතයි. මම ආයෙත් මතක් කරන්නම් අපේ නම්බර එක 0703935934. එව මනෝතන දශම පහින් නනෝතන දශම හතෙන් ලක්කන දහගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න කියලා මං උන්න ආදරෙන් මතක් කරනවා. ගී රශ්මි පටන් ගන්නවා.
6: මේ ගීත ඇහෙද්දී සුදු මීදුම් වලා අතරින් ඔබේ හදවතට ගැයූ පාරාදීසය අතුල ශ්‍රී ගමකේ

ළඟදීම අහන්නට ලැබෙන ගී රශ්මී ප්‍රසංගයකොයි අපි මෙලෙසින් සජීවීකරණය කරනු ලබන්නේ. වෙන ගී රශ්මිය සමග යලිත් ඔබේ හදවතට ආත්මයෙන් ආත්මේ එකතු වුණු ආදර කතාව අරගෙන ගායනට ශිල්පී අතුල්ලා ශ්‍රී කමගේ යලි යලිත්.

0: සංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 0111 286 13 එක 0111 286 10 11 ශනිගමතුම් 19:06
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: ලකන ගීරශ්මයාගනින වෙලාව එකයි විනාඩ විසි හතයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: එකයි විනාඩි 36 ලකනගී රශ්මී හගෙන ඉන්න වෙලාව මගේ මතක් කරේ දැන් යන්න හදන්නේ ෂැට් එක පැත්තට කවුද අපිව සද්දට මහගෙන ඉන්නේ කියලා බලන්න 07.93.93.5.93.7 නම්බක විවෘතයි මෙසේජ් කරන්න පුළුවන් කියලා මම මතක් කරා අපි බලමු ෂැට් එකේ කවුද ඉන්නේ කියලා ලකනගී රශ්මී හගෙන ඉන්නේ කියලා ෆොටෝ එකක් එක්ක අපිට මෙසේජ් එකක් දාලා තිනවා මුණහේන ශ්‍රී සංගමිත මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි ඔනවම මතක් කරන ගොඩක් ආදරෙන් ඒත් එක්කම කළුතර පැත්තට යන කළුතර දොඩම් ගොඩින් වැඩපලක ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා කියනවා ෂෙහාන් සඳරෝ තුෂාර බොස් එක්කම කටිය ඔක්කොම එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ අනිවාර්යෙන්ම එකතු කරගන්න. හයි කොහොමද රවින්දා? රවින්දා හොඳින්? අසිතනා මල් කුමාරිට කොහොමද? මං හිතනවා එයාත් හොඳින් ඇති කියලා. ඔන්නව මතක් කරන්න තමයි හදන්නේ. එයා කියනවා නිහාල් නෙල්සන්ගේ සින්දු ටිකක් අහමු කියලා. ඕකේ. ඔය විදිහටම අහගෙන ඉන්න ගී රශ්මි දිගටම බොහොම ස්තුතියි අසිත අපිට මැසේජ් කරාට. ඒත් එක්කම සුබ දහවලක් අපිත් ගී රශ්මි අහනවා හැමදාම හංවැල්ලෙන් වසන්ත කුමාරසිරි. ඔන්නවත් එකතු කරගන්නවා. සාගරේ බඳු වේදනාව සින්දු අහමුද කියලා අහනවා. අහමු අහමු අහමු. නිල්මිණි අලවෙන් තමයි එකතු වෙනවා කියලා කියන්නේ. ඒ වගේ මෙයා කියනවා ජගත් තිලකරත්න අයියා මේ දෙන්නමත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා. ඕකේ. සබදාවලක් ලකන ගී රශ්මි අපි තහනවා ට්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩා සහ පවුලේ හැමෝම. ඔන්න මම මතක් කරනවා. ඒත් එක්කම අපිවත් මතක් කරන්න ජයවී වාසරත් චන්ද්‍ර ඩයස් ගලකේ ගලක කඩේ රයි ගමනේ ඔන කටි ඔක්කොම මම මතක් කරා මා ආදරෙන් අහගෙන ඉන්න කට්ටියව. ඉතින් ඔය කටි ඔක්කොම එකතු කරන් සින්දුවක් කියන අපි ගී රශ්මි ප්‍රසංගය පැත්තට යන්න තමයි හදන්නේ. මේපතර මැසේජ් කරන්න පුළුවන් අද දවල්නේ හවස 4 වෙනකන් ඉනෝ රවින්දා මේ පැත්තෙන් ගී රශ්මිත් එක්ක මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ගොඩාක් ආදරෙන්
2: ගී රශ්මි සමගින් සබඳන වෙලාවේ අපි මේ හිතාදර කලාකරුවාට මේ ප්‍රේමයේ ආදරණීය ගීතය අපේ හදවත් වලට වපුරන්නට ආරාධනා කරමු. මෙන්න චන්දන චන්දන ලියන අර

0: එකයි විනාඩි 45 ලකනගේ රශ්මි හඟින්න වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම.
3: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්.

එකයි විනාඩි 48 ලක්ෂණගේ රශ්මි හගලින වෙලාව. දැන් මම යන හදන chat එක පැත්තට කවුද මේ පැත්තේ ඉන්නේ කියලා මතක් කරන්න. හායි කොහමද අපි කටුනායකින් කොහොනේ නලින් අය කියලා කියන. නලින් අයට පුඩි නිවාඩුවක් දුන්නේ නැහැ. ලබන සතියේ නෝ බය වෙන්න එපා හරිද? කටි හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕන මම මතක් කරනවා ගොඩක් ආදරෙන්. මහරගම් පැත්තට යනකොට විමල සේන කර්මනා කරන දිලංක නදීෂානේ වගේම රසික චනිතු ගයාන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අශානි අනුර කුමාරි ශාන්ති නිරෝෂා ඒ වගේම හර්ෂණී සුභා දිනෝෂා කමන චන්ද්‍රාණි ඉරේෂ නයනි දෙල්ප චිත්‍ර එකතු කරන් තමයි සින්දුවක් ගහන්න ඕනි කියලා කියන්නේ. ඕකේ සුබ සන්ධ්‍යාවක් දුවේ සුබ සන්ධ්‍යාවක් වේවා ඉෂාරා එකතු කරගන්න කියලා කියන කොට්ටාව වීරකොඩි බේකරි එකේ ඉන්න ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් චම්පා මිස් මధుසංක ජගත් එක්කම ජය මම තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බොමු ස්තුතියි ඔනාවත් මතක් කරනවා. මැලේසියා පැත්තට යන්න හදන්නේ පුතාලා තසුන් බන්ටි සංජු සමනලි ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා කියනවා. රවි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ සුබ දහවලක් අපි ලක්ෂණ ගී රශ්මිය හන ගමන් සින්දුවට සින්දුවකට එකතු කරගන්න. ලලිත් සර් සිසිර සර් තනුජ මිස් මధు ඒ වගේම කුමාරි අක්කා ගීතා රම්‍ය අක්කා රූබන් ප්‍රසාද් ලක්මාලි රමණි කුමාරි නාමලි සහ මැෂින් අංශයේ ඉන්න සිසිරයත් එකතු කරගන්න කියලා අනුෂ්ක පිළියන්දලින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එතකොට ගී රශ්මි කරනවාගේ හිනාවත් ලස්සනයි කතාවත් ලස්සනයි කියලා කියන තැන්ක් යූ අපි ආදරෙන් අගනින්නා කියලා කියන සින්දුවක් දෙන්න කියලා අලුබෝ මුල්ලෙන් ජගත් රෝහණ ඕන ජගත් ආවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. රෙමෝ සාන් මතක් කරන්න රෙමෝ හෑන්ස් මතක් කරන්න ඕනේ චෙෆ් සංක හයි වන්න පුළන් හොඳට රසට ඔයවත් මතක් කරනවා. ඒ වගේම හොරණින් ක්‍රිෂ්ණාව එකතු කරගන්න ඕනේ ගොඩක් ආදරෙන්. හෙට එන්නේ නැද්ද කියලා හන හෙටත් එනවා හෙටත් එනවා හෙටත් මාව අහන්න පුළුවන් හරිද? ඔය විදිහට මහගනින්න කියලා මතක් කරන අපි සින්දුවක් අහන්නත් ඕනි. මට හිතුණා මේ අපි කමර්ෂියල්ස් ටිකත් අහලා අපි සින්දුවක් අහන්න යමු. පොඩි වෙලාවක් දෙන්න මේ කහන ගමන්. දිගට මහගෙන ඉන්න කියලා මතක් කරන ලකන ගී රශ්මි 07.03.93.5.97 නම්බෙකට මැසේජ් කරන්නත් ඔයාට අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්නත් ඕනි. කමක් නැහැ අපි සින්දුවක් අහලම හිමීට යමු. අලුත් පැයකට යන්න තමයි තියෙන්නේ ළඟට. ඔයාව අමතක නැහැ මං හිතුවා ලයිව් එකේ නැහැ කියලා. ඒක මිස් උනේ මගේ අතින්. ගොඩාක් ආදරෙන් ස්පෙෂල් කෙනෙක් එක්ක උතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එඩ්මන්ටන් පැත්තට යනවා. එඩ්මන්ටන් කොල්ලෙක් හැමදාම මට නම කියන්නේ නැහැ නිසා නම දන්නේ නැහැ. එහෙම තමයි ඉතින් මට හැමදාම කියන්නන්නේ මං දන්නවා. ඕකේ ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගෙන අපි ආයෙත් හම් වෙන්නේ ඊළඟ පැයේදී. එනිසා දිගටම රවින්දියා වහන්නේ කියලා මතක් කරනවා. මේ ලකඩ ගී රශ්මි හෙට එන්නද කියලා අහපොයිට කියන්නේ. හෙටත් එන උදේට හරිද? ඉස්සලා ගී රශ්මි ආලේ ඉන්නකෝ. ඕකේ එකයි විනාඩි 51 ලකඩ ගී රශ්මි හගෙන ඉන්න බලව.

0: Radio ITN.
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:02
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ රජයේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි එය මෙහෙවන්නේ. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන රජ ආරම්භ කළේ නිවාස නොමැති අඩු ආදායම් ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින්. යටතේ පාලින්දනුවර ඉදිකළ නිවාස දෙකක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාලින්දනුවර මොරපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ මෙම නිවාස ඉදිකර තිබෙනවා. පාලින්දනුවර ප්‍රාදේශලිකම් කොට්ටාශයේ ප්‍රතිලාභීන් 16 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත් ප්‍රධානයේද පසුගිය දා සිදු කෙරුණා. රටවල් 90ක මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් CIPCC සමුළුව බීජිං නුවරදී ආරම්භ වුණා. චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානයේ 2026 වැඩසටහන ආරම්භ වුණේ ඊයේ දිනයෙන්. මෙවර වැඩසටහන සඳහා ලෝපුරා රටවල් 90කට අධික සංඛ්‍යාවකින් ජනමාධ්‍යවේදීන් 100කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිනවා. එතරින් ආසියා ශාන්තිකර කලාපේ නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, පිලිපීනය, සිංගප්පූරුව, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය සහ ඉරානය ඇතුළු රටවලින් ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටින බවයි චීන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කළේ. මාස 3කට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම වැඩසටහන අතරතුර විදේශීය ජනමාධ්‍යවේදීන්ට චීනයේ විවිධ පළාත්වල සංචාරය කිරීමට අවස්ථාව හිමිවනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 3ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්කනහගෙන වෙලාව 2:20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි. David Peel's Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 0114 600 600
2: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahada Bala Ganna
3: Anuraga Te Pul Nisaramani
1: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
4: ඉදිරිසිංහ ආරච්චිලාගේ අනුරාධා ඉදිරිසිංහ. මොකද සර් මේ පොඩ්ඩක් ඉන්නකෝ සර්.
5: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද නැත්නම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා.
1: සමරය.
6: වාට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්ත්වේ. අද උදේ වම්මෙන ගියා. බඩේ අජීර්ණයක් කියලා බේරුනේ. හැමදාම ඕක කරන්න බෑනේ අනේ.
7: අයියානේ හරියටම හරිද?
6: හරියටම හරි තමා. අය බලන්න දෙයක් නැහැ.
7: වත් මට පොඩකේ ගොල්. අල්දියා කියන්නේ බෑ.
6: වේල පහ කියන කලින් දැනන් හිටියද?
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: මම නම් දැන් මානම රිලැක්ස්.
10: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්මා.

0: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Light
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ ගවේෂණය
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
2: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලක්හන මොමලින් ඒසල්
0: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: 2:23
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
7: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය
5: දෙකයි විනාඩි 24යි වෙලාව. ඉතින් ලක්හඬගේ රශ්මිය හංගගෙන කටිය උමතා කරන තමයි මේ ලෑස්ති වෙන්නේ. ලස්සන දවසක් වේවා. ද සින්දුහන් අපවත් එකතු කරගන්න දොර දෙන්නා මෙතින්දි අමන්දි මහත්තයා හේමන්ත ද සිල්වා අයියා නිමල් තිලකසිරි වගේම අම්මා සුදුක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමක්කා ප්‍රබණංගි එවැගේම ගාමිණී අයත් එක්කම මැනික තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ දොඩම් ගස්ලන්දේ ඉඳලා. ඒතිකම 0.7.3.3.5.3.7 මැසේජ් කරපු තවත් කට්ටිය ඉන්නවා. එයාලව මතක් කරන්න ඕනි. හායි අකසබ දහවලාක වැඩසටහන ලස්සනයි කියලා කියන අපවත් එකතු කරගන්න යාළුවා අබේ සිංහ මම රාජපක්ෂ දැන් අපි පාලවී වල ඉන්නේ යාපනේ ඉන්නේ කියලා කියන ඕන කට්ටිය ඔක්කොම මම මතක් කරනවා ගොඩක් ආදරෙන් ඉන්න සින්දුවට. ඒතිකම තව කවුද ඉන්නේ සුබ දහවලාක රවින්ද්‍ර මැනික අපිත් සද්දටම වහගෙන ඉන්නවා. අලව්වේ සුභාෂිනී සහ ප්‍රභාෂි ගම්පහෙන් රත්නසිරි පතිරාජ මාතලේ කුමාරිය එරමුදුගොල්ල එවගේම රදවඩු නෙන්ච් ගාමිණී වීරසිංහ මාතරෙන් කිංස්ලිද සිල්වා ඇල්පිටින් සමල්ගාල්ලගේ වගේ මුන් හේනෙන් වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි. ඉතින් ලකර තමයි අහන් ඉන්න කියලා කියන දවස පුරාම බොහොම ස්තුති ආදරණීය මැසේජ් එකට. එතෙකම අයිබුවන් ලක්හඬ අපිත් තව වහගෙන ඉන්නේ මගේ දුවගේ එලෙවල් එක්සෑම්ස් ඉවරයි කියලා කියන අදිතිනියට රජාය වෙන්න කියලා සුබපතනවා කියලා කියන එයා වුණෙන් ලස්සන සින්දුවක් දෙන්න හොරණ වරකා ගොඩින් රේණුකා ඔන්න කටි ඔක්කොම එකතු කරගන්න ආව සහ පවුල හැමෝමව. ඒත් එක්කම ආදරණීය සන්ධ්‍යාවක් සුදුම් මැණිකේ. හායි කොහොමද ආදරේ ලක්හඬ කියලා කියන බොහොම ස්තුතියි. ඇහලේ ගොඩින් මියන කොලතෙනෙන්නේ වීනත මොකද විනීතා අයිරංගිනී පානදුරින් යාගේ ආදරණීය සුදු පුතාවත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඔන්න විනීත මම ඔයාවත් මතක් කරනවා. සුබදාවලක් මාත් ගී රශ්මි සද්දට මහනෝමය වෙලාවේ සංජීව සුදර්ශන හිඟුරක් ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම ඉමානෝ ඔයාවත් මතක් කරනවා. එරන්ද හරිත මොකෝ බය වෙලා වගේ පිස්සු දමුකට බය වෙලා ඉන්නේ. ඔයාවත් එකතු කරගන්න ළඟ සින්දුට රෙමෝ හෑන්ස් මම ඔයාවත් මතක් කරා. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරන් ලක්කඩ ගී රශ්මි පැත්තට
8: කානට ඔබ ආදරේ කළ සුභානිටයි අපි ආරාධනය කරන්නේ සනිදප සමග සුභානී හර්ෂණී වේදිකාවේ සනිදප සමග.

මෙන්න සනිතප සමග ඒ රශ්මි සමග යලි යලි ත්වේදිකාවේ සුභානේ හර්ෂණි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: 12:02:47 දැන් වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.

0: අසන්න
1: යාත් ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේත් එයා මැරිලද
2: සත කරන්න බබුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: තුන් කමුද කොහමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත්තික ජීවත් වුනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
2: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න

වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, එතුදින එළිය කරයි.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මෙවර ජලකන්නේ වීගෝවීන්ගේ අස්වනු කිසිදු බාධාවකින් තොරව සාධාරණ මිලකට මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදුවනවා. වවුනියාව දිස්ත්‍රික්කයේද වී මිලදී ගැනීම සාර්ථක බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වවුනියාව කුඩා හා මධ්‍යම පරිමාණ වවුනියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට වීමිලදී ගැනීම සඳහා මුදල් චෙක්පත් ලබා දීම නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රජයේ ස්ථාවර මිලකණන් යටතේ මෙලෙස පහසුවෙන් වීමිලදී ගැනීමට හැකිවන පරිදි මුදල් චෙක්පත් ලබා දීම සිදු කර තිබෙනවා. මෙම නියෝජන ක්‍රම යටතේ වවුනියාව දිස්ත්‍රික්කයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 109ක් පළමු අදියර යටතේ රුපියල් මිලියන 50ක මුදල් ලබා දී තිබෙනවා. අප්‍රිකා මහද්වීපය ලෝක සිතියමේ විශාලත්වයෙන් වැඩිකර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩත් නිවැරදිව නිරූපණය වන පරිදි ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහායි ටොංගෝ රාජ්‍ය යෝජනාව ඉදිරිපත් කළේ. ඊට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල අනුමැතිය ලබා දුන්නා. අප්‍රිකානු සංගමයේ සමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් එය සම්මත වී තිබෙනවා. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යද යෝජනාවට පක්ෂ වෛඡන්දය ලබා දුන්නේ. විරුද්ධ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව පමණයි. රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. මිලඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:04ට.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

තුනයි විනාඩි 4යි වෙලාව ලක්නගී රශ්මි හගනින් නේ මේ පැතර මැසේජ් කරන්න පුළුවන් මේ අවසාන පය අපි දෙන්නගේ ඉතින් 0703 935 937 අපේ නම්බරකට මැසේජ් කරන්න කියලා මතක් කරනවා. ඉක්මනින් මේ පැතර එන්න 0703 935 937 මම ආයෙත් නම්බර එක මතක් කරා. මේ පැතර මැසේජ් එකක් දාලා ගී රශ්මි රවින්දයත් එක්ක අහගෙන ඉන්නේ ගමන් ඉන්නේ. කවුද බලමු හවස 4ට කලින් මේ පැතර මැසේජ් එකක් දාන්නේ. මම යන්න කලින් අනිවාර්යෙන් මතක් කරලා තමයි යන්නේ. ඕකේ. 0703 935 937.

0: ලකනාගනින වෙලාව 3:17.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031, 011-286-1011. ශනිගමතුම් 19:16.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම

0: පස්වරු එකේ සිට හතර දක්වා ලක්කඩ Golden Voice ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

මේ ගීත රචනා කරපු සංගීතය සපයපු සිළු දනට බොහොම පිං. අද වෙනකම් මේ ගීත ඉතුරු කරාට මට මගේ ජීවිතයේ මේ අද දවස වෙනුවෙන් ඒ ගීත ගායනා කරන්න ඉතුරු වුණාට බොහොම ස්තුතියි.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: තුනයි විනාඩි 31යි වෙලාව. ගී රශ්මි හඟින්නේ රවින්දත් එක්ක. හනේ මන්ද අපි වහගින්නේ ඇත්තෝ කියන අපි කතා කරන්න ඇලු. මේක කරන්න බෑනේ. හරිවන් චට්ටික පැත්තට යන්නේ හදන්නේ 0703 93 5 93 7 0703 93 5 93 7 නම්බරකට මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න තමයි හදන්නේ. තව පුංචි වෙලාවයි අපිට මේ පැත්තෙන් ඉන්න තියෙන්නේ. ඉතින් කට්ටිය මතක් කරන්න ඕනේ. අපිත් අහගෙන ඉන්නේ අද අපිට නිවාඩු කියලා හේෂාන් මැසේජ් එකක් දාලා තියෙනවා. නිවාඩුවේ සද්දටම ලක්කඩහන් ඉන්නේ. ඉතින් සතුටුයි. ඒත් එක්කම අපිට ප්‍රධාන ශාඛාවේ මෙහෙයුම් කළමනා කරන්න බණ්ඩාර, එතකොට නිල්මි, හර්ෂා, සුනිල්, උපේන්ද්‍ර වගේම වැලිවත්ත, කොෂිලා, ජයතිලක, සමන්, අරුණ, සදමිනි, දුලංජිත්, සමන්ත මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. හයි සංජීවනි, ආව මතක් කරන ඒ වගේම ලෝචනා, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ජපාන් වල ඉන්න ශෂිකාවත් මතක් කරන ළඟ සින්දුවට මං ගොඩාක් ආදරෙන්. හයි අක්කා, මම නාරම්බලෙන් දුලානි, දමනුපල දුලානි, මගේ දුව දරණි. අපිව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න මං කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. මාත් අහගෙන ඉන්නවා කියලා සිරි කුමාර උරුබොක්කින්දම් මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි අක්කේ. අපිත් අහගෙන ඉන්නේ මුල් ඇරියාව සතසෙන් සද්දට මහගෙන ඉන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. මං හිතනවා මෙතන ඉන්නවා කුමාරී අප්පා, එතකොට සුරේකා අක්කා, මොසිත් අයියා, රේණුකාත් එක්කම තිසර තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ඔය කටි ඔක්කොම එකතු කරගෙන අපි ළඟ සින්දුව අහන්නයි ලෑස්ති වෙන්නේ. සින්දුව කියන්නේ අකඩ ගී රශ්මි අහගෙන ඉන්නේ ආනිද. මේක අහගෙන ඉන්න ගමන් මේ පැතර මැසේජ් එකක් දාන්න තවත් පොඩි වෙලාවක් තියෙනවා කියලා මතක් කරනවා. 07.03 93.5 93.7 නම්බර් එකට

0: තුනයි විනාඩි 42යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්මයි.

0: ලකනගේ රශ්මිහගලන බලාව හවස තුනයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි. වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හවස 3:48යි ගී රශ්මි ඉවර කරන්නත් වෙලාව ඇවිල්ලා බලන්නනේ පැය තුනක් අපි දෙන්න මෙහෙම මෙහෙම සින්දු ගොඩාක් ගහලා තිනවා. ඉතින් ගී රශ්මි කියලා කියන්නේ මම අඩුවෙන් කතා කරන වැඩිපුර සින්දු ආයට අහන්න දෙන පැය තුනක්. ඉතින් ඒ නිසාම ලස්සන සින්දු ගොඩක් එක දිගට ප්‍රාසංගික වේදිකාවක් පැය තුනක් පුරාවට ඇහුවා වගේ තමයිනේ. නිකන් ගිහිල්ලා බලනවට වැඩි අහනවා කියලා කියන්නේ එක වෙනම දෙයක්. සද්ද බද්ද කරදර නැහැ. කවුරුත් කරදර කරන්නේ නැහැ. තෙරපෙන්න නැහැ. ගෙදර ඉඳන් මියුසික් ෂෝ එකක් අහන්න තමයි තිබුණේ නේද? හරි. ඉතින් කටිය මතක් කරන කීප දෙනෙක් ඉන්න යන කලින් එකතු කරගන්න. ලක්කඩ ගී රශ්මි මාවත් මමත් අහගෙන ඉන්නේ. මම මාව කොහෙද මාව නැලෙන් රුක්මල්. රුක්මල් මං ඔන්නව මතක් කරන ළඟට මම දෙන අපි මියුසික් ට්‍රැක් ටිකට. ඕකේ. ලක්කඩ ගී රශ්මි රවින්ද්‍යා මට සින්දුවක් දෙන්න. වසන්ත කුමාරි ගම්පොලින්. බොහොම ස්තුතියි. ප්‍රසන්න හෝමාගමින් අහගෙන ඉන්නවා කියලා කියලාත් මෙසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒත් එක්කම ළමයා ධනංජනී පුෂ්පමාලා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හායි මම ආව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. එහෙනම් ඉතින් රවින්ද්‍යා යන්නයි හදන්නේ. බොහොම ස්තුතියි පැය තුනක් පුරාවට ගී රශ්මිත් එක්ක මාත් එක්ක එකතු වෙලා හිටියට. හරියටම හෙට උදේ 10ට මම එනවා කියලාත් මතක් කරනවා. අද කටි මෙසේජ් කළා ඇහුවා රවින්ද හෙට නේ මිසික් කරාචාරගෙන ඉන්නේ. එනවා. හෙට එනවා. ඉනිස හෙට උදේ 10ටත් මාව අහන්න අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් ගින් එන්නම්. සතුටින් ඉන්න. පරිස්සමෙන් ඉන්න. hina vela inna. මං ආදරෙයි. හෙට උදේ 10ට මියුසික් ගරාජ් එක හම්බෙමු. මං රවින්ද. Thank you so much ආදරෙන් මාව අහගෙන හිටියට. කියලා එන්න. ආදරෙයි. Bye.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: මමනන්නේ මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂාන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාවේ බංගලාදේශ නව මහකොමසාරිස් DM සලාහුද්දීන් මහමුද් මහතා සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පැවැත්ුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය, අනාගත සැලසුම් සහ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිතික ආසියානු කලාපීය කමිටුවේ 79 වෙනි සැසිය සූදානම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. වෛද්‍ය තාක්ෂණික දැනුම හුවමාරුව මෙන්ම දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි දැනුම අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳවද අදහස් හුවමාරු කරගත්තා. සුඩානයේ කැරලිකාර කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. නිවාස කිහිපයකට ෂෙල්ලිඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි සුඩාන බලධාරීන් පවසන්නේ. ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අසල්වැසි දකුණු සුඩානයේ පාලක පක්ෂින් බෙදී ගිය කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටද තහවුරු වී ඇතැයි සුඩාන බලධාරීන් ප්‍රකාශ කළා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakhanda Radio ITN.
1: Sahatrai Benadiatai.

0: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි.
1: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031, 011-286-1011. ශනිගමතුම් 19,000.

0: හසාතරයි වනට දහටයි.
1: ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.

0: La Khanda Radio ITN
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද ඒ

0: මේක අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් නයින්
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සමාජික වීක්ෂණය දෙන්නේ මාරාන්තිකයි.
8: නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුළ ඉවතලන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පිලි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අපේ රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
5: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
9: ලකන්ද රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, La Cana, Radio ITN.
1: Hasta ahora, yo venía desde Cali.

කියන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: අසහ තරයිය වෙනාදී තිස්සනයි සුබසන්තයාවක් කොහොමද තින් ක්‍රීඩා පිටියේ තොරතුරු කියලා තමයි අපි හොයාගෙන යන්නේ. සමීර ඉන්නවා අද ක්‍රීඩා පිටියට ඇවිල්ලා අපිත් එක්ක. සුබසන්තයාවක්.
1: සුබ සන්ධ්‍යාවක් මොනිකා. ක්‍රීඩා පිටියේ අලුත්ම තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔබ කිව්වා වගේම දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ අලුත් තොරතුරු අපි හොයාගෙන යනවා. ඉතින් ඔබේ ගමේ ප්‍රදේශයේ සංවිධානය කරන ක්‍රීඩා තොරතුරුත් අපිට ලියන්න කියලා අපි මුලදීම සඳහන් කරනවා. ඒ අනුව ලක්හඬ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තරමූල ලිපිණයට ඔබේ ගමේ සංවිධානය කරන ක්‍රීඩා ඉසව්ව පිළිබඳව අපිව දැනුවත් කරන්නත් අවස්ථාව අපි ලබා දීලා තිබෙනවා. ලැබෙන ඉඩකඩ අනුව ඒ තොරතුරු වාර්තා කරන්න අපි සූදානම්. අද ක්‍රීඩා පිටිය අපි ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය පිළිබඳව තොරතුරුත් එක්ක. ශ්‍රී ලංකා කණ්ඩායම අද දවසේදී මොනිකා අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගියා එංගලන්තේ බලා තවත් දවස් 10කින් සංචාරයට මුහුණ දෙන්න. නමුත් අද ඉඳලම ගියා මොකද පුහුණු වීම සැසි සහ ඒ රටට හුරු වීම අවශ්‍යතාවය තියෙන නිසා කියලා. අපි අද උදෑසන මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න ක්‍රිකට් මූලස්ථානයට ගියා. ඒ අනුව අද දවසේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවකුත් කැඳවා තිබුණා. ඒ වගේම සර්වාගමික වතාවත් පවත්වමින් සියලුම ක්‍රීඩකයන් එංගලන්තයේ බලා පිටත් යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරලා තිබුණා. ඒ අවස්ථාවේදී අපි දැක්කා ක්‍රීඩකයන් සියලුම දෙනා පැමිණෙන ආකාරයට. නමුත් දසුන් ශානක, චරිත් අසලංක, වනිදු හසරංග වගේ ක්‍රීඩකයෝ අද දවසේ දකින්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් මේ දිනවල බටරින් දෙව් කොදෙව් දේශීය පැවැත්වෙන තරංගාවලිය සමග එක්ව සිටින නිසා එතනින් ඔවුන් එංගලන්තයේ පැමිණෙන බවට තමයි තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ. කොමුණත් අද දවසේදී ක්‍රීඩකයන් 15කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උදෑසන පැමිණියා. ඒ අවස්ථාවේදී සර්වාගමික වතාව සිදු කිරීම සඳහා සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නියෝජිතයන් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ආකාරයක් දැක්කා. ඉතින් අද ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව, එංගලන්ත සංචාරය පිළිබඳව බොහෝ දේ කතා බහට ලක් වුණා. ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් රැසක්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටින ආකාරයක් දැක ගන්නට හැකියාවක් ලැබුණා උදෑසන කාලේ. ඒ අනුව එම අවස්ථාවට අපි ක්‍රීඩා තොරතුරු වාර්තා කරන අවස්ථාවේදී කමිදු මැන්ඩිස්ව අපිට සම්බන්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා. ඌ කණ්ඩායමේ උපනායක හැටියට මෙවර කටයුතු කරනවා. ඒ නිසා අපිට කුසල් මෙන්ඩිස් මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඌ ආබාධයකට ලක්ව සිටින නිසාවෙන්. චරිත් අසලංකට නායකත්වය ලබා දීලා තිබෙනවා. උපනායක හැටියට කමිදු මෙන්ඩිස් කටයුතු කරන්නේ T20 තරගාවලියේ. ඒ අනුව කමිදු අපි සම්බන්ධ කරගත්තා තරගයේ පිළිබඳව තොරතුරු දැනගන්න. ඔහු උදෑසන මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න අතරේ එංගලන්ත සංචාරය තුළින් ලබා ගන්න අත්දැකීම සහ මේ සංචාරයට යන සංයුතිය සහ ක්‍රීඩකයන්ගේ පෙළ ගැස්ම මොන විදිහට සිද්ධ වෙයිද කියලා මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඒ අනුව අද දවසේ උදෑසන කාලේ කමිදු මෙන්ඩිස් අපිට ලබා දුන්නේ මෙවන් උත්තරයක්.
2: අපිට ගොඩක්ම තියෙන ටූල්ස් ගත්තොත් අපිට තියෙන එලී ටූල්ස් තියෙන ඉතින් මම හිතන්නේ මේක හොඳ පුහුණුවක් වෙනවා අපිට ඊළඟ තරගාවලි සඳහා සහ වර්ල්ඩ් කප් එක සඳහා. ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි හොඳ සූදානම්ක ඉන්නවා. අපි ඇත්තරම ගත්තොත් අන්තිම අවුරුදු දෙකේ වයිට් බෝල් වල වන් ඩේ වල අපි හොඳ කරලා තියෙනවා. T20 වල අපි ඉම්ප්‍රූවමන්ට් හැපෙනවා කියලා ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි ඇත්තරම හොඳ සූදානමක ඉන්නවා සහ අපි හොඳ පුහුණුවක් ලබා ගන්නවා මේ තරගාවලියෙන් දී තරගාවලිය සඳහා. මම හිතන්නේ හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. හොඳට පොෆ් කරපු ප්ලේයර්ස්ලා ඉන්නවා ඩොමෙස්ටික් සීසන් එකේ සහ පහුගිය ඉන්ටර්නැෂනල් සීරීස් වල. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් විරගත්තොත් අපි හොඳ මට්ටමක ඉන්නවා කියලා.
1: ඒ කමිදු අදහස් ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට. එහිදී තවත් ප්‍රශ්නයක් ආවා අපිට. දැන් විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් වැනි ප්‍රවීණයන් වනිදු හසරංග නිතර නිතර ආබාධවලට ලක් වෙනවා. මේ පිළිබඳවත් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී කමිදු කිව්වේ දැන් LPL තරගාවලියේදී හොඳ ක්‍රීඩකයෝ රැසක් බිහි කරගන්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු කරගන්න හැකියාවක් ලැබුණා. නමුත් ඒ අවස්ථාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මෙහෙම ප්‍රවීණයන් ආබාධයට ලක් වෙන අවස්ථාවන් වලදී ඔවුන්ට ලැබෙන අවස්ථාවෙන් හරියට ප්‍රයෝජනය ගත්තොත් කණ්ඩායමත් එක දිගටම ඉන්න පුළුවන් කියලා. ඒ පිළිබඳවත් ඔහු අදහස් ප්‍රකාශ කළා.
2: ඔව්, ඇත්තරම මේක අඩුපාඩුවක්. කණ්ඩායමින් හොඳම ප්ලේස්ලා සමහර වෙලාවට ඉන්ජරි එකක් වෙන එක. හැබැයි ඒක මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනම තැනක දකින්න පුළුවන් දෙයක්. ඉතින් සමහර වෙලාවට ඇක්සිඩෙන්ට් එකක් වෙලා ඉන්ජරි වෙන, සමහර වෙලාවට මසල් ඉන්ජරි නිසා එලියට යන සිද්ධ වෙන ප්ලේස්ලා. හැබැයි ඒකෙන් පොසිටිව් දෙයක් ගත්තොත් අපි බලන්න පුළුවන් අලුත් ප්ලේස්ලට චාන්ස් එකක් හම්බ වෙනවා ඒකෙන්. ඉතින් මම හිතන්නේ LPL ලේ හොඳ කරපු ප්ලේස්ලට ඔපචුනිටි එකක් හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම මම හිතනවා ඉන්ජරි වෙන ප්ලේස්ලා ඉක්මනට වෙලා අනිවාර්යෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලෑස්තිලා ඉන්නවා කියලා.
1: ඒ වගේම කමිදු සඳහන් කළා දැන් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට පිටත් වුණා එංගලන්තේ බලා යන්න. එතකොට දැන් දින 10ක් ඔවුන්ට විවේක කාලයක් ලැබී තිබෙන එක විවේක කාලයක් නෙමෙයි කියලා ඔහු සඳහන් කළා. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තනතිරු වලට හුරු වීම සහ එංගලන්තයේ වටපිටාවට හුරු වීම විශේෂයෙන්ම අවශ්‍යයි කියලා කමිදු සඳහන් කළා. ඒ වගේම පුහුණු තරඟ දෙකකට ක්‍රීඩා කරන්න තිබෙනවා. මේ තරඟ දෙකත් අතිශයින්ම වැදගත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම් පැත්තෙන් ගත්තාම. මොකද එංගලන්තයේ තනතිරු ඉතාමත්ම ප්‍රවේගකාරී තනතිරු තුබෙන වේග පන්දු යන්නන්ට සුදුසු වටපිටාවක් සහිත තනතිරු ඔවුන් බොහෝ වෙලාවට සකස් කරන්නේ. ඒ පිළිබඳව අවධානය තබාගෙන තමයි සංයුතිය තෝරගත්තේ කියලා ඔහු සඳහන් කළා. කොමුණත් ඒ පුහුණු වීම සහ ඒ තරඟ දෙක පිළිබඳව ඔහු අදහස් ප්‍රකාශ කළා.
2: ඔව් අපි කන්ඩිෂන් වලට යූස් වෙන්න අපි පොඩ්ඩක් කලින් අපි එංගලන්තේ බලා පිටත් වෙන ඉතින් මම හිතන්නේ අපිට ඒ කාලය ඇතුළත කන්ඩිෂන් වලට යූස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අවුරුද්දට කලින් අවුරුද්දකමාරට කලින් ගියා ටෙස්ට් ටුවර් එකක් ඉංග්ලන්ඩ් වලට. ඉතින් ඉතන ශ්‍රී ලංකන් ප්ලේයර්ස්ලා මෙතන ඉන්නවා. ඒ එක්ස්පීරියන්ස් එකත් යූස් කරලා ඊට කලින් 2021-22 වගේ දින අවුරුදු වල ගිහපු ප්ලේයර්ස්ලා මේ ස්කොඩ් එකේ ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එකත් යූස් කරගෙන අපිට හොඳ තරඟ
1: ඒ කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා විදියට අදහස් ප්‍රකාශ කළේ එළඹෙන සංචාරය පිළිබඳව. මේ සංචාරය දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට සංචාර ගණනාවකටම මේ මාස තුන පුරාවටම සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඒක ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තාම යම් අභියෝගයක් ක්‍රීඩකයන්ට. නමුත් ඒ අභියෝගයට මුහුණ දෙනවා කියලා අවසානයේ සඳහන් කළා. අපි ඊළඟට මේ සංචිතය පිළිබඳව සොයා බැලීමක් කළා. ශ්‍රී ලංකාවේ එක්දින සංචිතය සහ T20 සංචිතය නම් කර තිබෙනවා. මුලින්ම T20 තරඟ තුනක් පැවැත්වෙනවා සැප්තැම්බර් 15, ඒ වගේම 17-19 කියන දවස් තුනේ තරඟ තුන පැවැත්වෙන්නේ. සංචිතය නම් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ලයිරු උදාර, ඒ වගේම කමිදු මෙන්ඩිස්, චරිත අස්ලංක, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහිස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, ඉෂාන් මාලිංග කණ්ඩායමට එක් කර තිබෙනවා T20 සංචිතයට. එවගේම එක්දින සංචිතයත් නම් කර තිබෙනවා. පැතුම් නිශ්ශංක ඉන්නවා, කමිල් මිෂාර, කමිදු මෙන්ඩිස්, චරිත අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක ඇතුල් කරලා තිබෙනවා එක්දින සංචිතයට. දසුන් ශානක ගැනත් කතා කරන්න ඕනේ. වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිස් තීක්ෂණ, සචින්දු කොළඹගේ, දුෂ්මන්ත චමීර, ඉෂාන් මාලිංග එක්දින තරඟයට එකතු කරලා තිබෙනවා. මේ දසුන් ශානක මේ දිනවල කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක් වෙලා ඉන්නවා. ඔව් සඳහන් කරන්න ඕනේ විශේෂම අවුරුදු 3කට පස්සේ, අවුරුදු 4කට පස්සේ තමයි එක්දින සංචිතයට දසුන් ශානකව එක් කරගෙන තිබෙන්නේ. 2024 ජනවාරි මාසේ තමයි අවසාන වරට සිම්බාබ්වේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව වෙඩුවෙන් මුහුණ දුන්නේ තරඟයකට. ඉන්පස්සේ දසුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ එක්දින සංචිතයට ඇතුළු වෙන්න. නමුත් මේ දවස්වල දසුන් පෙන්වන දක්ෂතා අනුව තමයි මං හිතන්නේ බොහෝ දුලාවට ක්‍රීඩා විචාරකයන් මත පළ කරන්නේ දසුන්ට එක්දින සංචිතයට ඇතුළු වීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා එංගලන්ත සංචාරයේ තුලදී. ඒ වගේම විශේෂම දසුන් මේ දිනවල පැවැත්වෙන ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ බටරින්ද කොදෙව් දේශයේ පැවැත්වෙන විශේෂ දස්කම් මතරට පැමිණ සිටින ක්‍රීඩකයෙක් බවට පත් වී තිබෙනවා. ඒ අනුව ඔහු පන්දු 39කින් ලකුණු 100ක් ලබාගත් ක්‍රීඩකයෙක් බවට පත් වුණා. මීට කලින් මේ වාර්තාව තබන්නට හැකියාවක් ලැබුණේ ඇන්ඩ්‍රි රසල්ට්. ඔහු තමයි ඒ වාර්තාව හිමි කරගෙන තිබුණේ පන්දු 40කදී. දසුන් පන්දු 39කදී ලකුණු 100ක් ලබාගෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඉතිහාසය වෙනස් කරන්න සමත් වුණා දසුන් ශානක පසුගියදා පැවති තරඟයේදී. ඔහු පන්දු 43කදී ලකුණු 121ක් රැස් කරමින් මේ වෙනස සිද්ධ කරේ. ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ක්‍රීඩා පිටිය දෙවනත් කරමින් 6 පහර එල්ල කළා. ඒ අනුව ඉතාම කෙටි පන්දු ප්‍රමාණය, පන්දු 43ක් කියන්නේ ඉතාම පොඩි පන්දු ප්‍රමාණයක් තුලදී තමයි මේ ලකුණු 121 රැස් කරගන්නේ. 6 පහර 12ක් 4 පහර 8ක් ඔහුගේ ඉනිමට එකතු කරගන්නට හේදී දසුන් ශානක සමත් වුණා. ඔබගේම අපි ඔබට මතක් කරන්න ඕනේ මේ සංචිතය නම් කරා වගේම තරඟ පැවැත්වෙන කාලසටහන පිළිබඳව T20 තරඟයේ සැප්තැම්බර් 15, 17 සහ 19 තියෙනවා. ඊළඟට වන්ඩේ එක්දින තරඟ තුන පැවැත්වෙන්නේ සැප්තැම්බර් 22, 24 සහ 27 ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර. ඊළඟට ආයිමත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා පාකිස්තානයට. පාකිස්තාන කණ්ඩායම සමග තරඟයක් තිබෙනවා ඔක්තෝබර් 9, 11 සහ 13. ශ්‍රී ලංකා කණ්ඩායමට දිගටම සංචාර තිබෙන. ඊළඟට තුන්කොන් තරඟාවලිය ආරම්භ කරනවා පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර. ඊළඟට ටෙස්ට් තරඟාවලියකටත් එංගලන්තය සමග මුහුණ දෙන්න තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ නොවැම්බර් මාසේ. ඉතින් මේ දෙසැම්බර් දක්වාම ශ්‍රී ලංකාවට තරඟවලින් පිරිච්ච සංචාර ගණනාවක් අපිට දකින්නට හැකියාවක් ලැබේ. කොහොමුණත් අපි ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ සියලු තරඟවලින් ජයග්‍රහණය ලබාගෙන ශ්‍රී ලංකාවට ඒ කුසලාන රැගෙන එන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චරිත අසලංක, ඒ වගේම කුසල් මෙන්ඩිස්, මේ ඇතුළු සියලුම ක්‍රීඩකයන්ට ශක්තිය ලැබෙන්න කියලා ක්‍රීඩා පිටියෙන් අපේ ප්‍රාර්ථනාව ජයග්‍රහණ රැසක් කුරුම කරගන්නට.
3: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලකඩි
1: 4:42 වෙලාව අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඊට පස්සේ යාලි ක්‍රීඩා තුරතුරු තුලින් හමු වෙමු.

0: ලකන ක්‍රීඩා පිටිය සමග ඔබ හවස 4:46 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: වැඩියෙන්
1: දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියදාවනයට මතක තබා ගන්න.

0: ටෙක්ට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලොතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: Radio ITN. ජයග්‍රහණයේ සතුට පරාජයේ අභියෝගය එකට අමුණන ක්‍රීඩා මිටිය.
1: The job done. The first Sri Lankan woman to take a 7-wicket haul in this format. Take a vow.
2: Chamari Attappattu, there's nothing that she can't do. First Sri Lankan to pick up hat-trick in T20 format. She just had to keep it simple. The defense coming out from Dara. But Chamari Attappattu knew exactly what she needed to do. Similar deliveries that she bowled for her hat-trick. And she picks up a hat-trick as well as a 7-wicket haul. To end this game, Indonesia are all out for 49 in 18.3 overs. Chamari Attappattu with the smile, Sri Lanka.
3: මොනා කියන්නේද නේද? වාර්තා කියනේවා මේ චමරිගේ නමටම ලියවෙනවද කියලා හිතන තියෙන දක්ෂකම ඒ කැපකිරීම මේ සියල්ලත් එක්ක ආයෙත් අලුත් වාර්තාවක්.
4: ඔව් මොනිකා, අපි මේ වාර්තාව පිළිබඳවත් කතා බහ කරන්න ඕනේ. මොනිකාක විශේෂයෙන්ම චමරි මේ විශිෂ්ට පන්දු යැවීම ආසියානු කුසලාන තරගාවලියේදී සිදු කරන්නේ ඉන්දුනීසියානු කණ්ඩායමට රේව ලකුණු 5ට කඩු 7ක් දවා ගැනීමට සමත් වෙනවා. ලෝකයක් කතා කරන පන්දු යැවීමක් බවට පරිවර්තනය කරගත් චමරිය දා ඔහු ඇගේම දවස බාට පත් කරගත් කාන්තා 20 ඉතිහාසයේ පස්වෙනි හොඳම පන්දු යැවීම ඇගේ නම ඉදිරියේ සනිටුහන් කරගන්නට චමරි සමත් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම පළවෙනි අවස්ථාව හැට්‍රික් අවස්ථාවක් ලබාගත් T20 තරගාවලියක. ඉතින් ඒකත් චමරිගේ නම ඉදිරියේ කණ්ඩායම නායිකාව හැටියට විශිෂ්ට පන්දු යැවීමක් එදා කරේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්නට. නොසිතූ පැත්තකට තරගයේ ගිහිලා තිබේ ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහෙමින් තිබුණේ. නමුත් චමරි පන්දු අතට අරගෙන කළ දස්කමත් එක්ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙනියන්න එදා චමරිට හැකියාව ලැබුණා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා. කෙසේ හෝ ආසියානු කුසලානේ අපි සතුයි. ඒ නිසා ඒ කුසලානේ රැක ගැනීමට චමරි ඇතුළු කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම මේ ආදී කණ්ඩායම විශිෂ්ට මෙහෙයක් ඉටු කරමින් සිටිනවා. ඉතාමත්ම තරඟකාරී අවස්ථාවක් දැන් තරඟයේ තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තාම ඉන්දියාව සමග කරටකර තරඟයක් තිබෙනවා ශ්‍රී ලංකාවට. පොයින්ට් ටේබල් එක දෙස බැලුවත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව පාකිස්තානය මේ කණ්ඩායම් තුන අතරේ තරඟයේ දෝලණය වෙන බවක් තමයි විචාරකයන් පෙන්වා දෙන්නේ. අපි බැලුවොත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ගෲප් කණ්ඩායම් B යටතේ තරඟ වදින්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ඉන්දුනීසියා කණ්ඩායම. ශ්‍රී ලංකාව තමයි ඉහළින්ම සිටින්නේ පොයින්ට් ටේබල් එකේ. 90 මැච් දෙකකට තරඟ දෙකකට මුහුණ දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ දෙකක් වාර්තා කරගත්තා. ඒ 90 ප්‍රසාද ලකුණු 4ක් හිමි කරගෙන ඉන්නවා. බංග්ලාදේශ කණ්ඩායම එක තරඟයකට මුහුණ දුන්නේ, ඒ තරඟයේ ජයග්‍රහණය කළා. ඒ 90 උණු ප්‍රසාද ලකුණු 2ක් ලබා ගන්නවා. එක්සත් අරාබි එමිර් කණ්ඩායම තරඟ දෙකකට මුහුණ දීලා එක තරඟයක් පමණයි ජයග්‍රහණය කරන එක පරාජිතපත් වෙන. ඒ 90 ප්‍රසාද ලකුණු 2ක් හිමි කරගත්තා. ඉන්දුනීසියා කණ්ඩායම තරඟ 3කට මුහුණ දුන්නා. තරඟ 3ම පරාජිතපත් වෙන. ඒ 90 ප්‍රසාද ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම B කොටස යටතේ ඉදිරියෙන් සිටිනවා. අපි ඒ කණ්ඩායම් පැත්තට ගත්තොත් ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං කණ්ඩායම් තරඟ වදින්නේ. ඉන්දියානු කණ්ඩායම තරඟ දෙකකට මුහුණ දෙනවා. තරඟ දෙකම ජයග්‍රහණය කරනවා. ප්‍රසාද ලකුණු 4ක් හිමි කරගෙන ඉදිරියෙන් සිටිනවා. පාකිස්තාන කණ්ඩායම එක තරඟයකට පමණයි මුහුණ දෙන්නේ. ජයග්‍රහණ එකයි, ප්‍රසාද ලකුණු 2ක් ලබා ගන්නවා. තායිලන්ත කණ්ඩායම තරඟ 3කට මුහුණ දුන්නා. එක තරඟයක් ජයග්‍රහණය කරනවා. තරඟ 2ක් පරාජයට පත් වෙනවා. ප්‍රසාද ලකුණු 2ක් ලබා ගන්නවා. හොංකොං කණ්ඩායමත් හොඳ කණ්ඩායමක්. නමුත් මෙවර ඔවුන් පසුපසින් සිටින්නේ 4 වෙනි ස්ථානයට වැටලා තිබෙනවා. තරඟ 2කට මුහුණ දුන්නා. පරාජයන් 2ක් උරුම කරගන්නවා. යනු ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් දැන් අපි විශේෂයෙන්ම බලන්න ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දා තරඟයේ දෙස අවධානය යොමු කිරීමේදී හර්ෂිතා සමරවික්‍රම කණ්ඩායමේ උපනායිකාව. නමුත් ඇයටත් ලකුණු අතරට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණු 5යි ලබා ගත්තේ. චමරිත ඉනිම ක්‍රීඩා කරද්දී පන්දුවර පහර දීමේදී ලකුණු 9ක් පමණයි ලබා ගත්තේ. ඉමේෂා දුලානි ලකුණු 3යි ලබා ගත්තේ. කවිෂා දිල්හාරි ලකුණු 6යි. මෙතන දැන් නිලක්ෂිද සිල්වා තමයි කණ්ඩායමේ බර කරට අරගෙන ලකුණු 124 සීමාවට ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන යන්නේ. ඇය අර්ධශතක වාර්තා කරගත්තයි. අර්ධශතකයත් සමග තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරඟයට අවතීර්ණ වුණේ. ඒත් සමගින් තමයි චමරි පන්දු අතර ගත්තේ ලකුණු 120 රැක ගැනීම සඳහා. ඒ අවස්ථාවේ කඩුලු 7ක් ලබා ගන්නේ ලකුණු පහකට පන්දු අර 3යි පන්දු 3ක් පමණයි යොමු කරන්නේ. එෙහිදී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වෙනවා. කාව්‍ය කාවින්දිත් එක කඩුලක් ලබා ගන්නවා. කවිෂා දිල්හාරි එක කඩුලයි සුගන්ධිකා කුමාරි එක කඩුලක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහයි මාවතට ගෙන යන්නට සමත් වුණා. දැන් අද දවසේදී තරගයක් පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියානු කණ්ඩායම සහ පාකිස්තානය අතර ඉතා උණුසුම් තරගයක් අද දාර්තියේ දැක ගන්නට පුළුවන්. රාත්‍රී 8ට ශ්‍රී ලංකා වේලාවෙන් තරගය ආරම්භ වීමට නියමිතයි. 9 වෙනි තරගය හරියට පැවැත්වෙන්නේ හෙට දවසේදී තමයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙන්නේ රාත්‍රී 8ට. ඊට පස්සේ අපිට පුළුවන් අවසන් මහා තරගයේ සහ අර්ධ අවසන් පූර්ව තරගවලට යොමු වන්නට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බවක් තමයි පෙනී යන්නේ. ඉදිරි තරග සඳහා අවස්ථාව ලබා ගැනීම බංග්ලාදේශ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරගන්න බොහෝ දුරට ඉඳ ප්‍රස්තාව තිබෙනවා චමරිය ඇතුළු කණ්ඩායමට. ඒ නිසා අපි සුබ ප්‍රාර්ථනා කරමු. මේ ආසියානු කුසලානය අපි සතු. ඒ නිසා මේ කුසලානය යලි කාටවත් නොදී මව්බිමට රැගෙන එන්නට ඔවුන්ට වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩා පිටියෙන්. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් ක්‍රීඩා තොරතුරු අතරේ ක්‍රිකට් පිළිබඳව බොහෝ කරුණු අපි ඉදිරිපත් කළා, වාර්තා කළා. ඊළඟට අපි අවධානය යොමු වෙනවා අද දවසේදී ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කළ සාගරිකා වීරත්න W45 කාණ්ඩේ කාන්තා මීටර 5000 ඇවිදීමේ සව්වේ තුන්වන ස්ථානයේ දිනා ගනිමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරලා තිබෙනවා. ඇයට තරගයේ නිමා කිරීමට විනාඩි 41යි තප්පර 35.2යි තුනක කාලයක් වාර්තා කරගන්න සිදු වුණා. තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු කොරියාවේ තේගු නගරයේ පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වෙ සිටින. ඉතින් අපේ සාගරිකාටත් සුභ ප්‍රාර්ථනා කරන්නේ මේ ජයග්‍රහණ ශ්‍රී ලංකාව පැත්තට අරගෙන එන්න. අපි ඊළඟට තව ක්‍රිකට් පිළිබඳව කතා කරමින් දම මේ විදේශීය රටවලින් එන ක්‍රීඩා තොරතුරු දෙසට අපි අවධානය යොමු කරනවා. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වන විරේන්ද්‍ර ශෙවාක්ගේ පුතා ආර්.වීර. ශෙවාක් කණ්ඩායමට එකතු කරගන්න ඉන්දිය කණ්ඩායම සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙනවා. වගේම හිටපු නායකයෙක් වන හිටපු ක්‍රීඩා ප්‍රධාන පුහුණුකරුවා ඉන්දියානු කණ්ඩායමේ රාහුල් ද්‍රාවිඩ්, අපිට මතක ඇති ඔබට මතක ඇති රාහුල් ද්‍රාවිඩ් පිළිබඳව දකුණු තිම්පන්දුර පහර දුන්නු ප්‍රවේගකාරී ක්‍රීඩකයෙක්. ඔහුගේ බාල පුතා අන්වේ ද්‍රාවිඩ් ඉන්දිය කණ්ඩායමේ 19-15 සංචිතයට එකතු කරගෙන තිබෙනවා. ඉතින් මේ ක්‍රීඩාව පැත්තෙන් එන තොරතුරු අපි ඔබට වාර්තා කළේ. ඒ තොරතුරත් එක්ක අපිට අද දවසේදී ක්‍රීඩා පිටියෙන් සමුගන්න වෙලාවත් ඇවිල්ලා තිබෙනවා. සමුගන්න වෙලාවෙත් ඔබට මතක් කරන්නේ ඔබේ ප්‍රදේශයේ, ඔබේ ගමේ, නගරේ සංවිධානය කරන, ඔබේ පාසල සංවිධානය කරන ක්‍රීඩා ඉසව් අපිට එවන්න. අපි පුළුවන් විදිහට ඔබට ඉඳ කඩවෙන් කර දෙන්න සූදානම් ලක්හඬ ක්‍රීඩා පිටිය තුලින්. මේ ලිපිනයට එවන්න ලක්හඬ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහපුර බත්තරමුල්ල. එමනම් සමුගන්න අවසරයි. යලි ලබන සතියේ මේ වෙලාවට හමු වීමේ බලාපොරොත්තුෙන් එතෙක් ඔබට සුදායි සතියන්තය ප්‍රාර්ථනා කරන්නේ මම සමීර කාර්යවසම්.
0: ලක්හඬින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිටිය.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: පහයි වනඩ දහත්වනයි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අදමෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකින් සඳහා ස්වංක්‍රිය වී කිටීම යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 0117 647 9500.
2: මමනම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ඇසේ සුදැවිල්ලද, දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද, අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල, දුරකථන අංක 0706 478 478.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: ලකන්ඩ Radio ITN
3: වෙලව හවස 5යි විනාඩි 15යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒ තුදින

0: හසුපහයි දැනට වෙස දෙකයි.
1: යුත්තකෙයින් නොයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: Radio ITN.
1: පහයින් විනාඩි 45.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හදන හැටි ජනපති අනුර හෙළි කරයි. ගෑස් මිල අඩු කෙරේ. ටී සහ ප්ලේන්ටි මිලත් පහළට. ඇමරිකාවේ ඩීසල් මිල ඉතිහාසගත වැඩිවීමක. හිටපු ඇමති ප්‍රේමලාල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්. ඉරාන බොරතෙල් නැවකට ඇමරිකාවෙන් දරුණු මිසයිල් ප්‍රහාර.
2: ලක්කඩ ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන්න. FM 93.5, FM 93.7, ලක්කඩ රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙලාව හවස පහයි වෙනාඩි 56යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනිය දුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
7: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: ආතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
12: ලඛන මොමලින් ඉස්සල්
13: සම අනුග්‍රහය.
14: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පෙන්නා.
3: ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හෙවනේ. දැන් ඉතින් හැමෝම දැනගනි ඇත්ත බොරුව මොකද්ද කියලා. ඔන්න බස් එකෙන් එහෙම පණින්න හිතන්න එපා.
4: ඒක ආගන්තුක බවක්ද, ආදරයක්ද, සැකයක්ද, බයක්ද, හැම දෙයකටම උත්තර හම්බෙන දවසක් අද. මාත් හරි උනන්දුවෙන් යන ගමනක් අද. අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
5: සබෝ පන්දලයක් ඒවා රෝගාන්ත ගුණතලක කියලා කියන්න පුළුවන්. ගීවද රචකයෙක්, සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, බොහොම සුන්දර කලා ශිල්පියෙක් විදිහට දිගු කාලයක් පුරා අපිත් එක්ක මේ දශක ගණනාවක් පුරාම සතුට ආදරේ වේදා හදා ගන්න රෝගාන්ත ගුණතලක ආදරණීය ගායන ශිල්පියෙක් උපන්දිනයාද. ඉතින් තවත් දිගු කාලයක් පුරා අපිව පිනවන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුබ උපන්දිනයක් කියලා ඔන්න ආදරෙන් ලක්හඬින් ප්‍රාර්ථනා කරනවා.

0: කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 679.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0111 286 1031, 0111 286 1011.
4: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: කතා නොකළොත් මට සිද්ධ වෙනවා වෙන විදියකින් කතා කරන්න.
6: නෑ නෑ නෑ නෑ, මං කතා කරන්න, මං කතා කරන්න.
7: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
8: කතා කරේ පොඩි උදව්වක් ඉල්ල ගන්න පුළුවන්ද බලන්න.
9: කියන්න මොකද්ද කෙරෙන්න ඕන?
8: මේ පොඩි හදිස්සියකට සල්ලි ටිකක් වමනා කරලා තියෙනවා. මොකක් හරි කරගන්න පුළුවන් වෙයි දන්නේ නේ.
9: කීයක් විතරද?
8: මේ 15ක් විතර ඕනේ. වැඩේ තියෙන්නේ වගේ මේ ගෙදර වැඩත් එක්ක මේ දවස්වල ඉන්න එකත් හරිමදි. මට වෙන ක්‍රමයක් නෑ අප්පා හොයාගන්න. ඒකයි වගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ.
9: මං දෙන්නම් අනේ. හදිසියක් නම් ඉතින් උදව් නොකර බෑනේ.
7: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: Radio ITN.
1: ලකන හගෙන ඉන්නේ හවස 6යි වනඩි 25යි දැන් වලව. හවස 6:30ට ඔබට බලවන් ලකන ප්‍රධාන ප්‍රතිප්‍රකාශය හන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
2: ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හදන හැටි ජනපති අනුර හෙළි කරයි. ගැස් මිල අඩු කෙරේ. ටී සහ ප්ලේන්ටි මිලත් පහළට. ඇමරිකාවේ ඩීසල් මිල ඉතිහාසගත වැඩිවීමක. ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනපතියන ජනරැලි මාලාවේ පළමු රැලිය බුලත් සිංහලදී. එයාබස් ගනුදෙනුවේ විමර්ශන රටවල් රැසක සහයෙන් අවසන් අධියරේ විමර්ශකයින් අධිකරණයට දන්වයි. හිටපු ඇමති ප්‍රේමලාල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්. ඉරාන බොරතෙල් නැවකට ඇමරිකාවෙන් දරුණු මිසයිල් ප්‍රහාර. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂාන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. වාරි පද්ධති සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ පහළ මල්ලතුයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය කිරීම හා ඒ කටයුතු ක්‍රියාත්මක කිරීමට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවකට එක් වෙමින් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. වසර 10කට පෙර ආරම්භ කළ ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමඟ නැවතුණු පහළ මල්ලතුයේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු යළි ආරම්භ කිරීමට මේ වසරේ රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කෙරුණා. මල්ලතුයේ පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජලහිඟය මගහැරවීමද ව්‍යාපෘතියේ අරමුණක්. තන්තිරිමලේ ප්‍රදේශයේදී නව සංවර්ධන කලාපයක් බිහිකිරීම මන්නාරම දිස්ත්‍රික්කයේ යුදවැව සහ අකිත මුරුපුවැව යටතේ අකර 40,000ක කුඹුරු ඉඩම් වගා කිරීමත් ව්‍යාපෘති යටතේ සිදු කෙරෙනවා. පානීය ජලය ලබා දීමෙන්ම ජලවිදුලි නිෂ්පාදනයද අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. පහළ මල්ලතුයේ ජලාශ ව්‍යාපෘතිය කඩනම් කිරීමේදී මතුවැති ගැටලු කඩනමින් විසඳා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වුණා.
3: මේ ව්‍යාපෘති ඉක්මනින් අවසන් කරන්න ඕන. අවසන් කරන්න දැන් තියෙන අපිට මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට වැඩ කරගන්නකට තියෙනකොට නීත්‍යානුකූලව අපි කරගත යුතු දේ නැවත පදිංචි කිරීම නේද? අපි ගාව තියෙන අපිට කොච්චර ප්‍රමාණයක් වැඩ කරගන්න පුළුවන්ද කියන එක මත තමයි ගැට ගහලා තිබෙන්නේ. නමුත් අපි යම් මුදලක් යොදවනවා නම් ඒ මුදලේ ප්‍රතිලාභ ඉක්මනින්ම එන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අපේ ව්‍යාපෘති සියල්ලම අපි ඉක්මනින් අවසන් කරන්න ඕන. ඒ නිසා අපි බැලුවේ මල්ලතු ව්‍යාපාරේ ලබන අවුරුද්දට උගලන මුදල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? තියෙන ගැටලු මොනවද නේද? අපි දැන්ට මේ අවුරුද්දේ අපි කෝටි 500ක් නේද බිලියන 5ක් අපි වෙන් කරලා තිබෙනවා. මම දැක්ක බජට් එකෙන් නම් ලබන අවුරුද්දට ඉල්ලලා තිබුණේ බිලියන 5යි. මම අපේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා කිව්වා 10ක වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක කරන්න පුළුවන් අපිට බිලියන 10ක් ලබන අවුරුද්දට දාන්නත් පුළුවන්.
2: මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් ජනතා ඉල්ලේ මිටු කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය තන්තිරිමලයේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලයේ චන්දරතන ස්වාමීන් වහන්සේ අගය කර තිබෙනවා.
4: මම හිතන්නේ විශාල බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදිහට පහළ මල්ලතුයේ ජලාශ ව්‍යාපෘති පිළිබඳව අද ස්ථිර තීරණ ජනාධිපතිතුමා ප්‍රධානය ගත ගන්න මම බොහොම සතුට ප්‍රකාශ කරනවා. සෑම නිලධාරි මහත්මයක්ම ඒ වෙනුවෙන් කැපවලා ඉතා කඩිනමින් මගනම් මම යෝජනා කරේ නම් 2029 අගෝ 30 වසරේ වෙනකොටත් මේක ඉවර කරලා දෙන්න පුළුවන් නම් ලොකු සහනයක් කියලා 2016 ඉඳලම මේ මිනිස්සු මේකේ තර්ජනේ ඉන්නවා. ඒ නිසා මෙයා මේකෙන් ඉක්මනට ගොඩ දාන්න ඕනේ මේ ව්‍යාපෘතියන් කියලා තමයි මම යෝජනා කරේ. ජනාධිපතිතුමා ඒක අද හරියටම කරලා තියෙනවා. ඒ ගැන මම ඉතාම ස්තුතිවන්තයි. ඒත් එක්කම වනාලී ප්‍රශ්නේ සම්බන්ධ වෙනුත් මම හිතන්නේ මේකෙන් අපිට ලොකු පියවරක් තබා ගන්න පුළුවන්. මේක කරන සියලු සංවර්ධන කටයුතු ඒකත් එක්ක බද්ධ වෙනවා.
2: අලිවැටක් ඉදිකිරීම පිළිබඳ උන්වහන්සේ ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳවද කරුණු සාකච්ඡා කෙරුණා. ආර්ථික අර්බුද හේතුවෙන් ඉදිකිරීම නතර කර තිබූ කුඩා විලච්චිය වැව් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
3: නැවත පදිංචි කිරීමේ ගම්මාන දෙකක් හදන්න ඉඩම් කට්ටි කරලා ඔක්කොම කරලා අවසන් කරලා තියෙනවා. ඒට වන්දිගේ වල එතන පදිංචි කරන්න මේ වෙනකොට දැන් කටයුතු කරමින් තියෙන්නේ.
5: අපි මේගොල්ලෝ නැවත පදිංචි කිරීම ඉතා හොඳින් කරන්න ඕන. හොඳට පාරවල් ටික හදලා, හොඳට ගෙවල් ටික හදලා, ෆෝසස් වලින් අපි ගෙවල් ටික හදලා දෙන එක පාරවල් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ බාර අරගෙන නේද? එතනින් අපි ඒ ටික කරලා දෙමු කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ ජීවිතයකට දෙන්න ඕන. ඊළඟ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අමාත්‍යංශය පැත්තෙන් බලන්න ඕන. ඒකට තියෙන අර නවීන කෘෂිකර්මාන්තයක් එතනට ගෙනියන්න. අඩුමතරම අපිට පුළුවන් ওই ප්‍රධාන සමාගමක් එක ලින්ක් කරන්න පුළුවන්. හොඳ නූතන කෘෂිකර්මාන්තයක් එක්කේ ගම්මානේ අපි හදන්න ඕන.
2: ලීටරු සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් අඩු කිරීමටයි ලීටරු සමාගම පියවර ගත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4365ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 1750ක් බවයි ලීටරු සමාගම පවසන්නේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 20කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 815ක් බව ලීටරු සමාගම සඳහන් කළා. මෙතර ගෑස් මිල අඩු කිරීමත් සමග කිරිතේ සහ ප්ලේන්ටි මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පවසනවා.
6: අමුද්‍රව්‍ය මිල ඉහළදී අපි ආහාර මිල ඉහළ දැම්මා වගේම අමුද්‍රව්‍ය මිල පහළේ අපි ආහාර මිල අඩු කරන්න පොන්දුනා. ඒ වගේම අපි දිගින් දිගටම දිලා සිද්දු මේ වගේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන තියෙනවනේ යම් කිසි ආකාරයකින් ආණ්ඩුවෙන් සින් ලබා දෙන්න ඕන ජනතාවට. මොකද කර්මාන්ත ගෙනියන්නේ අමාරුවෙන් ඉල. ඒ වගේම මහ ජනතාවගේ උද්දමනය වැඩි මේ බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන ඒ වගේ සාධක හඳ. ඉතින් මේ ගෑස් මිල අඩු වීමේ සහන අපි ජනතාවට ලබා දෙනවා. කිරිත් එක මිල රුපියල් 5කිනුත්, ප්ලේන් 30ක මිල රුපියල් 5කිනුත් අඩු කරනවා. අපි ජනතාවට කියන අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී මේ වගේ ඉදිරියේදීත් ආහාර මිල අඩු කළා
2: ඇමරිකා එක්සත් ජනපදයේ ඩීසල් මිල ඉතිහාසයේ ඉහළමගේ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ ප්‍රබලතම ආර්ථිකයකට හිමිකම් කියන ඇමරිකාව පවා මෙසේ ඉන්ධන මිල සම්බන්ධයෙන් අර්බුදයට ලක්ව තිබියදී 100%ක්ම ඉන්ධන ආනයනය කරන ශ්‍රී ලංකාව වැනි රටවල් බිම ගැටලුව කළමනාකරණය කර ගැනීම අතිශයින්ම අගය කළ යුතු තත්වයක්. නවතම වාර්තා අනුව ඇමරිකාවේ ඩීසල් ගැටුව ඇමරිකාවේ ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 5.85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මීට පෙර 2022 වසරේ වාර්තා වූ ඉහළම මිලද අභිභවායාමක්. මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයීමට එල්ල වී ඇති බලපෑම් මෙන්ම රුසියානු පිරිපහදු මධ්‍යස්ථානවලට සිදුවී ඇති හානි සහ පිරිපහදු කළ ඉන්ධන සැපයීමේ පවතින හිඟය මෙම මිල ඉහළයාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ඩීසල් ප්‍රවාහන කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ශිස්ත්‍රය සඳහා අධ්‍යවශ්‍ය ඉන්ධනයක් පැවෙන් ඇමරිකාවේ මෙම තත්ත්වය එරට භාණ්ඩ ප්‍රවාහන වියදම් සහ පාරිභෝගික මිලගණන් කෙරෙහිද බලපෑම් එල්ල කරමින් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය මත රඳා පවතින රටක් මෙවැනි ගෝලීය බලශක්ති අර්බුදයක් මැද තෙල්බිල සහ සැපයුම් කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් සැලසුම් සහගත ප්‍රවේශයක සිටීම ඉතා වැදගත් සංදිස්ථානයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයන වියදම් පාලනය කිරීම, සැපයුම් විවිධාංගීකරණය කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මේ මොහොතේ රටේ ආර්ථික ස්ථාවරත්වයේ වැදගත් සාධකයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ඇමරිකාව මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටියදී සැප්තැම්බර් මාසයට බලපැවැත්වෙන පරිදි අගෝස්තු මාසයේ 31 දින ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. ඇමරිකාව ඇතුළු ප්‍රබල ආර්ථිකයන් හිමි රටවල් ඉන්ධන මිල හමුවේ පීඩනයට පත්ව ඇති පසුබිමක ශ්‍රී ලංකාවට තම බලශක්ති කළමනාකරණය තවදුරටත් ශක්තිමත් කරමින් ගෝලීය බලශක්ති කම්පනවලින් ආර්ථිකයට එල්ලවන බලපෑම අවම කර ගැනීම වත්මන් රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාබස් මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බ්‍රුනායි රාජ්‍යයේ ලියාපදිංචි මවු සමාගමක් සහිත සිංගප්පූරුවේ සමාගමක ගිණුමකට එයාබස් ගනුදෙනුවේ මුදල් බැරවී ඇති බවට විමර්ශනවලදී හෙළිවුණා. ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගණතිනවේදී රුපියල් මිලියන 100ක ලස් ලබා ගැනීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නෑය අත්අඩංගුවටගත් බව අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගණතිනවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිස් සොලූෂන් INC නැමැති ගිණුමට අල්ලස් වශයෙන් ලැබුණු යුරෝ 14,54,651.24 ක මුදලින් ඇමරිකා ඩොලර් 108ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වෙත හිමිකාරීත්වයේ ඇති සබ්‍රේවිෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100ක මුදලක් මෙරට ව්‍යාපාරිකයෙකු අතින් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මතයි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ. 2014-2015 වර්ෂවලදී අවස්ථා කිහිපයකදී මෙසේ අල්ලස් ලෙස මුදල් ලබා ගැනීම චෝදනාව මත නාමල් රාජපක්ෂ මහතා ඊයේ පසුරු 2:09 පමණ අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම පියවර ගත්තා. ගණදිනුට අදාළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශයෙන් සහ ප්‍රංශයේ ඈබස් සමාගමේ නිලධාරීන් කොමිෂන් සභාවට පැමිණ ලබා දුන් ප්‍රකාශද මෙන්ම මීට අදාළව රැස්කළ ලේඛන හා අනෙකුත් තොරතුරු මත පදනම්ව සිදු කරගෙන යන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව කොමිෂන් සභාවේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. අත්අඩංගුවටගත් නාමල් රාජපක්ෂ මහතා පසුරු 4ට පමණ අල්ලස් කොමිසමේ සිට කොළඹ අංකයක අධිකරණය වෙත රැගෙන ආවා. අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගයස් බෝධරගම මහතා හමුවට ඉදිරිපත් කළා. මෙම නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ ගණදුනුවට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා තමන්ට එල්ලවන ජීවිත තර්ජන හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බව ප්‍රකාශ කර ඇති බවයි. විමර්ශන නිලධාරීන් ඔස්ට්‍රේලියාවට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නඩු කටයුත්තට අදාළ විමර්ශන ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සහ ඇතිව අවසන් අදියරට පැමිණ ඇති බවයි පැමිණිලි පාර්ශ්වය කියා සිටියේ. ප්‍රංශයේ ඈබස් සමාගම බිම විමර්ශනයට පූර්ණ සහාය පළ කරනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවස්ථා තුනකදී මෙරටට පැමිණ ප්‍රකාශ 4ක් ලබා දී තිබෙනවා. ගණුදෙනුවට අදාළ අභ්‍යන්තර ලේඛන, බැංකු වාර්තා සහ ඊමේල් පණිවුඩු රැසක් විමර්ශකයන් වෙත ලබා දීමට මෙම සමාගම පියවරගෙන ඇති බවද ප්‍රකාශ කෙරුණා. මීට අමතරව බිස් සොලූෂන් ආයතනයෙන් තවත් රුපියල් මිලියන 25ක මුදලක් අවස්ථා 4කදී ශ්‍රී ලංකන් හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට බැරවී ඇති බවත් ඔහු මේ වන විට ඇමරිකාවේ රැඳී සිටින බවත් විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ නිමල් පෙරේරාගේ ප්‍රකාශය මත පමණක් බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ සැකකරු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
7: අපි හැමදාම හිතන දේ තමයි අපරාධයකට සම්බන්ධ අය ඍජුවම හෝ ඒකට උදව් කරපු අය තමයි දන්නේ තමන් කොතරම් ප්‍රමාණයක් ඒ අපරාධයේ ගිල්ල හිටියද කියන එක. විමර්ශකයන්ට කරන්න තිබෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්න එක. ඉතින් විමර්ශකයන්ට වඩා කොහොමත් අපරාධයට සම්බන්ධය දන්නෝ අපරාධයට තමන් කොතර සම්බන්ධද කියන එක. සමහරට ඒ අනුව ඕට ඒවා කියවෙන්නට ඇති. වැරදි කරපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි වලට සහාය විපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි නොකරපු අය කවුරුත් බය වෙන්නට ඕනේ නැහැ. මොකද මෙරටේ මහජනතාවගේ දේපල කොල්ල කෑවනම් මහජනතාවට අගතියක් කරානම් අපරාධවලට සම්බන්ධයි නම් ඒ අය නීතියට බය වෙන්නට ඕන.
2: අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා.
8: දැන් කියන හැදලා මේ අනුරාධපුර රැස්වීමක් තිබ්බා, රැස්වීම නවත්තන්න කියලා. අය අඳෝමයි අපිට මොකද රැස්වීම නවත්තන්න. ඒකද දෙකක් කරගන්න බැරි නේද? අපිට නිකන් තේරුණා මොකක් හරි එකක් දැරිලවත් දන්නේ නැහැ කියලා මේ පිට්ටනිය ඉල්ලලා අපි නිකන් පිට්ටනිය දුන්නේ නැහැ කියලා කතාවක් කියන්නේ නේද? නෑ. නගර සභාවට තියෙනවා පිට්ටනිය 30ක් විතර, දෙකක් ඉල්ලලා තියෙනවා. එක පිට්ටනියක් පොලිසිය වෙන් කරලා තියෙනවා, අනිත් එක වෙන් කරලා තියෙනවා සජීවී මන්ත්‍රී කෙනෙක් සංගේ සංදර්ශනය. එහෙනම් කලින් මේක කරගන්න ඕනේ. හැබැයි ඒක මේ කරන්න නෙමෙයි මට හිතෙන්නේ. තව වෙන වැඩකට මේ හදන්නේ. තව ග්‍රවුන්ඩ් එකක් හදන්නද බුක් කරලා ලෝරේ තව දාලා වෙන ණය දාමි. බලනකොට මේ පොඩි ග්‍රවුන්ඩ් එකේ වැඩේ කරන්නදලා ලොකු සද්දයක් දාන්න හදලා තිනා අපිට ග්‍රවුන්ඩ් එක දුන්නේ නැහැ කියලා. තව කට්ටිය හම්බ වෙයි. මොකද ඒගොල්ලෝ ආණ්ඩු හදන්න වෙන්නේ රටේ නෙමෙයි මට හිතෙන්නේ. රට ඇතුළේම තමයි බන්දනාගාරවල. මහින්දානන්ද ඉන්න ඇතුළේ. කෙහෙලිය ඉන්න. නලින් ප්‍රනාන්දු ඉන්න. ප්‍රියංකර ජයරත්න ඉන්නවා. SM රංජිත් ඉන්නවා. නෝනක් තියෙනවා කෞචන්දසේනගේ නේද? මහජන දේපල කොල්ල කාපු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වා, හොරකම නවත්තනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි හොරා කාපුව ගන්න නීති නැත්තම් නීති හදනවා කිව්වා. නීති හදලාද නැද්ද තියෙන්නේ? හදලා තියෙන්නේ. හොරා කාපු සල්ලි විතරක් නෙමෙයි අපරාධකරුවන් අයථාවිස රැස් කරපු අපරාධවලින් රැස් කරපු මුදලුත් අය කරගන්න පුළුවන් පණතක් හදලා තියෙන්නේ. මේ වෙනකොට මිලියන 4000ක් අය කරගෙන තියෙන්නේ. දේපල පවර කරගෙන තියෙන්නේ.
2: පුද්ගල ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවේ මරණ දඬුවම් ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, අචල වෙනගපුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝගය ලබා දුන්නා. ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් 3 දෙනාට ලබන මස 21 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිස්සි නිකුත් කිරීමටද විනිසුරු මඬුල්ල තීරණය කළා. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශමාන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගල ඝාතන සිදු කිරීමේ වරද කරනු ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණය මරණීය දඬනය නියම කළා. කෙසේ වෙතත් පසුව කළ අභියාචනයෙන් ඔහුව නිදොස්කට නිදහස් කිරීමටයි නියෝග කෙරුණේ. අභියාචනාධිකරණයේ තීරණයේ බලරහිත කර වරදකරුවන්ට දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අගතියට පත්වුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එය අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා. බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළාස්තන ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාජ ලේඛන සකසා අන්තනෝමතික ලෙස ඉදිකළ සීලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනවල දැක්වෙන්නේ සැප්තැම්බර් 10 වනදාට පෙර අනවසර ඉදිකිරීම් සහ එහි ඇති භාණ්ඩ සියල්ල ඉවත් කරගත යුතු බවයි. එදිනට පෙර ගොඩනැගිලි ඉවත් කර ගැනීමට අපොහොසත් වූහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දෙපාර්තමේන්තුව මගින් ඒවා කඩා ඉවත් කරන බවද නිවේදනයෙහි සඳහන්. ඒ සිදුවන හානි සම්බන්ධයෙන් රජයේ වග නොකියන බවද එපෙන්වා දෙමින්, කෙසේ වෙතත් මුල්ලදීර යටතේ කඩ ඉවත් කිරීමට අදාළව අනවසර ඉදිකිරීම් 19කට නියෝග නිකුත් කර තිබෙනවා. ඊළඟ අදීර යටතේ කඩ ඉවත් කිරීමට අදාළ අනවසර ගොඩනැගිලිවලට මෙතෙක් නියෝග යවා නොමැති බවයි වාර්තා වන්නේ. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපය තුළ යම් ඉදිකිරීමක් සිදු කිරීමට පෙර විධිමත් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වනවා. එලෙස බලපත්‍ර නොමැතිව සිදු කර ඇති ඉදිකිරීම් අධිකරණ නියෝගයකින් තොරව කඩායිවත් කිරීමේ නීතිමය බලතල පනතේ 31(4) වගන්ති අනුව දෙපාර්තමේන්තුව සතු බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. පාලින්ද නුවර සුදුවැලිපත අතලේ මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයති සමහතාගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර 2 හමාරක දුර ප්‍රමාණයකින් යුත් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇසමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 64කට අධිකයි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයති සමහතා මෙලෙස අදහස් පළ කළා.
9: ලබන අවුරුද්දට අපි අයවැයෙන් වෙන් කරනවා රුපියල් කෝටි ලක්ෂ 2ක් සංවර්ධන වැඩවලු විතරක්. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් ප්‍රාග්ධන වියදම් සංවර්ධන වියදම් හැටියට එතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කළා තියා වියදම් කළා හිතලවත් නැහැ. මේ අවුරුද්ද අපි වෙන් කළේ ඇත්තරම රුපියල් කෝටි 1,25,000යි. ඊට පස්සෙ තමයි කෝටි 50,000ක් වෙන් කරා දිත්තවලට. ඒත් මේ ගානට එන්නේ නැහැ. කෝටි ලක්ෂ 2ක් වෙන් කරනවා සංවර්ධන වැඩවලු විතරක්. මේ කියන්නේ රජයේ සේවකයන් පඩි ගෙවන්න හරි අස්සසුම දෙන්න හරි දරුවන්ට පොත් දෙන්න හරි ඒවට මොකකටවත් නෙමෙයි. මේ තියෙන්නේ සංවර්ධන වැඩ පාරවල්, ගොඩනැගිලි, උපකරණ මිලදී ගැනීම ආදී දේවල් වලට. දැන් අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? අන්න අර තාක්ෂණික මැද තියෙන බාධා ටික පුළුවන් තරම් අවම කරගෙන මේ කෝටි ලක්ෂ 2ම ජනතාව වෙනුවෙන් වියදම් කරන්නට ඕන.
2: අපේ ආණ්ඩුවට වසර 2යි රටට සුභයි ජාතික ජනරැලි මාලාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කරනවා. ජනරැලි මාලාවේ සමාරම්භයේ සනිටුහන් කරමින් පළමු ජනරැලිය හෙට පස්වරු 2ට කළුතර බුලත් සිංහලදී පැවැත්වීමට නියමිතයි. දෙවනි රැලිය පසුරු 3:30ට බේරුවලදී පැවැත්වීමට සීලු කටයුතු සංවිධානය කර තිබෙනවා. වසර දෙකක් තුල ජනතාව සමග ගොඩනගාගත් සමීප සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම ජනරැලි මාලාව සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලේ ගුණසිංහ මහත්මිය සඳහන් කළේ.
10: ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවගේ ජනතාවට වග කියන නිසා නිතර මේ සම්බන්ධය තියෙනවා. ඒ නිසා අපි හැමතැනම අපේ NPP කොට්ටාස සභා, කාන්තා සභා, තරුණ සභා, ඒ සියල්ල තියෙන විද්වතුන්ගේ සභා රටට ඒක පේන්න ඇතුණාට හැම මාසයකට සැරයක් මේ අය එකතු වෙලා රජයට යෝජනා දෙන. ඒ වගේම පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට තමයි අපේ අවුරුදු දෙකක් තුල අපි කරපු ක්‍රියාකාරීත්වය තවදුරටත් හොඳින්ම ජනතාවට තහවුරු කරන්න තමයි මේ රැස්වීම මාලාව අපි යොදාගෙන තියෙන්නේ.
2: ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරත් රාජ්‍ය අතර වෙළඳ හා ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍ය විජිත හේරත් මහතාගේ අරාබි සංචාරයේදී වැදගත් සාකච්ඡා රැස්සක් පවත්වා තිබෙනවා. කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා සොයා බලන ලෙස එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ප්‍රමුඛ ආයෝජන සමාගමක් වන MR සමූහයටද මෙහිදී විදේශ අමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා සැප්තැම්බර් 2 සහ 3 යන දෙදින තුල එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී එරට ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ ව්‍යාපාරික නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. ඩුබයි පැවති ශ්‍රී ලංකා බියොන්ඩ් යුව ඩ්‍රීම් වැඩසටහනේ දෙවන අදියරටද අමාත්‍යවරයා සහභාගී වුණා. එම අවස්ථාවට එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ විදේශ වෙළඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයිඩ් මහතාද එක්ව සිටි අතර දෙරට අතර වෙළඳ සහ ආර්ථික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ප්‍රමුඛ දීපල සංවර්ධන සමාගමක් වන MR සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අමිත් ජේන් මහතා සහ විධායක අධ්‍යක්ෂ අහමඩ් මඩ් රෝෂි මහතා සමගද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්තුවා. එහිදී ශ්‍රී ලංකාවේ දීපල සංවර්ධන ක්ෂේත්‍රයේ සහ කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙසටද MR සමූහයට අමාත්‍යවරයා ආරාධනය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා දිනය සැමරීම නමින් විශේෂ උත්සවයක් ඩුබයිහි පැවති අතර ඊට රාජතාන්ත්‍රිකයින්, ආයෝජකයින්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, සංචාරක හා වෙළඳ ක්ෂේත්‍ර නියෝජිතයින් ඇතුළු 400කට අධික පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක ආයෝජන හා වෙළඳ කටයුතු සඳහා මැදපෙරදිග කලාපයේ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණක්. තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘතියක් මතුගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරුණා. දෙමුහුන් තැඹිලි පැල 500ක් ඉතැපාන ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී බෙදා දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතාගේ ප්‍රධානත්වයෙන්
11: සෑම ශේෂ්ත්‍රයකම ආර්ථික, දේශපාලනික, සමාජීය මේ සෑම ශේෂ්ත්‍රයකම අපි ක්‍රමානුකූලව මේ රට ඉදිරියට තල්ලු කරමින් ඔසවා තබමින් යන කාල පරිච්ඡේදයක් තියෙන්නේ. අපිට මෙතන අතර කරන්න බෑ. මේක ආරම්භය ඉතර අපි මූල ආරම්භය කියලා තියන්නේ. අපිට තව විශාල දුරක් මේ රට ගොඩනගා ගැනීම වෙනුවෙන් ගමන් කරන්න තියෙනවා. ඒකට මේ දේශපාලන අධිකාරියේ මේ නිලධාරීන්ගේ අපි ඉතරක් ප්‍රමාණවත් නැහැ. මේකට සියලුම ජනතාව ඒකාබද්ධ කරගන්න ඕන. සියලුම ජනතාව මේ රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කරගන්න ඕන.
2: ඉරානයේ තෙල් නැවකට ඇමරිකාව මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරානයේ කර්ක් දූපත ආසන්නයේ නැංගුරම්ලා තිබූ ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවකටයි මෙලෙස මිසයිල් ප්‍රහාර එල්ල කර ඇත්තේ. ප්‍රහාරයෙන් කිසිදු ජීවිතහානියක් සිදුවේ නැහැ. නෙවිසිටි කාර්යමණ්ඩලයේ ඉවත් කිරීමට පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. ඇමරිකානු මධ්‍යම බලකායද අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා. පසුගිය අගෝස්තු 31 වනදා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කාක් දූපත විනාශ වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා. කාක් දූපතට ප්‍රහාරයක් එල්ල වුවහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවටයි ඉරානය මීට පෙර අනතුරු අඟවා තිබුණේ. එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා 2020 කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වලට සහභාගී වුණා. ශ්‍රී ලංකා 2020 කණ්ඩායම ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවකටද එක්ව සිටියා. එහිදී ලක්කඬ කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා විසයිවිස කණ්ඩායමේ උපනායක කමිදු මෙන්නිස් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක සිටින බවයි.
12: අපිට ගොඩක්ම තියෙන ටූර්ස් ගත්තොත් අපිට තියෙන එලීට් ටූර්ස් තියෙන ඉතින් මම හිතන්නේ මේක හොඳ පුහුණුවක් වෙනවා අපිට ඊළඟ තරඟාවලිය සඳහා සහ 12 කප් එක සඳහා. ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි හොඳ සූදානම්ක ඉන්නවා. අපි ඇත්තටම ගත්තොත් අන්තිම අවුරුදු දෙකේ වයිට් බෝල් වල වන් ඩේ වල අපි හොඳට කරලා තියෙනවා. T20 වල අපි ඉම්ප්‍රූවමන්ට් හැපෙනවා කියලා ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි ඇත්තටම හොඳ සූදානමක ඉන්නවා සහ අපි හොඳ පුහුණුවක් ලබා ගන්නවා මේ තරඟාවලියෙන් දී තරඟාවලිය සඳහා. මම හිතන්නේ හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. හොඳට පර්ෆෝම් කරපු ප්ලේයර්ස්ලා ඉන්නවා ඩොමෙස්ටික් සීසන් එකේ සහ පහුගිය ඉන්ටර්නැෂනල් සීරීස් වල. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් විදිහට ගත්තොත් අපි හොඳ මට්ටමක ඉන්නවා කියලා.
2: ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හදන හැටි ජනපති අනුර හෙළි කරයි. ගෑස් මිල අඩු කෙරේ. ටීසා ප්ලේන්ටි මිලත් පහළට. ඇමරිකාවේ ඩීසල් මිල ඉතිහාසගත වැඩිවීමක. ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනපතියන ජනරැලි මාලාවේ පළමු රැලිය බුලත් සිංහලදී. එයාබස් ගනුදෙනුවේ විමර්ශන රටවල් රැසක සහයෙන් අවසන් අධියරේ විමර්ශකයින් අධිකරණයට දන්වයි. හිටපු ඇමති ප්‍රේමලාල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්. ඉරාන පොරතෙල් නැවකට ඇමරිකාවෙන් දරුණු මිසයිල් ප්‍රහාර. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුයමු හෙට පෙරවරු 9ට.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි වෙනට වෙන සටයි දන් වෙලාව.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 එල්හේන පාරම හරගම
3: youth එකේ නෝයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: වාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක් වෙමු. ඩෙංගු පරදමු.

1969 අවුරුදු 50කට පෙර ආරම්භ කළ සංගීත දිවිය BBC එලෙස වාර්තා කරන මට්ටමට ගෙන යාමට හැකිවන්නේ ඔහු මේ සමාජයේ මෙන්ම සමාජයට විය යුතු යුතුකමත් හොඳින්ම දන්නා හඳුනන පුද්ගලයෙක් බවට පත් වූ නිසා BBC පවා ඔහු වාර්තා කළේ world class entertainer කෙනෙක්ගේ නික්මයාමක් ලෙසින්.

මම මේ කතාවේ ඉස්මතු කරන්න සූදානම් වෙන්නේ ඉතාම මෑත කාලීන මතකයක් නැත්තම් සිදුවීමක්. මේ සිදුවීම වෙන්නේ පෙරදිනි සරසවියේ. පෙරදිනි සරසවියේ අපේ සහෘදයන් තමන්ගේ ප්‍රසංගයකට ආරාධනා කරනවා ජිප්සිස් නායක සුනිල් පෙරේරාට. ඇතරම සුනිලයා බොහොම සතුටින් මේ ආරාධනාව පිළිගන්නේ. එවැනි පිළිගැනීමක් විශ්වවිද්‍යාලයකින් ඔහුට ලැබීම පිළිබඳවත් ඔහු සතුටු වෙනවා. නමුත් ඒ ප්‍රසංගයට මම එතනට ගිහිල්ලා නිවේදකයා විදියට සහභාගී වෙන්න සූදානම් වෙන වෙලාවේ සුනිලයාගේ වෙනද දකින්න මූණ නෙමෙයි තිබුණේ. ඔහු ටිකක් මැලවුණු හදවතකින් හිටියේ, නැත්තම් සිනහරැල්ල මුහුණේ තිබුණේ නැහැ. මගේ සුනිලයා මොකද නෑ මේ සමහර මල්ලිල ටිකක් මට ඇවිල්ලා කිව්වා මේ මම දේශපාලනිකයි මේ ඒ වගේ සින්දු මෙතන කියන්න එපා මේ සින්දු ඕඩර් එකේ ෂුට්ටක් වෙනස් කරන්න කියලා. ඒ ගීත ටිකක් වෙනස් ආකාරයේ ගීත නිතර ගයන ගීතත් නෙමෙයි. ඔය ඔබ ළඟින් ඉන්නම් මට ඇතිය කඳුලයි ඔබ දුටුවේ මුල් දිනේ ඔය වගේ ගීත තුනක් මට මතක හැටියට ගායනා කරනවා. ඇත්තටම සුනිලට ඕන වෙලා තිබුණේ ඒක නෙමෙයි. තමන් එතෙක් අරගෙන ගිය සටන ඉදිරියට අරගෙන යන ගීතය ඇතුලේ. මගේ ඇයි මේ ගීත රටාව ටිකක් වෙනස් වෙලා මෙහෙම වුනේ? නෑ මේ සමහර කොල්ලෝ ටිකක් ඇවිල්ලා මට තර්ජනය කළා මේ ඒ වගේ සින්දු කියන්න එපා කිව්වත් හූ කියනවා කියලා. මේ කතාන්දරය ටිකක් ඔහුට තදින් දැනිලා තිබුණා. සුනිලයා දෙවෙනි සෙෂන් එකේ ගීත ගායනා කරන්න සූදානමින් ඉන්නේ. එතන තිබෙන්නේ ටිකක් වෙනස් ආකාරයක ගීත ටිකක්. ඒ ඔහු නිතර ප්‍රිය කරන ගීත නෙමෙයි. ඔහුට මේ තරුණයන්ට දෙන්න ඕන පණිවිඩේ අඩංගු වෙලා තිබුණු ගීත නෙමෙයි තිබුණේ. මට සිද්ධ වෙනවා මැදිහත් වෙන්න. මම කතා කරනවා. මගේ මතකය මම අරගෙන යනවා මගේ කුඩා කාලේට. මට මතක් වෙනවා කුරුමිට්ටෝ ගීතය. මං සුනිලයාගෙන් වේදිකාව උඩදී වායෝ පසුබිමින් ඉන්නද්දී සුනිලයන් අහනවා මේ කුරුමිට්ටෝ ගීතය කොයි කාලෙද නිර්මාණය කළේ? මේක මල්ලි 70 දශකයේ අග කාලේ තමයි නිර්මාණය කළේ. සුනිලයන්ට මතකද මේ ගීතය ඇතුලේ කතා කරනවා එක තැන. මොකද මල්ලි? අර දවසට පැය කීයක් වැඩද? 8:00 ඒ 8:00 වැඩ කියලා කියන්නේ. හරි. මතකයි. එහෙනම් වායෝ උදව්වත් එක්ක අපිට මේක චුට්ටක් ඉස්සරහට අරගෙන යන්න. සුනිලයා කියනවා දවසට පැය කීයක් වැඩද? 8:00. හැබැයි ඒ 8:00 වැඩ. වර්ජන තර්ජන එහි නැද්ද? අපේ නෑ බොරු ගෙර විලිසද්ද? ගැහැණුන් හට එහි සමතැනද? යාලා දන්නවා නියම තැන. ඔන්න මෙතන තමයි තැන. කැමති නැද්ද මේ නවතින්න? සුදුස්සාට නෑ සුදුසු තැන. සුදුස්සාට නෑ සුදුසු තැන. මේ ජිප්සි සුනිල් 70 දශකයේ අග 80ට කිට්ටු කරලා ගායනා කරපු ගීතයක්. මං අහනවා එතන හිටපු යෞවනයන්ගෙන්, ඒත් එදා 70 අග අද අපි කාලාන්තරයක් පහු කරගෙන ඇවිල්ලා. අන්තිමටම සුනිලයා ප්‍රශ්න කළා අහන්නේ I don't know why මෙහෙම වෙන්නේ ඇයි කියලා. මේ කාලය අවුරුදු 45කට එහා. දැන් ශාලාව නිශ්ශබ්දයි. මට කියන්න සිද්ධ වෙනවා මේ රටේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රම විරෝධී ගීත කලාවක් බිහි කරලා රටක් වෙනස් කරන්න ගීතයෙන් අවුරුදු 50ක් තනිවම සටන් කරපු මිනිහෙක් මේ වේදිකාවේ ඉන්නවා. ඒ ඉන්නව නම් එක්කෙනයි, ඒ තමයි සුනිල් පෙරේරා. ඔබ කැමති නම් ඌ කියන්න, කැමති නම් අත්පොල සන්නාදයක් දීලා ඌව පිළිගන්න. අර මීයට පිම්බාක් වගේ තිබුණු ඔඩියන්ස් එක දෙන්න පුළුවන් උපරිම ඔල්ලොර සන්නාදය දීලා සුනිල් පෙරේරාව පිළිගන්න.

0: රැලිසිරින්නේ හැඟුම් වර්ෂාව සමග. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර, අපි දෙදෙනා මේ උත්සාහ කරන්නේ සුනිල් පෙරේරාගේ ගීතේ සතුව තිබෙන ක්‍රම විරෝධී ගීත කලාවේ අඩංගුව තිබෙන විශිෂ්ටත්වය, නැත්නම් ඔහුගේ විප්ලවවාදී ගීතයේ තිබෙන විශේෂතෙන් ඔබට මතු කරන්න. ඔහුට ඕන වුණා මේ සමාජ චර්යාව වෙනස් කරන්න. ඒ නිසාම ඔහු සමාජ චර්යාව උපහාසයට ලක් කරන ගීත ගායනා කළා. හැබැයි මේකේ තිබ්බ වටිනාකම තමයි ඒ උපහාසයට ලක් වෙච්ච සමාජයේම ඒවා අගය කළා. ලෝකයේ ඇතුලේ සංගීතය සහ ගීතය සියවස් ගණනාවක් තිස්සේ සංස්කෘතියක් විදිහට වර්ධනය වුණාට ලංකාවේ ඇතුලේ එහෙම හඳුනගන්න පුළුවන් දියුණු සංස්කෘතියක් හෝ ඉතිහාසයක් තිබුණේ නැහැ. අපිට තියෙන ගීත කලාවේ බොහොම කෙටි ඉතිහාසයක්. ඒ රටවල අවුරුදු ගණනාවක් තිබ්බ සමාජ ආර්ථික දේශපාලන වටපිටාවන් වල බලපෑමින් මිනිසුන්ගේ සමාජ ක්‍රමයේ ඇතිවන වෙනස්කම් බද්ධ වෙලා ඒ රටවල ගීත වෙනස් වුණා. ඒක වර්ධනයක්. ඒත් අපේ රටේ එහෙම වුණේ නැහැ. ලංකාවේ ගුවන් විදුලියට තිබුණේ අධිපතිකමක්. ඒකට ආකෘතියක් හැදුවේ ගුවන් විදුලි අයමයි. ඒ අයට අවශ්‍ය විදිහට මේ ආකෘතිය ගොඩනැගුවා. ඒ නිසා ලංකාවේ සාමාන්‍ය මිනිසාට මේ ආකෘතිය ඇතුළට රිංගන්න බැරි වුණා. මිනිසුන්ගේ රසවින්දනයේ අතරගත් මිනිස්සු පිරිසක් හිටියා. ඒ හදපු ආකෘතියින්ට පිටින් ගීත ගායනා කරලා ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් දිනාගත්ත පළමු වෙන්න හැටියටයි ජිප්සි සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා අපි හඳුන්වන්නේ. මේ මට හිතෙන හැටි. තමන් දැක්ක දේ, හැඟුණ දේ අත්දැකීමක් විදියට වෙනස් විදියකට ඔහු ඉදිරිපත් කළා. රටක ජාතිය වගේම ආගම ගැනත් ඔහුට තිබුණේ පුළුල් දැක්මක්. ඇත්තටම තමන්ගේ හදවතට දැනෙන දේ විවෘතව ඔහු කතා කළා. ඒ විවෘත කතාවක් වුණත් ඒක කෙලින් කතාවක්.
1: මට දැනෙන දේ කතා කරන්නේ. මට දැනෙන හැටියට ඇත්ත හැටියට මම කතා කරන්නේ. සාමාන්‍යකොට ඒක බොරු විදියට දැනෙන්නත් පුළුවන්. හැබැයි මට දැනෙන හැටි. ජාතිය කියන එක මම පිළිගන්නේ මනුෂ්‍ය ජාතිය. හැමෝම එක් වර්ගයයි තියෙන ලෝකේ මනුෂ්‍ය කියන ජාතිය. ඒ මනුෂ්‍ය කියන ජාතිය එක එක භාෂාවන් කතා කරනවා. ඒක ඒගොල්ලන්ගේ එක එක සංස්කෘතියන් තියෙනවා. නමුත් ජාතියක් හැටියට ගත්තම මුළු ලෝකෙටම ඉන්නේ එක ජාතියයි, ඒ මනුෂ්‍ය ජාතිය. ඉතින් මේ මනුෂ්‍ය ශ්‍රී ලංකාවේ වුණත් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ජාතිය කියන එක පටලෝගෙන තියෙනවා තමා කතා කරන භාෂාවත් සමග. භාෂාව එකක් වෙන්න ඕන. පුරවැසියෝ සියලු දෙනාම රටක, ඒ රටේ පුරවැසියෝ ඒ ජාතිය, ශ්‍රී ලාංකීය ජාතිය. ඉතින් නමුත් මෙහෙ පුරුදු වෙලා තියෙන්නේ සිංහල කියන්නේ එක ජාතියක්, දමිළ කියන්නේ තව ජාතියක්, මුස්ලිම් කියන්නේ තව ජාතියක්, මැලේ කියන්නේ තව ජාතියක්, බර්ග කියන්නේ තව ජාතියක් හැටියට. මා විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරුවෙත් මනුෂ්‍යත්වය කියන ජාතිය සඳහායි. මනුෂ්‍යත්වය කියන දේ තියෙනවා නම් ආදරය අපි හැම කෙනාම හැම කෙනෙකුටම ආදරය කළ යුතුයි. සතාට සිව්පාවට විතරක් නෙමෙයි, මිනිසා මිනිසාට ආදරය කරනවා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙයි.

ගුවන්විදුලියේ නිතර මේ ගීත ප්‍රචාරය වුණේ නැහැ. ඒක ගුවන්විදුලි සම්ප්‍රදායට විරුද්ධ ගීත හැටියට තමයි හඳුනාගනු ලැබුවේ. ඒ වුණත් අපට මේ ගීත ගුවන්විදුලියෙන් ඇසුණා. මට මතකයි අපි ඉතාම කුඩා කාලේ අපේ පාසල් සමයේ අපි දහම් පාසල් යනවා. දහම් පාසල් ගිහිල්ලා අපි ගෙවල් වල ඉඳලා එච්චරම දුර නෙමෙයි ප්‍රේම දහම් පාසල තිබුණේ. ඉතාම ළඟ පාසල තිබුණේ. දැන් 11:00 අපිට හම්බ වෙනවා විවේක කාලයක්. අපි විවේකෙට මේ විනාඩි දෙක තුනකට ඉස්සෙල්ලා දුවගෙන එනවා ගෙදර. අවිල්ලා අපේ ගෙදර තිබුණා ග්‍රුන්ඩික් පරණ රේඩියෝ එකක්. මේකට යා වොලියුම් කරලා අපි අහනවා. මොකද ඔන්න එතකොට මෙන්න මේ මියුසික් එක අපිට ඇහෙන්න පටන් ගන්නවා.

උදේ 11:30ට ගුවන්විදුලියේ වෙළඳ සේවය වෙළඳ ප්‍රචාරක වැඩසටහනක් විදියට ජිප්සි සෙන්ටර්ප්‍රයිසස් ඉදිරිපත් කරනවා මේ ජිප්සිස් ගීත මේලා. මට මතක හැටියට ආරිසිරි විතානගේ ප්‍රවීණ මාධ්‍යවේදියා තමයි මේ වැඩසටහන ඉදිරිපත් කළේ. කොයි හැටි වෙතත් ඉතාම රස ජිප්සිස්ලාගේ. ඒ කාලේ අපිට කැසට් එකක් අරන් අහන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. හැබැයි අපි මේ හැම සින්දු කොටසක්ම ඇහුවේ මේ වැඩසටහන හරහා. මේ ගීත කොයි තරම් අපේ හිත්වලට කා වැදුනද කිව්වොත්, පාසල් සමයේ ඩිස් බංකු පලන තරමට මේ ගීත අපි ගායනා කරලා තියෙනවා. මට කියන්න ඕන කතාව ඇත්තටම මේ ජිප්සි සංගීත කණ්ඩායම ගැන. ලෝකේ බෑන්ඩ්ස් හදන සින්දු, ඒ අය බෑන්ඩ්ස් වලට ඉන්න ෆෑන්ස්ලා, එහෙම නැත්නම් ඒවට ඉතාම ඇලුම් කරන රසිකයෝ, ඒවා ඒ අයගේ ආගම වගේ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඔවුන් තමන්ගේ කණ්ඩායම, තමන් හදන ගීත තමන්ගේ ආගම වගේ හිතුවා. මිනිස්සු ඉල්ලන දේ දීලා සල්ලි ටිකක් අරගෙන එතනින් ඉවර නොවුණු සංගීතයක් ජිප්සිස්ලට තිබුණා. ඇත්තටම විවෘත මනසකින් ලෝධියා බලන්න ඕනේ. එතකොටයි ලෝකය ලස්සනට අපිට පේන්න ගන්න කියලා හිතන්න ජිප්සිස්ලා අපිට හරි ලස්සන පණවිඩ තමගේ ගීත ඇතුලේ දීලා තිබුණා.

0: සි සුනිල් පෙරේරා කියන්නේ කටින් කට ප්‍රචාරය වන ගීත කලාවක් ඇති කරපු මිනිසෙක්. ඇතර මෑත කාලීන පොප් ශෛලියේ ඒ දේ වඩාත්ම හොඳින් කරපු, වඩාත්ම හොඳින්ම ඉටු කරපු චරිතය තමයි ජිප්සිස් නායක සුනිල් පෙරේරා. ඊට පෙරත් තුඟක් දෙනෙක් ඒ යුතුකම කරලා තිබෙනවා. නමුත් සුනිල්ගේ මෙහෙවර මහමෙරක් වගේ කියලා මට නම් හිතෙන්නේ. මිනිස්සුන්ටම බද්ධ වෙච්ච සංස්කෘතිකාංගයක් ලෙස මිනිස්සු අතරටම සුනිල් පෙරේරාගේ ගීත ගියේ සජීව මාධ්‍යයක් විදියට. එනිසා ඒක හැම මොහොතකම ජීවත් වෙන බවක් තිබුණා. නැත්තම් සජීව බවක් තිබුණා. පටිගත කිරීමක් යලි යලි අහනකොට පවා ඒ දේ අපිට දැනෙන්න ගත්තා. ජිප්සිස් සුනිල් පෙරේරා කියන්නේ නිකම්ම නිකං ගායකයෙක්වත්, ගීපද රචකයෙක්වත්, සංගීතඥයෙක්වත් නෙමෙයි. සමාජය පිළිබඳ පැහැදිලි දර්ශනයක් තිබ්බ චරිතයක් විදියට ඔවරි ප්‍රසිද්ධයි. ඔහු දැනගෙන හිටියා අද තියෙන සමාජ රටාවෙන් වීසි වෙච්ච, සමාජයෙන්ම බැටකන, හදවත් අයින් කරලා ජීවත් වෙන්න බැරි මිනිස් ජීවිත ඉල්ලන මිනිස්සු කොට්ටාසයක් සමාජය ඇතුලේ ඉන්නවා කියලා. ඔහු අද මිනිසාට, නැත්නම් අද්‍යතන මිනිසාට, මේ ලාංකීය මිනිසාට අර්ථකථනයක් දුන්නා. අද මිනිස්සු කියන්නේ ජීවිතයේ විඳින්නේ නැති අවුරුදු ගාණක් තිස්සේ මොනව හරි කරලා මැරිලා යන පිරිසක්. ආයෙ ආයෙත් ඒ අයත් එක්ක ජීවිතේ බෙදාගන්න ඔහු සංගීතය කියන වස්තු විෂය උපයෝගී කරගෙන තමාගේම ක්‍රමයක් සමාජගත කළා.
1: පල්ලියකින් හෝ පන්සලකින් ඇති කළ යුත්තේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. මිනිසාට යම් කිසි දෙයක් තමාට ශක්තියක් ලබා දෙන්න පුළුවන් නම්, තමා කියන දෙයට වැඩිත් අන් කෙනා කෙරෙහි යම් කිසි උමෝක් ඇති වෙලා තියෙනවා නම්, ඒක තමයි ආගම, ඒක තමයි ධර්මය. නමුත් මේ පල්ලි පන්සල් වලින් පවා කරලා තින්නේ විවාහයක් වෙන්න ගියත් ඔයා බඳින්න ඕනේ මේ ආගමෙන්. ඔයා බඳින්න ඕනේ මේ ඔයා කතෝලික නිසා කතෝලිකම. අපේ අම්මලා තාත්තලාත් එහෙමයි. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ ඒක. මම විශ්වාස කරන්නේ මිනිස්සු කියන්නේ මිනිස්සු. හොඳ මිනිස්සෙක් වෙන්න පුළුවන් චීන මිනිස්සෙක්, හොඳ ප්‍රංශ මිනිස්සෙක්, හොඳ ඇමරිකන් මිනිස්සෙක්, හොඳ ඕස්ට්‍රේලියානු මිනිස්සෙක්, හොඳ ශ්‍රී ලාංකික මිනිස්සෙක්, කවුරු වුණත් මොන ආගමද ඇහුවත් මනුෂ්‍යත්වය තමයි ඇඟේ තියෙනවනම්, හදවතේ තියෙනවනම් ඒක තමයි ආගම, ඒක තමයි ධර්මයේ විත්වය. නමුත් අද වෙලා තියෙන්නේ අද පුළුවන් තරම් ආගම කියන දේ හරහා තව කට්ටියක්ට වෛර කරන්න පුරුදු වෙලා තියෙනවා. තව කට්ටියක්ට වෛර කරන්නේ ඒ කට්ටිය වෙන ආගමක් අදහන නිසා ඔවුන් කෙරෙහි අප්‍රියාවක් ඇති වෙලා තියෙනවා. ඔවුන් කෙරෙහි ඔවුන්ව පාගගෙන කොහොම හරි කියලා අපි තමයි උඩින් ඉන්න ඕනේ කියන එක. අපි මොකටද උඩින් ඉන්නේ? කවුරු උඩින් හිටියත් දක්ෂයා, සුදුස්සා උඩින් ඉන්නවනේ. මිනිස්සෙක් නින්නේ නැද්ද? සතෙක් නෙවෙයිනේ. ඉතින් කවුරු වුණා මොකද? මුස්ලිම් වෙන්න පුළුවන්, දමිල වෙන්න පුළුවන්. නමුත් මෙතන ඒත්තු ගන්නන්න හදනවා නෑ. මේක අපේ කෙනා ඉන්න ඕන, අපේ ජාතිය කෙනා ඉන්න ඕන කියන්නේ. අපේ ජාතිය මනුෂ්‍ය ජාතිය. නමුත් එහෙම නෙමේ. පල්ලි පන්සල් වලින් පවා මේවා කියලා දීලා තින්නේ, ඇති කරලා තියෙන්නේ. කතෝලික නම් කතෝලිකම විය කතාද. නමුත් සුද්ධංග ඔය දේවල් බොහෝ දුරට අඩුයි. ඒගොල්ලන්ට ආගම් නෑ. ඇත්ත වශයෙන්ම දැන් ඔය නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ රටවල් වල කිසිම ආගමික ක්‍රියාවලියක් කරෙන්නේ නැහැනේ. ස්විට්සර්ලන්ති කොහොමද ඒ රටවල් එහෙම සුන්දරව දුවන්නේ? අන්න එතන බුදුන් වහන්සේ කියලා දෙන දර්ශනේ එතන තියෙනවා. හරිදී යහපත්දී ඒ දේවල් හරි විදියට ක්‍රමවේදයක් ඇති කරුවා නම්, සිස්ටම් එකක් ඇති කරුවා නම්, ඒ සිස්ටම් එක ඇතුලේ සීළු දෙනාම සිටියේ.

පාවිච්චි සංගීත කණ්ඩායම තමන්ගේ මියුසික් ඇතුලේ යම් වෙනසක් කරන්න හැදුවා. දැන් හැම සංගීත කණ්ඩායමක්ම ප්‍රාසංගික අවස්ථාවේදී නටන්න, ගයන්න, විනෝද වෙන්න, නැත්තම් අපි කියනවානේ අර සැපසහ සතුට වෙනුවෙන් ගීත ගායනා කරන්න. හැබැයි ඒ සතුට ඇස්සේ තවරපු යම් වෙනසක් කරන්න ඔහුගේ ගීත කලාව ඇතුලේ වචනවලට පණක් දෙන්න සුනිලයි නිතරම උත්සාහය ගෙතුණා. ගීතයක වඩාත් ප්‍රබල වෙන්නේ වචනාර්ථයන් කියලා. කණ්ඩායම් සංගීතයක චරිතයක් වුණත් ජිප්සි සුනිල් ඒක හොඳින්ම අදහපු චරිතයක්. හැඟුම් වරුසාවේ මීළඟ හඳුන්වා දීම හැටියට මේ ගීතයට අපි යොමු වෙන්නේ ජිප්සිස් නායක සුනිල් පෙරේරා අපි අපටම සිනාසෙන අපූරු ගීතයක් ගායනා කර තිබෙන නිසා. පරාක්‍රම කොඩිතුවක්කු කියන මහා කවියා එයාගේ රෝසමල් රතුයි ප්‍රියේ කියන කෘතියේ මේ ගීතය පිළිබඳ හරි ලස්සන සටහනක් එකතු කරලා තිබුණා. පරාක්‍රම කොඩිතුවක්කු සුනිල් පෙරේරාව හඳුන්වන්නේ නවීන ගායකයා හැටියට. ඔහුගේ වික්‍රමයේ කුමක්ද? සමාජ ගීතයේ සොයා ගැනීම. කොඩිතුවක්කු කවියා දකින්නේ එහෙම. දිගට හරහට කුණු වෙමින් ඇති අප ජීවත් වෙන සමාජය නොවේද? සුනිල් පෙරේරා ප්‍රශ්න කරන්නේ. කොඩිතුවක්කු කවියා දිගින් දිගටම මේ සටහන ලියලා තියෙනවා. සුනිල් එහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මුළු සින්දුවේම 28 වාරයක් එල්ල කරන්නේ ගීතය පසාරු කරගෙන ඇනෙන්න සහ දැනෙන්න. ඒ වචනවල ප්‍රබලත්වය මම ආයෙත් කියවල බැලුවා. ගීතය පසාරු කරගෙන ඇනෙන්න සහ දැනෙන්න. ගීත කලාවෙන් සමාජ යථාර්ථයක් කියවන්න පුළුවන් කියලා අපට කිව්වේ කපුගේ. හැබැයි මේ ගීත ඇහෙනකොට සමාජයට කරන්ට් එකක් වැදුනා වගේ වෙන්නේ ඒක ජිප්සි සුනිල් පෙරේරාගේ ස්ටයිල් එක නිසා වෙන්නේ නැති කියලයි මට නම් හිතෙන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Mamanande manam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: අපේ අම්මගේ දරාවද

0: සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අද රියපද වන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
5: මම නම් දැන් මාරම රිලැක්ස්.
6: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: පියන් හතලිය අලුත්ම සම්පතකාගෝ.
1: යුත්තකෙයින්න ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අදමෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකින් සඳහා ස්වංක්‍රිය වීකිරීම යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779579.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: සැගුම් වරුසාව සමග අපේ ජිප්සිස් නායක සුනිල් පෙරේරාගේ ගීත කලාවේ ඔබ නොදකින පැත්තක් පිළිබඳ කතා කරමින් සිටින්නේ. මේ වගේමයි ලෝකයේ අරගල මැද්දේ ගීත නිර්මාණය වුණා. දැන් ප්‍රාමාණිකව අපි සැලකුවොත් වික්ටර් හාරා, බොබ් ඩිලන්, බොබ් මාලි ඒට අනන්‍යතාවයක් ගෙන ආපු ශිල්පීන් හැටියට හඳුනාගන්න පුළුවන්. දැන් ඉන්සයිඩ් ඩාවින්ලා වගේ කලාකරුවන් ඔය 500 මයිල්ස් නැත්නම් 100 මයිල්ස් වගේ ගීත ඇතුලේ, ප්ලීස් මිස්ටර් කෙනඩි වගේ ගීත ඇතුලේ මේ සුනිල් පෙරේරා ගායන රිද්මය ඇතුලේ තිබෙන මේ උපහාස රසය හරි අපූර්වට අරගෙන පෙන්නපු බටහිර ගායකයෝ ලංකාවේ ඒට අරුතක් ගෙනාවේ ජිප්සි සුනිල් පෙරේරා. ඒක නන්දාමාලනීට කපුගේට සාපේක්ෂව ජනතා ප්‍රකාශනයක් වුණා. ඇත්තටම ඒක විවෘතාර්ථික සංස්කෘතිය ඔස්සේ ගොඩනැගිච්ච සංගීත කලාවේ නැත්නම් අපි කියනවා පරිදියේ බටහිර රටවල්වල බලපෑම ඇතිකොට ඇතිවෙච්ච නවරැල්ලේ ජනප්‍රිය සංස්කෘතියේ එක් ඓතිහාසික දේශපාලන පරිණාමික අවස්ථාවක් නැත්නම් ඒ අවස්ථාව නියෝජනය කිරීම. ඒකට හේතුණු කාරණා කීපයක් තිබුණා. එකක් තමයි සරල වචන. දෙවෙනි කාරණාව තමයි තමන්ගේ සංගීත රටාව තුළ ජනතාවට හුරු පුරුදු නාද සහ සංගීතය. ඒක ශාස්ත්‍රීය නෙමෙයි. ඔහු අරන් එනවා පෘතුගීසි යුගයේ ඉඳලා ඇතිවෙච්ච සංගීත රටාවල සම්මිශ්‍රණයක් ජිප්සි සංගීත කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක් විදිහට. ඒක යටත් විජිතවාදී සංලක්ෂණයන්ගෙන් යුතු සංගීත කලාවක පශ්චාත් අවධියක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ වෙනකොට ලංකාවේ සංගීතයක් විදිහට මේවා දියුණු වෙලා ඉවරයි. ඒ වගේම මිනිසුන්ගේ ඇඟට අපි කියනවා පොඩි කික් එකක් දීලා ඒ කික් එක තුලින්ම අවබෝධ කරලා දෙන්න ඔහු උත්සාහයක් ගත්තා. ඇත්තටම ජිප්සි සුනිල් ප්‍රාමාණිකව ලෝකෙ දැක්ක මිනිහෙක්.
1: වැරදි දෙයක් දැක්කනම් වැරදි දෙයට විරුද්ධව නැගී සිටින්න. දැන් අපි බලමු උදාහරණයක් හැටියට දිග නරේමේ ගෙවල් මුස්ලිම් පල්ලි කඩලා ගෙවල් කඩලා. එතකොට ඒ දෙයට විරුද්ධව මිනිස්සු නැගී සිටින්න ඕන. කවුද මේක කෙරුවේ? නමුත් ස්වාමීන් වහන්සේලා පවා පංගුවක් ඒගොල්ලෝ ඒ දෙත් නිකන් කැමැත්තෙන් වගේ හිටියනේ. ඒ මොකද ඒ අපේ ජාතියේ නෙමෙයි කියලා ඒ මුස්ලිම් මිනිස්සුම හිතන්නේ තකන්නේ. ඒ මොකද බෞද්ධ නෙමෙයි නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ ගැන්නේ හැමෝටම දැන් කොටින්ම කියනවා නම් බෞද්ධ දර්ශනේ බුදුහාමුදුරුවෝ හැම දෙයක්ම මේ කඩාගෙන එළියට ආපු කෙනෙක්නේ. කියන්නේ කුලවාදී සම්පූර්ණයෙන්ම බැහැර කරුවා. නමුත් මෙහෙ බලන්න මහාන වෙන්නේ කුලයටනේ. කුලේ අනුවනේ. එතකොට බෞද්ධ දර්ශනයක් තියනවාද එතන? එතකොට එතන බෞද්ධ දර්ශනයක් නැහැනේ. පටන් ගන්න තැනම වැරදිනේ. පටන් ගන්න තැනම වැරදින. ඒකට දර්ශනය කියන දේ තුමා ඉගැන්වුවේ සියලු දෙනාම එකයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කිව්වේ. එතකොට හැමෝටමයි ඒක දේශනා කරුවේ. ඒ වෙනතු මේ ජාතිය සුවපත් වේවා කිව්වේ නැහැනේ. මේ ජාතිය නිරෝගී වෙත්වා කිව්වේ නැහැනේ. නමුත් මෙහි ඒ ආගම වැරදි අර්ථකථනය. වැරදි අර්ථකථනය. ලස්සන දේ කොහොමදත් ලස්සනයි. තමා නැගී සිටින මුස්ලිම් දරුවෙක් වෙන්න පුළුවන් බැටලා ඉන්නේ අත දෙන්න. දෙමළ දරුවෙක් වෙන්න පුළුවන් බැටලා ඉන්නේ අත දෙන්න. ඒත් දෙමළ දරුවෙක් වෙන්න පුළුවන් බොහොම දක්ෂයා. එයාට දෙන්නේ උසස්ම නිලය දරන්න සුදුසා එයානම්. එයයි රටේ ඉහළම නිලය දැරිය යුත්තේ. සිංහල කියලා තමා හිතනවා නම් මගේ මේ සිංහල භාෂා කතා කරන කෙනෙක්ව තමයි උඩ ඉන්න ඕනේ කියලා. වැරදි.

0: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි මේ කතා කරපු සංලක්ෂණ වලට එකතු කළ යුතු තව ප්‍රධාන කාරණාවක් තමයි ඔවුන්ගේ සංගීතය නැත්නම් ඔවුන්ගේ සද්දේ. දැන් මියුසික් සද්දේ වෙනස් වෙනවා කියන තැනම හැමදේම වෙනස් වෙනවා. ඇත්තටම ඒක බොහෝ වෙලාවට ටිකක් දේශපාලනික කාරණාවක්. තමන්ගේ සද්දය අනෙක් සංගීත කණ්ඩායම් වලින් වෙනස් ආරක් ගැනීම. ඒ වෙනස් ආරක් ඇතුලේ තමන් මතු කරන හඬ. මේ හඬ ප්‍රජාව බාර ගන්නවා නැත්නම් රසිකයා බාර ගන්නවා. ජිප්සි සුනිල් තමන්ගේ මියුසික් සවුන්ඩ් එකෙන් වෙනස් කළේ සමාජයක්. සමාජය ඒක කියවන්න පටන් ගන්නවා. කියවනවා කියන පටිතය මෙතනදී හරිම වැදගත්. මම පොඩ්ඩක් මේකේ න්‍යායික කරුණු කිහිපයක් වැඩසටහනට එකතු කරන්නේ. මේ පිළිබඳ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සටහන් කළ තිබුණු සටහන් කීපයකුත් එකතු කරගෙන. කියවනවා කියන පටිතය ඔහු විස්තර කරනවා. හොඳ කියවන්නෙක් කියන්නේ පොතපත කියවන එකම නෙවෙයි. සමාජය කියවීම. සමාජය දැක්කහම තමන්ට හිතෙන දේ, තමන්ට දැනෙන දේ කොහොමද? දැනෙන දේ සමාජයට යලි දැනවීම සඳහා තමන් දෘෂ්ටිවාදයක් ඇති කරන්නේ කොහොමද? මේවා සමාජීය විද්‍යානුකූල විවවාදී ලක්ෂණවල න්‍යෂ්ටික කොටස් තමයි. හැබැයි දැන හෝ නොදැන ජිප්සිස් නායක සුනිල් පෙරේරා මේ කාරණාවන් මේ න්‍යායන් හරි අපූර්වට ඉටු කළා. එනිසයි ඔහු ප්‍රායෝගික මිනිසෙක් කියන්නේ. අර කතාවක් තියෙනවානේ, පොතක් පෙරලන්නේ නැතිව තිබ්බහම ඒක වෙලුමක් විතරයි. නමුත් නැවත නැවතත් කියවනකොට අපි ඔළුව ඇතුලේ අලුතින් නිෂ්පාදනය කරගන්නවා. දැන් සුනිල් පෙරේරාගේ යම් තැනක ඔහු කතා කරන අවස්ථාවක් මාධ්‍යක හෝ වෙනත් තැනක ඔහු කතා කරනකොටත් ඔහුගේ ගීතයක් අහගෙන ඉන්නකොටත් මිනිසා හිතන්න පොළඹවනවා. හැබැයි මේ හිතන්න පොළඹවන්නේ වෙනස් විදිහකට. කොටින්ම කියතොත් වැඩසටහන ආරම්භයේ සිටි ඔබ හෝ මා නොවේයි සුනිල් පෙරේරාගේ වැඩසටහනක් බලාගෙන ඉන්නකොට අවසානයේ ඉන්නේ අපි හිත ඇතුලෙන් වෙනස් වෙලා. අන්නේ වෙනසට අපි ආදරය කරනවා. ඒක සුනිලයි අපිට කියලා තියෙනවා.
1: ධර්මය තියෙනවා. ධර්මය ඇති වෙලා තියෙන්නේ නීතියෙන්. නීතිය ස්ථාපිත කරලා තියෙනවා. ඒ නීතියට කවුරුහරු පිටුපානවා නම් එයාට එතන දඬුවමක් තියෙනවා. සිංගප්පූරුවෙත් එහෙමයි. ආගමෙන් නෙමෙයි මිනිස්සුක්ව හදලා තියෙන්නේ, ගොඩක්ම නීති මාර්ග. නීතිය ඇති වුණා අනිවාර්යයෙන්ම නිතැතින්ම ධර්මය කියන එක ඇති වෙනවා. ධර්මය කියන එක ඇති වුණා මේ රටක් ඒ පිළිවෙලකට පිරිසිදුව ඒක දුවනවා. මේ රටවල නැත්තේ ඒකයි. මේ රටවල ආගම් ගැන මෙච්චර කතා කරන මෙච්චර යමුවක් තියෙනවා. උදේට පිරිත් කියනවා, රැට පිරිත් කියනවා. නමුත් රටේ මිනිස්සුන්ට හරි කරදරයි. මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න. මිනිස්සුන්ට ජීවත් වෙන ක්‍රමවේදයක් නැහැ. සාමාන්‍ය අසරණ මිනිස්සු. ඒක නිසා තමයි බෝට් වලින් යන්න දඟලන්නේ. ඒක නිසා තමයි හොර වීසා ගහගන්න දඟලන්නේ. නමුත් පිටරටවල ළමයි, ඕස්ට්‍රේලියාවේ ළමයි, ස්විට්සර්ලන්තයේ ළමයි, නෝර්වේ, ඩෙන්මාර්ක් ඔය පැත්තේ ඉන්න බොහොම සුන්දරව දුණු රටවල්, ඒ රටවල ළමයිනුත් දරුවොත් මේ බෝට්ටු අරගෙන වෙන රටකට පනින්න හදනවද? මේ රටේ දරුවන් ගත්තම රස්සාවල් නැහැ. රස්සාවක් ලැබුණත් එයාට ඒ ලැබෙන රස්සාවෙන් ජීවත් වෙන්න බෑ. ඉතින් එයාට ජීවත් වෙන්න ක්‍රමවේද එක එක වෙන වෙන මාර්ගයන් හොයනවා. වෙන වෙන මාර්ගයන් හොයනවා කියන්නේ ඔක්කොම වැරදි යතේ දින ක්‍රියාපවා කරන්න සිදු වෙනවා ඒ උදවියට, මොකද සල්ලි නැති හින්දා. ඒක නිසා එතකොට කුඩු කියයි අර්ග කියයි එක එක ජාති වලින් නුසුදුසු දේවල් වලින් මුදල් හම්බ කරන්න උත්සාහ කරනවා ජීවත් වීම සඳහා. දැන් උදාහරණයක් හැටියට ගන්න ඉන්දියාව. ඉන්දිරා ගාන්ධිව මැරුවේ සිග් ජාතිකයෙක්. පසු කාලීනව සිග් ජාතිකයෙක් අගමැති වෙනවා. නමුත් ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මන්මෝහන් සිං අගමැති වෙනවා. එතකොට ඒත් එක්ක එහෙ ආගම් ක්ලෑෂස් තියෙනවා. හරියට මුස්ලිම් හින්දු. නමුත් මුස්ලිම් මිනිස්සේ ජනාධිපති වෙනවා. ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් දෙවෙනි තත්වයකට තමාගේ මනස හදාගන්න බෑනේ. ඒ කියන්නේ බෞද්ධ දර්ශනේ නෑනේ. බෞද්ධ දර්ශනේ තියෙනවා නම් මේ හැමෝටම එක විදියට ආදරය කරන්න. ඒ ආදරය මගින් තමාට ශක්තියක් ලැබෙයි. ව්‍යවස්ථාවේ යම්කිසි ආගමක සඳහනක් තියෙනවා, ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි.

ඔබ ඇඟුම් වරුසාව සමග සොනිල් පෙරාගේ ගීත කලාව පිළිබඳ අපි කතා කරමින් සිටින්නේ. මේ ගීත කලාව තුළ තිබෙන්නේ අපේ හුරු පුරුදු දෘෂ්ටිය අභියෝගයට ලක් කිරීම. ඒ තුළ තියෙන්නේ ඇත්තටම අපේ ජීවිතය, අපේ සමාජය, අපේ කාලය විසංයෝජනය කිරීම. ඒක තේරෙන විදිහටම කිව්වොත් ජිප්සී සොනිල් පෙරේරාගේ සින්දු ලංකාවේ වෙළඳපොළ තුල වගේම ප්‍රාසංගික බවෙන්ද ඉතාම ඉහලින් වැඳෙනවා. ඇත්තරම ජිප්සීස් කියන්නේ යම් ස්ථානගත වූ කලාවක්. ජිප්සී සුනිල් අයට පුළුවන් ඉතාම අපූර්වට චිත්‍ර රූප මවන්න. එනිසා අපිට ඔහු හඳුන්වන්න පුළුවන් සිතුවිලි මවන, අපිට හිතන්න පොළඹවන චිත්‍රරූපවාදියෙක් හැටියට. ඔහු ගීතයක් ගායනා කරනකොට මේ ගීතයේ හැම වචනයක් පාසාම අපිට රූපරාමු මැවෙන ආකාරයට ඔහු මේ ගීත ටික පෙළගස්ස ගන්නවා. ඔහු ගීතයක වචන ඔහුට සංකල්පයක් ආපුවාම මේ සංකල්පය නිර්මාණය කර ගැනීම සඳහා ඔහු වටා සිටින ප්‍රවීණ ගීත රචකයෝ රැසක් සිටිනවා. ඒ අයගේ සහය ලබා ගන්නවා. ඊට පස්සේ ඔහු හදා ගන්නවා ඉතාම තාර්කික ආඛ්‍යානයක්. ඒක ඇතුලේ තියෙන හැම වචනයකටම රූපරාමු අපි විසින් හදා ගන්නවා. ඒක සුනිල් අය හදන්නේ, අහන අපි තමයි හදාගන්නේ අපේ මනසින්. අපි ඔක විද්‍යාත්මකව කියනවා නම් ඒ පටිත්‍ය කියවනකොට මැස්මත් අප විසින් යොදා ගන්නවා, ටෙස්ක් එකක් අපි විසින් වියා ගන්නවා. ඒක තමයි වෙන්නේ. ඇත්තටම චිත්‍රරූප කලාවේ විඥානධාරියෙක් විදිහට ලංකාවේ ගීතයේ ඇතුලේ ඔහු ප්‍රශ්න කරන්නේ උතුරායන හාස්‍යයක්, උපහාසයක් සහ සරදමකින් යුතුව. මේ ගීතය මේට හොඳම උදාහරණයක්. මේක විද්‍යාත්මකයි. මේ ගීතය ඇතුලේ ප්‍රශ්න 22ක් සමාජයෙන් අහනවා. ගුරුවරයෙක් විදිහට තමයි මේ ප්‍රශ්න 22 අහන්නේ. උත්තර දෙන්නේ ළමයි. ළමයි උත්තර දෙන්නේ ඇත්ත නැත්ත කිරීමේ කලාව ඇතුලේ. එතකොට අපිට අපේ හිත ඇතුලේ කියනවා අපි මේ සමාජයට මුහුණ දෙන්නේ, අපේ සමාජය පාලනය කරන්නෙත් මේ ඇත්ත නැත්ත ඇතුලේ නේද කියලා. ඒ උත්තරවල ඇත්ත නැත්ත කරන කලාව යස අපූර්වට රඟ දෙනවා. ඒවා අපිට දැනෙනවා. අපි ටෙස්ක් එක ලියා ගන්නවා. ඔහු කියනවා, ඔහු ගයනවා.

0: නෑ මේක අපේ රට කියලා කියන්නේ බොහෝ උදවිය මේ සිංහල මිනිසු නෑ මේ අපි හැමෝගේම රට කියන එකද ලස්සන මේක අපේ එක්තරා කොට්ටාසයක පමණක් රට කියන එකද ලස්සන බුදුහාමුදුරුවෝ සමානාත්මතාවය දේශනා කරුවේ නමුත් ඒ දේ එතෙන්දී යම් පිරිස් පිළිගන්නේ නෑ පංගුවක් උදවිය නම් ඒ ජාතිවාදී වෙනවා බොහෝ අවස්ථාවන් වලදී ඡන්දය අරමුණු කොටගෙන ජාතිවාදී වෙලා පුළුවන් ඒ ගොඩක් උදවිය උසිගන්වන්න පුළුවන් උසිගන්වලා මොන හරි කරලා ඡන්දය දිනන්න හැකියාව තිනවා තමා ජාතිවාදී හැඟුම් මිනිසුන්ට ඇතුළු කරන ජාතිවාදය තමයි අන්තිම තුරුම්පුව කපටි දේශපාලනඥයනේ ඉතින් ඒවැනි ජාතිවාදී හැඟීම් 56 ඇති වෙලා නේද දෙමළ කෝලහල ඇති වෙලා අන්තිමට යුද්ධයක් කරා අපිට යන්න උනේ නමුත් මේ හැමෝම අපේ සහෝදරයෝ කියලා අපි පිළිගන්නවා නම් ඒක නේද බෞද්ධ දර්ශනය. ඉතින් දැන් මුට්ටය මුරලිදර විකට් ගන්නකොට එයා දෙමළින්ද එයා එපා කියනවාද? එයා දක්ෂයා නම් එයා ඉන්න උන එතන. ඒ වගේ තමයි රටක් ඉදිරියට ගෙනියන්න හරි. දක්ෂයා මුස්ලිම්ද දමිළද බර්ගද නෙමෙයි. එයා දක්ෂයා නම් එයා නම් සුදුස්සා. එයා ඒ රට ඉහළට ගෙනියන්න ඒ රට නායකත්වයේ දරන්න සුදුසුය. නමුත් ඒ ජාතිවාදී හැඟුම් තියෙන මිනිස්සු ඒවට කැමති නැහැ.
1: මෙවැනි සමාජ පරිකල්පනයක් සුනිල් පෙරේරා තම ගීත කලාව තුළ ජයගත්තේ කෙසේද? ඔහුට තිබුණා සමාජය තුළ සංගීතයට වඩා සංගීතය තුළ සමාජය අවබෝධ කරගැනීමේ හැකියාවක්. සින්දු වලින් සමාජයට කතා කරමින් ස්වාධීන කලාකාරයෙක් ලෙස සමාජය ගැන ඔහුට දැනුණු බය පෙරලා සමාජ අවධාරණයක් බවට පත් කරගත් ශිල්පියෙක් හැටියට තමයි ජිප්සි සුනිල් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔහු ඒ වෙනුවෙන් සංගීතඥයෙක් මියුසික් බෑන්ඩ් එකක් සමග අවශ්‍ය අඩුම කුඩුම සියල්ලත් එක්ක තමන්ගේ ගීත ඇතුළේ එන වචනාර්ථයන්වල සටනක් විදිහට ඔහු ප්‍රාසංගිකව මාධ්‍ය සහ වේදිකාවේදී සටන්කරුවෙක් වුණා. ඊට අමතරව ඔහුගේ පරිකල්පනයන් අපි අහන්නේ දකින්නේ මාධ්‍ය තුලින්. ඒ ඇතුළේ ඔහු තමන්ගේ ගීත කලාවෙන් අරගෙන ආපු සත්‍ය හැබෑ කලාකරුවෙක් තුළ තිබෙන නිදහස් මතධාරී බව ප්‍රකාශනයක් ලෙස එළියට අරගෙන ආවා.
0: සෑම ආයතනයකම හරි මම කියන්නේ මේවත් ආයතන රජයේ හරි මොකාරි වෙන්න පුළුවන් යම් කිසි දෙයක් මේක දුවන්නේ යම් කිසි සේවක පිට මෙතන පඩි නඩි ගෙවනවා. මම කියන්නේ පංගුවක් බොහෝ ආයතන තියෙනවා පාඩුවට දුවනේව තියෙනවනේ. ඒවවල හරි හේතුව ඇවිල්ලා පංගුවක් කරලා වැඩ කරන පිරිසට සේවකයන්ට ලාභයෙන් කොටසක් ඒගොල්ලන්ටත් දෙන්න බෝනස් එකක් ඉන්සෙන්ටිව් එකක්. ඒතකොට බලන්න ඒගොල්ලන්ට එහෙම එකක් ලැබුණොත් ඒතකොට ඒගොල්ලන්ට එතනට පුඩි ආදරයක් ඇති වෙනව නේද? මේ හැම දෙයක්ම අපිට දිනන්න පුළුවන් ශක්තියක් ලබන්න පුළුවන් ශක්තියක් දීව නැත්තන් එක පඩිය විතරක් නම් අර මනුස්සයාට ලැබෙන්න සබල් ඔය මොනා කියලාද අපිට ඔච්චර තමයි බං අම්මින් මොනා කියලාද අපිට ඔය දෙවි සතයක් අත හම්බෙන්නේ නැහැ නේද? නෑ මේ ආයතනේ ජීවුන කරන්න ඕන කියන හැඟීම යාට එන්න ඕන. ජීවුන වෙන්න වෙන්න යාටත් වැඩි වෙන්න ඕන. යාට තම මට දැන් ඉන්නේ මේකේ ලාභය වැඩි වෙන්න වෙන්න අපි අපේ කොටසත් වැඩි වෙනවා කියලා යාට දැනුනම එයා ඒ ආයතනයට ආදරෙයි. ඒ ආදිනේ ලස්සන තියාගන්නවා. ඒ ආදිනේ දියුණු කරන්න හිත කැප වෙනවා. ඉතින් නැත්තම් තමයි කැපවීමක් නැහැ. නිකන් අර ඉන්නම් වාලි ඉන්නවා. මොකද මේක කොහොම කෙරුවත් මාසයන් දෙකට ඔය පඩිය හම් වෙනවා. එතනින් එහාට මොකක්වත් ලැබෙන්නේ නැහැ කියන මානසිකත්වය හැදිලා තියෙන්නේ ධනාත්මක නෙවෙයි ඍණාත්මක. ඒ හැඟීම හොඳ නැහැ.

0: ඉල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: ඔබ මොට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාරෙන්ම හෙල්මට්ටක පැළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
2: තෙගේ නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වී තනට තහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකුවන්.
4: ඔළුවට ප්‍රෙෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රෙෂර් පම්ස් අමතන්න 0.77, 0.77, 0.7374
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
5: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
8: ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: සුපිලිපන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපි හුඟක් සිද්ධිවලින් තැවෙන මිනිස්සු. අපි තැවෙන්නේ සමාජයේම කොටසක් විදිහට. හැබැයි ජිප්සි සුරිල්ට නිර්මාණවලට විශේෂවන්නේ ඒ තැවෙන ජීවිතයමයි. ඔහු ඇත්ත හා බොරුව තුල දෝලණය වන මේ සමාජයේ විනය පද්ධතිය පිළිබඳ ඉතා හොඳින් අවබෝධ කරගත්තේ. එනිසා ඔහු හැම වෙලාවකම බොරුවට අභියෝග කළා, ඇත්ත පිළිබඳ කතා කළා.
1: මට දැනෙන දේ ගොඩක් වෙලාවට ආන්දෝලනාත්මක සත්‍යත් ආන්දෝලනාත්මකයි. බොරුව ගොඩාක් තියෙන තැනක සත්‍ය ආන්දෝලනාත්මකයි. සත්‍ය ගොඩාක් තියෙන තැනක බොරු ආන්දෝලනාත්මකයි. දැන් ක්ලින්ටන් මහත්තයා අර පොඩි එකක් වුණා. මොකද එතන සත්‍ය දෙන්නේ පොඩි දෙයට ඒගොල්ලෝ රිසයින් වෙනවා. පොඩි දෙයට නිකන් පියල් පහේ නිකන් සද්දාය කතන්දරයකටත් රිසයින් වෙනවා. ඕස්ට්‍රේලියාවේ මේ රටවල් වල. මොකද එහෙ ඒ සත්‍ය කියන එක ඒ තරම් ඒගොල්ලෝ අගේනවා. ඉතින් පොඩි දෙයක් එහෙම රිසයින් වෙනවා. ඉල්ලාස්සන. නම මේ කට්ටිය මේ බොරුව ගොඩාක් තියෙන නිසා කිසිම දවසක ඉල්ලාස්සෙන්නේ නැහැ. ඒක මේ බොරුව තමයි සාමාන්‍ය දේ. අපිට තියෙන දේ තමයි බොරුව. එතකොට එතන සත්‍ය කියපුවම සත්‍ය ආන්දෝලනාත්මකයි. මේ බොරුව ගොඩාක් තියෙන නිසා ඒ දේවල් කරන්න ගියොත් ඒක ආන්දෝලනාත්මකයි. ඉල්ලාස්සෙන්නේ නැත්නම් ඒක ආන්දෝලනාත්මකයි.
0: ඇත්තටම සුනිල් ගීතයේ ඇතුළේ ගිනාවේ අලුත් පණිවිඩයක්. ඔහු මේ පණිවිඩයත් එක්ක සමාජය තුල ස්ථාපිත වෙනකොට සමාජ ක්‍රමයක් වෙනස් වෙලා තිබුණා. විවෘත ආර්ථික රටාවක් නැත්තම් ලිබරල් මතවාදයන් සමග ගැටෙන සමාජයක් එක්ක ඔහු අලුත් සංවාදයක පෙර ගමන් කරුවෙක් බවට පත් වුණා. ඔහු මේ සංවාද මෑත කාලීනව පවත්වන්නේ සියල්ල අත්හැර දැමූ ජනතාවක් එක්ක. තව විදියකින් කියනවා නම් නිදහසින් පස්සේ දැඩි ලෙස පීඩණයට පත්වෙච්ච රටක මිනිසුත් එක්ක. මම මේ කතාවට අමුණනවා අප්‍රිකානු සම්භවයක් තියෙන ෆෙලා කලාකරුවගේ ගීත. මොකද 70 දශකයේ නයිජීරියානු නූතන සංගීතය තීරණාත්මක ලෙස වෙනස් කරන්නේ ෆෙලා. ඔහු දකුණු ඇමරිකානු කළු ජාතිකයන්ගේ සංගීතය හා නැටුම් මේ නයිජීරියානු බෙර රිද්මය හා ගැමි සංගීතය සමග පුසු කරලා ෆෙලාගේ කලාවක් නාම මාත්‍රිකව සමාජගත කරනවා. ෆෙලා කතා කරන්නේ සුනිල් පෙරේරාගේ ගීත කලාවට බොහොම සමානව මේ රටවල් දෙක වෙන වෙනත් විප්ලවයක්. දැන් ෆෙලාගේ ගීත ඇතුලේ නිදහස, සාධාරණය, සොයරී බව, සතුට මේ වගේ දේවල් මාතෘකා වෙනවා. ෆෙලාගෙන් එක් අවස්ථාවකදී විදේශීය මාධ්‍යවේදියෙක් මෙහෙම අහනවා. මට එක සැරයක් නයිජීරියාවේ ඇමති කෙනෙක් කිව්වා අඩු ගානේ නයිජීරියාවේ මිනිස්සු 5000ක් ෆෙලාව අනුකරණය කළොත් ඒක මාර අවුලක් වෙයි කියලා. දැන් ෆෙලා මේකට උත්තරයක් දෙනවා. ෆෙලා දෙන්නේ බොහොම කෙටි උත්තරයක්. නෑ, එතකොට වෙන්නේ අවුලක් නෙමෙයි, විප්ලවයක්. ෆෙලාගේ කතාවයි සුනිල් පෙරේරාගේ කතාවයි ගලපන්නේ මෙන්න මෙතනදී. අපි විනෝදයෙන් ඉන්න ඕන තමයි. හැබැයි විනෝදයේ විතරක් නෙමෙයි, ඒ විනෝදයේ ඇතුලේ දැනුමිනුත් ඉන්න ඕනේ. ඒකට ගැඹුරු හැදෑරීමක් අවශ්‍යයි.
1: මගේ ජීවිතය ගැන ආපහු හැරිලා බලනකොට පංගුවක් දේවල් මගේ අතින් වෙච්ච දේවල් මට හිතෙනවා නොකෙරුණා නම් හොඳයි කියලා. විශේෂයෙන්ම තමා විවාහ ගිවස අරගෙන ඉන්නවා නම් එතන යම්කිසි පිළිගත සම්ප්‍රදායක් තියෙනවනේ. එතන තැන්වලදී මං පංගුවක් ක්‍රියා කරපු ආකාරය ඒ තරුණ අවධියේදී මට හිතෙනවා මං කෙරුවා වැරදි දේවල් වැරදි. නමුත් මට ඒවෙන් එළියට ඇවිල්ලා වැරද වටහාගෙන යලිත් වරක් නැගිටින්නට මට අත දුන්නේ මගේ බිරිඳ. ඉතින් ඒ ගැන මං හිතනවා මට මොකක් හරි වාසනාවක්, මොකක් හරි පිනක්, ශක්තියක් තියෙන්නේ. ඉතින් එහෙම මෙයා වෙන්නේ. ඉතින් අදටත් ඒ බිරිඳට මම ආදරෙයි, මොකක්වත් නිසා නෙමෙයි. වැරදි කෙරුණ අවස්ථාවන මාත් එක්ක ඒ රැඳී බැඳී සිටීම නිසා.

වික්ටර් හාරලා පොලිටික් ප්‍රොපගැන්ඩා වලට බැහැලා නායකයෙක් විදියට පෙනී හිටින්න උත්සාහ කළත් සුනිල් පෙරේරා එහෙම කළේ නැහැ. ඒ නිසා වික්ටර් හාරලාගේ තිබෙන වටිනාකම් දේශපාලනයේ ඉදිරිපිට ටික ටික දිවෙලා ගියා. තනියම නැගිට්ට මිනිහෙක් විදියට සුනිල් පෙරේරාගේ කලාව දවසින් දවස ඉහළට නැගුණා. ඔහුගේ ක්‍රමය අනුව මේ පෙරාපරදිග සංගීත මිශ්‍රණයන් සියල්ල එකට එකතු කරගෙන අපේ කලාවක් ප්‍රාසංගිකව ගොඩනගා ගත්තා. ඒ තුල තබ්ලාවත් ගිටාරයත් එකට පෑහුණා. ඔවුන්ගේ ප්‍රාසංගික බයිලා රිද්මය ස්වාධීන රිද්මයක් බවට පත් වුණා. දේශීය බටහිර දෙමුහුන්කරණය ඇතුළේ නොමුහුන් වේදිකා රිද්මයක් සුනිල් පෙරේරා ඇති කළේ විනෝදයේ විතරක් නෙමෙයි දැනුමිනුත් ඉන්න ඕන කියන මතය රසිකයාට පෙන්වමින්.

0: සුනිල් පෙරේරාගේ ගීතය තුළ සමාජ අසාධාරණය අවංකව මතු කරන්න කොන්දක් තිබුණු ශිල්පියෙක්. ඔව්, ඍජුව භාවිතා කළ ප්‍රශ්න සමාජයට දැනෙන්න හරින්නට කතා කරන්න ඔහුට කොන්දක් තිබුණා. ගීත ඇතුළෙත් ඒ යුතුකම අඩු නැතුව ඉටු කළා. ඒත් ඔහු ගීත ඇතුළෙ කතා කරපු මාතෘකාවන් එලෙස සමාජයට මුදාහරින්න මාධ්‍යයට කොන්දක් තිබුණාද යන්න ඇතැම් අවස්ථාවල ප්‍රශ්නයක්.
1: ඔබ වරක් කියා හිටිය මේ සංගීතය පිළිබඳ ප්‍රශ්නයක් ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන කියද්දි එයාගේ පපුව හොඳ නැහැ කියලා.
2: ඒක වැරදි කියමනක්. ඒක මම හිතන්නේ නොකිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා. පසුකාලීනව මාත් එක්ක බොහොම හිතවත් හිටියා. නමුත් ඒ ආවේගශීලී අවස්ථාවේදී කිව්වනම් ඒක මම සමාව ආයෙත් සිටිනවා. ඒක වැරදි. මම මේ වරට කියන්නේ මං කරපු වැරදි නිසා. මං කරපු දේවල් කරන්න එපා. මං කියන දේ කරන්න. මං කරපු දේවල් එච්චර සුදුසු නෑ පංගුවක් දේවල්. ඒක නිසා මං කරපු දේවල් කරන්න එපා. මං කියන දේ පිළිගන්න. මේ දේවල් කරුවොත් උඹට ශක්තියක් ලැබෙයි. ඒ විදිහට තරුණ ළමයි ඉන්නවා. එහෙම පිළිගත්ත තරුණ ළමයි මගේ තරුණ කාලේ මට එහෙම දෙයක් නෑ. මට තිබුණේ හැමතිස්සෙම ගැහුවනම් ගහන්න ඕන වගේ එහෙම ආකල්පයක් තිබුණා. ඉතින් ඒක වැරදි ආකල්පයක් නේ. අදටත් බිරිඳ මේ ප්‍රෝග්‍රෑම්ස් වල යනකොට ගොඩක් කැමති නෑ දේශපාලනයයි ආගමයි ගැන කතා කරනවා.

නිරන්තරයෙන් තමන් මතවාදීව මතු කළ සංකල්ප කීපයක් තිබුණා. ඒ අතරින් අපි ඔක්කොම එකයි නැත්තම් අපි ඔක්කොම සමානයි කියන සංකල්පය ඔහු නිතර මතු කළ කාරණාවක්. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුයි යන මතේ ඔහු දැඩි ලෙස එල්බ සිටියා. සාධාරණ සමාජ ක්‍රමයක් වෙනුවෙන් නිරන්තරයෙන් ඔහු සටන් කළා. සෑම වැඩක්ම වඩාත් පිළිවෙලට ඉටු කිරීම සුනිල්ගේ පුරුද්දක්. කලාකරුවෙක් මතවාදී ලක්ෂණයන් සමාජගත කරනව පමණක් නොව තමන් ගෙන යන මතවාදය ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්වන්නත් ඔහු හැකි හැම මොහොතකම උත්සාහ දැරුවා. තමන්ගේ නිර්මාණ සඳහා දායකත්වය දක්වන සියලු කලාකරුවන්ට අඩු නැතුව තමන්ට හැකි පමණ උදව් කරන්න ඔහු අමතක කළේ නැහැ. සමාජයේ යම් කෙනෙක් පීඩිතව සිටියේ නම්, යම් කෙනෙක් රෝගීව දුක්බරව හුදකලාව වේදනාවෙන් සිටියේ නම්, ඒ වේදනාව වෙනුවෙන් තමන්ගින් විය යුතු යුතුකම් කොටස ඉටු කරන්න ඔහු දෙවරක් හිතුවේ නැහැ. තමන් වටා සිටින සංගීත කණ්ඩායමේ සෑම සමාජිකයෙක්ගේම අනාගතය වෙනුවෙන් අවැසි සුරක්ෂිත වැඩපිළිවෙලක් මෙන්ම සමාජයට හුරු ලෙස ඔවුන්ව මුදාහරින්නත් සුනිල් තමන්ගේ හැකියාව ශක්තිය වගේම අර්ථයනුත් බොහෝ දේ සපයා දුන්නා. ඇත්තටම මේ වැඩසටහනේ අරමුණ වන්නේත් ජිප්සිස් නායක සුනිල් පෙරේරා කියන චරිතය තුළින් ගන්න තියෙන පාඩම් ටික අරගෙන ඒක සමාජයේ ඉදිරි ගමනක් ප්‍රගමනයක් උදෙසා වෙහෙසෙන පරපුර වෙනුවෙන් මුදාහැරීම. එය

හේමසිරි හල්පිට, චන්ද්‍රදාස ප්‍රනාන්දු, නන්දන වික්‍රමගේ, ක්‍රිස් ඇලෝසියස්, අජිත් වීරරත්න මෙවැනි ගීපද රචකයින් සුනිල් මතය සමාජගත කරන්න බොහෝ සෙයින් උදව් වුණා. අපි මේ කතාවේ මුලදීත් කිව්වේ ක්‍රම විරෝධී ගීත කලාවක් ඔස්සේ රටක් වෙනස් කරන්න ගීතයෙන් අවුරුදු 50ක්ම සටන් කරපු මිනිහෙක් හැටියට සුනිල් පෙරේරා. සමාජයේ විසින් පිළිගත් සම්මතවාදී රාමුව ඔහු ඒ සම්මතයේ ඇතුලේ අරුත්බර බව හොයන්න මේ විදිහට වෙනස් කරපු තැන් තිබුණා. ඒවා ඒ සම්මතයේම පැවැත්මට අතිශය වැදගත් වුණු අවදන් බවටත් පත් වුණා.

ඇත්තටම ජනප්‍රිය සංගීතය කර්මාන්තයක් බවට නිර්මාණය කරන්නේ වෙළඳපොලේ. ඒත් භාවිතයකින් ජනප්‍රිය සංගීතය ඇතුළට ආපු කණ්ඩායමක් තමයි ජිප්සිස් කියන්නේ. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ජනප්‍රියත්වයෙන් ලොකු වැඩ කොටසක් සමාජයට කළ කණ්ඩායමක් තමයි ජිප්සිස්. ඒකට තාක්ෂණයත් එකතු වෙලා තිබුණා. 70 දශකයේ දේශපාලන හැලහැප්පීම්, දේශපාලන සිද්ධි සූක්ෂම ලෙස සහ සියුම්ව දකින්න මුල් යුගයේ සිටම ජිප්සිස්ලා උත්සාහ කළා. රැඟුම් සහිතව මේ ගීත වේදිකාවට ආවා. ඇත්තටම ඒක අලුත් ජනගී ආරක් ලෙස සමාජගත වුණා කියලයි

සංගීත ලෝකේ බොහෝ රැලි හඹාගෙන යනකොට සාමාන්‍ය මිනිසෙක් විදිහට සංගීත කණ්ඩායමක් සමග ඇවිත් රැල්ලක් හදපු මිනිසෙක් තමයි සුනිල් පෙරේරා. ලංකාවේ කණ්ඩායම් සංගීතයේ අඩසියවසක් අවුරුදු 50ක් ගහපු බෑන්ඩ් එකක් තමයි ජිප්සීස්. ජිප්සීස් කියුවේ නිකම්

0: නිකම් බෑන්ඩ් එකක් නෙමෙයි. මේ රටේ සමාජ ක්‍රමය වෙනස් කරන්න, මේ රටේ විනෝදවල රසිකයාගේ මනස වෙනස් කරන්න ඔවුන් තමන් අනුගත ජනප්‍රිය සංස්කෘතියෙන් බොහෝ උදව් ගත්තා. රැල්ලක් හදලා ඒ රැල්ල තුල හඹාගෙන යන නවමානයන් ඇති කරන්න සමාජගත ප්‍රවේශයක් ගත්ත සංගීත කණ්ඩායම ජිප්සීස්. ඒ පිටුපස රැඳුනේ සුනිල් පෙරේරා. ඒ නිසාම සුනිල් පෙරේරා කියන්නේ එහෙම් පිටින්ම යුගයක්. ඒ යුග අවසානයේ අර්ථකථනය සෑමදාමත් ඔහු ප්‍රාර්ථනා කරපු අනාගතය.
1: මේ ලොකු දේවල් ඕනට හිතන්න යන්න ඕනේ. මට මේ තියෙන දේවල් ඇති. ඉතින් මං කාටවත් හෙට දවසේ මට මාර්මාලිගාවක් දෙනවා, මාර්ගකාරකක් දෙනවා කිව්වයි කියලා මං කකුල් ලිබින්නේ, බඩවල් ලිබින්නේ, කවුරුවත් පස්සේ යන්නේ නැහැ දේශපාලනඥයෝ පස්සේ. ඉතින් බොහොම ආඩම්බරයි මං, ආඩම්බරකාරයි.
0: මාධ්‍ය නිසාම හැකිලිච්ච ලෝකයක සැවම එකලෙස එකා විදියට හමු වෙමු කියන ප්‍රාර්ථනාව ඔහු දරාගෙන සිටියා. ඒ වෙනුවෙන් ලංකාවේ සියලුම කලාකරුවන් එකට එකතු කළේ ජිප්සීස් සුනිල්. ඒකතුවත් එක්ක මේ එකතුව අපි ඔබට දැනෙහුවේ ඔහු පිළිබඳ සටහනක් කොතනක හෝ වැදගත් ලෙසින් ලියවිය යුතු නිසයි. ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමග මම ඉන්ද්‍රසිරි සොරවීර හැඟුම්වරු සමගින් සමුගනිමු.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777යි 273යි 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.

0: විලවරාත්‍රී 9යි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂේ සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කල සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසකින් ආරාධනා කර සිටිනවා මේ සීල දනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මද

සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අපි ඉතාම ශ්‍රද්ධාවෙන් උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අපේ අවධානය යොමු කරගන්නටයි මේ මොහොතේ සූදානම් වන්නේ. ධර්මයේ තරම් අපිව නිවන අපිව සුවපත් කරන තවත් දෙයක් නැහැ. ධර්මයක් නොදකපු ශ්‍රාවකයෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් ওই ධර්මයේ මොකද්ද ওই හැටි තියෙන සුරක්ෂිත භාවයේ සුවපත් භාවයේ නිවීම කියලා. ඒ ධර්මයේ දන්නේ නැතිකම නිසා, නොමේරු කල්පනාවක් නිසා මිනිස්සේ කියන කතාවක් මිසක් ඒ තුල ගැඹුරු යථාර්ථයක් තියෙන බවක් අපි පිළිගන්නේ නැහැ. ඇත්තටම කාමභෝගී ලෝකයේ ස්වල්ප ආස්වාදයක් විඳපු මිනිස්සෙකුට ඊට වඩා ගැඹුරු ආස්වාදයක් පිළිබඳ ධර්මයේ තුලින් ලබන්න පුළුවන් නිර්ආමිෂ ප්‍රීතියක් ගැන කියනකොට එයාට විහිළුවක් වගේ වෙන්න පුළුවන්. මොකද යා අත්දැකලා තියෙන කාරණාත් එක්ක බුදු සමයේ අදහස වෙනස් වෙනකොට යා සමහර වෙලාවට යම් කැළඹීමක්, හිත් කඩා වැටීමක්, වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. මෙච්චර සැපසහිත ලෝකයක මේ සැපේට නේද මේ කරහන්නේ කියලා. මොකද ඔබ අත්දකින අන්තර් සම්බන්ධතා හරහා, ඔබ අත්දකින සියලු භෞතික ක්‍රියාවලීන් හරහා ඔබට යම් සැපයක් නැහැ කියලා කියනවනම් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒක ලෝකේ යථාර්ථය වෙන්න බෑ. ඔබ අත්දකින දේ තුළ යම් සැනසීමක්, සැපයක්, සතුටක් තියෙනවා පින්වත්නි. ඒ අත්දකින සතුට, සැනසීම අභ්‍යන්තරයේ ඔබේ ජීවිතය තුළ ඔබ සුරක්ෂිත වෙනකොට ඔබට තේරේවි ධර්මයෙන් අත්දකින අත්දැකීම සහ ඔබ කාමභෝගී ලෝකයට මුහුණ දෙමින් අත්දකින අත්දැකීම අතර තියෙන විපරිණාමය, වෙනස්කම, අත්දැකීමේ තියෙන අසමතුලිත භාවය ඔබට තේරෙන්න පටන් ගනීවි. භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩයේ දිහා බලනකොට අපට තේරෙනවා උන්වහන්සේ පෙන්වා දෙන විමුක්තිගාමි වැඩපිළිවෙල මේ මොහොත තුල තමයි අත්දකින්න තියෙන්නේ. මේ මොහොත තුල තමයි ඔබේ ජීවිතය ගලපා ගන්න තියෙන්නේ. එතකොට මේ මොහොත තුල ජීවිතේ ගලපා ගන්නකොට, මේ මොහොත තුල අත්දකින්නකොට ඔබට තේරේවි මේ ඔබේ ජීවිතය මොනතරම් සැහැල්ලුවෙන් සනීපෙට ගෙවිලා යනවද කියලා ඔබට තේරේ. ඇත්තට මේ අපි නතර වෙලා ඉන්න තැන ස්ථාවර වූ ප්‍රායෝගික අවස්ථාවක් නෙමෙයි. මේක ස්ථාවර බවක් නැහැ. මේ අත්දකින් අත්දැකීම හරියට අම්බලමක නවතින తాවකාලික අත්දැකීමක් විදියටයි අපගේ බුදුරජාණන් වහන්සේත් අපට උගන්වා වදාළේ. ඔකට මම මහායානයට සම්බන්ධ, මහායානයටත් වඩා ඔය ෂෙන් ගුරුවරයෙක් සම්බන්ධ සිද්ධියක් කියන්නම්. එක සෙන් හාමුදුරුවෝ කෙනෙක් වඩිනවා. උන්වහන්සේ වැඩම කරන්නේ දුරබැහැර ගමනකට. ඒ දුරබැහැර ගමනට පිටත් වෙලා යන උන්වහන්සේට එදා රාත්‍රියේ ගෙවන්න නතර වෙන්න තැනක් අවශ්‍ය වෙනවා. උන්වහන්සේ එදා රාත්‍රියේ ගත කරන්න එක තැනක් හොයා ගන්නවා. ඒ තමයි ඒ නගරයේ තිබ්බ ප්‍රධාන නගර හිමියාට සම්බන්ධ සමුරායිවරයාට කිට්ටු නිවසක්. ඒක මාලිගාවක් වගේ එකක්. ප්‍රධාන සමුරායිවරයාගේ මාලිගාව කියලා අපි අදහස ගමු. එතකොට ප්‍රධානියාගේ මාලිගාවට තමයි, නගර හිමියාගේ මාලිගාවට තමයි මේ හාමුදුරුව යන්නේ. ගියාම ඒ නගර හිමියා බොහොම ගෞරවයෙන් මේ හාමුදුරුවන්ව පිළි අරගෙන කියනවා, ඔබ වහන්සේට මොනවා හරි අපෙන් උදව්වක් අවශ්‍යද කියලා අහනවා. එතකොට උන්වහන්සේ විමසනවා, අද රැයට මට මේ අම්බලමේ නවතින්න පුළුවන්ද කියලා. අද රැයට මට පුළුවන්ද මේ අම්බලමේ නවතින්න කියලා. එතකොට අර සමුරායිවරයාට
බොහොම දරදනු විදියට යක්ෂාවේශ වෙනවා. ඔහු එකපාරම අර ගුරුවරයාගේ අර හමුදුරුවන්ගේ ඇඟට කඩා පැනල අහනවා, ඔබ වහන්සේට මේක පේන්නේ අම්බලමක් වගේද කියලා අහනවා. දැන් ඔහු කියෙන් තියෙන්නේ මේ කතාව අහන්නේ, මේක අපේ පරම්පරාවේ මාලිගාව කියනවා. මේ මාලිගාව මේ ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා තැනක් කියනවා. ඒ වටිනා තැනකට ඇයි ඔබ වහන්සේ මෙහෙම ගරහන්නේ කියලා අහනවා. ඔබ වහන්සේට පේන්නේ මේක සම්පූර්ණයෙන්ම අම්බලමක් වගේද කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා, ආ එහෙමද, මට සමාවෙන්න, මට සමාවෙන්න, ඇත්තටම මං හිතුවේ මේක අම්බලමක් කියලා, මේක අම්බලමක් නෙමෙයිද කියලා අහනවා. මේක අම්බලමක් වෙන්නේ කොහොමද, මේක අපේ පරම්පරා මාලිගාව කියනවා. දැන් ඔන්නයා වචනයක් කිව්වා පරම්පරා මාලිගාව කියලා. දැන් අපිටත් ඔය වගේ පරම්පරා මාලිගා තියෙනවනේ. ඊට පස්සේ මේ සමුරායි උබරයාගෙන් අර හාමුදුරුව අහනවා, හොඳයි මීට කලින් කවුද මෙහි හිටියේ කියලා, මීට කලින් කවුද මෙහි නැවතිලා හිටියේ කියලා අහනකොට ඒ සමුරායිවරයා කියනවා, මීට කලින් අපේ තාත්තයි මේ මාලිගාවේ හිටියේ. ආ හැබෑද, තාත්තට මොකද වුනේ කියලා අහනවා. තාත්තා ඉතින් මේ ඔක්කොම අත්හැරලා දාලා යන්න ගියා කියනවා. එයා මලා කියනවා, එයා මිය ගියාට පස්සේ මේ ඔක්කොම මටයි ආйти උනේ, එයා යන්න ගියා කියනවා. ඊට පස්සේ ආනෝ, හොඳයි තාත්තට කලින් කවුද මේ මාලිගාවේ හිටියේ කියලා අහනවා. එතකොට ඒ සමුරායිවරයා කියනවා, මීට කලින් මගේ තාත්තට කලින් ඒ තාත්තගේ තාත්ත තමයි හිටියේ, කියන්නේ මගේ සීය තමයි මේ මාලිගාවේ හිටියේ කියලා අහනවා. හොඳයි එහෙනම් ඒ සීයට මොකද වුනේ කියලා අහනවා. ඒ සීයත් වයසට ගිහින් මේ සියල්ලම දාලා එයා යන්න ගියා කියනවා. එතකොට මෙයා කියපු කතාවස්සේ තියෙනවා, සීයත් යන්න ගියා, තාත්තත් යන්න ගියා කියලා කියනවනේ. ඒ වෙලාවේ අර සමුරායිවරයාට අර හාමුදුරුවෝ කියනවා, හොඳයි මේ මාලිගාවේ හිමිකරුවා වෙච්ච සීයත් මේක අත්තරලා යන්න ගියා නම් ඇවිල්ලා, තාත්තත් ඇවිල්ලා මේක අත්තරලා යන්න ගියා නම් මේක අම්බලමක් නොවෙන්නේ කොහොමද කියලා ඉතා ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක් අහනවා. සීයත් ගියා නම් තාත්තත් ගියා නම් ඇවිල්ලා ඒමක් සහ යෑමක් නම් මේ ජීවිතය තුළ තියෙන්නේ, යෑම් ඒම් අතර, යෑමක් සහ ඒමක් අත්දකින පුද්ගලයෙක් අතර මේක ස්ථාවර භාවයක් පනවන්නේ කොහොමද, මේක අම්බලමක් විනා වෙන මොනවා කියන්නද කියලා හරු. අන්න ඒ මොහොතේ තමයි ඒ සමුරායිවරයා යම්තාක් දුරට සංයමයක් හදාගෙන උන්වහන්සේ ඉදිරියේ බොහොම සුහඳ පිළිසඳරකට යොමු වෙන්නේ. ඇත්තටම පින්වත්නි, ඔබට ඔබේ නිවන, ඔබේ නිවහන, ඔබේ ගෙදර, ඔබේ සියලු දේවල් අත්තේ ඔබට යම් සැනසීමක්, සැපයක්, සනීපයක්. මේ සියල්ලම මගේ මාලිගාව වගේ අදහසක් එන්න පුළුවන්. ඇත්තට මේ සියල්ලම මාලිගාවක් කියනවට වඩා මේ සියල්ලම අම්බලමක් කියන එක වඩාත් ගැඹුරු අදහසක් ගන්න පුළුවන් දෙයක්. හේතුව තමයි මේ ලෝකේ යෑම් ඒම් විතරයි තියෙන්නේ. යාමක් ඒමක් හැර ඊට වඩා වැඩියෙන් මොකක්වත් අවසානික ප්‍රතිඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඔබට මාලිගාවක් වුණාට ඔබ හදාගත්ත ගෙදර සමහර විට ඔබේ සේසතම වියදම් කරපු, ඔබේ සම්පූර්ණ ආර්ථිකයම වියදම් කරපු, ණය වෙමින් ඔබේ නිවස හදාගත්තට ඔය නිවසත් අම්බලමක් විදියට දකින්න හේතුව තමයි ඔය නිවස ඕනෑම වෙලාවක ඔබට අතහැරෙන්න පුළුවන්. දැන් අම්බලම කාවේනික ආකෘතිය තමයි, අම්බලමේ විඩාව නිවා ගන්න ටික වෙලාවක් නවතින්න දුර ගමන් යන මිනිස්සු, ගමනේ කෙලවරක් හොයාගෙන යන මිනිස්සු විඩාබර ගමනක් යද්දී බරත් උස්සගෙන ඒ ගමනේදී හොයාගත්ත දේවල් ගමනාන්තයට අරන් යන්න කියලා තමන් පොදි බැඳගත්ත දේවල් එක්ක, තමන්ගේ කරේ තියාගත්ත බඩු මුට්ටු ටිකත් එක්ක මිනිස්සු මේ ගමන යද්දී රාත්‍රියේ විඩාව ගෙවා ගන්න, රාත්‍රී ගමන අපහසු නිසා ඒ අපහසුවට නවතින තැන තමයි අම්බලම කියලා කියන්නේ. අම්බලමේ නැවතුනහම ඔය අම්බලමට තව තව දුරින් ආපු මිනිස්සු ඉන්නවා. ඒ දුරින් ආපු මිනිස්සු මේ අයත් එක්ක කතා කරනවා. කතා බහ කරලා පොඩි ඇඳුනුම්කමක් හදා ගන්නවා. එතකොට ඒ අය ආපු ගියපු තැන් ගැන මේ අයට රැට කියනවා. රාත්‍රී අම්බලමට තනින් තනින් ආපු මිනිස්සු රාත්‍රියේ ගෙවන්න එතන නවතිනවා. හැබැයි නැවතුණා කියලා පින්වත්නි, මේ මිනිස්සු අපිත් එක්ක එනවද අපේ ගමන යන්න? අපිත් එක්ක එන්නේ නැහැ. මොකද එයාට වෙන ගමනක් තියෙනවනේ. මේ తాවකාලික අම්බලමේ හම්බ වෙච්ච ආදුනික පිරිස වගේ තමයි ඔබේ බිරිඳ දකින්න, ඔබේ ස්වාමියා දකින්න, ඔබේ දෙමව්පියෝ දකින්න, ඔබේ දරුවා දකින්න.
දරුවෝ සහ දෙමව්පියෝ අතර ඇතිවෙන අන්තර් සම්බන්ධතාවයේ රාත්‍රිය ගත කරන අම්බලමේ නැවතිච්ච දෙන්නෙක් අතර ඇතිවෙච්ච අන්තර් සම්බන්ධයේ විදියට දකින්න පටන් ගන්නවා. අම්බලමේ ගමන, අම්බලමේ විඩාව නිවාගෙන අම්බලමින් ගමන නැවත ආරම්භ කරන්න වෙනවා වගේ, ඒ ආරම්භ කරනකොට ඒ අයට ගෙනාපු වෙන වෙන ගමන් බිමන් තියෙනවා වගේ, මේ අම්බලමේ නැවතිච්ච අයටත් යන්න තියෙන වෙන වෙන ගමන් විදිහට දරුවාගේ ගමන දකින්න. මේක අම්බලමක් කියන එක අතිශය සාර්ථක යෙදුමක්. හේතුව තමයි මේ අම්බලමේ නැවතිච්ච මිනිස්සු අම්බලම අතහැරලා දාලා යනකොට මේ අම්බලමේ විඩාව නිවා ගන්නාපු කිසි කෙනෙක් ඉන්නේ නැහැ. අනේ ඔයා හරි හොඳයි, ඔයත් එක මාත් එන්නම් කියලා කවුරුත් එන්නේ නැති නිසා මේක අම්බලමක්මයි කියන අදහස වඩාත් යෝග්‍යයි පින්වත්නි. ඇත්තටම අපේ මේ ප්‍රභාස්වර සිත ස්පර්ශ වීම නිසාම පින්වත්නි බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ප්‍රභාස්වර සිත මුලින් ප්‍රභාස්වර යාගන්තුක කෙලෙස් නිසා තමයි හිත දූෂණය වෙන්නේ. පබස්සර මිදම් බික්කවේ ආගන්තුකේන උපක්කිලිට්ටේන උපක්කිලිට්ටම් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රභාස්වර සිත ආගන්තුක කෙලෙස් වලින් උපක්ලේශ වලින් තමයි පින්වත්නි කිලිටි වෙන්නේ. ඒ කිලිටි වෙන බව දැනගත්තාම ඒ දැන ගැනීම තුළම යම් කෙනෙකුට අවබෝධයක් හදාගන්න පුළුවන්. කියන ආගන්තුක උපක්ලේශ නිසා තමන්ගේ හිත කිලිටි වෙලා යනවනම්, තමන්ගේ හිත දූෂණේ වෙලා යනවනම්, ඒ දූෂණේ වෙන ආගන්තුක උපක්ලේශවල යථා ස්වභාවය දැනගත්තට පස්සේ ඒ ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයකට හිත විවෘත වෙනකොට එයාගේ හිත නැවත උපතක් කරා යන්නේ නැති විදියට නිවෙන්න පටන් ගන්නවා. ඒ නිවීම ස්ථාවර කරගන්න අධ්‍යාපන උගත්කම් ආර්ථික ශක්තිය මේ කිසිවක් බලපාන්නේ නැහැ පින්වත්නි. මේ මොහොතේ එයා මොන විදිහටද හිත හදාගෙන තියෙන්නේ, හිත හදා ගැනීම කොයිතරම් ධර්මයත් එක්ක සැසඳෙනවාද කියන කාරණේ මත එයාගේ නිබීම ස්ථාවර වෙනවා මිසක් එයාගේ අධ්‍යාපන සුදුසුකම් උගත්කම් බුද්ධිමත්කම් මේ මොකුත් බලපාන්නේ නැහැ. බලපාන එකම දේ තමයි සාංසාරික වශයෙන් පුහුණු කරපු විදර්ශනා ඥාණය බලපානවා. එතරේ සාංසාරික වශයෙන් පුහුණු කරපු විදර්ශනා ඥානෙ විතරමයි බලපාන්නේ. ඔකට ඊටාම කදිම නිදර්ශනය තමයි චුල්ලපන්තක මහරහතන් වහන්සේගේ සිදුවීම. චුල්ලපන්තක හාමුදුරුවෝ කියලා කියන්නේ හතරපද ගාථාවක් මාස 3ක් පාඩම් කරගන්න බැරි වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්. ඒ කියන්නේ ගාථාවක හතරපදයක් මාස 3ක් පාඩම් කරගන්න බැරි වුණා කියන එක පින්වත්නි, ඉතින් එයාගේ උකට මතක ශක්තිය ගැන හිතලා බලන්නකෝ. දැන් අපිට එහෙම ගාථාවක හතරපදයක් මාස 3ක් පාඩම් කරගන්න බැරි වෙන්නේ නෑනේ. හතරපද ගාථාවක් මාස 3ක් පාඩම් කළා, මාස 3ෙන් පාඩම් හිටියේ නෑ. හැබැයි අයියයි මල්ලි දෙන්නම් පැවිදි වෙලා හිටියා. අයියට කියන්නේ මහා පන්තක කියලා. දෙන්නම් පැවිදි වෙලා හිටියට මල්ලිට මුකුත් මතක හිටින්නේ නෑ. දවසක් අයියට ටිකක් හිතේ කේන්තියක් ඇති වෙලා මල්ලිට කියනවා, මල්ලි ඔබ හරියන්නේ මහානකමට නෙමෙයි, ඔයා හරියන්නේ කුඹුරු වැඩ කරන්න, ඔයා හරියන්නේ හරක් බලා ගන්න. හරක් බලා ගන්න වැඩේ කළොත් ඔයාට ආර්ථිකයකුත් උපය ගන්න පුළුවන්. එහෙම උපයලා පින් කරගෙන ඉන්නවා හැර උඹට කරන්න දෙයක් නැහැ. නුඹට කරන්න තියෙන්නේ හරක් බලා ගන්න එකයි කුඹුරු වැඩ කරන එකයි කියලා එයා යෝජනාවක් කරනවා මල්ලිට. හැබැයි මේ පොඩි හාමුදුරුවන්ට සිවුර අත්තරලා දාලා උපැවිදි වීම පිළිබඳ අදහසක් නැහැ. උන්වහන්සේ කැමැති පැවිද්ද රැකගන්න. උන්වහන්සේ කැමැති පැවිද්ද තුල ස්ථාවර වෙච්ච කෙනෙක් විදියට නැගිහිටින්ද. ඒ නිසා උන්වහන්සේ වැඩි කැමැති වුණේ නැහැ. නමුත් අයියාගේ යෝජනාවක් තියෙනවනි. දැන් ඔයාට හතර පද ගාතාවක් පාඩම් කරගන්න බෑ. එක ගාතාවක් පාඩම් කරගන්න බැරි ඔයා කොහොමද මේ පැවිද්දේ ගැඹුරු පුරාණ විදර්ශනා ඥානෙ මතු කරගෙන මේ ධර්මීය Tamanගේ ජීවිතයේ තුල ජීවමාන කරගන්නේ? ඔයාට ඒක කරගන්න බෑ. ඔයා පදපරම කෙනෙක්. පදපරම කියන්නේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් අද හරියට ඉන්න බහුතර පිරිසක් පදපරම තමයි. මොකද පදපරම නැත්තම් මෙච්චර මිත්‍යාවට අහු වෙලා යයි කියලා හිතන්න බෑ. මෙච්චර එක එක දෘෂ්ටිවලට අහු වෙලා යයි කියලා හිතන්න බෑ. මේ තරම් කෙටි මාර්ගවලින් විමුක්තියක් ගවේෂණය කරන්න මේ නිකන් බණ ටිකක් ඇහුවාම නිවන් දකින්න පුළුවන් වගේ කතාවක් එළියට එනකොට ඒ වටේ ගොඩ නැගෙයි කියලා අපිට හිතන්න බෑ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණ පිරිපුන් ප්‍රඥාව තිබ්බයි ඒ කාලේ නිවන් දැක්ක හින්නවනම් අද ඊටාම සුළු පිරිසක් ඉන්නේ. එකිතාම ස්වල්පයි ගණනය කර ගන්නට තමාඩු තරමේ 10-15 දිනක් කරේ හිමයි නම් අදී ඉන්න විදියක් නැහැ. හැබැයි බහුල වශයෙන් කියනකොට තේරෙන
සැලකිය යුතු පිරිසක් ඉන්නවා. බහුතරයක්ම පද පරමයි. කියන්නේ ගොළුන් ටික පදයක්වත් තේරුම් ගන්න බැරි මට්ටමේ, තේරුමක් විශ්ලේෂණය කරලා විමසලා දැනගන්න බැරි මට්ටමේ පිරිස් තමයි බහුතරයක් ඉන්නේ. එතකොට මේ හාමුදුරුවන්ට, මේ අහිංසක හාමුදුරුව කෙනෙක්නේ, පොඩි හාමුදුරුව කෙනෙක්, උන්වහන්සේට මේ කියන කතාව අහගෙන ඉන්නකොට උන්වහන්සේගේ හිත් වේදනාවක්, පසුතැවීමක්, කඩා වැටීමක් ඇති වුණා. නමුත් උන්වහන්සේ මේ පැවිද්ද අතහැරලා දාලා උපැවිදි වෙලා ජීවිතේ තවදුරටත් කාමභෝගී ජීවිතයට බැහැගන්න උවමනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ විශාල ආරාම සංකීර්ණයක. ඒ ආරාම සංකීර්ණේ ප්‍රධාන ගේට්ටුව ළඟ උන්වහන්සේ අඬ අඬා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුවගේ හිත දැක්කා. දැකලා ළඟට ගියා. ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ මේ පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අත ගෑවා. ඔළුව අත ගාලා ඇහුවා, චුල්ලපන්තක, මොකද මේ ප්‍රධාන ගේට්ටුව ළඟට වෙලා අඬන්නේ කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි, මගේ අයියා කියනවා

මාස තුනක් පාඩම් කරගන්න බැරි වුණේ ඒක ඇත්ත තමයි. හැබැයි මම පැවිද්දට ලෙංගතුයි කියනවා. මට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා කියනවා. මට තවත් කුඹුරට බැහැලා මඩගා ගන්න උවමනාවක් නැහැ කියනවා. ඒ කෙලෙස් මඩවලින් තවදුරටත් මගේ ආධ්‍යාත්මික ජරා කරගන්න උවමනාවක් නැහැ කියනවා. එහෙම කියනකොට භාග්‍යවතුන් වහන්සේ මේ පුංචි හාමුදුරන්ගේ ඔළුව අතගාලා කියනවා, චුල්ලපන්තක, මේක අයියාගේ ශාසනයක් නෙමෙයි කියනවා. මේ ශාසනේ මගේ කියනවා. මමයි මේ ශාසනේ පැනෙව්වේ කියනවා. චුල්ලපන්තක, ඒ නිසා අයියා කියන එක අහන්න එපා කියනවා. අයියා කියන එක අහන්න එපා චුල්ලපන්තක. චුල්ලපන්තකට යම් දවසක මම කිව්වොත් යන්න කියලා එදාට යන්න කියනවා. එදා වෙනකන් යන්න එපා කියනවා. එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේට ඇති වෙන අදහස මොන වගේ එකක් වෙන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ ඉදිරියේ. බුදුරජාණන් වහන්සේ තමන්ව සුරක්ෂිත කරනවා කියලා දැනින් නැති. ඊට පස්සේ උන්වහන්සේට දුන්න කමඨහන බලන්න. උන්වහන්සේට දුන්න කර්මස්ථානයේ තමයි පොඩි හාමුදුරුව කෙනෙකුට, දැන් හතරපද ගාතාවක් මතක හිටපු නැති කෙනෙකුට, රෙදි කඩක්, සුදු රෙදි කඩක් දීලා ටිකක් ඉරේලිය වැටෙන තැනක වාඩි වෙලා භාවනා කරන්න කර්මස්ථානයක් දුන්න. නිකම් භාවනාව කියනකොට අපේ ඔළුවට එකපාර එන්නේ පළඟක් බැඳගෙන බද්ධ පරියන්කෙන් වාඩි වෙලා කරන භාවනාවක්නේ. චුල්ලපන්තක මේ රෙදි කෑල්ල පිරිසුදු වේවා, පිරිසුදු වේවා කියලා අත ගන්න කිව්වා. කෙලෙස් දූවිලි අයින් වෙන අදහස පිළිබඳ ගැඹුරු කමටහන. බුදුවරුන්ට පමණක් ඒ ඒ අයට විෂය වෙන විදිහ ගැන, හැඟෙන විදිහ ගැන, ඒ ඒ අයට ලබා දිය යුතු කමටහන පිළිබඳ දැනෙන සංවේදීකමක් ඒ තියෙන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ලබා දුන්න කමටහන ඉතාම ගැඹුරු කමටහනක්. දැන් මේ හාමුදුරුව මේක අත ගගා ඉන්නවා. පිරිසුදු වෙන්න පිරිසුදු ගාද්දී පින්වත්නි, අවුවේ වාඩි වෙච්ච කෙනෙක් සුදුරෙදි කෑල්ලක් අරගෙන පිරිසුදු වෙන්න කියලා අත ගන්නකොට පිරිසුදු වෙයිද අපිරිසුදු වෙයිද? අපිරිසුදු වෙනවා. සුදු පාට රෙදි කෑල්ල අපිරිසුදු වෙන්නේ කුමක් නිසාද පින්වත්නි? පිරිමැදීම නිසා. අපිත් හිතාගෙන ඉන්නවා පිරිසුදු වෙයි කියලා මේ ස්පර්ශ වෙන දේවල් නිසා. හැබැයි අපිරිසුදු වෙනවා කියලා අපට බැලූ බැලමට පේන්නේ නැහැ. මේ ස්පර්ශය නිසාම තමයි පින්වත්නි අපිරිසුදු වෙන්නේ. දැන් වේදනාව තුලත්, සංඥාව තුලත්, සංස්කාරයේ තුලත්, වේදනා, සංඥා, සංකාර කියන මේ තුනේම හේතුව තමයි පින්වත්නි ස්පර්ශය. උදාහරණයක් විදිහට අපි වේදනාව ගමු. වේදනාවට හේතුව විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ වේදනා හයක් තියෙනවානේ. චක්කු ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව, සෝත ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව, ඒ කියන්නේ ඇහැයි රූපයයි ඇහේ විඥානයයි කියන තුනම එකතු වෙලා, ඒ තුනම එකතු වෙච්ච තැනට කියන ස්පර්ශය කියලා. ස්පර්ශ වීම නිසාම පස්ස පච්චය වේදනා. ස්පර්ශ වුණාම ඒක විඳින්න පටන් ගන්නවා. කනයි ශබ්දයයි කනේ විඥානයයි කියන සෝත විඥානය මැදි ඇතුළ සෝත විඥානය ඇති වෙන්නේ පින්වත්නි නිකම්ම නෙමෙයි, මානසිකාරේ ප්‍රත්‍යින්, මානසිකාරේ ප්‍රත්‍යින් නැති වෙච්ච මේ සෝත විඥානය පහළ වුණාම මේ තුන එකතු වෙච්ච තැනට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශ වුණාන් පස්සේ තමයි විඳින්න පටන් ගන්න. ස්පර්ශ නොවුනොත් ඒවා විඳින්නේ නැහැ මිනිස්සු. ඒ නිසා තමයි මලමිනි මොකුත් විඳින්නේ නැත්තේ. ඇයි ස්පර්ශ වෙලා නැහැ? ඇහක් තියෙනවා, රූපක් තියෙනවා, කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා. කන බැලුවහම කනේ හැඩය, කනේ පෙනුමේ මොකක්වත් වෙනසක් නැහැ. ඇහැ ඇරලා බැලුවට පස්සේ ඇහේ තියෙන අපි කතා කරන මේ භෞතික ඇහැ මසැස ඒ විදිහටම තියෙනවා. නමුත් ස්පර්ශ වෙන්නේ ඇයි? චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන ස්කන්ධයක් නැහනේ. මේ තුනම එකතු වුණා මේකට කියන ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා තමයි විඳින්නේ. එතකොට ඇහැ නිසා විඳින වේදනාව චක්කු සම්පස්සජා වේදනා, කන නිසා විඳින විඳීම කනේ ස්පර්ශේ, කන නිසා ඇතිවෙන ස්පර්ශ ක්‍රියාවලිය නිසා ඇතිවෙන විඳීම සෝත සම්පස්සජා වේදනා, මේ විදිහට වේදනා හයක් තියෙනවා. එතකොට වේදනා හය දැනගෙන ඒ වේදනාවට හේතුව භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. මොකද්ද වේදනාවට හේතුව? වේදනාවට හේතුව තමයි පස්ස සමුදයා වේදනා සමුදයෝ. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි මිනිස්සු විඳින්නේ. එතකොට වේදනාවේ නිරුද්ධය මොකද්ද? වේදනාවේ නිරුද්ධ වීම තමයි පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. හොඳයි, වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව නම් ඒ ටික විතරක් දැනගෙන යා බෑ. ඊට පස්සේ ආ දැනගන්න ඕන වේදනාවේ ආස්වාදේ මොකද්ද කියලා දැනගන්න ඕන. යං වේදනං
පටිච්ච

0: පජ්ජති සුකං සෝමනස්සං. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා වේදනාවේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. විඳිනකොට ඒකේ ආස්වාදයක් තියෙනවා. මොකක්ද ආස්වාදේ? විඳින දේ නිසා යම් වෙලාවක යාගේ හිතේ සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි වේදනාවේ ආස්වාදේ. විඳිනකොට සැපයක් සොම්නසක් නැහැ කියලා පින්වත්නි අපිට කියන්න බෑ. ඒ සැපයක් සොම්නසක් නැති වීම ගැන බුදුරජාණන් වහන්සේ අපිට පනවලා නැහැ. උන්වහන්සේ කියනවා මහණෙනි මේ විඳින දේවල් වල ආස්වාදයක් තියෙනවා කියනවා. හැබැයි ඒක ඊටාම ස්වල්ප ආස්වාදයක්. මොකද්ද? ඒ විඳින දේ තුල යම් කිසි සුඛයක් සැපයක් සොම්නසක් තියෙනවා. ඒක තමයි ආස්වාදය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආස්වාදයෙන්ම වැඩේ නවතිනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බරපතල වෙන්නේ ආස්වාදේ නිසා ඇතිවෙනවා ආදීනවයක්. වේදනාව නිසා ඇතිවෙනවා ආදීනවයක්. මොකද්ද වේදනාව කියලා කියන්නේ? යා වේදනං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. වේදනාව තුළ ඇතිවෙන සැපය සොම්නස විපරිණාමයටපත් වෙනකොට, කියන්නේ වෙනස් වෙනකොට, අනිත්‍යතාවයට ලක් වෙනකොට, දුක්ඛ ස්වභාවයට ලක් වෙනකොට, අන්න ඒක තමයි වේදනාවේ ආදීනවේ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරන වේදනාවේ නිස්සරණේකුත් තියෙනවා කියනවා. මොකද්ද වේදනාවේ නිස්සරණේ? යම් වෙලාවක වේදනාව පිළිබඳ හිතේ ඇතිවෙන චන්දරාගය දුරු කිරීමක් තියෙනවා නම් ඒක තමයි වේදනාවේ නිස්සරණේ. චන්දරාගය නිසා තමයි මේ ප්‍රශ්නේ. දැන් බලන්න මේ එක තැනකින් Tamange ප්‍රශ්නේ ලිහලා දාන විදිය හරිම පුදුමයි පින්වත්නි. දැන් බලන්න අර චුල්ලපන්තක හාමුදුරුව බිම වාඩි වෙලා උන්වහන්සේ බිම වැඩ ඉන්නකොට, ඒ වැඩ ඉන්න තැන උන්වහන්සේ රෙදි කෑල්ල පිරිසුදු වෙන්න කියලා පිරිමදින එක නිසා, ස්පර්ශ වීම නිසාම තමයි රෙදි කෑල්ල අපිරිසුදු වෙන්නේ. එතකොට රෙදි කෑල්ලෙත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අතෙත් නිමේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්පර්ශ වීම නිසා තමයි රෙදි කෑල්ල අපිරිසුදු වෙන්නේ. එතකොට මේක ඇස්සෙත් ගැඹුරු දාර්ශනික පණිවිඩයක් තිබිලා තියෙනවා. අපි නිකම් මේක කතාන්දරයක් විදියට අල්ලගත්තට චුල්ලපන්තක හාමුදුරුවෝ රෙදි කෑල්ල පිරිමැදලා රහත් වුණා කියනකොට පුදුම වෙන මිනිස්සුන්ට ඒ උඩින් තියෙන ලාමක නිකන් කතාන්දරය පුරාවෘතයේ විතරයි ඔළුවට එන්නේ. නමුත් ඊට වඩා පින්වත්නි මේකේ ගැඹුරු දාර්ශනික හරයක් පණිවිඩයක් තියෙනවා කියන එක අපට ඒක විශ්ලේෂණය කරගන්න එක්ක තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ඒ පණිවිඩේ ගිහින් තියෙන විදියේ අර්බුදයක් තියෙන්නත් පුළුවන්. දැන් බලන්න උන්වහන්සේ තේරුම් ගන්නේ පිරිසුදු වෙන්න කියලා අත ගන්නේ. හැබැයි අත ගන්නකොට ඒ අත ගෑම නිසාම රෙදි කඩ අපිරිසුදු වෙනවද පිරිසුදු වෙනවද? අපිරිසුදු වෙනවා. අපිරිසුදු වෙන්නේ කුමක් නිසාද? අපිරිසුදු වෙන්නේ ස්පර්ශය නිසා, ස්පර්ශ කරපු නිසා. එතකොට ස්පර්ශ වීම නිසා තමයි වේදනාව හටගන්නේ. එතකොට ස්පර්ශයේ නොවුනොත් වේදනාව හටගන්නේ නැහැ. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කිව්වේ ඒකයි. එතකොට මේ රෙදි කෑල්ල අතගගා ඉන්නකොට දැන් අපි ඉස්සල්ලා කියාපු පණිවිඩේම තමයි මෙතන තියෙන්නේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවනේ ප්‍රභාස්වර සිත හරියට රෙදි කෑල්ල තියද්දි පිරිසුදුයි, හරියට ප්‍රභාස්වර සිත වගේ ආගන්තුක කෙලෙස් වලින් තමයි කිලිටි වෙන්නේ කියනවා. පබස්සර මිදම් බික්කවේ ආගන්තුකේන උපක්කිලිට්, ආගන්තුක උපක්ලේශ වලින් තමයි ප්‍රභාස්වර සිත අපිරිසුදු වෙන්නේ. එතකොට ස්පර්ශයේ නිසා කුණු වෙනවා වගේ, ස්පර්ශයේ නිසා රිදි කෑල්ල කුණු ගෑවෙනවා වගේ පින්වත්නි හැම වෙලාවකම ස්පර්ශ වීමක් නිසා තමයි විශේෂම පංචස්කන්ධේ නම් වේදනා සංඥා සංකාර කියන මේ හැම දෙයක්ම ස්පර්ශ වීම නිසා. හැබැයි රූපය ස්පර්ශ වීම නිසානේ. මේ රූපේට හේතුව විදියට භාග්‍යතුන් වහන්සේ සමහර දේශනාවල පැහැදිලි කරන්නේ ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපේ ඇති වෙන්නේ. ආහාර නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා කියලා. එතකොට විඥාණයට හේතුව විදියට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ නාම රූප. නමුත් අපට තේරෙනවා එතකොට ස්පර්ශ වීමක් නිසා ප්‍රභාස්වර භාවය කිලිටි වෙලා යනවා. ඒ කියන්නේ ප්‍රභාස්වර භාවය පිරිහිලා ආගන්තුක උපක්ලේශ වලින් තමයි කිලිටි වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ පණිවිඩයේ යම් කෙනෙක් තේරුම් ගත්තට පස්සේ මේ ඊටාම සරල සිද්ධාමයක් ඔස්සේ පවා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට අදාළ නිමිත්තක්, පණිවිඩයට අදාළ කාරණයක් අපට මතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය තුළින් අපේ ජීවිතය නිවා ගන්න, අපේ හිත සුවපත් කරගන්න අපිට වැඩපිළිවෙලක් උනන්දුවක් තියෙන්න ඕන. ඒ උනන්දුව හදාගන්න ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මම දැන් සම්මා දිට්ඨිය වඩනවා, මම දැන් සම්මා සංකල්පේ වඩනවා, මම දැන් සම්මා සංකල්පේ ඉවරයි, මම දැන් සම්මා වාචාව වඩන්නේ, මෙන්න මේ විදියට පින්වත්නි එකින් එක කල්පනා කර කර වඩන්න ඕන දෙයක් නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙනවා හැම මොහොතකම හැම කුසල් සිතකම වැඩෙන, හැම කුසල් චින්තනයකම වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගැන උන්වහන්සේ දේශනා කරලා තිනවා. ඒකට කියන්නේ ਸਰව සංගාහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. හැම කුසල් සිතකම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා. එතකොට කුසල් සිතකම වැඩෙනවා නම් දැන් අපි පින්වත්නි මේ ධර්මයේ අල්ලගත්තේ විදිහේ සමහර අයගේ ප්‍රශ්න තියෙනවා. දැන් සමාධිය කියනකොට කෙනෙකුට ඔළුවට එකපාරම ඉන්නේ අර අපි මුලින් කියපු බද්ධ පරියංකයෙන් වාඩි වෙලා කරන භාවනාවක් ගැන. බද්ධ පරියංකෙන් වාඩි වෙලා කරන භාවනාවකට බුදුදහමේ අගය කිරීමක් නැතුවා කියනව නෙමෙයි. එහෙම අගය කිරීමක් තියෙනවා. අගය කිරීමක් නැහැ කියලා අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමාධිය තෝරන විදිහ ගැනත් අපි උනන්දු වෙන්න ඕන. දැන් සමාධිය කියනකොට කෙනෙකුට අද කාර්යබහුල ජීවිතයක් ගෙවන මිනිස්සෙකුට හිතෙන්න පුළුවන් සමාධියක් වඩනවා කියලා. දැන් අපි මොකද කරන්නේ? අපිට මේ කාර්යබහුල ජීවිතය ඇස්සේ ඔබ වහන්සේලා කියන වැඩපිළිවෙල මොනතරම් නිවැරදි එකක් වුණත් අපිට එහෙම එකක් කරගන්න අමාරුයි නෙහාමුදුරුවනේ වගේ අදහසක් එන්න පුළුවන්. නමුත් සමාධිය කියන එක පිළිබඳ බලන්න බුදුරජාණන්සේගේ ධර්මයේ තෝරලා තියෙන විදිය. ඒකට හරි ලස්සන දේශනාවක් තමයි චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත්තන් වහන්සේ සමාධිය ගැන විශාක සිටුවරයට පැහැදිලි කරන පැහැදිලි කිරීම. විශාක සිටුවරේ අහනවා සමාධිය කියලා කතාවක් තියෙනවා, මොකද්ද සමාධිය කියන්නේ කියලා අහනකොට ධම්මදින්නා කියන මහා ප්‍රඥාවන්ත භික්ෂුණිය ඥානවන්ත ඒ භික්ෂුණීන් වහන්සේගේ උත්තරේ වෙන්නේ සමාධිය කියලා කියන්නේ යම් කුසල් සිතක එකඟතාවයක් තියෙනවා නම්, කුසල් සිතක යම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒ ඒකාග්‍රතාවේමයි සමාධිය කියනවා. සමාධිය වඩනවා කියන්නේ මොකද්ද කියලා එයා දෙවණියට ප්‍රශ්න අහනවා. එතකොට ධම්මදින්නා රහත් උත්තමා වීතාම ඍජු උත්තරයක් ලබා දෙනවා. සමාධිය වඩනවා කියන්නේ සතර සතිපට්ඨානයටයි. සතර සතිපට්ඨානය කියනකොට කෙනෙකුට එකපාරම මනසට එන්න පුළුවන් ඒක වයසට ගියාම කරන දෙයක්. සතිපට්ඨානය කියන්නේ වයසක අයගේ අතේ තියෙන ඕන පොතක් වගේ අදහසක්. ඇත්තටම සතිපට්ඨාන ක්‍රමපිළිබඳ ලෝකේ පුදුමාකාර උනන්දුවක් ඇති වෙලා තියෙන වෙලාවක තමයි ඔබට මේ දේශනාව පවා ඇහෙන්නේ. මේ වචන ඇහෙනකොට ඔබට වයෝ වෘද්ධ කෙනෙකුට ආйти වැඩපිළිවෙලක් වගේ හිතෙන්නේ මේ වචන අපේ ජීවිතේ මුල් බැහැගෙන තියෙන පාරම්පරික වචන නිසා. නමුත් ලෝකේ ඉංග්‍රීසි භාෂාවෙන් ওই මයින්ඩ්ෆුල්නස් කියන එක සිහිය පිහිටවන විදිය පිළිබඳ ලෝකේ කතා කරනකොට ඒ දැක්ම පිළිබඳ බටහිර ලෝකෙන් එන අදහස වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න සමාජයකට සතිපට්ඨානය කියනකොට නීරස මාතෘකාවක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින්වත්නි, සතිපට්ඨාන ක්‍රම ඇසුරෙන්ම තමයි මයින්ඩ්ෆුල්නස් කියන අදහස පවා මතුවෙන්නේ. සිහිය පවත්වන විදිය පිළිබඳ මතුවෙන්නේ, ආහාරය පිළිබඳ සිහිය පවත්වීම පිළිබඳ බටහිර ලෝකේ උනන්දුවක් ඇති වෙලා තිබුණට ඒක අපිට නම් අලුත් අදහසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුළ යම් ශ්‍රාවකයෙක් ජීවමාන වුණොත් එයාගේ ජීවිතේ පරිහානියක් ඇති වෙන්නේ නැහැ, කඩා වැටීමක් ඇති වෙන්නේ නැහැ, බිඳ වැටීමක් එයාගේ ජීවිතය තුළ ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැත්තේ පින්වත් නියා හැම වෙලාවකම මේ මොහොත තුල සිහිය පවත්වමින් මේ මොහොත තුල තමන්ගේ ජීවිතේ ජීවමාන වෙමින් එයා ජීවිතේ ගෙවලා දාන්න දක්ෂ වෙනවා. ධර්මයේ තුල ජීවමාන වෙච්ච ශ්‍රාවකයා මහිච්ඡතාවයේ තුල ලඟු වෙන්නේ නැහැ. එයා හැම වෙලාවකම අල්පේච්ඡතාවයේ තුල ලඟු වෙමින් එයාගේ ජීවිතේ ගෙවලා දාන්න බලනවා. එහෙම ගෙවලා දාන්න අවශ්‍ය වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, මේ සියලු දේවල් ඔබට අතහැරෙනවා ළඟදී. ඔබේ මොන විදිය ආධ්‍යාත්මික ආර්ථික භෞතික සැලසුම් තිබුණත් ඒ කුමන සැලසුමක් ඔස්සේ හෝ ඔබට මේ ජීවිතේ ළඟදී අතහැරෙන නිසා ඒ අතහැරෙන වෙලාවට වඩාත් සතුටින් ඉන්න විදිය ගැන තමයි අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් බුදුදහම කොයි වෙලෙත් අසුබය ගැන කතා කරනවා, අනිත්‍ය ගැන කතා කරනවා, දුක ගැන කතා කරනවා. පින්වත්නි, දුකෙන් පිරිච්ච ලෝකයක දුක විනා මොනව බලාපොරොත්තු වෙන්නද? දුකෙන් පිරිච්ච ලෝකයක යම් මනුස්සයෙකුට එක අන්තයක් නම් හැඟීම තියෙන්නේ, එක පැත්තක් ගැන නම් එයා වඩාත් සංවේදී වෙලා තියෙන්නේ, එක පැත්තක් ගැන වඩාත් සංවේදී වෙච්ච මනුස්සයෙකුට දුකක්මයි හම්බ වෙන්නේ. සැප දුක දෙකම තියෙන ලෝකයේ සැපේ විතරක් බලාපොරොත්තු වුණොත් ඒ සැපේ අනිත්‍ය වෙලා යනකොට එයාට දුකක්මයි මුණ ගැහෙන්නේ. ලාභ අලාභ දෙකම දෙපැත්තෙන් හම්බ වෙන ලෝකයක හැම වෙලාවකම ලාභේ විතරක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒ මනුස්සයා දුකට පත් වෙනවාමයි. නින්දා ප්‍රශංසා කියලා දෙකක් මුණ ගැහෙන ලෝකේ ප්‍රශංසාව විතරක් නම් බලාපොරොත්තු වෙන්නේ එයාව පිටිපස්සෙන් නින්දාව ලුහු බඳිද්දී එයා කඩා වැටෙනවාමයි. නැගී හිටීමක් නම් ඇති වෙන්නේ නැමයි. එතකොට මේ දෙපැත්තක් බලාපොරොත්තු වෙන ලෝකේ දෙපැත්තම බලාපොරොත්තු වෙන්න තමයි අපට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. ඒ අනුශාසනාව අතිශය රමණීය අනුශාසනාවක්. එක පැත්තක් බලාපොරොත්තු වුණොත් එයා කඩා වැටෙනවා. ලෝකේ රිද්මය එක පැත්තකට ගසාගෙන යෑමක් නෙමෙයි පින්නත්නි, ලෝකේ රිද්මය දෙපැත්තට දෝලණය වීමක් තියෙන්නේ. ඒ දෙපැත්තට දෝලණය වෙන ස්වභාවය පිළිබඳ මනුෂ්‍යයන් විදියට යම් හැඟීමක් ඇති කරගන්නයි අපට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ, අවවාද කරන්නේ, ධර්මයේ පෙන්වලා දෙන්නේ එවැනි පණිවිඩයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය යම් ශ්‍රාවකේ ජීවිතයට ගලපා ගත්තොත් ඒ ගලපාගත් ශ්‍රාවකයාගේ ජීවිතයේ ආවේනික දෙයක් තමයි ආ හැම වෙලාවකම ලෝකේ පටිච්ච සමුප්පන්නව දකින්න පටන් ගන්නවා. දැන් ලෝකේ පටිච්ච සමුප්පන්නව බලනකොට තේරෙනවා මේ අත්දකින කිසිම අත්දැකීමක් නිකම් ඇති වුණ දෙයක් නෙමෙයි. මේ අත්දකින හැම අත්දැකීමකටම పూర్ව සම්බන්ධයක් තියෙනවා කියලා යාට දැනෙන්න පටන් ගන්නවා. එතකොට පුරාණ සම්බන්ධයක් නිසා තමයි මේ අත්දකින හැම අත්දැකීමකටම අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ කියලා එයා දැනගත්තාම එයා මේ හැම අත්දැකීමක්ම දෙවියන්ට බාර දීලා අද්දක පියදාගෙන පැත්තකට වෙන්නේ නැහැ. මොකද එයා අත්දකිනවා මේ හැම දෙයක්ම හේතුන් සහිතවයි ඇති වෙලා තියෙන්නේ, හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයක් කියලා එයා දකිනවා, එයා දැනගන්නවා. එතකොට අන්න ඒ විදිහට පටිච්ච සමුප්පන්නෝ ලෝකේ දිහා බලන්න පුළුවන් වෙච්ච ශ්‍රාවකයාගේ චින්තනමය විකාශනයක් දකින්න ලැබෙනවා. එතකොට ඒ ස්වභාවය යා දැනගන්නේ ප්‍රඥාව තුලින්. මොන ප්‍රඥාවෙන්ද? පළවෙනින් යා සුතමයේ පඤ්ඤා කියන ස්වභාවය ඇති කරගන්නවා. ශ්‍රවණය කිරීම තුලින් තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්නවා. ඊට පස්සේ යා චින්තාමය පඤ්ඤා. එයා ඒක කල්පනා කර කර මනසිකාරී කර කර විමස විමසා යාගේ චින්තාමය ප්‍රඥාව තුළින් තවදුරටත් ප්‍රඥාව පුළුල් කරගන්නවා. ඊට පස්සේ භාවනාමය පඤ්ඤා. සමත විපස්සනා ආදී වශයෙන් වැඩිම තුල යාගේ චින්තනයේ වඩාත් තීව්‍ර කරගෙන තමන්ගේ චින්තනයේ පළල් කරගන්නවා. එතකොට එහෙම ප්‍රඥාව අවදි කරගන්න ශ්‍රාවකයෙකුට බොහොම සනීපෙට මේ ජීවිතය අතහැරලා දාන්න අවස්ථාවක් හම්බ වෙනවා. එහෙම නැති වුණොත් මේ ජීවිතය අතහැරෙනකොට පින්වත්නි දහසකුත් ප්‍රශ්න මැද්දී අඬාගෙන වැළපීගෙන තමයි මේ ජීවිතය අතහැරලා දාන්න වෙන්නේ. දැන් මේ මොන දේවල් සැලසුම් කරලා තිබ්බත් ලෝකේ යථාර්ථයට විවෘත වුණා නම් ඔබට තේරේවි මේ පවතින දේවල් ක්ෂණයකින් වෙනස් වෙන්න පුළුවන්. ක්ෂණයකින් වෙනස් වෙන්න පුළුවන්. උපතට මාස 10ක් වුණාට මාස 10ක් Tamange දරුවා ඉපදෙනකම් මඟ බලාගෙන ඉඳිමින් ඒ දරුවා වෙනුවෙන් සැලසුම් කළාට, ඒ දරුවා වෙනුවෙන් ඇඳුම් මැහුවට, ඒ දරුවා වෙනුවෙන් සියලු කටයුතු භෞතිකව සැලසුම් කරගත්තට මාස 10ක් බලාගෙන හිටියට මරණයට හුස්මයි පින්වත්නි. මරණේ පවතින්නේ හුස්මක දුරින් කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි අපට උගන්වන්නේ. ඒතර මරණයට හුස්මක දුරයි තියෙන්නේ උපතට මාස 10ක් දුර තිබුණට. උපතට ඇත්තටම මාස 10ක් තියෙනවා කියන කතාව ගැඹුරු දාර්ශනික හරය තුලින් කොයිතරම් සාර්ථක පිළිතුරක්ද කියලා අපට ඒක ගැඹුරින් කතා කරගන්නත් පුළුවන්. නමුත් අපි කතා කරන සම්ප්‍රදායට අනුව බැලූ බැල්මට උපතට මාස 10ක් තියෙනවනේ. එතකොට උපතට මාස 10ක් තිබුණට මරණයට හුස්මයි නම් මේ ඔක්කොම මරණයත් එක්ක හමාර කරලා දාන්න වෙන අවධියක් නම් පවතින්නේ. එවැනි අවධියක් තුල අපේ ගෙවෙන ජීවිතේ වඩාත් සැහැල්ලුවෙන් ගෙවලා දාන්න විදික්මත් වැඩපිළිවෙලක් අපට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එතකොට මේ දේශනාව තුල ජීවමාන වීම කියලා කියන්නේ ජීවිතේ කඩා වැටෙන්න බිඳ වැටෙන්න හේතුවක් නෙමෙයි. සමහර අය හිතනවා මේ ධර්මීයතාවොත් අපිට කලකිරෙයි, ධර්මීයතාවොත් ජීවිතේ පාවෙයි, ධර්මයට આવොත් මේ සියලු දේවල් ගැන අපට මහා කලකිරීමක් බිඳවැටීමක් පසුතැවීමක් හිත වේදනාවක් ඇති වෙලා අපේ දරුවොත් එක්ක තියෙන අන්තර් සම්බන්ධතාවයේ කැඩිලෙයි බිරිඳත් එක්ක තියෙන අන්තර් සම්බන්ධයේ කැඩිලෙයි කියලා මිනිසු හිතන්න පුළුවන්. නමුත් ඒ ජීවිතය තුළ වඩාත් සැහැල්ලුවෙන් සතුටෙන් තමන්ගේ දෙලොවම යහපත පිණිස පවතින විදිහට තමන් ජීවිතය ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැඹුරු අදහසක් බුදු සමයෙන් මතු කරගන්න පුළුවන්. දැයි කාලේ ඔකට මං හරි ලස්සන දෙයක් කියන්නම්. එක රජ කෙනෙක් හිටියා. ඒ රජුරුවන්ගේ නම ඇලෙක්සැන්ඩර්. මහා ඇලෙක්සැන්ඩර් රජුරුව වැඩි කාලයක් හිටියේ නෑ. එයාගේ ජීවිතය අවුරුදු 29 ආසන්න කාලෙදී යා මරණාසන්න වෙනවා. අවුරුදු 29ක් ඇතුළත මරණාසන්න වෙච්ච මහා ප්‍රතාපවත් අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයකට බැහැගත් ඇලෙක්සැන්ඩර් රජුරෝ, ඒ කියන්නේ යා විශාල ආර්ථික ශක්තියක් සහ බලයක් ගොඩනගාගෙන බලය තුලින් ජීවිතේ නැගී ඉන්නවා කියලා හිතපු මේ මිනිස්සයා දරුණු ආබාධයක් නිසා අවුරුදු 29ක් වගේ කෙටි කාලයක් ඇතුළත මරණාසන්න වෙනවා. අවුරුදු 29කින් මරණාසන්න වෙච්ච මේ ඇලෙක්සැන්ඩර් රජුරෝ අවුරුදු 29ක් ගිහින් දැන් මේ රජුරුවන්ගේ ජීවිතේ සැඳෑ කාලේ බව රජුරවන්ට තේරිලා රජුරෝ ලෝකෙම ඉන්න දක්ෂම වෛද්‍යවරු තමන්ගේ රටේම ඉන්න තවත් ඒ වෛද්‍යවරු ඇසුරෙන් දක්ෂයි කියලා හිතන වෛද්‍යවරු තමන්ගේ ප්‍රදේශයට රටට ගෙන්නගෙන රජුරවන්ට ප්‍රතිකාර කරනවා. නමුත් මේ සියලු ප්‍රතිකාර එක්තරා වෙලාවක අසාර්ථක වෙනවා. ඒ කියන්නේ රජුරෝන්ගේ මාරාන්තික වේදනාව මතුවෙනවා. රජුරුවන්ව බේරගන්න බැරි තරමට මේ රෝගේ උඩුදුවනවා. උඩු දිව්වහම රජ්ජුරුවෝ දවසක් තමන්ගේ අමාත්‍ය මණ්ඩලය කැඳවනවා. ඒ කියන්නේ රජ්ජුරුවන්ට දැනෙන්නේ නැති මේ මගේ ජීවිතේ සන්ධ්‍යාව ගෙවෙන්නේ කියලා. රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍ය මණ්ඩලය තමන්ගේ ළඟට ගෙනල්ලා රජ්ජුරුවන්ගේ අවසාන කැමැත්ත ඉදිරිපත් කරනවා. දැන් මිනිසුන්ගේ තියෙනවනේ අවසාන කැමැත්තක්. බුදුරජාණන් වහන්සේගෙත් අවසාන කැමැත්තක් තිබ්බනේ. ඔන්න කෙනෙක් අහන්න පුළුවන්, ආ ඇත්තද බුදුරජාණන් වහන්සේටත් අවසාන කැමැත්තක් තිබ්බද කියලා අහන්න පුළුවන්. ඇත්තටම කෙනෙක්ගේ අවසාන කැමැත්තක් තිබුණාම ඒ අවසාන කැමැත්ත අපි කොහොම හරි ඉෂ්ට කරනවා නේද පින්වත්නි? නන්නාඳුනන දන්නේ නැති, අපි අහලා නැති, කතා බහ කරලා නැති කෙනෙක් පවා මරණාසන්න මොහොතේ කවුරුවත් නැති තැනකදී එයාගේ හුස්ම පොඳ නවතින වෙලාවේ අපට කිව්වොත් අනේ මගේ අවසාන කැමැත්ත මේක, පුළුවන් නම් මේ පණිවිඩේ කියන්න මේක කරලා දෙන්න කියලා කිව්වොත් අපි එයාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න ටිකක් උනන්දු වෙනවා. මොකද හේතුව ඒ මිනිහගේ අවසාන කැමැත්තනේ කියලා අපිට මහා සංවේදීකමක් ඇති වෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේටත් අවසාන කැමැත්තක් තිබුණා. උන්වහන්සේගේ අවසාන කැමැත්ත තමයි අන්තිම වචනය. මොකද්ද බුදු කෙනෙක්ගේ, අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අන්තිම කැමැත්ත? දැන් ශ්‍රාවකයන් විදියට අපි අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න කැප වෙන්න ඕන නේද? ශාස්ත්‍රෝන් වහන්සේට කරන විශාලම සංග්‍රහයක් නේද උන්වහන්සේගේ අන්තිම කැමැත්තට හරි අන්තිම වචනයට හරි කන් දෙන එක? හරියට බුදු කෙනෙක්ගේ අන්තිම වචනේ කියලා කියන්නේ උන්වහන්සේගේ අන්තිම කැමැත්ත වගේ කියලායි මට නම් හිතෙන්නේ. ඒක උන්වහන්සේගේ අන්තිම කැමැත්ත කියලා කෙලින් කියන්න බෑ. නමුත් උන්වහන්සේගේ ජීවිතයේ සැඳෑ කාලයේදී පිරිනිවන් පාන්න ආසන්න වෙච්ච වෙලාවේදී උන්වහන්සේ සංඝයා අමතලා අවසාන වතාවට කරන පැහැදිලි කිරීම බුදු කෙනෙකුගේ අන්තිම වචනේ අවසාන කැමැත්ත විදියට ගන්න පින්වත්නි. ඒ වචනේ අවසාන කැමැත්ත විදියට අරගෙන ඒ අවසාන කැමැත්ත වෙනුවෙන් ඔබ කැපවෙන්න, ඔබේ ආධ්‍යාත්මී සූදානම් කරගන්න, ඔබේ ආධ්‍යාත්මීය තුල ඒකට අදාළ සුන්දර වැඩපිළිවෙලක් තුල ඔබ සැලසුම් කරගන්න. ඒ සැලසුම් කිරීම ඉතාම වටිනවා. ඒ සැලසුම් කිරීම ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද්ද බුදුරජාණන්සේගේ අන්තිම කැමැත්ත? හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි බෝ, මහණෙනි මම නුඹලා අන්තිම වතාවට අමතනවා. වය ධම්මා සංඛාරා, සංස්කාර ඇතිවිලා නැතිවිලා යනවා, සංස්කාර හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ සියලු හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල්, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල් අනිත්‍ය වෙලා යන, දුකටපත් වෙලා යන, විපරිණාමයටපත් වෙලා යන, වෙනස් වෙලා යන දේවල්මයි. මොනවාද වෙනස් වෙලා යන්නේ? සියලු සංස්කාර, හේතුන්ගෙන් හටගත් සියලු දේවල් වෙනස් වෙලා යනවා. අනිච්චාවත සංඛාරා කියන ගාතාව ওই මලගෙවල් වල පැහැදිලි කළාට ඒ ගාතාවේ ගැඹුරු අදහස අපි ගත්තොත් ඒ අදහසම ඇතිනේ පින්වත් නිවීමක් හදාගන්න. දැන් බලන්න මේ බුදුරජාණන්සේගේ අන්තිම කැමැත්ත දිහා හොඳට විමසලා බලන්න. හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වෝ, මහණෙනි මම නුඹලා අන්තිම වතාවට අමතනවා. වය ධම්මා සංඛාරා සියලු සංස්කාර අනිත්‍ය වෙලා වැය වෙලා විනාශ වෙලා යනවා. අප්පමාදේන සම්පාදේත. ඒ නිසා මහණෙනි කුසලයේ පිළිබඳ අප්‍රමාදී වෙන්න, ධර්මයේ පිළිබඳ අප්‍රමාදී වෙන්න කියලයිනි අපගේ බුදුරජාණන් වහන්සේ නේත්‍රා සංගල පියාගත්තේ. එහෙමනම් ඒක උන්වහන්සේගේ අන්තිම කැමැත්ත නෙමෙයිද? අන්තිම කැමැත්ත. හොඳයි, ශාස්ත්‍රුන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගිය ශ්‍රද්ධාවෙන් ධර්ම මාර්ගයට ආපු ශ්‍රාවකෙක් ශාස්ත්‍රුන් වහන්සේගේ අන්තිම කැමැත්ත වෙනුවෙන් කැපවෙන්න ඕනද නැද්ද පින්වත්නි? කැපවෙන්න ඕන. එහෙමනම් කුසල් ධර්මයන්හි අප්‍රමාදී වෙනවා හැර, සියලු සංස්කාරයන් වල යථා ස්වභාවයේ තේරුම් ගන්නවා හැර, ධර්මයක් තුල ಗುಣධර්ම මත අප්‍රමාදීව ශක්තිමත් වෙනවා හැර, බුදුන් වහන්සේට කරන්න පුළුවන් විශාලම සංග්‍රහය මල් පූජාවමයි කියලා හිතනවා නම්, ලොකු ලොකු පහන් පූජාමයි කියලා ඔබට හිතෙනවා නම්, විශාල විශාල කප්රුක් පූජාමයි කියලා හිතෙනවා නම්, ඒක කොච්චර අසාර්ථක කතාවක්ද? සමහර වෙලාවට තමන්ගේ අම්මට තාත්තට රෙදි කෑල්ලක් කරන් දෙන්න බැරි නම් ඒ දරුවට, ඒ දරුවගේ ඔළුවේ වැඩ කරන්නේ මහියංගන සෑය වටේ කප්රුක් පූජාවක් කරන්න විශාල රෙද්දක් අරගෙන ගිහින් ඒ සෑය වටේ ඔතලා එන එක නම්, ඒ ජීවිතය තුල කොහොම ධර්මයක් වැඩෙයිද, කොතනින්ද ධර්මයේ වැඩෙන්නේ කියන එක පිළිබඳව තවමත් අපි විමසමින් ඉන්නවා. තවමත් ඒකට අපිට උත්තරයක් හම්බ වෙලා නැහැ. වඩා වැදගත් වෙන්නේ ප්‍රායෝගික තැනකින් ධර්මී ස්පර්ශ කිරීමමයි. සම්ප්‍රදායයට ඒ කටයුතු කරනවට වඩා පින්වත්නි, සම්ප්‍රදායයට කරන කෙනා අර උනාංශය අර අන්දේව රැලක් පිළිබඳ කරපු උපමාවක එහෙම තියෙන්නේ. එතකොට ඒ අන්දේව ටික ඉස්සරහින් යන මිනිස්සයාගේ ඒ ජස්ටියම එක තැනින් අල්ලගෙන එක දිගට පෙළට හිටගෙන එළිය අල්ලගෙන යනවා. එතකොට පින්වත්නි, මුලින් යන මිනිහා දන්නේ නැහැ යන පැත්ත හරියට, මැදින් යන මිනිහා දන්නේ නැහැ, අගින් යන මිනිහා දන්නේ නැහැ, යන්නම් වාලේ යනවා. එතකොට බුද්ධ ශ්‍රාවකයන් පවා යන්නම් වාලේ යෑමක් තමයි අද දකින්නේ. ඒකෙන් කියවෙන්නේ කිරිහාර පූජා ආදී පුද පූජා වලින් ලැබෙන ආනිසංසයක් නැහැ කියලා කියවෙන්නේ. හැබැයි ඒ ටික විතරනම් ජීවිතේ තියෙන්නේ. ඒ ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට කරන විශාලම සංග්‍රහය තමයි උන්වහන්සේගේ අන්තිම බුද්ධ වචනයේ හිස නමන එක. හිස නමලා ඒකට ගරු කරලා ඒ වචනය ඉස්මුදුනින් පිළිගන්නවා හැර, බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් විශාල සංග්‍රහයක්, විශාල ප්‍රතිලාභයක් මම නම් දකින්නේ නෑ. දැන් බලන්න, ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ අන්තිම කැමැත්ත. ඇලෙක්සැන්ඩර් රජුරුවෝ අන්තිම කැමැත්ත ඇමතිවරුන්ට ඉදිරිපත් කරනවා. මොකද රජුරුවෝ දැනගන්නවා මේ මගේ ජීවිතයේ ගෙවෙන්නේ සන්ධ්‍යාව, මේ මගේ ජීවිතයේ අවසාන හමාර වෙන කාලයයි ගෙවෙන්නේ කියලා. රජුරෝ දැනගෙන ඇමතිවරුන්ට කතා කරලා කියනවා, අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමකට කතා කරලා රජුරෝගේ අන්තිම කැමැත්ත ඉදිරිපත් කරනවා. රජුරෝගේ අන්තිම කැමැත්ත තමයි, රජුරෝ කියනවා, දැන් මේ අන්තිම කැමැත්ත හරි අමුතුයි. දැන් අවුරුදු 29ක් ආසන්න කාලේ ජීවිතේ සැඳෑ කාලයට පත්තුණු මරණාසන්න වෙච්ච මහ ප්‍රතාපවත් රජෙක්ගේ අවසාන කැමැත්ත කොහොම වෙන්නේ නැද්ද කියලා ඔබ නිකන් හිතලා බලන්න. නමුත් රජුරුවන්ගේ අන්තිම කැමැත්ත මේකයි. රජුරෝ කියනවා, මම මැරුණාට පස්සේ මම දැන් ළඟදී මැරෙනවා. ඒක මට දැනෙනවා, මගේ හදවත කියනවා මගේ ජීවිතේ සන්ධ්‍යාව කියලා. මගේ ඇඟ වේගෙන් වේගෙන් දුර්වල වේගෙන යනවා. ඒක මට කියනවා මාව මරණාසන්න වේගෙන යනවා කියලා. බොරු ආටෝප සාටෝප වලින් වැඩක් නැහැ. මාව සනසන්න වචන කිව්වට වැඩක් නැහැ. මගේ ජීවිතේ හමාර වේගෙන යනවා කියලා තේරෙනවා. ඉතින් එහෙම තේරෙන්න එපාය බුද්ධිමත් ප්‍රතාපවත් රජෙකුට. රටවල් ආක්‍රමණය කරන්න තරම් බලයක් තිබුණු, ශක්තියක් තිබුණු, ජවයක් තිබුණු රජෙකුට තමන්ගේ ශාරීරික ස්වභාවයේ දුර්වල වේගෙන යනකොට ඒක වඩාත් දැනෙන්න ඕන. ඒතර මේ දැනෙන රජතුමා කියනවා, මම මරණාසන්න වේගෙන යනවා. ඒ ගැන මට පුදුම නැහැ. හැබැයි මගේ අන්තිම කැමැත්තක් තියෙනවා. මේ කැමැත්ත ඉෂ්ට කරන්න ඕන. මොකද්ද රජුරන්ගේ අවසාන කැමැත්ත? රජුරුව කියනවා, මම මැරුණාට පස්සේ මේ විවිධ තැන්වලින් ආපු වෛද්‍යවරුන්ට කියන්න මාව උස්සගෙන යන්න කියලා. ඒ කියන්නේ මගේ මිනිය, මගේ දේහය, මගේ ශරීරය මැරුණාට පස්සේ උස්සගෙන යන්න ඕන මේ වෛද්‍යවරු. මට නානා විදියට ප්‍රතිකාර කරන වෛද්‍යවරුම මාව උස්සගෙන යන්න ඕන. ඒක තමයි රජුරන්ගේ අවසාන කැමැත්ත. අවසාන කැමැත්තේ අදාළ අන්තර්ගත කාරණා තුනක් තියෙනවා. ඒක තමයි පළවෙනි අන්තර්ගතය. දෙවෙනි කාරණේ තමයි, මම මැරුණාට පස්සේ, මම මිය ගියාම මගේ ප්‍රතිකාර කරපු මට බෙහෙත් කරපු වෛද්‍යවරු මාව උස්සගෙන යන අතරේ මම මෙච්චර කල් හොයාගත්ත භෞතික දේවල් මේ භෞතික වටිනා දේවල් රත්තරන් රිදී මුතු මැණික් වගේ වටිනා දේවල් මගේ මිනිය ගෙනියන පාර දෙපැත්තෙන් දාන්න ඕන කිව්වා. ඒක තමයි මගේ දෙවැනි කැමැත්ත. භෞතික හොයාගත්ත රන් රිදී මුතු මැණික් වගේ දේවල් මගේ පාර දෙපැත්තෙන් සැරසීම පිණිස පාවිච්චි කරන්න ඕන, පාර දෙපැත්තෙන් දාන්න ඕනේ. ඒ දෙපැත්තෙන් දාලා තියෙන පාර මැදින් තමයි මගේ දේහය වෛද්‍යවරු විසින් උස්සගෙන යන්න ඕනේ. ඒක තමයි මගේ දෙවැනි කැමැත්ත. දැන් මේ ඇමතිවරු වික්ෂිප්ත වෙලා අහගෙන ඉන්න මහා අමුතු කතාන්දර ටිකක් සමහර වෙලාවට රජ්ජුරුවන්ගේ මානසික විකෘති වීමක්, මනස අවුල් වීමක්, ජීවිතේ සැඳෑ කාලේ නිසා මානසිකව කඩා වැටීමක් නිසා මෙවැනි කතාවක් කියනවා දෝ කියලා සමහර ඇමතිවරුන්ට හිතෙන්නේ නැති. නමුත් කෙලින්ම ප්‍රශ්න කරන්න බෑ, බොහොම බලවත් රජෙක්. රජ්ජුරුවන්ගේ අවසාන කැමැත්ත ඉදිරිපත් කරනවා, මම මිය ගියාට පස්සේ මගේ පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා. මේක ඉතාම ප්‍රසිද්ධ කතාවක්, මේක නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ කියලා ඔබට හිතෙයි. නමුත් මේක අස්සේ තියෙනවා විශාල ධර්ම කතාවක්. මම හිතන්නේ ඇලෙක්සැන්ඩර් රජුරවන්ට ධර්මයේ හම්බ වුණා නම් අඩුම සෝතාපන්න වෙලාවත් මිය යන එච්චරට ප්‍රඥාවක් තිබිලා තියෙනවා. මේ උත්තර වලින් තේරෙනවා, මේ ඔහුගේ අවසාන කැමැත්තෙන් තේරෙනවා ඔහු කොච්චර ප්‍රඥාවන්තද කියලා. රජුරෝ කියනවා ඒ විදිහට භෞතික දේවල් පාර දෙපැත්තෙන් දාලා මගේ දේහය ගෙනියන අතරේ වෛද්‍යවරයෙක් උස්සගෙන යද්දී ඉතා විශේෂ දෙයක් කරන්න ඕන කියනවා. මගේ පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා ඒ සිදුරු දෙකෙන් මගේ අත් දෙක එළියට දාලා මාව ගෙනියන්න ඕන කියනවා. අත් දෙක එළියට දාලා ගෙනියන්න ඕනේ, ඒක මගේ අවසාන කැමැත්ත කියනවා. දැන් මේ අවසාන කැමැති කාරණා තුන ගැන විමසනකොට අපට මහා පුදුම හැඟීමක් එනවා. මොකටද මේ වගේ දෙයක් කරන්නේ, මහා මෝඩ තීරණයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රතාපවත් රජුරුවන්ගෙන් එක හිතයිෂී ඇමතිවරයෙක් නැගිටලා අහනවා, රජතුමනි අපි තමයි ඔබතුමත් එක්ක මේ සියලු කටයුතු වලට සම්බන්ධ වුණේ. මේ සියලු කටයුතු කෙරේ අපේ ඍජු මැදිහත් වීමක් තිබුණා. ඉතින් එහෙම මැදිහත් වීමක් තිබුණු අපි ඉද්දී මේ තනින් තනින් ඔබතුමාට ප්‍රතිකාර කරන්න පැමිණි වෛද්‍යවරුන්ට ඔබතුමා උස්සගෙන යන්න කියන්නේ ඇයි? ඒක අපිට තියෙන ප්‍රශ්නයක්. අපි ඔබතුමාව ඔසවගෙන යන්නම් අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ඇයි ඔබතුමා මේ වෛද්‍යවරුන්ට ඔස්සගෙන යන්න කියන්නේ? එතකොට රජුරුවන්ගේ උත්තරේ හරිම ඥානවන්තයි. රජුරුව කියනවා මේ තරම් දක්ෂ වෛද්‍යවරු මෙතනට එකතු වුණාට මෙච්චර දක්ෂ වෛද්‍යවරුන්ට මාව බේරගන්න බෑ. මේ ජීවිතයේ සදාතනික සත්‍යයක් වෙච්ච, මේ ජීවිතයේ තුල යථාර්ථයක් වෙච්ච, මේ ජරාවට පත්වීම මරණයට පත්වීම වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කිරීමෙන් විතරක් නවත්ත ගන්න බැරි බව ලෝකයා දැනගන්න ඕන. ඒක ලෝකයා තේරුම් ගන්න ඕන කතාවක්. ඒ නිසා ඔවුන්ටම මාව ඔසවාගෙන යන්න කියන්න කියනවා. දෙවෙනි කාරණේ තමයි රජ්ජුරුව ඇමතිවරුන්ට කියනවා, තමන් මිය ගියාට පස්සේ, මිය ගිය අවස්ථාවේ, මිය ගියායින් පසුව තමන් හොයාගත්ත රන් රිදී මුතු මැණික්, බොහොම අමාරුවෙන් හොයාගත්ත භෞතික දේවල් පාර දෙපැත්තෙන් දාන්න කියලා. ඒතකොට ඇමතිවරය අහනවා, රජතුමනි මොකටද අමාරුවෙන් හොයාගත්ත භෞතික දේවල් භාණ්ඩාගාරයෙන් අරගෙන පාර දෙපැත්තේ දාන්න කියලා. රජ්ජුරුව කියනවා, මෙච්චර භෞතික දේවල් හොයාගත්ත ඇලෙක්සැන්ඩර් රජ්ජුරුව මේ සියල්ල අතහැරලා යනවා නේද කියලා ලෝකයා දැනගන්න ඕන කියනවා. මේ තුලත් යම් විදර්ශනාත්මක ගැඹුරු පණිවිඩයක් තියෙනවා. අපිට මේක සම්පූර්ණ කතා කරගන්න බෑ. මේක ප්‍රසිද්ධ කතාවක් නිසා මේක ඇත්ති ධර්මකාරණයමයි මට මතු කරන්න උවමනාව තියෙන්නේ. රජුරෝ අන්තිම කාරණේ කිව්වනේ, මම මිය ගියාට පස්සේ මගේ පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා අත් දෙක එළියට දාලා ගෙනියන්න ඕන කියලා. එතකොට ඇමතිවරයා නැගිටලා අහනවා, රජතුමනි මේක මහා අමුතු කතාවක්. මොකද කිසි කෙනෙක්ගේ දේහයක් ඒ විදියට ගෙනියනවා අපි දැකලා නැහැ. ඔබතුමා බොහෝ ගෞරව සහිතව අවසාන කටයුතු කරන්න සුදුසු කෙනෙක්. එහෙම කෙනෙක් වෙච්ච ඔබතුමා මොකටද පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා අත් දෙක එළියට දාලා ගෙනියන්න කියන්නේ කියලා අහනකොට රජුරෝ ඥානවන්ත උත්තරේ දෙනවා. රජුරෝ කියනවා, මෙච්චර භෞතික දේවල් හොයාගත්ත, අවුරුදු 29ක් ඇතුළත වේගෙන් භෞතික ආක්‍රමණයන් කරපු, රටවල් සමග යුද්ධ කරන්න යුදමය බලයක් තිබුණු මහා ප්‍රතාපවත් ඇලෙක්සැන්ඩර් රජුරෝ සියල්ල දාලා හිස් අතින් යනවා කියන එක ලෝකයා දැනගන්න ඕන කියන එක. ඇත්තටම මේ වගේ කාරණයක් පිළිබඳ ගැඹුරු අදහසක් තිබුණු ඇලෙක්සැන්ඩර් රජුරුවන්ට බැරි වෙලා හරි බුද්ධ ශාසනයත් මුණ ගැහුණා නම් අඩුම සෝතාපන්න වෙලාවත් මිය යනවා. හේතුව තමයි එච්චරට මේ පිළිතුරු අතර ප්‍රඥාවන්ත බවක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයත් කොහොම හමාර වෙයිද කියලා අපි දන්නේ නැහැ. ධර්මයත් එක්ක හිටියොත්, ධර්මයේ තුල සුරක්ෂිත වෙලා හිටියොත්, ධර්මයේ තුලින් අපිට රැකවරණයක් හදාගෙන බොහොම සනීපට ස්පියා ගන්න පුළුවන් වෙයි. ඔබ හැම දිනාටම අද මේ දේශනා කරපු මේ දේශනාව ඔබේ ගැඹුරු ආධ්‍යාත්මී සුවය පිණිස, ධර්මයේ පිහිට පිළිසරණ පිණිස උපකාර වේවා කියන අදිෂ්ඨානය සහිතව, ඔබේ ආධ්‍යාත්මය ධර්මයේ තුලින්ම සුරක්ෂිත වේවා කියන බලවත් ආශිර්වාදයේ සහිතව දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කලයි සිත නිවන පුතුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතයි ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන පුතුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා, ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද, සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලවරාත්‍රී 10යි ලක්හඬ ආගෙන ඉන්නේ 93.5 93.7. ජීවිතේ හීන දකින්නවා කියන්නේ ඒ හීන දකින්න විතරක්ම නෙමෙයි. අපි ඒ හීන හැබෑ කරගන්නත් ඕනේ. මොකද අපි ඒ හීන හැබෑ කරගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි, තමන්ගේ අම්මගේ, තමන්ගේ තාත්තගේ, තමන්ගේ හැම ආදරණීයගේම ජීවිතෙත් ගොඩ යනවා කියන එක. ඒ නිසා ඔයාට මොනවා හරි හීනයක් හැබෑ කරගන්න පුංචි හරි අමාරුකමක් තියෙනවා නම් පොඩ්ඩක් මෙන්න මේ ක්‍රමෙත් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: අයිබෝන් අද බෑකර පුංචි රුපියල් 40ට ලොතරැයි දුරුමක් ඔබට ලැබෙනවා කියලා කියන්නේ කතා දෙකක් නෑ, ඔබ රටම කතා වෙන ජයග්‍රාහකෙක්. අදත් ලොතරැයි දුරුම වාර 8කින් ඔබව දිනවන්න NLB ජාතික ජයවරණයෙන් අපි සූදානම්. මෙන්න NLB අපි බිහි කරන වාසනාවට සාක්ෂි වැඩි ඈතක යන්නේ ඊ රාත්‍රියට. හිතවතුනි ඊ රාත්‍රියේදී හඳ හාන ලොතරැයියෙන් අපි මේ වසරට 12 වන සුපිරිත්‍යාගලාභියා බිහි කළා. ඒ අනුව මේ වසරට මේ දක්වා NLB අපි සුපිරිත්‍යාගලාභීන් 36 දෙනෙක් බිහි කර අවසන් බලන්න සෝදානම් අද ඔබේ වාසනාවේ දවසද කියලා. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ධනුෂ්ක මදුරංග මහතා. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් AMS මල්කාන්ති මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකාරාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WDGDL වීරසිංහ මහත්මිය. එහෙනම් මුලින්ම දිනු මදිමු NLB ජය. අපි දැන් තෝරන වාසනාවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් පහසෙන් මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඔව්, ඔබ අතර සල්ලි වෙනුවෙන් NLB ජය. වාසනාවන්ත 569 වන දිනුම් වාරය ද NLB ජය. අද ඉංග්‍රීසි අක්ෂරයේ F. වාසනාවන්ත අංක 4187. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයිය NLB ජය. අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 329 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභීන් 8,329 දෙනෙක් බිහි කරලා අවසන්. Today's selected English letter is F and the winning numbers are 4, 1, 8 and 7. රුපියල් 105ක් අද ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලි කලා කයිකාවල අලවි නියෝජිත අජිත් කුමාර. රුපියල් 50,000 බැගින් වාසනාවන්තයින් 36 දෙනෙක් අද දිනාගත්තා. සමස්ත වාසනාවන්තයින් 78,172 දෙනෙක් අතර රුපියල් 66,34,000 මුදලක් අපි බෙදා දුන්නා. සුපිරි ත්‍යාගලාභියෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ගේ අතේ මේ වෙලාවේ හඳ හන ලොතරැයියක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. ඊ රාජ්‍යයේ සුපිරි ත්‍යාගලාභියෙක් අපි බිහි කළානේ. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳ හන මේ වාසනාවන්ත 1610 වන දිනුම් වාරය. මේෂ ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ අංක 56 පළමු ජයග්‍රාහී අංකය, අංක 3, අංක 32, අංක 60. ශ්‍රී ලංකාවේ නාමය ලෝපත්ල කරවන ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටවු ක්‍රීඩා ආරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිටවු සමාජ සේවා ආරමුදල වෙනුවෙන් රජ ඒකබද්ධ ආරමුදලට දායක වන හඳ හාන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් බිහි කරලා අවසන්. Today's selected story sign is Aries and the winning numbers are 56, 3, 32 and 60. රුපියල් 111 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ හොරණ අලෙවි නියෝජිත ප්‍රසාද් විජේසිංහ. ඒ සමග සමස්ත ජයග්‍රාහකීන් 133,695 දෙනෙක් අතර රුපියල් 91,15,880 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳ හන සුපිරිත්‍යාගයේ මේ මතක් කරන්නේ රුපියල් 30,22,717. අමතක නොවන දිනුම් වාරයක් 4,543. අමතක නොවන ලොතරැයියකින් ඔබට දිනා ගන්න පුළුවන් සුපිරිත්‍යාගයක්. සද්දිනම ජයනීත ගොවිසෙත රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් තියෙන්නේ අද දිනා ගන්න. හරි, එහෙනම් ඔබේ ගොවිසෙත වාසනාව වෙනුවෙන් අපි සෝදානම් දිනෙමෙදිම. S ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය, අංක 16, අංක 10, අංක 77, අංක 37. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 74 දෙනෙක්, 250,000 ත්‍යාගලාභීන් 985 දෙනෙක් බිහි කරා. Today's selected English letter is S and the winning numbers are 16, 10, 77 and 37. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් ඔබට දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත. සෙත. අද වසනාවන්තයෙන් පස් දෙනෙක් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් දිනාගත්තා. එළතරයි පත් අල විකලේ මේ අලවිනියෝජිතයින් දිමුත් ප්‍රනාන්දු පානදුර, ඩබ්ලජි චන්ද්‍රිකා කොට්ටාව, පත්මසිරි ජයවර්ධන යචිගල් ඔළුව, මුණියාණ්ඩි කෝනේශ්වරන් පුස්සල්ලාව සහ එම්.එස්.සී. ප්‍රනාන්දු මීගමුව අද ඒ අනුව සමස්ත ජයග්‍රහකයින් 124,247 දෙනෙක් අතර රුපියල් 87,69,847 මුදලක් ගෝවි සෙතෙන් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 8ක සුපිරිත්‍යාගයක් කියලා කියන්නේ තව දුරටත් සෙහිනයක් නෙවෙයි. හෙට ගෝවි සෙත සුපිරිත්‍යාගයේ රුපියල් කෝටි 8කට වඩා වැඩි රුපියල් 8,18,31,178,736ක්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයියෙන් දැන් බොහොම පහසුවෙන් මුදල් තෑගේ ඔබට දිනා ගන්න පුළුවන්. රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. මේ මුදල් තෑගිවලට අමතරව මේ තෑගිවලට අමතරව රුපියල් 50,000 තෑගේ දැන් බොහොම පහසුවෙන් දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි තෝරන ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000කුත් දැන් ඔබට අලුත් තුන සුබ දවසක් ලොතරැයියෙන් පහසුවෙන් දිනා ගන්න පුළුවන්. ඔබට සුබ ගෙනන වාසනාවන්ත 417 වන දිනුම් වාරය දැන් කන්‍යා ලග්නයේ අද ඔබට වාසනාව ගෙනාවේ. අංක 60 අද පළමු සුභාංකය, අංක 14 දෙවන සුභාංකය, තුන්වන සුභාංකය අංක 61. සුභ දවසක් ලොතරැයි අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 6125. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදට ඍජුම දායක වෙන සුභ දවසක් ලොතරැයි. අපි මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 310 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1621 දෙනෙක් බිහි කළා. ටුඩේස් සෙලෙක්ටඩ් සෝරියක් සයින් ඉස් වර්ගෝ ඇන්ඩ් ද විනිං නම්බර්ස් ආර් 60, 14, and 61. සුභ දවසක්. අද 417 වන දිනුම් වාරයෙන් රුපියල් 50,000 බැගින් වසනාවන්තයේ 9 දෙනෙක් දිනා ගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන්. අද වසනාවන්තයෙන් 42 දෙනෙක් රුපියල් 25,000 බැගින් දිනා ගත්තා. වසනාවන්තයෙන් 109,343 දෙනෙක් අතර රුපියල් 91,11,600ක මුදලක් අපි අද දිනුම් වාරයෙන් බෙදා දුන්නා. ඔබේ හිතේ තියෙන වසනාවේ සිහින අඩු නැතිව සැබෑ කරන්න මෙතැන් සිට යශෝදරා සමගින් රුශාන්ත ප්‍රියා සෝදානමින්
2: මේලඟට මෙගා පව. ශ්‍රී ලාංකේය ලොතරැයි ලෝකයේ එකම ලොතරැයි පතකින් අති දැවන්ත සුපිරිතයාග තුනක් ඔබට දිනා දෙනවා නම් ඒ NLB මෙගා පව විතරමයි. ඔබට මතකයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවන්ත සුපිරිතයාග දෙකක් ඔබට දිනා දුන් එකම ලොතරැයියත් NLB මෙගා පව. අදත් ලොතරැයි ඉතිහාසයේ අති දැවන්තම මෙගා සුපිරිතයාගය ඔබට දිනා දෙන්න අපි සූදානම්. හැමෝගෙම ජීවිතවල තියෙන සුබ සිහිනයක් තමයි මෝටර් රථයක් කියන සුබ සිහිනය. අද ඔබට NLB මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරිතයාගය ඔබ දැන් මේ දකින අති නවීන සුපිරි මෝටර් රථය ඔබටම අදත් දිනා ගන්න පුළුවන්. එසේනම් මෙගා පව ග්‍රෑන්ඩ් කියන මෙන්න මේ සුපිරි ත්‍යාග ත්‍රිත්වයත් එක්ක අපි සූදානම් වෙන්නේ ඔබේ හේන හැබෑ කරන මෙගා පව වාසනාවන්ත 2649 වන දිනුම් වාරයට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H, අද සුපිරි අංකය අංක 7, පළමු ජයග්‍රහී අංකය අංක 27, දෙවන වාසනාවන්ත අංකය අංක 50, තුන්වන ජයග්‍රහී අංකය අංක 30, සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 54. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙකු වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දුන්නා.
3: Today's English letter is H. Super number is 7 and the winning numbers are 27, 50, 30 and 54.
2: අද NLB මෙගා පව වාසනාවන්ත 2649 වන දිනුම් වාරයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 4 දෙනෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා ප්‍රභාත් ජයන්ත වැරැල්ලගම, කේ ගාමිණී බොරැල්ල, ISI විජයරත්න ගම්පහ, ධනුෂිකා දුලංජලි තලවකලේ. ඒ අනුව අද මෙගා පව තුලින් රටපුරා ජයග්‍රහකින් 123,574 දෙනෙක් අතර රුපියල් 78,63,480ක මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ NLB මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,46,25,526ක්. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. ජාතිය මහා ධන සම්පත ධන නිධානය වාසනාවන්ත 2331 වන දිනුම් වාරයයි දැන්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I, පළමු ජයග්‍රහී අංකය අංක 64, දෙවන වාසනාවන්ත අංකය අංක 24. තුන්වන ජයග්‍රහී අංකය අංක 65. ධන නිධානය අවසාන ජයග්‍රහී අංකය අංක 19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙකු වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා.
3: Today's English letter is I and the winning numbers are 64, 24, 65 and 19.
2: ධන නිධානය 2331 වන අද දිනුම් වාරයෙන් රුපියල් 102 ත්‍යාග දෙකක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා. චන්දන අමරදාස හල්දුම්මුල්ල රූපා වන්නිගම ඇඹිලිපිටිය. ඒ අනුව අද ධන නිධානයෙන් රට පුරා ජයග්‍රහකින් 90,813 දෙනෙක් අතර රුපියල් 54,28,320 මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක වගේම රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයේ. හෙට ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,24,77,000 එදත් අදත් හෙටත් කවදත් ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත අදෝබව සුපිරි කෝටිපතියෙක් බවට පත් කරන්නේ වාසනාවන්ත 6,301 වන දිනුම් වාරයෙන්. එසේනම් රුපියල් 2,27,00,000 ඉක්මවා ගියති දැවන්ත සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීම වෙත. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K ජයංක 6 බවට පත් වෙන්නේ 1, 5, 6, 2, 6 සහ 6. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙකු වගේම රුපියල් 125 ත්‍යාගලාභීන් 273 දෙනෙක් අපි හඳුන්වා දුන්නා.
3: Today's English letter is K and the winning numbers are 1, 5, 6, 2, 6 and 6.
2: අද මහජන සම්පත 6,301 වන දිනුම් වාරයෙන් රුපියල් 125 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ජී නිමල් සිරි කහවත්ත. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 23 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. එච් ඒ ගුණසිංහ හිඟුරාණ, කේ ඒ මර්ලින් පිටකොටුව, එච් ඒ එන් දේදුණු ඇලහිවත්ත, එල් ඊ පෙරේරා බියගම, ජී එම් ඩබ්ලිව් අපොන්සු නිකවැරටිය, ටී එම් එස් බණ්ඩාරමැණිකේ ගල්ගමුව, නිලක්ෂණී කුමාරසිංහ උඩුවෙල, පී එම් ආර් ප්‍රේමසිරි බදුල්ල, සින්නසාමි මෝහන් රාජ් මස්කෙලිය, රංජිත් සොයිසා ගිරාන්තුරු කෝට්ටේ, ජේ තුලසිකන් නීර්වේලි, එල් බී අබේසුන්දර මිනුවන්ගොඩ, ජේ ඒ එන් මංජුල දංකොටුව, ටී එෆ් ඩේන් කොටිකාවත්ත, වසන්ත ජයවීර වැලිගම, රේණුකා මල්කාන්ති වැලිවේරිය, පී ජේ එස් ප්‍රනාන්දු වෙන්නප්පුව, ජේ ඒ සුනන්ද බොල්ලෑගල, මදන්තා සිරිවර්ධන බුල්නෑව, නිරාශා නිසංසලා කළුතර, ඩී එච් සුනිල් ගුණරත්න අටකලම්පන්න, කේ ඩබ්ලිව් කේ යූ ජයලාල් මිද්දෙනිය, එවගේම ගම්පහ දිස්ත්‍රික්කෙන් එක් ලොතරැයි පතක් කලෙවි වුණා. ඒ අනුවද මහජන සම්පත තුලින් රට පුරා ජයග්‍රහකින් 266,328 දෙනෙක් අතර රුපියල් 2,16,42,400 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,31,86,864.

0: අද වියදමට අද සම්පතින් ඔබට අද මුදල් තෑගි දිනාගන්න පුළුවන්. අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ක් ගලපාගෙන ඒ අනුව අද සම්පත අද දිනුම් වාරය 876 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයකේ ජයංක 4 බවට පත් වෙන්නේ 6 2 6 6. අද සම්පත draw number 876. Today's winning English letter is K and the winning numbers are 6 2 6 and 6. ඒ අනුව රුපියල් 250,000 ත්‍යාග දෙකක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා DD සිරිසෝම අධිකාරී ගම සුසන්ත කරුණාදාස මාලිගා තැන්න. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකින් 50 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද වියදමට අද සම්පතින් අද රට පුරා ජයග්‍රහකින් අතර රුපියල් 1,19,8,360ක වාසනාවන්ත මුදලක් අපි මේ දැන් බෙදා දුන්නා. රටටම වාසනාව බෙදෙන නිර්භී ජාතික ජයවරණය තුළින් අපි රට පුරා ජයග්‍රහකින් 952,577 දෙනෙක් අතර රුපියල් 8,05,880ක අති දැවැන්ත මුදලක් ඔබ අතර බෙදා දෙලයි අදට ඔබෙන් සමු අරගෙන යන්නේ. මතකේ රඳවා ගන්න, ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලොවක් සනසන ඔබ

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒක රාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්ති.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේසලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතුයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සුවනැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

මේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

පුද්ගලී පිරිත යමෙකුට පුළුවන්නම් උදය හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ